ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. මේ පින් බරවුත ඇසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: හැමතේකම එකම වගේ නෙමෙයි. Lauji. පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම Lauji ගන්න.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න.
5: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03788-19741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-8168 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
6: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
7: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
6: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
7: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
6: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
7: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ එළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
6: මාත්‍ය සත්කාරය නෙත් FM.
7: බැතිබර දායකත්වය අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
9: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
10: වසර 90ක විශ්වාසය
11: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
12: අම්මලාගේ ආදරයට නියම පදමින්කල මාතර ෆ්‍රීලන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
13: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
14: Wake up. Saturday hormones. Alpha Studio.
15: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
14: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
15: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
16: Good morning.
14: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
0: කවදත් අලුත් කාගෙත් net.
5: සිත නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට
16: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේ ඔබේ නිවහනට ගොඩවදින මම සමිදානන් වහන්සේගේ වදන් මෙන්න මෙහෙම කැටි කරනවා. ඔබේ අසල්වැසියා කවුරුන්ද? මතකද උන්වහන්සේ අසල්වැසියා පිළිබඳව උපමාවක් වදාරනවා. යහපත් සමරිතානුවරයා පිළිබඳ උපමාව. හොර මුලකට අසු වුණු මිනිසෙකු පහර කනු ලබනවා. ඔහු දුබල වී පාරයිනේ වැටී සිටිනවා. ඒ මගින් ලෙවිවරේ කියනවා, "ඔහු මගහැර යනවා. පූජකයෙක්ද ඒ මගින් යන්නේ මගහැරමයි." සමරිතානුවරයේ යුදාවරුන් නෙතරම් මායිම් නොකළ සමාජ මට්ටමින් පහළයැයි ඔවුන් සම්මත කළ සමරිතානුවා ඒ මගින් යන අතර ඌටෙන් කරන්න තමාගේ කොටුලුවාගේ පිටින් බසිනවා. යහපත් ලෙස බේද දුර්ලමින් කරන්නට ඕනෑදේ සිද්ධ කරනවා. එකී සිදුවීම ඇතුලේ උපමාව වදාරන ජේසුන් වහන්සේ අහනවා, "පහරකෑ යුදයාට සමරිතානුවරයා නොවේද අසල්වැසියා වූයේ කියා." එබැවින් ඔබ ඔබේ අසල්වැසියා කරගන්නට ඕන. එනම් ඔබේ දයාවේ දෑත දිගු හැරෙන්නට ඕනෑ. ඕනෑම කෙනෙකුට කිසිදු බලතාවයක් බලපෑමක් නොමැතිව කිසිදු බාහිර බලපෑමකින් තොරව ඔබට එසේ ආදරය කරන්න හැකිනම් ඔබ ක්‍රිස්තු ශ්‍රාවකයෙක්. ඒ භාග්‍ය ඔබට ලැබේවා යයි මම සමිදානන් වහන්සේව යදිනවා. ඔබට ජේසු පිහිටයි.
5: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
17: ආයිබුවන් ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර දවසේ සුන්දර උදෑසන සාමීය එකමුතුකම කියන්නේ මොකද්ද කියන එක ශුද්ධ කුර්ආනයේ කොහොමද කියලා තියෙන්නේ. ශුද්ධ කුර්ආන අල්ලා දෙවියන් වහන්සේ පවසනවා, "වඅතසිමූ බිහබ්ලිල්ලාහි ජමීඅ වලා තෆරකු." ඔබ සාමීය සමගිය සහෝදරත්වයේ කියන කඹය තදින් අල්ලා ගන්න, ඔබ වෙන් නොවන්න කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. ඇයි මේ සාමීය සමගිය සහෝදරත්වයට එකමුතුකමට කඹය පැවසුවේ? කඹය හැදිලා තියෙන්නේ කොහොමද? කොහු එකට එකට අමුණලා ඒක ලණුවක් බවට පත් වෙලා, ලණුව එකට එකට අමුණලා ඒක කඹයක් බවට පත් වෙලා තියෙනවා. මේ කඹය සිංහල අවුරුදු කාලේදී කඹ ඇඳීමේ තරඟයේදී කඹය දෙකට කැඩිලා විසිමුණා කියලා අපි කියන්නේ නැහැ. එහෙම වෙන්නේත් නැහැ. කඹය හරි ශක්තිමත්. මේ වගේ මේ කඹයේ තියෙන හැම පුරුකක්ම, හැම කොහු කැල්ලක්ම ඒක අපගේ ජාතිය, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, සෑම සහෝදරයන් මේ සහෝදරයන් එකමුතු වෙලා තමයි මේ කඹය හැදිලා තියෙන්නේ. මේ කඹේ ඉබේ කැඩෙන්නේ නැහැ. නමුත් පොඩිම පොඩි බේත් තෙලයක් අරගෙන ඒ විෂ බීජය මගින් කැපිල්ලක් දැම්මොත් ඒ මගින් ඒ කඹය කැඩෙන්නට පුළුවන්. එනිසා අපි සෑම කෙනෙක්ම එහෙම විෂ බීජ වලට ඉඩ නොදී අපි ඒ කඹය ශක්තිමත්ව තබා ගනිමු. බෞද්ධ, මුස්ලිම්, මැලේ, බර්ග, හින්දු කියන සෑම ජාති එකතු වෙලා ඒ කඹය ආරක්ෂා කරමු. ඒත් අල්ලා දෙවියන් අපිට භාගිය ලබා දෙනු මැනව.
5: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: NetFM Alpha Studio with Kosuni and Lehansa.
1: දෙවියෝ සමහර කට්ටියව ඔයාගේ ජීවිතෙන් ඈත් කරන්නේ ඔයාට ඇහුන් නැති ගොඩාක් දේවල් දෙවියොන්ට ඇහිච්ච නිසා වෙන්න බැයිද?
2: Good morning, Kasuniyaki.
1: Good morning, Lehansa. Mama, ඉතින් අද අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ මං අහලා තියෙන ලස්සනම ලස්සන කතාවකි.
2: හොඳයිනේ නේද?
1: සමහර අය අපිට ගොඩාක් ලං කරන්නේ ඒ විශ්වය ඒගොල්ලෝ අපිට දීලා තියෙන දේවල් නිසා.
2: හරියටම හරි.
1: සමහර අය අපෙන් ඈත් කරන්නේ විශ්වය හිතනවා ඕගොල්ලන්ට මේගොල්ලෝ ඕන නෑ කියලා.
2: ඒක හොඳ පැත්ත වෙන්න පුළුවන්, නරක පැත්ත වෙන්න පුළුවන්. අර අපි කියන්නේ කසුණියක් කි වපුරන විදිහටනේ ඇස්වැන්න ලැබෙන්නේ.
1: ඒකනේ ඒකනේ. අර තව කතාවක් තියෙනවා, බෙදන්නේ පොල්කට හැඳින්නම් ලැබෙන්නේ පොල්කට හැඳින්.
2: හරියටම හරි.
1: බෙදන්නේ පිත්තල හැඳින්නම් ලැබෙන්නේ පිත්තල හැඳින්. එහෙම තියෙනවා. ඉතින් ඔයා රත්තරන් හැඳකින් බෙදුවොත් ඔයාට රත්තරන් ගොඩක් හම්බ වෙයි. රත්තරන් හැඳකින්ම රත්තරන් ගොඩක් හම්බ වෙයි. අනේ නිසා අන්න එහෙම තමයි අපි හිතන්න ඕන. ඉතින් අද දවස ජූලි 14 වෙනිදා අඟහරුවාද දවස මේ සතියේ දෙවනි දවස පටන් ගන්නයි හදන්නේ. දැන් ලෙහන්සා අපි දැන් කිව්වනේ මිනිස්සු ගැන අපි හැම තිස්සෙම කතා කරනවානේ අපි ගැන. ඉතින් අපි ගොඩාක් දේවල් බෙදා ගන්නවා නේද? සතුට, දුක, ආදරය හැමදේම අපි බෙදා ගන්නවා. එතකොට අපි අදහස් හොමාරු කරගන්නකොට ගොඩාක් මේ ගුරුවරු විදුහල් ප්‍රතිවරු මට කියපු දෙයක් තමයි මේ පහුගිය කාලේ ඉස්කෝලවල මේ තියෙන ඩෙංගු වෛරස් එක එක ආසාදන තත්ත්ව, ළමයින්ට කැස්ස, උණ, සෙම් ප්‍රතික්ෂාව, සෙම, මේ හැමදේම තියෙනවා කියලා. ඉතින් සමහර ඉස්කෝලවල වාර විභාග පවා කල් ගිහිල්ලා තියෙනවා. ලෙහන්සගේ කොහොමද වාර විභාග කටයුතු?
2: අපෙත් කල් ගියානේ ලබන සතියේ බදාදා තමයි පටන් ගන්න.
1: අන්න හරි. ඉතින් ඒකට විවිධ හේතු ආවා. ඉතින් ඒ නිසා දැන් මේ දවස්වල ඇත්තටම අර අපේ හිතුවට වැඩිය මේ වෛරස් තත්ත්වය එක එක විදිහට වැඩි වෙලා තියෙනවා. අර උණගතිය නැති වුණත් සමහරුන්ට ඇඟපත වේදනාව, කැස්ස, අර හිසරදේ එහෙම තියෙනවා. පොඩි අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒකට අපිට හොඳට අර ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආහාර අරගෙන ඒ දේවල් වලට පිළියම් යොදා ගන්න වෙනවා නේද?
2: අනිවාර්යයෙන්ම.
1: හැමදේ එකට මෙහෙම තමයි මම මේ කතා කරේ ඉස්කෝලවල තියෙන මේ වැඩ ටිකත් එක්ක. හැබැයි අපේ ජීවිතේ හැමදේම මෙහෙම තමයි. අපිට දවස තිස්සෙම පිළියම් තමයි යොදන්න තියෙන්නේ. මේකට මොකද කරන්නේ? හහා, එයාට දෙන උත්තරේ මොකක්ද? හානේ, මම මොකක්ද එයාට කියන්නේ? පිළියම්. හැම තැනම තියෙන පිළියම් තමයි. ඉතින් අද හැම පිළියම සුබ වෙන්න කියලාමයි අපේ ප්‍රාර්ථනාව වෙන්නේ. ඔයාගෙත් එහෙම නෙලෙහන්සා.
2: අනිවාර්යම ඔයාල හැමෝටම අද දවස සුබ වෙන්නම ඕනි.
1: අර ලෙහන්සගේ හැම තිස්සෙම කටේ තියෙන වචනේ අනිවාර්යම.
2: ඔව් අනේ.
1: ඉතින් අනිවාර්යම එහෙම වෙනවාමයි හොඳේ. හරි, දැන් මම ඔයාට ලස්සන සින්දුවක් අහන දෙනවා. හරිද? මේ සින්දුව අහලා බලන්නකො. මේ වර්ෂන් එක මේක පොඩි මේ පැදුරු පාටි වර්ෂන් එකක්. අර පැදුරු සාජ්ජ කියලා කියන්නේ. හරිද? මේකේ මෙන්න මේ මියුසික් එකම මේ සින්දුව අහලා බලන්න. මේ අපි අහලා තියෙන හරි ජනප්‍රිය සින්දුවක්. ක්‍රිස්ටෝපර් පෝල් ගායනා කරන්නේ. මේකේ මේ වචනත් එක්ක අහන්න, මැණිකෙන් ඉස්සයි කැමති ලෙන්නේ තවත් හැඩ වෙලා. හැබැයි ඔයා මේක අහන්න ඕන මියුසික් එකම. චුට්ටක් සද්ද වැඩි කරන්න.
3: මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හනන

0: උදහය විනාඩි 11යි වෙනව. ඉතින්
1: කසුනියකි මට ඇත්තටම මේ හිතින හිතිච්ච දෙයක් තමයි. දැන් උදේට අපි හන සින්දු අනුත් සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපේ මේ දවස ඒ මත තීරණය වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් දැන් මේ සින්දුව ගැන කතා කරද්දී ඇත්තටම මේක අහද්දි මට නම් මේ පුටුවේ නැගිටලා පොඩ්ඩක් dance කරන්න වගේ එකකුත් හිතුණා. කසුනියකි මායර පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? අතපය හොලවලා හැම හැම dance කරා. ඇත්තටම ඔරු මාර vibe එකක් ඒකේ තියෙන්නේ.
0: ඒක අර මේ පැදුරු සාජ්ජේක වයිබ් එකක් තියෙන. ඇත්තට මේක මේ පැදුරු සාජ්ජේක වාදනය වුණු ගීතයක් තමයි. ඒ කියන්නේ ඒ වර්ෂන් එක පැදුරු පාටි එකක තමයි මේ ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් මේ මට ඒකම ප්ලේ කරන්න ඕනකම තිබ්බේ. ඒක ඇත්තටම වෙනස් භාවයක් තියෙන නිසා. දැන් ඒකේ තියෙන අමාරු කැලේ ටිකක් හරි. හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ. හා මොකද හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නිසා. හඬ නගා. හරි. මැණිකේ නිසා ඒකම තෙලෙන්නේ තවත් හැඩ වෙලා. කොහොමද? කොහොමද? ඉතින් මේ එහෙම තමයි නේ ගෙදර එළිය වෙන්නේ අම්මා. ඒකට ශක්තිය දෙන්නේ තාත්තා. එතකොට ඉස්කෝලේ ගියාම අපිට එළිය දෙන්නේ අපේ ගුරුවරු. ඒකට ශක්තිය දෙනවා ගොඩාක් අය එකතු වෙලා. විදුහල්පතිතුමා ඇතුළු හැමෝම, විදුහල්පතිනිය ඇතුළු හැමෝම එකතු වෙලා. ඉතින් එහෙම තමයි ආයතනයක් වුණත් අපි රැකියා කරන හැම තැනකම අපිට එළිය දෙන අපේ ආලෝකය ලබා ගන්න සිරියාවන්ත ගොඩක් මුහුණු තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා. ඉතින් අපි තමයි ඒ හැම දෙයක්ම ඒ හැම වැඩක්ම හැඩ කරගන්න ඕන නේ.
1: අනිවාර්යම
0: ඕන. අර ඒකනි කියන්නේ ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙරුව හන්දා.
1: අනේ
0: ෂෝයි නේද? ඉතින් ඒ වගේ සින්දුවක් උදේ අනිවාර්යම ඔය අහන්න ඕන. ඒකට ඉතින් නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ තමයි තියෙන්නේ. මේ විදිහට හොඳටම ලස්සන්ටම දවස පටන් ගන්න මොන ප්‍රශ්න කොයි විදිහ කොතනක තිබුණත් අපි හැමෝමත් ඉන්නේ ප්‍රශ්න ගොඩක තමයි. අපි හැමෝටම එක එක විදිහ එක එක අරගල තියෙනවා නේද? ගැටන තියෙනවා, ගැටුම් තියෙනවා. එහෙම තමයි ඒ හැමදේම දරාගෙන යන්න වෙනවා. අපි සමාජ මාධ්‍ය මේ දවස්වල සැරිසරනකොට කොච්චර දේවල් අහනවද දකිනවද? ඊයේ දවසෙත් අපි කොච්චර ඛේදනීය දේවල් දුටුවාද? ඉතින් එහෙම තමයි මොනවා කරන්නද කියලා තමයි අපිට කල්පනා කරන්න වෙන්නේ. අනේ අපි ඉස්සර මේවා මේ විදිහට දැක්කේ නෑනේ නේද? අපි දැන් අපිත් Facebook Live කොච්චර කරනවද නේ? ලෙහස් අයියෙත් අපි ලස්සන Facebook Live එකක් අරගෙන ආවා. හැමෝටම ලස්සනට දවස පටන් ගන්න, හැමෝගෙම ජීවිත ආලෝකමත් කරන්න නේ ලෙහස්.
1: ඒ වගේම තමයි කසුනියකි. කසුනියකි අර චූටි බබා එක කරලා තිබ්බ YouTube වීඩියෝ එක.
0: ඉත්තෑ වගේ කතාව දැක්ක නේද?
1: ශ්වේතා පුන්සදී.
0: ඕ ශ්වේතා පුන්සදී හැමෝගෙම අවධානයට ලක්ුණෝ දියණියක්. අපි කලින් දවසක ඇගේ විස්තර කිව්වා නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. හැබැයි ඔන්න ඇගේ විස්තර හරියටම දැනගන්න මොකක්ද මේ කතාවේ ඇත්ත කතාව වෙනම කතාවක්? අපි දන්නේ නැති කතා ගොඩක් තියෙනවා එතන. ඊළඟට තමයි මේ ඉත්තෑව ඇත්තටම කවුද කියන එක. ඊට පස්සේ කොහොමද මේ දියණිය බංග්ලාදේශයට මෙච්චරට ගියේ කියන එක. ඇයි මෙච්චර ලෝකීය පුන්සදීව ආකර්ෂණය කරගත්තේ කියන කාරණාව. මේ ඔක්කොම කතා ටික ඔන්න නෙතෆෙම් YouTube නාලිකාවේ තියෙනවා. ගිහිලා බලන්න සම්පූර්ණ කතාව. අපි අද Facebook එකට ඇගේ චූටි කොටසක් දාන්නත් බලාගෙන ඉන්නවා. ඉතින් සමාජ මාධ්‍ය කියලා කියන්නේ හරි ලස්සන තැනක් කලහන්සා. මේක මෙහෙම දෙයක් අර කරපිහී කතාව තියෙන්නේ.
1: මටත් ඕකමනේ මතක් වුණේ.
0: කියන්නකො මතක් වෙච්ච කතාව.
1: දැන් ඇත්තටම සමාජ මාධ්‍ය කියන්නේ කසුනියකි පිහියක් වගේ තමයි. අපි ඒ පිහිය භාවිතා කරන විදිහ අනුව අපිට ඒකෙන් ඵලය ලැබෙනවා. අපිට ඕනම් පුළුවන් ඒ පිහිය අරගෙන ඇපල් ගෙඩියක් කපන්න. එහෙමත් නැත්නම් ඉතින් මං කියන්න ඕනේ
0: නෑනේ මොකද්ද කරා අපිට තුවාල කරගන්න උනත් පුළුවන්. තුවාලත් වෙනවා ඒකෙන් නේද? ඉතින් එහෙම කරගන්නේ නෑනේ අපි. අපි ඇපල් ගෙඩියේ රස බලනවා පිහිය යොදාගෙන. අඹ ගෙඩිය ලස්සනට කපලා හැඩතලත් අපි කපනවනේ පිහියෙන් නේද? එක එක වයි වර්ණ දේවල් කරනවනේ. ඉතින් කොච්චර හැඩ කරන්න පුළුවන් දෙයක්ද පිහිය කියන්නේ? ඒ වගේ තැනක් සමාජ මාධ්‍ය කියන්නේ. අපි කරන්නේ ලස්සන දේවල් නෙතෆෙම්. අපි කරන්නේ සමාජ මාධ්‍යෙන් ඔයාව හැඩ කරන එක. හා නෙතෆෙම් YouTube නාලිකාවට ගිහිල්ලා මේ කතාව බලන්න ඔයාගේ ජීවිතය හැඩ කරගන්න පුළුවන්. නෙතෆෙම් Facebook පිටුවට එන්න ඔයාගේ ජීවිතය හැඩ කරගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ සින්දුව අහන්න FM 95.8 රේඩියෝ එකේ සද්ද වැඩි කරගන්න. දැන් ඔයාට මේ සින්දුවෙනුත් ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. බලන්නකෝ නැද්ද කියලා.

0: අනේ ඉතින් තව ටිකක් රේඩියෝ එකේ සද්ද වැඩි කරගෙන අහන්නකෝ. වැද
1: පුළුවන් පුළුවන්
0: තව ටිකක් රේඩියෝ එකේ සද්ද වැඩි කරගන්නකෝ. මම දන්නවා ස්කූල් වෑන් එක යන ගමන්නේ. ස්කූල් බස් එකේද නැත්නම් තාම ගෙදරද කුස්සිය උයන ගමන්ද ඉන්න ඕන තැනක ඉඳලා ඩ්‍රයිව් කරන ගමන් වෙන්න පුළුවන්. තාත්තත් එක්ක චූටි පැටියා පෙර පාසලට ඉස්කෝලෙට යන ගමන් මට මැවිල පේනවා. දැන් මේ ඔක්කොම කරන අතරේ ඔන්න තව චුට්ටක් රේඩියෝ එකේ සද්ද වැඩි කරගන්න මේ වයිබ් එක විඳින්න.

0: ബേബി സ്വാഭാവികമായി ആരക്ഷിതായി
1: හැමතේකමොත් එකමගේ නෙමේ ලාෝජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේරසයා ඔබත් අදම ලාෝජී ගන්න
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
4: මාරයිනේ
5: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115115555 අමතන්න
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවන් චිකන් රස සෝයා මීට්
8: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
9: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද මේ කතාව වහන්නකෝ
10: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374 ඊට පස්සේ මම ගියා ගැලෙච්චි හොට පස්සේ කමල් බන්දර මහත්මයා ගාවට බෙහෙත් ගන්න තවත් ඉස්සෙල්ලා දුන්නේ තවත් ඉස්සෙල්ලා චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි ඉතින් තවත් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා වාව සනීප
9: කතා කරන්න 0777-300-940
11: FM 95 FM 94.8 Net FM
12: Net FM Alpha Studio with Kasuni and Lehansa.

0: නෙතෙෆෙම අල්ෆා ස්ටුඩියෝ වෙලා බුදේ 6යි විනාඩි 27යි. මට කසුණියක් එකකින් අහන ප්‍රශ්නයක් තියෙනවා.
1: අහන්නකො බලන්න.
0: මම මේක ගිය සතියේ සිකුරාදා තමයි අහන්න හිටියේ. මට ඒක අමතක නෑ.
1: දවස් ගානක් පහු වෙලා.
0: ඒත් මට අමතකුන් නෑ. හරි. මගේ ප්‍රශ්නය තමයි කසුණියක් හිතනවද කසුණියක් 100ට 100ක් සර්ව සම්පූර්ණයි කියලා.
1: හපොයි නෑ. හපොයි නැත. නැත නැත ප්‍රියාවිය.
0: මම දන්නවා ඉතින් කසුණියක් යා මං ඔක්කොම දන්නවා එහෙම කියන්නේ නෑ කියලා. මෙහෙමයි. අද මං කතා කරන්න යන්නේ අසම්පූර්ණත්වය ගැන. ඔක මේ ඉංග්‍රීසි වලින් අපි කියන්නේ ඉම්පර්ෆෙක්ෂන් කියලා. ඒක ගැන ගොඩාක් කටිය කතා කරනවා විද්වතුන්. එතකොට එක එක විද්‍යාඥයෝ පවා ඒ ගැන කතා කරනවා. සොයා ගැනීම හොයා ගන්නවා. ඉතින් මට මෙන්න මෙහෙම දෙයක් තමයි ඔයාට කියන්න ඕනේ. අපි ගොඩාක් වෙලාවට උත්සාහ කරනවානේ 100%ක් සම්පූර්ණ වෙන්න. අපි දන්නවා අපේ හිත ඇතුලෙන් අපි දන්නවා එහෙම වෙන්න බෑ. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඒත් අපි හිතනවා අරයට වඩා අඩියක් හරි උඩින් ඉන්න. මෙයාට වඩා එක ස්ටෙප් එකක් හරි තව උඩට යන්න. ඒක ඉතින් මිනිස්යන්ගේ ස්වභාවය. ඒක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි කසුණියක් අපි දැන් හදන්නේ පර්ෆෙක්ට් වෙන්නනේ. අපි අර හරි වචනේ අපි කියන්නේ පර්ෆෙක්ට් වෙන්න. හැබැයි හිතන්නකෝ දැන් මම කියනවා ඇත්තටම මේ මට ලස්සන කටහඬක් තියෙනවා. මම හරිම ලස්සනයි. මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ ඔක්කොම මම කියනවා. මේ මං ගැන නෙමෙයි කියන්නේ උදාහරණයක් ගැන. එතකොට මම මගේ තියෙන දක්ෂතා මගේ තියෙන හොඳ දේවල් හරිම ලස්සනට ප්‍රශංසා කරගන්නවා. හැබැයි හිතන්නක කසුණියක් කී මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියලා. මම කවදාකවත් ගිහින් කියනවද මට මෙන්න මේ අඩුපාඩුව තියෙනවා එහෙම කියලා අපි ඒ තරමටම නිහතමානී වෙලා නැහනේ. ඒත් ඔයා ඔයාගේ ලස්සන දේවල් හොඳ දේවල් ඇක්සෙප්ට් කරනවා. අපි කියන්නේ ඒ දේවල් පිළිගන්නවා වගේ ඔයාට පුළුවන් නම් ඔයාගේ අඩුපාඩුත් පිළිගන්න. මං හිතන්නේ අන්න එතනදී ඔයා දිනලා ඉවරයි. ජපානයේ තියෙනවා වබිසබි හරි කොහොම හරි
1: මට වබිසබි කියනවා වොබිසබි කියනවා වබිසබි හොමත්
0: කියනවා. කොහොම හරි මේ ජපානයේ තියෙන අපූර්ව දර්ශනයක් මේක. ඒකේ කියලා දෙන්නේ කසුණියක් අසම්පූර්ණත්වයේ ඇති අලංකාරය ගැන. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාට තියෙන පොඩි අඩුපාඩුවක්. ඔයා ඒ අඩුපාඩුව ගැන අනේ ඇයි මට මෙහෙම වෙන්නේ මටමයි මෙහෙම වෙන්නේ මට විතරද මේක තියෙන්නේ කියලා හිතන්නේ නැතුව ඔයා ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා. ඒ කියන්නේ ජපානයේ කසුණියක් හිතන්නකෝ මේ මැටි බඳුනක් දිරනවා කියලා. අපි නම් ඒක ඉවත්
1: කරනවානේ.
0: ඒත් මෙයාලා මොකද කරන්නේ? මෙයාලා අර මැටි බඳුනේ කැඩිච්ච තැන් වලට රත්තරන් ආලේප කරනවා. එතකොට අර මැටි බඳුන දැන් මොකද වෙන්නේ? රත්තරන් බඳුනක් වෙනවා. ඒ කියන්නේ එන්න ඒ වගේ තමයි කසුණියක් අපි අඩුපාඩු අපි දකින්නේ මැටි ගොඩක් විදිහටනේ. හැබැයි අපි හරියට අඩුපාඩු අඳුනගෙන ඒක මේ ඒ අඩුපාඩු මගහරින්න එකම එක උත්සාහයක් හරි ගත්තොත් ඔයත් අර රත්තරම් බඳුනක් වගේ වටිනාකමට පත් වෙනවා.
1: Come on guys. දැක්ක නේද කොහොමද කියලා? පුළුවන් එහෙම වෙන්න පුළුවන්. අපි ළඟ හැමෝගෙම ළඟ චූටි අඩුපාඩු තියෙනවා. ලොකු අඩුපාඩු තියෙනවා. හදාගෙන යමු. ඒකට රන් ආලේප කරගමු. රත්තරන් චුට්ට හොයාගමු.

0: ෆ්ලේවයකෙන්ද?
1: සයිස් එකයි ෆ්ලේවේකයි දෙකම මට වැදගත් වෙනවා. මොකද මගේ කෑල්ල සයිස් එක බලගන්න.
0: මේ කසුණියකට කැමති ෆ්ලේවකක් ගන්න. සයිස් එක නම් අද ලාජ් වගේ.
1: හොඳයි. ඕක නරකම නෑ ලාජ් කියන සයිස් එක. හරි. එහෙනම් අපි කේක් එක කපන්නයි දැන් ලෑස්ති වෙන්නේ. ඔන්න අද ජූලිතා 4 වෙනිදා උපන්දිනේ සමරන ඔයාටයි මේ සුබ පැතුම්.
0: අද අපි අප්පච්චිගේ උපන්දිනේ අප්පච්චිගේ 51 වෙනි උපන්දිනේ. එයාගේ නම ශමීන්ද සම්පත්. ඔන්න ධෝනි තමයි අප්පච්චිට විශ් කරන්නේ. අද මගේ පොඩි පුතා චන්දන පුෂ්ප කුමාරගේ 38 වෙනි උපන්දිනයට සුබ පතනවා අම්මා.
1: කරන්තිනිය කනිෂ්ඨ විද්‍යාලයේ 7 ශ්‍රේණිය ඉගෙන ගන්න නිරෝෂණී ප්‍රභානිකා වෙන්න ඕනේ. නිරෝෂණී ප්‍රභානිකාගේ අද උපන්දිනය සුබ උපන්දිනයක්.
0: අද අවිෂ් අමෝද්‍ය එයාගේ 15 වැනි උපන්දිනය සමරනවා.
1: මොහොමඩ් වර්ෂුබ්ද් කියලා තමයි තියෙන්නේ. අනේ මන් දන්නේ මම හරි වෙන්න ඕන වර්ෂුබ්ද්. අනේ මේ වැරදි නම් ටක්කල නම එවන්න මොහොමඩ් කියලා මං කියන්නම්කෝනේ. මොහොමඩ් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්නේ. කොහෙද කියලා තමයි නැත්තේ. ඉතින් මොහොමඩ් අපි සුබ උපන්දිනයකට ආසරි එකතු කරනවා. 14 වෙනි උපන්දිනය සමරන්නේ මොහොමඩ්. ඊළඟට
0: අද උපන්දිනය සමරනවා අවිෂ්ක සිරිවර්ධන. එයාගේ 38 වෙනි උපන්දිනය අපිට සමරනවා. මං හිතන්නේ එයාගේ ධෝනි තමයි අපිට එවලා තියෙන්නේ විශ් එක.
1: අපේ මැසේජ් ටික ඔක්කොම එක පාරට නිකන් පහලට ගියානේ WhatsApp එක.
0: ඒකනේ පොඩ්ඩක් මොකක්ද උනා.
1: හා හරි. අද මොකක්ද මේ තියෙන යාළුවා? හොඳම යාළුවානේ කියන්න බලන්න ලැහස්.
0: අද මගේ හොඳම යාළුවා ෂෙනාෂ්ගේ ෂෙනාෂ් වෙන්නෝනේ. ෂෙනාෂ්ගේ 15 වෙනි උපන්දිනය මේ විශ් එක දෙන්නේ ෂෙනාල්.
1: එවගේම ෂෙනලි මෙන්න එක වගේම නම්නේ. ෂෙනලි ගිහන්සා අද සමරනවා 16 වෙනි උපන්දිනය. එයා ඉගෙන ගන්නේ කන්තලේ බාලිකා මහාවිද්‍යාලයේ. ඉතින් ෂෙනලි සුබ පැතුම්.
0: අද දිනිදු රන්දුළු පුතාගේ 11 වෙනි උපන්දිනය. අම්මයි තාත්තයි පවුල හැමෝම සුබම සුබ උපන්දිනයක් කියලා දිනිදුට සුබ පැතුම් එකතු කරනවා.
1: බදුළු මති මහාවිද්‍යාලයේ 11 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න විකුම් ආකාශ අද උපන්දිනය සමරනවා. විකුම්ටත් අපි උපන්දිනයට ආසරි එකතු කරනවා. ඉතින් මේ විදිහට අද දවසේ උපන්දිනය සමරන ඔයාට තමයි net fm alpha studio අපෙන් උපන්දින සුබ පැතුම් ලාජ් කේක් එකක් කපලම ඕන්න දුන්නේ. හරිද? එහෙනම් ඉතින් අපි තව ප්‍රාර්ථනා ගොඩාක් තමයි මේ විදිහට ඔයාට එකතු කරන්නේ. මේ සින්දුවත් අහගෙන ඔයාගේ වැඩ ටික අද සුබ වෙන්නම කියලා චුට්ටක් ඇස්පියාගෙන ප්‍රාර්ථනාවක් එකතු කරන්න. ඩ්‍රයිව් කරනවා නම් ඉතින් ඇස්පියා ගන්න එපා. ඔයා හිතින් අද මගේ හැම දෙයක්ම සුබ වෙනවාමයි කියලා ලොකු අදිෂ්ඨානයකින් හොඳ හුස්මක් ගන්න. මම දන්නවා ගොඩාක් අය ස්වයං රැකියා කටයුතු දෙන්න පටන් ගන්නවා නේද? අපිට ෆොටෝස් පවා එවනවනේ. ඉතින් ඒ හැමෝටම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අපේ ආශිර්වාද එනවාමයි. ඒ වගේම FM 95.4 ඔය අහගෙන ඉන්නකෝ හැඩතල ගොඩායි. රවුම්ද කොටුද ත්‍රිකෝණද ඍජුකෝණාශ්‍රාකාරද
0: මොකක්ද ඕනේ මේ විදිහට දෙනවා.
1: පාට පාට ගොඩායි, රස රස ගොඩායි. ඇල්ගොටවුන් ඊළඟට දේදුණු මාවත, ගින්දර හැන්දාව හතර වටේ, මන්දාරම් රෑ, සිකුරාදාවට ඩිජේ නයිට්, මේ ඔක්කොම ඔයාටමයි. ඉතින් ඒ හැඩ ඔක්කොම එකතු කරගෙන ඔයාගේ හැඩයක් හදාගන්නකෝ. ඒ වගේම netfm youtube නාලිකාවට අද ඔයා එන්නම ඕනේ. අර ඉතෑ වගේ ශ්‍රේතා පුන්සදීගේ ලෝකෙම දිනාගත්තු කතාව ඔයා බලන්න ඕනේ. එතකොට ඔයාට තව ලොකු ශක්තියක් එනවාමයි. මම කසනි.
0: මම ලෙහන්සා.
1: ආදරේ හැමෝටම.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313636.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම

0: 2025 SLIC Life ජීවිතරක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
2: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0-77-406-43-97.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
6: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ, මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
7: FM 95.8 Net FM.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
11: උදැස්සන 6:45.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් තමතන්න 0112-863-363-0767-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන්. අද 2026 ජූලි 14 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල. මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි. අමරිකාව හෝමූස් වටලයි. ඉරානයෙන් තවත් තෙල් නැව් දෙකකට ප්‍රහාර. ලබන කන්නයේ සිට ගොවීන්ගේ ගැටලු අවසන් කරන බවට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්. ග්‍රාමීය පාලම් 800ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද ඇරඹේ. ඩෙංගු රෝගීන් වාර්තා වීම 5 ගුණයකින් ඉහළට.
0: Net News. The truth people trust.
5: මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල්ලවා සිරි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඊයේ රෑ සිය ජීවිතවලට සමුදුන්නා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. ඒ අනුව එම සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් ගණන 10ක් දක්වා ඉහළ ගියා. රැඳවියන් 21 දෙනෙකුද එම සිද්ධියෙන් මිය ගියා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. මේගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව එක් නිලධාරියෙකු ඊයේ රාත්‍රියේද අනෙක් නිලධාරියා අද අලුයමද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයට අනුයුක්තව රාජකාරී කළ බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙක් වනවා. ඒ අනුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් ගණන 10ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රැඳවියන් 21 දෙනෙකුද එහිදී ජීවිතක්ෂයට පත් වුණා. අමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න කරමින් ඉරාන වරායන් වෙත නැවතත් නාවික අවහිරතාවයක් පැනවීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූ සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා සියලුම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් 20%ක බද්දක්ද අයකරන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් මෙවගින් ඉරාන නැව්වලට පමණක් බාධා පැමිණු ඇතැයිද අනෙක් රටවලට සාමකාමීව මෙම මුහුදු මාර්ගය භාවිතා කළ හැකි බවද අමරිකානු ජනාධිපතිවරයා පවසනවා. මේ අතර අමරිකානු ජනාධිපතිවරයා ගත් මෙම පියවර සම්බන්ධයෙන් ඉරානය දැනටමත් දැඩි විරෝධය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හෝමුස් සමුද්‍ර සන්ධියේ සදාකාලික ආරක්ෂකයා ඉරානය බවයි. එමෙන්ම අමරිකාව පනවන 20%ක බද්ද ඉතා ඉහළගයක් බවත් තමන් මීට වඩා සාධාරණ වනු ඇති බවත් ඔහු උපහාසාත්මකව පවසා තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මුහුදු ගමන් පිළිබඳ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මුහුදු මාර්ගවලින් මෙලෙස බලහත්කාරයෙන් මුදල් අය කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. ලෝකයේ සමස්ත තෙල් අවශ්‍යතාවෙන් 25%ක්ම ප්‍රවාහණය කෙරෙන මෙම මුහුදු කලාපයේ පවතින යුදමේ තත්ත්වය නිසා ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ යමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. මේ අතර අමරිකානු මධ්‍යම බලයනිය විසින් ඉරානයට එරෙහිව අකණ්ඩව තුන්වන දිනටත් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉරානයේද ඊට ප්‍රතිචාර දක්වමින් කුවේට් හි පිහිටි අමරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන්නේ ඉරාන මිසයිල් ප්‍රහාරයක් හේතුවෙන් එරට තෙල් නැව් දෙකකට හානි සිදු ඇති බවයි. මෙම ප්‍රහාරයෙන් නැවේ සිටි ඉන්දියානු ජාතික සේවකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පෙර වසර දෙකට සාපේක්ෂව 5 ගුණයකින් පමණ වර්ධනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවයි.
6: මේ වන විට රටපුරා ඩෙංගු රෝගීන් 69,000කට අධික ප්‍රමාණයක් මේ වර්ෂයේ මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. අපි දිගටම කිව්වා ජුනි මාසය ඉතාම තීරණාත්මක මාසයක් බවට පත් වුණා. රෝගීන් 21,000ක ප්‍රමාණයක් වාර්තා වුණා මේ ජුනි මාසය තුලදී පමණක්. මොකද ඊට වඩා බරපතල කාරණේ තමයි දැන් මේ ජූලි මාසයේ තාම පළවෙනි සති දෙක ගෙවිලත් නැහැ. මේ වෙනකොටම ජූලි මාසය තුල විතරක් රටපුරා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 14,000කට අධිකයි. අපි පැහැදිලිව කිව්වා මේ යන ප්‍රවණතාවයේ මේ යන රටාව දැක්කොත් මේක හරියට නිරීක්ෂණය කළොත් ජුනි මාසයේ දැක්කට වඩා රෝගීන් දෙගුණයක ප්‍රමාණයක් අපිට ජූලි මාසය අවසන් වෙනකොට රෝහල් පද්ධතියට ඇවිල්ලා තියෙයි කියලා. ඒතකොට මේ අපි දකින්නේ ඒ එතනින් එහා මට්ටමට ඩෙංගු රෝගිය ගමන් කරමින් පවතින ආකාරය. දැන් සත්‍යයට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ජාතික ඩෙංගු වර්ධන ඒකකය මගින් ප්‍රස්ථාරගත කරන පැහැදිලිව අපිට පේනවා මේ 2024, 2025, 2026 කියන වර්ෂ තුනවල හැසිරීම. ඒතකොට 2024 වර්ෂයේ මේ තාම අපි දකිනවා මේ තත්ත්වය ඉහළ යමින් පවතින්නේ. තාම මේ වක්‍රය සමතලාවන ආකාරයක් පැතලිවන ආකාරයක් අපි දකින්නේ නැහැ. තාම මේ කියන්නේ සතිපතා වාර්තා වන දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාම වේගෙන් ඉහළ යමින් පවතිනවා. පහුගිය වසර දෙකට සාපේක්ෂව සංසන්දනය කරාම දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පෙර වර්ෂ දෙකට අනුව ගත්තොත් 5 ගුණයක 6 ගුණයක වැඩිවීමක් අපි දකිනවා.
5: එළඹෙන මහකන්නේ වන විට ගොවි ජනතාවට මුහුණ පෑමට සිදු ඇති පීඩාකාරී තත්ත්වය වෙනස් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. යලකන්නේ රජයේ වීමිලිදී ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙලෙස අදහස් පළ කළා.
7: විශේෂයෙන්ම ගොවියන්ට ටැක්ටර් ගාස්තු, භූතියා ගාස්තු වල යම්කිසි වැඩිවීමක් වුණා මේ යලකන්නේ. හැබැයි පොහොර වලට අදාළව ගත්තොත් එහෙම ආණ්ඩුව විශාල මැදිහත් වීමක් කළා. පොහොර ටොන් 62,000 ගොවි ජනතාවට බෙදා හැදියා. රුපියල් 9,900ට 10,000ට 10,200ට ඔයි කියන මිල ගණන් තුනට ගොවින්ට බෙදා හැදියා. වැඩි ගණන් වලට ආණ්ඩුව අරගෙන. එතකොට පොහොර සහනාධාර මුදල දෙගුණයක් කරලා තියෙනවා. ඒ පැත්තෙන් මැදිහත් වීමක් කළා. අනිත් පැත්තෙන් ගත්තාම ගොවියොම පිළිගන්නවා කලින්ට වඩා අස්වැන්න වැඩි කියලා. අස්වැන්න වැඩි වෙනකොට මොකද වෙන්නේ? අස්වැන්න වැඩි වෙනකොට ඒක ගොවියගේ නිෂ්පාදන වියදමට බලපානවා. මේ මොන දේවල් කිව්වත් ගොවියට මේ කන්නේ යම්කිසි පීඩනයකට ලක් වෙන්න සිද්ධ වුණා. හැබැයි එන මහ කන්න වෙනකොට මේ தত্ত্বය අපි අනිවාර්යෙන් වෙනස් කරනවා. එතකොට මේ පීඩණය ඇති වුනේ මේ ලෝකයේ ඇතිවෙච්ච යුද්ධයත් එක්ක. හැබැයි මේ தত্ত্বය එන මහ කන්න වෙනකොට අපි අනිවාර්යෙන්ම වෙනස් කරනවා.
5: රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ විසින් ක්‍රියාත්මක පුනරුදේ පුරවර ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා ග්‍රාමීය ජනතාව විශාල ප්‍රමාණයක් දෛනික ගමනාගමනයේදී මුහුණපාන දුෂ්කරතා සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලදී ඇති බාධාවන් හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා විශේෂ ව්‍යාපෘතියක් අද ආරම්භ වනවා. වත්මන් රජය බලයට පත් වූ පසු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට මෙසේ සංවර්ධනය කළ යුතු ග්‍රාමීය පාලම් පිළිබඳ වාර්තාවක් දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන මට්ටමින් ලබා ගැනීමට කටයුතු කළා. ඒ අනුව මෙය සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පාලම් 881ක් තෝරා ගන්නා ලද අතර ඒ වෙනුවෙන් මේ වසර සඳහා වූ අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කෙරුණා. මෙහි පළමු අදියර ලෙස රුපියල් මිලියන 1,050ක වියදමින් ග්‍රාමීය පාලම් 100කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කරන අතර එව පාලම් 38ක ඉදිකිරීම ආරම්භ කිරීම අද සිදු කරනවා. ඒ යටතේ ප්‍රධාන සමාරම්භක උත්සවයන් දිත්වය රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල රිදීගම ප්‍රදේශයේදීත් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට සූර්යවැව ප්‍රදේශයේදීත් පැවැත්වීමට නියමිතයි. මිට අමතරව පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමත් ජනජීවිතය නගා සිටුවීමත් ඉලක්ක කරගනිමින් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක පුනරුදේ පුරවර ජාතික වැඩසටහන යටතේ මෙම වසරේ තවත් ව්‍යාපෘති රැසක කටයුතු ඉදිරියේදී ආරම්භ වීමට නියමිත බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා. දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීම අද සිදු කෙරෙනවා. පළමු පේලි පෙරහැර පැවැත්වෙන්නේ ජූලි 23 වනදායි. ජූලි 29 වෙනිදා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරෙනවා. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිලින මදුශංක අබේරත්න මහතා.
8: උත්පලවන මහා ශ්‍රී විෂ්ණුදේව රාජානන් වහන්සේගේ 769 වෙනි පෙරහැර මංගල්‍යයේදී කප සිටවීමේ මංගල්‍යය අද දිනදී සවස 5:20 අතරේදී කිරීමට නියමිතයි. සියලු දෙනාටම බැතිසිතින් ආරාධනා කරනවා උන්වහන්සේගේ පිහිට ආශිර්වාදය ලබා ගන්නා ලෙසත්, උන්වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන අපි කරන පින් උන්වහන්සේට අනුමෝදන් කරලා යන ලෙසත් සියලුම ජනතාවට ආරාධනා කරනවා. මෙවරත් වෙනද වගේම net FM ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. අපිත් සමග අත්වැල් බැඳගෙන මෙම මාධ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහන් ඔවුන්ටත් උත්පලවන මහා ශ්‍රී විෂ්ණු රාජානන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
5: දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ මෙවරත් නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වයේ දරන්නේ net FM රේඩියෝ වයි. උතුරු නැගෙනහිර යුද හමුදා කඳවුරු ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය නතර කරන ලෙස සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව රජයෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති කෝසල පත්තිනිගේ මහතා පැවසුවේ යුද හමුදා කඳවුරු ඉවත් කිරීම තුළින් ජාතික ආරක්ෂාවට බලපෑමක් සිදුව හැකි බවයි. අද දිනේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සංදේශයක් භාර දීමෙන් මේ පිළිබඳ ඔහු දැනුවත් කරන බවයි කෝසල පත්තිනිගේ මහතා වැඩිදුරටත් පැවසුවේ.
9: යුද්ධෙන් පස්සේ උතුරුසා නැගෙනහිර ආරක්ෂක කඳුරු ඉවත් කරන්න පටන් ගත්තා. නමුත් දැන් මේ වෙනකොට ඒක ශීඝ්‍රයෙන් වෙමින් පවතින ඉවත් කිරීමට සැලසුම් තියෙනවා. ඊට අමතරව ත්‍රස්තවාදී සහ අන්තවාදීන් යුද හමුදා කඳුරු ඉදිරිපිට ඇවිල්ලා උද්ඝෝෂණ කරනවා මේව අයින් කරන්න කියලා. නමුත් 30 වසරක් යුද්ධ තිබිලා තිබිච්ච ත්‍රස්තවාදී සංවිධානයක් විනාශ කරලා යුද්ධ ඉවරලා වසර 17ක් වුණත් කඳුරු ඉවත් කරාම නැවත යුද වාතාවරණයක් ඇති වුණොත් මුළු රටම ගැටළු සාගරයකට පත් වෙනවා. අපි තරහ ප්‍රතික්ෂේප කරනවා මේ ඉඩම් තනි පාක්ෂයකට දෙන එක. එතකොට එහෙම තිය තනි ජනවර්ගයක් පදිංචි වුණොත් එහෙම දිගින් හමුදා කඳවුරු අයින් කරලා නැවත ගැටුමක් නිර්මාණය වෙන්න පුළුවන්. අපි ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක දෙකන්තුමා දැනුවත් කරනවා යුද හමුදා කඳවුරු අයින් කරන්න එපා. යම් කඳවුරක් ඉවත් කරන්නේ නම් ඒකට විකල්ප දනකට යා යුතුයි. ඒ කඳවුරු ඒ ඉඩම් තනි පාක්ෂයකට බාර දී යුතු නැත්නම් සිංහල දෙමළ මුස්ලිම් ඒ ඉඩමේ තුන්ගොල්ලොම පදිංචි කළ යුතුයි කියලා.
5: net news nimava net news milanga pradhana pravrti prakashaya 10:12ට etek pen pay pravrti bala poruttuwanna mohatin mohata wenaswana alutma toraturu sandaha net news youtube nalikawada saha net news facebook pituwada pivisenna nathahot netnews.lk apage web adawiyata pivisenna net news
10: oba weta gena aave
2: dashaka gananawak pura vedanawan nihanda kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
3: amma aadaren apita kawapu patkata rasa divya kulubalu nishpadana ammage atgunaya serandi green plantation private limited
11: fm anupaha fm 94.8 net fm
12: Good morning. දැන් වෙලාව 7:00.

0: 101.8 දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: Net FM Algo Town
3: brought to you by
4: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322.
8: රසට ගුණට උයන්න. පිටේ 3-5.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැස් සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
10: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
11: Rhino Roofing within Handunwaden Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Vetivistra Sandha 1396 Amathana
12: Union Bank e Pension Loan eken mama pelatawana patan gattane
13: Visrama jeevithaye barak novi balayak karaganna Rajya Sevaka obata rupiyal million 8k dakwa annayak Union Bank Pension Loan
14: Damro washing machine sadaha rupiyal 8000k watina steam iron ekak nomile sieluma damro pradarshana agara walin
15: obata langama pihiti jathaka idirikirime banku shakawata pemina jathaka handunupat ankaya saha sthira tapal lipinaya sthavara jangama durakathana anka nivaridu deyanna tahawuru karaganna obata gunathmaka ha surakshita banku sewawak laba deemata apate magin hakiyawa labenu eta
16: anchor pedia pro mfgm adalokota hitena pottan ge smart sodanama

0: Good morning. Velavu de hatai vinadi hatai. Ada?
1: Kawadda.
0: Tuesday.
1: Angaharuwa.
0: Angaharuwa da. Oye dennada good morning ne meni kiyanne.
1: Mokadda kiyanne apita?
0: Oye dennada adi kiyanne. Good morning kiyala.
2: Good morning.
0: Mona bhashawen de kiyala guess karan puluwanda?
3: Morokkoda?
0: Na.
1: Moron.
0: දැන් මේ දවස්වල FIFA related ඒවා
1: කියනවා football scene
0: football scene
1: හරි
0: මෙහෙමයි නෝවේ ගෙදර ගියා එනන නෝවේ වලට සාධාරණයක් ඉෂ්ට කරන්නේ මම නෝවේ වල මිනිස්සු good morning කියන විදිහට තමයි good morning කිව්වේ
1: මම කල්පනා කරයිත් මොකද්ද මේ මොරොන් කියද්දී නියම
0: ඒක මෙහෙමයි දැන් නෝවේජියන් කතා කරන කවුරු හරි ඉන්නවා නම් ප්‍රොනන්සියේෂන් වලට එක්ස්කියුස් කරන්න.
1: ඒ කියන්නේ නෝවේජියානු භාෂාව හොඳටම දන්න කෙනෙක් ඉන්නවා
0: නේද? ඉන්නවා නේද? අපි වහගෙන ඉන්නවා නම් මේ වෙලාවේ.
1: Sorry කියලා තමයි කියන්නේ මේ තියෙන්නේ. නෑ මොරොන් කියවන් බය වුණා මොකද ඉංග්‍රීසි භාෂාවෙන් ටිකක් නෙමෙයි උදේ පාන්දර කොහරි අවුලක් ගියාද කියලා අපි බැලුවේ. මේ දැන්
0: හරි
1: කියන්න දේවල් ටිකක් තියෙනවා.
0: ඕකේ.
1: මායි නුවයි සාරයි. හරිද මේ ගියා ජුරාසික් පාර්ක් එකට.
0: ඔව් ඒකනේ.
1: ඒ ඉල්ලද අපේ දාලා තියෙනවා අපි ගිය වෙලේ ගත්තු ෆොටෝ එක යන්න අපේ net fm facebook page එකට. අපි දකින්න පුළුවන් ඔක්කොම දැක්කා. හැබැයි අපිට මේ කනගාටුදායක පණිවිඩයක් ආරංචි වුණා. 1993 දී ඔය ජුරාසික් පාර්ක් පළවෙනි ෆිල්ම් එක නිකුත් වෙන්නේ. එදා මේ අර ආචාර්යවරයෙක් ඉන්නේ ડોක්ටර් කෙනෙක් ડોක්ටර් ඇලන් ග්‍රාන්ට් කියන චරිතය සෑම් නීල් තමයි මේක රඟදක්වන්නේ. ඔව් ඉතින් බොහොම අවස්ථානවන්ත විදිහට සෑම් නීල් තමන්ගේ දිවි ගමනට සමු දීලා තියෙනවා. අවුරුදු 78ක් 78ක් 78ක් නුවා අවුරුදු 78 දී සමු දීලා තියෙනවා. ඉතින් ඒක මතක් කරන්න ඕනේ කියලා හිතුණා. මොකද ජුරාසික් පාර්ක් නොබලපු කෙනෙක්
0: නෑනේ.
1: හැම પરම්පරාවකම වගේ
3: ඒක පිස්සුවක් නේ නේද?
1: ඔව් ඒ කියන්නේ ඒ කාලේ මම හිතන්නේ 1993 දී සාර නිර්මාණය වෙච්ච වැඩිම පිරිවැයක් දරපු චිත්‍රපටය. 1997 ටයිටැනික් නිර්මාණය වෙනකන් වැඩිම පිරිවැයක් දරලා තිබ්බේ ජුරාසික් පාර්ක් චිත්‍රපටයට.
3: දැන් මම හිතන්නේ වෝටර්වල් තමයි දැනට තියෙන වார்த்தාව.
1: ඊට පස්සේ ඉතින් අපිට තේරෙනවානේ එතකොට ඒ කාලේ 1993 දී වගේ ජුරාසික් පාර්ක් එකේ ජුරාසික් ඉන්න කවුද ඩයිනෝසර් කට්ටිය ජුරාසික් යුගයේ මවන වැඩි ලේසි නෑ.
3: මට මතකයි ඒ දවස්වල මේ ඩයිනෝසිරස් වලට
1: ජුරාසික්ලා කියලා කියන්නේ ජුරාසික් යුගයෙන් ආපු ජුරාසික්ලා කියලා. ඉතින් සෑම් නීල් මහත්මයාව නේ උදේ පාන්දර මතක් කරන්න ඕන. මොකද අපිව රසවත් කරාට අපිට මතක එකතු කරාට ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ රඟපාද්දී ඔහුට අවුරුදු 43ක් කියලා කියන්නේ. ඉතින් අවුරුදු 78 දී තමන්ගේ ජීවිත ගමනට සමු දීලා තියෙනවා.
3: ජුරාසික යුගයේ මතක් කරාම ඒ මහත්තයා එහෙම සමු දෙනකොට ඊයේනේ පෙරේද අපි ජුරාසික් යුගය පිළිබඳව අලුත් පියවරක් ලංකාව තැබුවා. ඒකත් මතක් කරන්න ඕනේ.
1: අනිවාර්යයෙන්.
3: කාලයක් තිස්සේ මෙරට පුරාවිද්‍යාඥයෝ ඉල්ලුවා මේ පොසිල කෞතුකාගාරයක්. ඇත්තටම අපේ ওই සෙමෙන්ති කර්මාන්ත ශාලාව තිබෙන අරොක්කාලු ප්‍රදේශයේ විශාල වශයෙන් ජුරාසික සහ මයෝසීන යුගයට අයත් පොසිලයන් තියෙනවා. පොසිලයන් කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඒ කියන්නේ වසර මිලියන ගානකට සමහරවල් මිලියන 10 15 ඈත සමහර ගස්වැල් වල කොළ අර දැන් අපි සමහර පොත් අස්සේ දාලා
1: දෙනවා
3: අර නිකන් නටුව නාරටිය විතරක් ඉතුරු වෙන්න දිරනවනේ. ඉතින් සමහර මේ අර දැන් පාෂාණ ඝනීභූත වෙන්න කලින් ඒව සමහරලාට ලාවා මත වෙන්න පුළුවන් මඩ තට්ටු මත වෙන්න පුළුවන් සතුන්ගේ සැකිලි එතකොට කොළ වගේ දේවල් අර ගල් අස්සේ සලකුණු විදිහට අපි අර රබර් සීල් එක ගන්නවට
1: තියෙන්නේ
3: ඒ වගේ මේ ස්ථාපණේ වෙලා තියෙනවා. ඒවා ගල් ගැහිලා ගල් වෙනවා කියලා
1: කියනවා.
3: අන්න එහෙම වෙලා. ඉතින් ඒවා විශාල වශයෙන් ওই අරුවක් කාලු ඉතින් අපිට ඇත්තම එක යුගයකදී අපිට තේරුම් තෝරා ගන්න වුණා අපි පොසිල ආරක්ෂා කරනවද අපි සෙමෙන්ති හදනවද
1: කියලා.
3: ඉතින් ඒ අවස්ථාවේ තිබිච්ච ආර්ථික කාරණාත් එක්ක සෙමෙන්ති හදන්න ගියා. සමහර රටවල් ඔය පොසිල ආකර ඒගොල්ලෝ පොසිල පොඩි පොඩි මොනවාද ඕනමන්ස් විදියට හදලා විකුණනවා. සමහර අය දැන් කෝ එහෙම කරා නම් ඊට වැඩි ලාභයක් ලබන්න පුළුවන් කියලා. ඉතින් ඒක කොහොම හරි දැන් පොසිල කෞතුකාගාරයක් මුල්ගල තැබුවා මං හිතන්නේ ගිය සෙන්සර් ආධාරයේ ඉරිදාහරේ. මොකද අපිටත් ඔහොම ඩයිනෝසිරස් පොසිලයක් හම්බුණා.
1: හම්බුණානේ.
3: ඒක මම හිතන්නේ වැරදිලා සෙමෙන්ති වලට කුඩු වුණා. ඉතින් ඒ වැරද්ද ආයේ
1: නොවෙන්න
3: මේ ඒ අර ජුරාසික් යුගය අපිට නිර්මාණය කළා දුන්න නීල් මහත්තයා මේ සමුගෙන යනකොට ඇත්තටම ෆිල්ම් එක යාගේ නෙමෙයි හැබැයි ඒකේ
1: මතකයේ තියෙන එක
3: මතකයේ තියෙන්නේ මහාචාර්යතුමා හැටියට මේ ඒකනේ ඉතින් අපේ මහාචාර්යවරු ගිහිල්ලා පොසිල කෞතුකාගාරයකට ඊට කලින් මුල්ගල තිබ්බ එක හරිම දෛවෝපගතයි එක පැත්තකින්
1: ඔව් අනිවාර්යයෙන්ම ඉතින් ඒ තමයි ජුරාසික් කතාව උදේපාන්දර කියන්න තියෙන අපිට ඊට පස්සේ අපිට අමතක කරන්න බෑනේ දැන් මේ යුද්ධය ගැන
0: ඒක
1: පැත්තක ඇවිලිලා තියෙන්නේ නේ ආයි ඒ කියන්නේ සටන් විරාම ගහනවා ඊට පස්සේ ආයුද්ධයක්
0: කරනවා
1: අන්න හරි පළවෙනි කොටුවට ඇවිල්ලා දැන් ඔන්න ආයේ මුලින්ම පටන් අරන්
3: තියෙනවා ඊයේ ට්‍රම්ප් දාලා දිනවනේ 120ක් ගෙවන්න ඕන කියලා නැව් වලට
1: ඔව් නේ එයා එහෙම හිතුණා ඒවා කියනවා ඉතින්
3: මං අහන්නේ මොකක්ද එයාට තියෙන අයිති හෝම්ස් ගැන
1: ඒක තමයි
3: ඈ ඒක ඇමරිකාවෙත් නෙමෙයි තියෙන්නේ ඒක තියෙන්නේ මැද පෙරදිග
1: ඔව්
3: අඩුම ගානේ ඒගොල්ලන්ගේ යටත් විජිතයක්වත් ඒ පැත්තේ නැහැ හමුදා කඳවුරක් වන්නේ
1: නැහැ ඔව්
3: ඉතින් කොහොමද මේ දැන් මම කියනවා ත්‍රිකුණා මල්ලේ වරායට එන නැව්වලට නුවාට
1: බදු ගෙවන්න කියලා. එහෙම කියන්න බෑනේ.
3: අපි කියලා බලමු.
1: ගෙවයිද කියලා.
3: ගෙවුවා. ජීවත් වදනේ ආවොත් බදු කියන්නේ. දැන් ට්‍රම්ප් කියන්නේ.
1: ඔව් නේ එයාට හිතුනම කියනවා. ඉතින් ඒවා වෙනවත්. ඉතින් එහෙම තමයි එයා ලෝක බලපතානේ නෝ එකයි. දැන් මොකක්ද දන්නද අපි කියන්න හැදුවේ. දැන් ඔය ඉරාන යුද්ධය සහ ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම ආරම්භ වෙන්නේ පෙබරවාරි 28 වෙනිදා. එතකොට එල්ල වෙනවනේ ප්‍රහාරයක් අර අයතුල්ලා කමේනි ඝාතනය වෙන ප්‍රහාරය. මෙතනදී අපි අයතුල්ලා ගැන හිතනවට වඩා වද වුණු එක්කෙනෙක් හිටියා. ඒ තමයි හිටපු ඉරාන ජනාධිපතිවරයා. මොහමඩ් අහමදිනෙජාඩ් කිව්වට පස්සේ හැමෝම දන්නවා.
3: අපිට ලංකාවටත් ආවනේ.
1: ලංකාවටත් ආවා බොහොම
3: ඔය උමාව දීලා ගියානේ.
1: බොහොම සමීප ජනාධිපතිවරයෙක් රාජ්‍යතාන්ත්‍රිකයෙක්. දැන් මොකක්ද දන්නවද මේ කියන්න යන දේ?
0: මොකද?
1: ඕගොල්ලෝ විශ්වාස කරන එකකුත් නැහැ. ඔයා හිතන්න ඔයා ගාව ඉන්න හොඳම යාළුවා. විශ්වාසවන්තම සංගයක්. විශ්වාසනීයම නිලධාරියා. හරියටම කියනවා නම් ඉරාන උත්තරීතර අධිකාරියේ දකුණු අත විදිහට බොහොම සමීපෙන් ආශ්‍රය කරපු මිනිස්සයා මොසාඩ් නියෝජිතයෙක් වුණොත් කොහොමද අපිට ඒක හිතාගන්න පුළුවන්ද ඒකත් විශේෂයෙන්ම අපි හරි විශ්වාස කරපු අපි හරි ආදරය කරපු ඉරාන ජනාධිපතිරේකන හිටපු ජනාධිපතිවරයෙක් වෙන මොහමඩ් මහත්තයා වුණොත් අහමදිනෙජාඩ් මහත්මයා වුණොත් කොහොමද අන්න දැන් එහෙම අනාවරණයක් සිද්ධ වෙලා තියෙනවා නිව්යෝක් ටයිම්ස් තමයි මේ පුවත අනාවරණය කරන්නේ ඇත්තටම මේ ඒ හිටපු ජනාධිපතිවරයා මේ ඊශ්‍රායලය ගැන එහෙම ලොකු පැහැදීමක් තිබ්බ කෙනෙක් නෙමෙයි. හරිද? එයා ඊශ්‍රායලය අතිශයින්ම විවේචනයට ලක් කරනවා. එක තැනකදී කියනවා මේක මේ සාතනික් එන්ටිටි එකක්. ඒ කියන්නේ සාතන්ගේ නියෝජිතයින් ඉන්න රටක් විදිහට තමයි ඊශ්‍රායලය හඳුන්වන්නේ. එහෙම හඳුන්වපු මිනිස්සයා ඊශ්‍රායලයත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවලු යම් ආකාරයකින් මේ යුදමය කටයුතු හරහා මේ වෙනකොට ඉන්න ඉරාන පාලන තන්ත්‍රය බිඳ වැටුනොත්
3: මොකද එයා දැන් ඉන්නේ විපක්ෂේ
1: ඉරානයේ ඊළඟ නායකයා බවට පත් වෙන්න. ඉතින් 2025 අවුරුද්දේදී හංගේරියාවේ අගනුවර බුඩාපේස්ට්වල තමයි මේ එකගතාවයට ඇවිල්ලා තියෙන්නේ. බුඩාපේස්ට්වල විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ දේශනයකට දේශගුණික විපර්යාස පිළිබඳ දේශනයකට ආරාධනා කරනවා.
0: රයිට්.
1: ආරාධනා කරන්නේ අහමදිනෙජාඩ් ජනාධිපතිතුමාට. හිටපු ජනාධිපතිතුමාට.
0: ඔයා
1: එන්න ඇවිල්ලා මේක කරන්න කියලා. මෙයා යනවා. ගිහිල්ලා මේ විශ්වවිද්‍යාලයේ දේශනය කරනවා. හැබැයි පස්සේ අනාවරණය වෙන දේ තමයි මේ ආරාධනාව කරන්නේ මොසාඩ් මැදිහත් වීමෙන් කියලා. එතකොට බුඩාපේස්ට්වලදී ඉරානයේ ඇතුලේ හම්බෙන්න හරි අමාරුයිනේ. බුඩාපේස්ට්වලදී එවක අපි දන්නවා එවක ඊශ්‍රායල් රහත් සොත්තු සේවය එහෙම නැත්නම් මොසාඩ් සංවිධානයේ නියෝජිතයා නැත්නම් එවක අධ්‍යක්ෂකවරයා වන ඩේවිඩ් බර්නියන් ඩේවිඩ් මහත්තයා මේ ජනාධිපතිතුමාව හම්බෙනවා හිටපු ජනාධිපතිතුමාව හම්බෙනවා මොහමඩ් මහත්තයාව හම්බෙනවා අන්න එතනදී තමයි දෙන්නා කතා කරගන්නේ ඒ 2025 අවුරුද්දේනේ 2026 අවුරුද්දේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා ඒ සිද්ධ වුණාට පස්සේ මේ ඔගලන්ගේ රාජ්‍ය බිඳ වැටුනොත් ඊළඟට ඔයා තමයි මේක බාර ගන්න ඕනේ කියලා. ඉතින් ඒකට මොහමඩ් මහත්තයා කැමති වෙලා තියෙනවා. දැන් ඒකට එයාට උත්තර බදින්න සිද්ධ වෙලා තියෙනවා ඉරානයට. කොහොම හරි මේ අනාවරණයෙන් පස්සේ මේ වෙනකොට ඉරානය කියනවා ජනාධිපතිතුමාව හිටපු ජනාධිපතිතුමාව නිවාස අඩස්සියේ තමයි රදවලා තියෙන්නේ කියලා. ඉතින් පෙබරවාරි ඔය ප්‍රහාරය එල්ල වෙච්ච වෙලාවේ අපිත් මේ සෑහෙන කම්පා වුණානේ. මේ යත් ජීවතුන් අතර නැතුව ඇති, ඔව් බෝම්බේ වදින්න ඇති, මොන හරි වෙන්න ඇති කියලා ඊට පස්සේ එකපාර මතු වුණානේ. එහෙම කිසි ප්‍රශ්නයක් හීරීමක්වත් නැතුව. ඉතින් ඒ ගැනත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. මේ ප්‍රහාරය සිද්ධ වෙන්න කලින් මොසාඩ් සංවිධානය මැදිහත් වෙලා එයාව වෙන තැනකට, බොහොම ආරක්ෂිත තැනකට අරගෙන ගිහිල්ලා තියෙනවා. ටෙහරාන් නුවරින් ඉවත් කරගන්න කටයුතු කරලා තියෙනවා කියලා. ඉතින් එහෙම තමයි. අපිත් එක්ක මේ කතා කරලා ඉන්න අය, මේ හිනා වෙලා ඉන්න අය, මේ කරට අත දාගෙන ලගින්ම ඉන්න අය. ඉතින් මම දැක්ක
3: මොසාඩ් වෙන්න පුළුවන්.
1: ඉතින් එහෙම තමයි, එහෙම දේවල් වෙනවා ලෝකේ. ඉතින් අපි නොහිතපු දෙයක්. මොකද අපි දැක්ක බොහොම සමීපෙන් කටයුතු කරපු කෙනෙක් ඉරානයත් එක්ක, ඒ වගේම තමයි ඉරාන රාජ්‍යතන්ත්‍රයත් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරපු කෙනෙක්, සහ ඉරානය ගැන හොඳ බලාපොරොත්තු තිබ්බ කෙනෙක්. සමයිට ඒ බලාපොරොත්තු මේ යන විදිහට කරගන්න බැරුව ඇති කියලා හිතුවක් දන්නෙත් නෑ, වෙන පාරකින් කරගන්න ගියක් දන්නෙත් නෑ. කොහොම හරි ඉතින් අවසානයේදී ට්‍රේටර් කෙනෙක් විදිහට, තමන්ගේ රට පාවා දුන්නු කෙනෙක් විදිහට මෙයාට දැන් නිවාස අඩස්සියේ ඉන්න සිද්ධ වෙලා
0: තියෙනවා.
1: කල්පනාවෙන් ඔෆිස් එකේ හැපෙත් ඉන්නගෙන මොසාඩ් එකේ වෙන්න පුළුවන් කල්පනාවෙන්.
0: ඔෆිස් වල හැමතැනම ඉතින් තියෙන එකේ ලොකු පික්චර් එක තමයි ඔය කියන්නේ.
1: ගෙදර වෙන්නත් පුළුවන්. හරි, ඉතින් ඔය මතක් කිරීම එක්ක අපි ජුරාසික් පාක් එක පැත්තේ ගියා. සෑම් නීල් මහත්තයා මතක් කරා, මතක් නොකරම බැරි නිසා. මොකද අපිට ලොකු මතකයන් ඉතුරු කරපු පුද්ගලෙක්, පරම්පරා ભેදයකින් තොරව අපි හැමෝම බලපු ෆිල්ම් එකක්. ඉතින් නීල් මහත්තයා ආයි හම්බ වෙන්නෙත් නෑ අපිට. ඒ වගේම තමයි අහමදිනජාඩ් මහත්තයට මොනාවේද කියලා හිතාගන්නත් බෑ.

0: FM 94.8 Net FM Divaina Pura
1: උදේ 7යි විනාඩි 22යි.
2: මම අනුදි ගුණසේකර. මේ ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන් වෙලා. දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සමින් දිදුලන්න.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නීලවිකාශක.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322.
5: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
6: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
7: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් pension loan.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
10: හැමෝම බැහැගන්න. රත්ති 3-in-1 බොන්න. රත්ති 3-in-1 විතරයි.
11: මල්ලි, ඒ රත්ති 3-in-1 කම බොන්න කියන්නේ?
10: කිරි, තේ, සීනි එක පැක් එකේ නේද? කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ. කාලේ හරි වටිනවනේ සර්.
11: රත්ති 3-in-1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්න එක වටිනවා.
10: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
8: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නීලවිකාශක.
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
14: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: උදේ 7යි විනාඩි 30යි ඇල්ගොරිතම් වෙලාව. ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ට බැරිද? මම කල්පනා කරේ. මාව සඳට උපමා කරන්න.
1: සඳට උපමා.
0: ඔව්. සින්දු ආංගිටි නැද්ද ඔය දෙන්න? ආ. ඔය දෙන්නට දැම්මේ මම ඒක. ඒකින් එකක් අහලවත් උදේ පාන්දරට කොම්ප්ලිමන්ට්
2: දෙන්න. බ්‍රාව ලතාට නම් උපමා කරන්න පුළුවන්.
1: සඳට සඳට. නෑ ඉතින් සඳේ ආවාට තියෙනවනේ. ඔයාගේ නෑනේ.
2: නෑ නෑ මේක
1: නෙමෙයි. එකයි අපි එහෙම.
0: පුදුමාකාරයක් අම්මෝ.
2: ඔව්. නෑ මමත් බැලුවේ මේ ආවාටයක් දැක්කත් තියෙනවා ඉතින්. එහෙම නැතෝ ඉතින් නේ.
0: දැහෙට ඉඳන් ආවාට එන්න පටන් ගත්තොත්.
2: ආ එතකොට අපි සලකලා බලන්න.
1: ඒවට අපි නෑ.
0: ඔව්. හරි
2: අපි බ්‍රහස්පතිතර උපමා කරන්න නේ
1: අන්නේ උපමා කරන්න
0: බ්‍රහස්පතිත් ලස්සනයි
2: ඔව් අර තියෙන සින්දුව බ්‍රහස්පතිට වැඩිය ලොකුයි එතකොට මට ඔයාව කියන
0: හරි අපි යනවා අපේ පොඩ්ඩොන්ට පණිවිඩයක් දෙන්න පොඩ්ඩොන්ට දීලා වැඩක් නැහැ මේක පොඩ්ඩ පොඩීනේ පොඩ්ඩ බලා ගන්න ලොක්කෝ ඉන්නේ
1: ඔව්
0: ඒගොල්ලෝ තමයි මේක අහගෙන ඉන්න ඕනේ.
1: ඒගොල්ලන්ට තමයි මේක කියන්න ඕන නේ. දැන් මෙහෙමයි මේවා උදේම නෝවේජියන් භාෂාවෙන් වැඩ පටන් ගත්තේ අද.
0: ඔව්.
1: මේ දන්නවද කට්ටිය සෑහෙන ජයට පිළි අරගෙන.
0: කවුද?
1: ඒ
2: නෝවේජියන් වාර අරගොල්ලන්ට උරුගුවේ කට්ටියට වෙච්ච වැඩේ
1: වෙලා නැහැ නේ. ඒක වෙලා නැහැ. උරුගුවේට නේ කිව්වේ මේ ඉන්න ටිකට් අරගෙන ඉන්න කියලා.
2: ටිකට් තරම් වරෙල්ලා කියලා
1: කිව්වා. ඉතින් මේ නෝවේ කණ්ඩායමට එහෙම කියලා නැහැ.
2: ඔව් හැබැයි අපේ කණ්ඩායම ගන්න මම හිතන්නේ ඔය ආදර්ශ ගන්න පුළුවන්
1: කියලා. ගන්න පුළුවන් නේ. ටෙස්ට් කරලා බලන්න පුළුවන්.
2: Facebook සමාගමනෝ කියලා ටිකට් ඉල්ල ගන්න ගොනන් හරි මොකද ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරනට වැඩිය ඒ සමාගමත් එක්ක නින්නේ.
0: ඉන්නේ ඔව්.
1: Facebook වල වැඩිපුර ඉන්නේ ඉඳලා. හරි ඉතින් ඔන්න හාලන් හාලන් ප්‍රමුඛ නෝවේජියන් කණ්ඩායම ඊයේ ලගා වුණා තමන්ගේ මවුරටට නෝවේට. ඉතින් දහ දහකට එහා ජනතාවක් රැස් වෙලා හිටියලු ඔස්ලෝ වගනුවරට මේගොල්ලන්ව පිළිගන්න සහ මේගොල්ලෝ ගමන් ගත්ත ගුවන් යානය තමයි මේ ලෝකේ වැඩිමොය රේඩා තියෙනවනේ ඔය ට්‍රැෆික් එක බලන ප්ලේන් යනවා බලන අර තියෙන ඇප් එකේක වෙබ්සයිට් ඒ වයන් වැඩිම නැරඹුම් මාර සංඛ්‍යාව කිමි වෙච්ච
2: 24 hours ට්‍රැකර් එක දාගෙන
1: ට්‍රැකර් එකෙන් වැඩිම ට්‍රැක් කරලා තියෙන්නේ මේ නෝවේජියානු කණ්ඩායම තමන්ගේ මවුරටට ගිය ගුවන් යානය කියලා. ඉතින් ඒ වගේම තමයි නෝවේජියානු රාජකීය ගුවන් හමුදාව පිළිගැනීමක් දීලා තියෙනවා තමන්ගේ ප්‍රහාරක යානාවලට මැදි කරලා.
2: ඒ රජ කෙනෙක් නින්නේ.
1: ඒ රජ කෙනෙක් නින්නේ. මේගොල්ලන්
0: අයි මෙච්චර ආදරයක්.
1: අන්න එහෙම තමයි.
2: ඒව තමයි.
1: ඉතින් කොල්ලෝ මහන්සි වුණානේ.
2: අන්නෝ. ඒ මහන්සි අපේ හාලන් කියලා ඒ කියන්නේ ඒක අපේ හාලන් නෙමෙයි. ඒ වගේ වැඩ පටන් අරන්.
1: අන්න. එහෙමද?
2: මම කිව්වනේ දැන් ඔය අර දැන් ඇත්තටම මේ හාලන් ෆුට්බෝල් ගහපු එක දැන් මතක නෑනේ. මේ යෝධයා කන හරක් මාසුයි මොනවාද වතුර pH එකේ පවත්වගෙන වතුරයි.
1: අයිස් වල ඉන්නේ.
2: අයිස් කුටීරේ ඉන්නේ වයි ඕනේ ලෝකෙට සෑන්ඩ් වැඩක් තුනේ ඇත්තනේ ඉතින්.
1: ඔව්.
2: මේ කැලරි 6000ක් කාලා කොහමද ඕම ඉන්නේ
1: කියන
2: ඒවානේ මේ වැදගත්ුනේ ඉතින් හාලන් හරක් මස් උයන විදියට හරක් මස් ඉවීම එහෙම කියලා මේ
1: රෙසිපි එක
2: රෙසිපි දැන් එහෙම පොඩි පොඩි වීඩියෝස් යනවා
1: අර හොඳයි ඉන්නේ
2: අපේ හාලන් කියලා කපටන් ගනී කියලා
1: අපේ ක්‍රියේටිව් විදියට හිතනවා අපිට කවුරුරි ගමන්නේ හරි දැන් ඔය මේ හාලන් ගැන උනත් කතා කරද්දී මේ එයාගේ පෝෂණය කියන එක ඇත්තම ලෝකේ ගොඩක් කතාබහට ලක් වුණානේ මේ කැලරි 6000ක් විතර මේ මිනිස්සයා මේ හරක් මස් ආහාරයට ගන්නවා කියලා කිව්වා ඒ වගේම තමයි සීත කරපු කුටීරවල නිදිනවා කියලා කිව්වා අර තමන්ගේ සෙල්ස් රීප්‍රොඩියුස් වෙන්න නැවත නැවත ගොඩනගෙන්න සෛල ඉතින් මේ ඔක්කොම පිටිපස්සෙ තියෙන කතාව තමයි පෝෂණය කියන එක පෝෂණය කියන එක ශක්තිමත් මනුස්සේ කදන්න සෑහෙන්න අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඒ කියන්නේ හරි පෝෂණය හරි වයසද ලැබුණ නැත්නම් මුළු ජාතියක් ලෙඩ වෙන්න පුළුවන් සාරා. ඊට පස්සේ තින් ඔය ෆුට්බෝල් ගහනවා කෙසේ වෙතත් වෙන වෙන පොඩි පොඩි දේවල් ටිකවත් එදිනෙදා වැඩ ටිකවත් අපිට කරගන්න බැරි වෙනවා. ඉතින් මේ අපිට ඔය හාලන්ගේ එදිනෙදා මේ රූටින් එක බැලුවට පස්සේ තේරුණු දේ තමයි සෑහෙන්න එයා හිතනවා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන. ආයෙත් මතක නැහැ ෂර්ට් එක ගැලුවම නිකන් රොබෝ කෙනෙක් වගේ
2: මිනිස්සෙක්.
1: ඔව් එන්න උස මහත සික්ස් පැක් තියෙන එහෙම චරිතයක්. ඉතින් පෝෂණය කියන එක කොයි තැනදිත් අත්‍යවශ්‍යයි. ඉතින් ඒක නිසා තමයි අපි වාට උදේ පාන්දර මතක් කරන්නේ වාගේ දරුවගෙත් පෝෂණය ගැන. ඒ ගෙදර ඉන්න පුතා වෙන්න පුළුවන්, දුව වෙන්න පුළුවන් පොඩ්ඩගේ පෝෂණය ගැන නිතරම සැලකිලිමත් වෙන්න කියලා. මොකද යකඩ ප්‍රෝටීන්, ඒ වගේම තමයි විවිධ පෝෂක පදාර්ථයන් මේ අයට ඕන.

0: ඒ වගේම තමයි මේ හොඳින් ආහාර ජීර්ණය කරන්න ඊට පස්සේ මේ දෘෂ්ටි පරාසය උදේ හැස්පෙන්න ඕන දුරපේන්න ඕන දුරපේන්න නැත්නම් ප්‍රශ්න ගොඩයි
1: එහෙනම් කොලකන ඇති නේද
0: කොලකන හැදි කොලකන
1: අපි අම්මලා කියන්නේ
0: කොලකන අන්න හරි ලේ වඩන්න ඔය කියන්නේ අපි අම්මලා එක එක කතා ඒ කාලේ ඉතින් පෝෂණය කියන දේ ඔය හැම තැනකදීම අවශ්‍යයි ඉතින් ඒක නිසා අපි ඔයාලට මතක් කරනවා හොඳ බැලන්ස් ඩයට් එකක් එක්ක සමබල ආහාර වේලක් එක්ක ඔයාගේ පුතාට වෙන්න පුළුවන් දුවට වෙන්න පුළුවන් ඇංක පීඩියා ප්‍රෝ දෙන්න කියලා ඉතින් ඇංක වෙතින් මේ පණි වීඩියෝ වලට ගේනවා මතක් කරනවා නිකන් පීඩියා ප්‍රෝ විතරක් නෙමෙයි සමබල ආහාර වේලක් කියන එක සෑහෙන්න අත්‍යවශ්‍යයි
2: Yes.
0: මම වැඩි බැලන්ස් වෙන්නේ oh. ඊට පස්සේ අපිට පුළුවන්
2: oh.
0: World Cup දිනන්න
2: World Cup දියන්න
0: අඩුම මේ ෆුට්බෝල් ලෝ නැහැ
2: oh.
0: අර 30 yard circle එකෙන් එහාට බෝලේවත් දාලා 4-6 ටිකක් වද්දා ගන්න
1: ෆුට්බෝල් ලෝ නැහැ අඩුම ගන්න net ball වලින්
0: හරිනේ net ball
1: net ball නේ හැබැයි අපි
0: net ball දෙන් අපි ආසියාවේ
1: නම
0: දින පුකන්න
1: නම දින පුකන්න නෑ
2: ඒව ගැන කතා කරන්නේ නැතුණාට වැඩි කට් මිනිස්සු
1: මේ
2: ඇත්තටම net ball team එක හොඳ performance වෙන්න
1: නේද වෙන්න දැන්ටත් performance වෙන්න නෝ අපිට මතකයි තර්ජනී ඉන්න කාලේ නේද
0: ඔව්
1: ශක්ති සම්පන්නයි
0: අන්න ඒකයි
1: තර්ජනී අපිත් කතා කරන අපිත් බෙල්ල බෙල්ල
0: උඩ බලාගෙන කතා කරන්නේ හරි ඉතින් පෝෂණය ගැන හිතන්න මොකද World Cup එක දිනන්න ඕන අපි. ෆුට්බෝල් නැතත් ක්‍රිකට් හරි. ඊළඟට දැන් මේ සෙල්ලම් පටන් ගන්න ඕන.
2: දැන් ඇති හිටියා. ඇති. දැන් පටන් ගන්න.
0: දැන් ඇති. දැන් ඇති.
2: ප්‍රෝ බීලා.
0: ඔව්.
2: පොඩ්ඩෝ ටික ලොකු කරලා.
0: කො කරලා හොඳට සමබල.
1: දැන් මේ ඉඳන් ඒකට ආයෝජනය කරන්න ඔය තියෙන ආයෝජන අවස්ථා කියන්නේ. පීඩියා ප්‍රෝ.
2: හරි. අපි යනවා ඊට පස්සේ. මේ දැන් පොඩ්ඩොන්ට පෝෂණය වගේම තමයි. හොඳ මේ වටපිටාවක් ඕනේ හැදෙන්න.
0: ඔව්නේ.
2: මේ සෙල්ලම් කරන්න ඉඳ හැම තියෙන ලස්සන කමියුනිටි එකක ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි ඔය පස්සේ එන මානසික ගැටලු, ඇන්සයිටි වගේ දේවල් එන්නේ නැති වෙන්නේ.
0: අනිවාර්යයෙන්ම මේ සාරයි මතක් කරපු පොයින්ට් එක සෑහෙන්න වැදගත් නේ. මේ මානසික ගැටලු කියන එක නේ අද වෙනකොට සෑහෙන
1: ප්‍රශ්නයක්
0: කරගෙන තියෙනවානේ. ඉතින් ශක්තිමත් විදියට මේ දේවල් වලට මූණ දෙන්න නම් ඇත්තටම බොහොම නිරෝගී වටපිටාවක් දරුවෙට තියෙන්න ඕන. ඒ නිරෝගී වටපිටාව හම්බෙන පළවෙනි තැන තමයි සාර ගෙදර කියලා
2: කියන්නේ.
0: පවුල කියලා කියන්නේ, ෆැමිලි කියලා කියන්නේ නේ. අම්මා තාත්තා සීයලා ආච්චිලා හැමෝම එකට ඉන්න දැනනේ. ඉතින් ඉස්සෙල්ලම එහෙම ලස්සන්ට අර අපි කියනවානේ මේ හෝම් එකක් වෙන්න නම් හැමෝම එකට ඉන්න තැනක් වෙන්න නම් ඔයා එහෙම තැනක් හොයාගන්න ඕන. ඔන්න එහෙම තැනක් දැන් තියෙනවා කඩවත. අපි මේ කියන්නේ කඩවත ප්‍රයිම් රෙසිඩෙන්සීස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. ඔයා මේ වෙලාවේ හිත හිතනන් ඉන්නේ. බොහොම නගරයට යාබදව හැබැයි නිෂ්කලංක පරිසරයක. අපි අර කිව්වේ ලිවින් එන්වයරන්මන්ට් එක බොහොම සාමකාමී වෙන්න
1: ඕන. ඔව් නිෂ්කලංක කියලා කියන්නේ හුදකලා
0: නෙමෙයි. අන්න හරි.
1: ඒ
0: කියන්නේ
1: මිනිසුන්ට මිනිස්සු රැළවැසි සත්වයෝනේ. අපි හරි තමන්ට අයිසොලේටඩ් වෙන්න ඕන නම් හුදකලා වෙන්න ඕන නම් එහෙමත් පුළුවන්. ඔය අපි කියන යන තැන එහෙමත් ඉන්න පුළුවන්.
0: ඉන්න පුළුවන්.
1: හැබැයි ඉතින් එහෙම ඉඳලා මොකටද නේද? ඉතින් ඒ ඔක්කොම තේරුම් ගන්න තමයි මේ ප්‍රයිම්ලා මේක මොනවද ජනාවාසයක් කරලා තියෙන්නේ.
0: අනිවාර්යයෙන්ම මේක හදලා තියෙන්නේම මේ කමියුනිටි කන්සෙප්ට් එකෙන් ප්‍රජාවක් විදිහට වාට කට්ටිය එකතු වෙලා බොහොම සතුටින් සහයෝගයෙන් සාමූහිකව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක තමයි මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. ඉතින් නුවර පාරට ඇවිදින දුර වාට ඉක්මනින් යන්න එන්න පුළුවන් ගමන් ගන්න වාහන හොයාගන්න ඕ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ගවලට යන පිවිසෙන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර තමයි තියෙන්නේ. ඉතින් මේක කමියුනිටි එකක්. මෙතනින් ඇතුළට ගියාට පස්සේ වාට පොලි furniture ඩුවගේ apartment එක විතරක් නෙමෙයි වාට swimming pool එක තියෙනවා kids pool එක තියෙනවා gym තියෙනවා
2: multi
0: functional hall තියෙනවා sky garden තියෙනවා පැය 24 පුරාම ආරක්ෂාව හම්බෙනවා ඒ වගේම තමයි හොඳ asal වැසියෝ ටිකක් ඉන්නවා අන්න ඒගොල්ලෝ එක්ක බොහොම සතුටින් සහයෝගයෙන් වාට ජීවත් වෙන්න තමයි තියෙන්නේ ඉතින් රුපියල් මිලියන 31 ඉඳලා ඉගෙන ලක්ෂ 310ක් විතර වෙන්නේ සාමාන්‍ය ඉඩමක් කරන් ගයක් හදන්න ගියොත් ඔක කරන්න බෑ ඒ ගානට කඩවත වගේ පැත්තකින් ඉතින් කොළඹට බොහොම යාබදව සමීපව වාට පුළුවන්කම තියෙනවා apartment එක වෙන් කරගන්න කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලට 13:22 13:22 හොට්ලයින් එකෙන් කෝල් එකක් දීලා දැන් මාට පුළුවන් වාගේ apartment එක වෙන් කරගන්න
2: ඕකේ
0: ටික ටික ගෙවන් යන්න පුළුවන් ඈ එකපාර ගෙවන්න
2: ඕනේ ඔව් එකපාර ගෙවන්න ඕනේ නෑ නේ
0: මේ විදිහට කතා කරලා plan එකක් ගහගෙන වැඩේ කරන් යන්න පුළුවන්
2: අපි දෙන්නේ මේ basic information
0: අන්න හරි
2: ඊට පස්සේ අපි number එකක් මතක් කරලා
0: ඒකට කතා කරා
2: අන්න ඒකට කතා කරා
0: මෙන්න මෙහෙම අපේ අචි නැත්තම් සාරා නැත්තම් නුවා මේ algo town එකේ net fm කිව්වා මේ කිව්ව කතාව ඇත්තද
2: ඇත්තද
0: කියලා අහන්න එහෙම අහන්න
2: හරි. දැන් ඔය පොඩ්ඩොන්ට කිව්ව කතා ටික වගේම දැන් තියෙනවා පොඩ්ඩෝ වගේ ඉඳලා ලොක්කෝ වෙලා රටට සේවය කරලා ඊට පස්සේ විශ්‍රාම ගිහිල්ලා

0: විශ්‍රාම සුවෙන් ගෙදරට එලා ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට හම්බ වෙනනේ පෙන්ෂන් එක.
1: ඔව්.
0: දැන් මේ පෙන්ෂන් එක හැමදාම මාසෙට අරගෙන ඒක හැමව පාවිච්චි කරන්නේ පාවිච්චි කරනවා මේ මුණුබුරු මුණුවිරියන්ට තමයි ඒගොල්ලෝ වියදම් කරන්නේ.
1: ඔව් අන්න ඒකනේ.
0: ඔව් ඒ වුණාට ඒගොල්ලන්ට තියෙනවානේ අර මම මොන හරි කරන්න වගේ එහෙම එකක්.
1: ඒ කියන්නේ මේ නිකන් ගෙදරට වෙලා ඉන්න බැරි ගතියක්.
0: කැමති නැති කට්ටියනි ගොඩක් ඉන්නේ රජ සේවකයෝ.
1: ඔව් හරි අපේ අම්මලා තාත්තලාට එහෙම තියෙනවා. ඒ කියන්නේ විශ්‍රාම ගියාට පස්සේ නිකන්
0: බෑ.
1: මම අමාරුයි අමාරුයි. මම කසනවා කසනවා මොන හරි කරන්න
0: ඕන. මොන හරි කරන්න ඕන.
1: ඉතින් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන්න වෙන්න පුළුවන් නේ. තමන්ගෙම කියලා ගොවිදනක් කරන්න වෙන්න පුළුවන්, වගාවක් කරන්න වෙන්න පුළුවන්, ෆාම් එකක් පොඩියට පටන් ගන්න වෙන්න පුළුවන්. නැත්තම් ගෙදර පොඩි සොයන් රැකියාවක් පටන් ගන්න වෙන්න පුළුවන්. එහෙම මේ ඔයාට තියෙනවා අදහස්. එහෙම තියෙනවා පොඩි පොඩි හීන.
0: يعني
1: එහෙම තමයි. තමන්ගේ ජවයේ ශක්තිය විශ්‍රාම ගියාට තාම ඇගේ තියෙනවනේ. ඉගෙන වැඩ කරන්න පුළුවන් කියලා හිතනවා. සහ පුළුවන්. බැරි නෑ. හැබැයි ඔතනදී ඔයාට හරස් වෙන්නේ විශ්‍රාම වැටුප විතරක් ඕකට ප්‍රමාණවත් වෙන්නේ නෑ සහ. විශ්‍රාම වැටුප විතරක් අරගෙන ওই වගේ ලොකු ආයෝජනයකට යන්න බෑ. ඒ ප්‍රාග්ධනය කැපිටල් එක මදි. ඉතින් ඒක නිසා ඔන්න යුනියන් බැංකුව ඔයාට රුපියල් මිලියන 8ක් දක්වා. රුපියල් මිලියන 8ක් දක්වා පෙන්ෂන් ලෝන් එකක් දෙන්න තීරණය කරලා තියෙනවා. ඔයාට මේක ගෙවාගෙන යන්න අවුරුදු 15ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි බොහොම සාධාරණ පොලියකට තමයි වාට මේ ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේමයි ලොකු ડોකියුමන්ට් ප්‍රමාණයක් ඕනෙ වෙන්නේත් නැහැ. අපකරුවන් ඕනෙ වෙන්නේත් නැහැ. වාට ගිහිල්ලා මේකට ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි මතක් කරන්න ඕන දැන් යුනියන් බැංකුව මේ පෙන්ෂනර්ස් ඩේ එකක්. හරිද විශ්‍රාමකයින්ගේ දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හරියටම ජූලි 18 වෙනිදා.
0: මේ සෙනසුරාදා.
1: මේ සෙනසුරාදා. ඉතින් උදේ 10 ඉඳන් හවස 3 වෙනකන් ඔන්න යන්න කොල්ලුපිටිය යුනියන් බැංකු ප්‍රධාන මූලස්ථානයේ ඉදිරිපිටට. මෙතන තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඔයාට එදා දවස පුරාවටම අපි කිව්වනේ උදේ 10 ඉඳන් 3 වෙනකන් හවස වැඩේ යනවා කියලා. ඔයාට පුළුවන් මූල්‍ය උපදෙස් ලබා ගන්න. මොන හරි ගනුදෙනු ගැන විස්තර දැනගන්න ඕන නම් ඒ වගේම තමයි මේ රුපියල් මිලියන 8ක පෙන්ෂන් ලෝන් එක ගැන විස්තර දැනගන්න ඕන නම් ඒව දැනගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි නොමිලේ පැවැත්වෙන වෛද්‍ය කඳවුරු වෛද්‍ය සායන තියෙනවා. මේවටත් සහභාගී වෙන්න පුළුවන්. මොකද මොන දේ කරන්නත් සෞඛ්‍ය ගැන හිතන්න ඕන. සෞඛ්‍ය හොඳට තිබ්බොත් තමයි අනිත් වෙලට ටික සාර්ථක වෙන්නේ. ඉතින් යන්න කලින් ඔයා මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න යුනියන් බැංකකට. කෝල් එකක් දීලා ඔයාට පුළුවන් රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා 18 වෙනිදාට ගිහිල්ලා වැඩි විස්තර දැනගෙන මේ පෙන්ෂන් ලෝන් එක ගැන දැනගන්න පුළුවන්. ඉතින් මේක තමයි නම්බර එක 011178185 011178185.
0: හරි මතක කරන්න ඕනේ ආචි මේ අපේ WhatsApp එකේ කට්ටිය අහලා තිබ්බා මේ වගේ කට්ටියට ලෝන් එක දෙනවද මෙහෙම පර්පස් එකක් කියලා ඉල්ලුවොත් ලෝන් එක දෙනවද ඔන්න ඔයදී ඔක්කොම සෙනසුරාදාට ඕගොල්ලන්ට කොල්ලුපිටියේ මේ මේන් බ්‍රාන්ච් එකට ගිහිල්ලා විසඳගෙන එන්න පුළුවන්
1: මේ නම්බර එකට අපි දැන් මතක් කරා නම්බර එකක් ඒකට කෝල් එකක් දීලා රෙජිස්ටර් වෙලා ඉන්න ඉස්සෙල්ලාම රෙජිස්ටර් වෙන්න නැතුව යන්න එපා පුටු නැතුව ගියොත් අපි දන්නේ
0: නැහැ හරි හරි අපි යනවා දම්රෝ එක පැත්තට සින්දු අහන්න යන්න කලින් මොකද දම්රෝ එකේ මේ දවස්වල තියෙනවා දම්රෝ ෆෝම් මෙට්‍රස් එකකට 15% ඩිස්කවුන්ට් එකක්
1: අන්න විශ්‍රාම ගියා වගේ තමයි ඒකට වැටලා
0: නිදාගන්න
1: තියෙනවා නන්නේ
0: අපි හැමදාම හවස 6න් පස්සේ විශ්‍රාම යනවනේ
1: යනවනේ ආයේ මොකද පාන්දර වැඩ පටන් ගන්න එමේ ඉතින් දම්රෝ ෆෝම් මෙට්‍රස් එකක් දැන් ඔයාලට 15% ඩිස්කවුන්ට් එකක් එක්ක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් දිගුකල් පවතින ෆෝම් මෙට්‍රස් එකක් කියන්නේ මෙට්‍රස් එකක් නම් ආ හොයන්නේ කාලයක් පුරාට ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ආය වෙනමකුත් නෙමෙයි. දම්රෝ ෆෝම් මෙට්‍රස් එකක් ගන්න. මොකද ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා 15%ක.

0: Anupaha, FM Anu Hatarai Dashma Ata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදේ 7:46 දැන්
4: හැමතේකම එක වගේ නෙමෙයි ලෝජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලෝජි ගන්න
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු
7: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
8: SLT Mobitel Pure TV නීලවිකාශක
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13:22
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
12: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
13: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
14: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
10: වැඩේ හරිනේ
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්මම තන්න. Prime Group 13:22.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
7: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
8: SLT Mobitel Pure TV නීලවිකාශක
12: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
0: Net FM algo 2

0: උදේ 7යි විනාඩි 50යි අල්ගොටාවම වෙලාව.
1: හරි දැන් ඊළඟ පැයට යන්න ඕන. යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන LB Finance ගැන.
0: Yes.
1: මොකද FD එකක් දාලා තියාගන්න එක ඇඟට ගුණයි. මොන ප්‍රශ්න වුණත් මේ දැයි යුද්ධ පේනවනේ එහෙ මෙහෙ වෙලා.
0: අරහෙන් ගහනවා මෙහෙන් ගහනවා.
1: මෙහෙන් ගහනවා. එතකොට අපිට තමයි වදින්නේ.
0: ඒ කියන්නේ අපි දවසක් ඔක විස්තර කරන්නේ.
1: ඔව් ඉරානයට වඩා රිදෙන්නේ අපිට. ඒක හින්දා මේ ඔයාගේ මූල්‍ය ස්ථාවරත්වය ගැන නැත්තම් ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි ගැන පොඩ්ඩක් හිතුවොත් හොඳයි.
0: ඒක
1: හින්දා මේ FD එකක් දාන්න ආයේ දෙපාරක් හිතන්න එපා. හැබැයි හිතන්න FD එක දාද්දී ඔයා දාන්නේ කොහෙද කියලා.
0: Yes.
1: දාලා හේ ආනම්මනම් තැන්වල කියලා සල්ලි තැම්පත් කරලා අන්තිමට තැම්පත් කරපු මුදලවත් නැති වෙන්න විශ්වාසනීයත්වය කියන කාරණාව මෙතනදී සෑහෙන්න වැදගත්. ඉතින් එහෙම මතක් කරද්දී අපිට මතක් වෙන නම තමයි LB Finance කියලා කියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. ඒ වගේම තමයි ජාත්‍යන්තර Fitch Rating සංගරාවේ ශ්‍රේණිගත කිරීම අනුව A- අගයක් තියෙන ආයතනයක්. ලංකා රේටින්ස් අනුව A+ අගයක් තියෙන ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. මේ රේටින්ස් වල A කියන ග්‍රේඩ් එක හම්බ වෙන්නේ සාරා අවුරුදු ගානක් පුරාවට මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ අඛණ්ඩව තමන්ගේ ස්ථාවරත්වය පවත්වා ගත්තොත් විතරයි.
0: එහෙම
1: නැත්නම් හම්බ වෙන්නේ නැහැ. අවුරුදු ගානක් කියද්දී LB Finance කියන්නේ 55ක විශ්වාසයක් තියෙන ආයතනයක්. ලේසි නෑනේ 55 දශක පහකටත් එහා. ඉතින් ඒක නිසා ඔන්නාට පුළුවන් බය නැතුව ගිහිල්ලා ඔයාගේ FD එක දාන්න. ජේෂ්ඨ පුරවැසියන්ට මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14.5% පොලියක් හම්බෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතු කල්පිරීමේදී 13.5% පොලිය අනුපාතයක් ලැබෙනවා. තව ප්ලෑන්ස් ගොඩාක් තියෙනවා. හිමින්සරේ ගිහිල්ලා ඔයාට පුළුවන් විස්තර දැනගන්න. කෝල් එකක් දෙන්න 01112200 නම්බරයකට 01112200 නම්බකින් LB Finance එකට කෝල් කරන්න පුළුවන්.
0: ඕකේ. ඊට පස්සේ අපි මතක් කරනවා කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැන. මොකද ඔයාට වගාවක ඉන්වෙස්ට් කරන්න ආසාවක් තියෙනවනම් ඔයාට කියන්න ඕන නම් මෙන්න මේ කොටස. මේ ගම්මිරිස් වගාව මගේ.
1: මට අහවල් බලාතේ මෙන්න මෙහෙම ඉඩම්
0: වගයක් තියෙනවා.
1: ගම්මිරිස් වගාවක් මට
0: තියෙනවා.
1: ඊට පස්සේ මට අබ වගාවක් තියෙනවා. මේ කුරුදු වගාවක් මට ගාල්ල පැත්තේ එහෙම තියෙනවා. එහෙම කියන්න ඕන නම් නිකන් මධ්‍යම කඳුකරේ මම බෙල් පෙපර් වගා කරලා
0: තියෙනවා.
1: එහෙම කියන්න ඕන නම් ඔයාලට තියෙන්නේ ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක කසාගල්ලගේ ඒ වැඩෙත් එක්ක ජොයින් වෙන එක. අපි දැන් ඉන්වෙස්ට්මන්ට් ගැන කිව්වේ FD එකක් කියන්නේ කෙටි කාලීනව. ඊට පස්සේ මේ වගේ වැඩකින් ඔයාට දීර්ඝ කාලීනව ප්‍රතිලාභ දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කෝල් එකක් දෙන්න කසාගල ප්ලාන්ටේෂන් එකට මෙන්න මේ නම්බර් එකෙන් 01112077787 07777.
0: ඕකේ. අද තාම ටියුස්ඩේ. දවස් කීපයක් තියෙනවා මේ සතියේ.
1: තාම ඔයා අර ඉන්නේ සයිකල් එකේ පහල නේ.
0: සයිකල් එකේ පහල. හෙට තමයි මම සයිකල් එකේ
1: එක මුදුනට එන්නේ.
0: එක මුදුන ස්ටෙප් එකක් උඩින් තියන්නේ. මං හිතන්නේ ගොඩක් කට්ටියත් එහෙම තමයි.
1: හැපිනස් සයිකල් එක සාරගේ.
0: හැපිනස් සයිකල් එක. හරිද කොහොම හරි මේ සතියේ වැඩ ටික අපි කොහොම හරි ඉවර කරන්න ඕනේ නේ.
1: අනිවාර්යයෙන්ම.
0: ඒක ඉවර කරන්න
1: ඔයාට හරි අවවාද කරලා තියෙන්නේ එහෙම වැඩ හරියට වෙන්න ඕන කියලා.
0: වෙන්න ඕනේ කියලා.
1: අපේ බොස් කියලා දෙන්නේ.
0: ඔව්.
1: අපිට වැඩ දීලා තියෙන්නේ වැඩ බෙදලා. එහෙම අපි මේ වැඩ ටික කරගෙන යනවා
0: දැන්. කරගෙන යනවා. දැන් ওই වැඩ බොස්ලා දෙන වැඩ ටික කරද්දී ඔළුවේ කැකුමගේ පතේ අමාරු වෙන්න
1: පුළුවන්.
0: මේවා ඔයා බාධාවක් කරගන්න එපා.
1: අන්න ඒකයි.
0: මොකද ඔයාගේ ප්‍රමෝෂන් එක වට නැති වෙන
1: පුළුවන් ඔළුවේ කැකුම. අන්න ඒකයි. මම කියන්නේ ඒකයි. ඒ කියන්නේ බොස් තරහ වෙන්න
0: පුළුවන්.
1: ඔයාගේ ප්‍රමෝෂන් එක නැති වෙන්න පුළුවන්.
0: ඒ
1: කියන්නේ ඔහොම ඔළුවේ කැකුමක් ආවා කියලා. ඉතින් නිවාඩු දාන්න එහෙම බෑනේ. ගෙදරටලා නිදිය ගන්න බෑනේ. අනික ඉතින් එහෙම ඔළුවේ කැකුමකට ඔයාගේ ජීවිතේ ගමන නවත්තන්න ඕනෙත් නෑ. ඉස්සරහට යන ගමන. ඒක හින්දා ඔයා අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. මෙල් ඩෝල් ටැබ්ලට් දෙක තුනක් බිව්වට පස්සේ ඔයාට ওই තියෙන ඔළුවේ කැක්කුම් ඊට පස්සේ ඔය හිසරදේ ආ ඒ දෙකම එකයි ඊට පස්සේ එම්බිරිස්සාව ඒ ඕන එකක්
0: ඇඟේ පතේ අමාරු
1: අන්න තාවකාලිකව සමනය කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දිගට මුණ ගැතියරිබ්බොත් ගිහිල්ලා වහාම වෛද්‍යවරේ මුණ ගැහෙන්න

0: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා?
1: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
3: Union Bank's pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 13:22.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.

0: ඇප් එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0.7013336.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV. නිල විකාශක
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540
7: FM 95 FM 94.8 Net FM
8: උදේ 8:00 විනාඩියේ

0: මහත්තයා ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
2: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
3: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම @news.
5: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. රුපියල් 6,18,00,000 වටිනා කුෂ්මද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපලෙන් පිටකරගෙන යමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් අද අලුයම අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 හැවිරිදි දිවියේ පසුවන පිලිපීන ජාතික කාන්තාවක්. ඇය හොංකොං නුවර සිට කැතේ පැසිෆික් ගුවන් සේවයේ CX611 හදාරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා. සකකාර විදේශ ජාතික කාන්තාව රැගෙන ගමන් මළු දෙකක් තුල පැකට් පහක් ලෙස අසුරා සකස් කළ කුෂ්මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 180ක ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. ඇය මීගමු මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මීළඟනෙත් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආතරෙන් අපිට කවපු

0: ඔබේ අටයි මිනාඩි නමයයි අල්ගටාවම වෙලාව අපි යාවේ අපේ දෙවැනි පැයට
1: දෙවැනි පැයට
0: දෙවැනි පැයට
1: දෙවැනි පැයටත් ඇවිල්ලානේ
0: ඒක තමයි කියන්නේ
1: හැබැයි තව පැයක් තියෙනවා අපිට ඔයත් එක්ක ඉන්න
0: ඉන්න
1: ඒකද ඔයා දුක් වෙන්න එපා අපි යන්නේ හැම ලේසියෙන් තව අල්ලගෙන ඉන්නවත් එක්ක හරිද අන්න අල්ලගෙන ඉන්නවා
0: අල්ලගෙන ඉන්නවා
1: ජීවිතේ එහෙම එනවනේ සාර අපිට මේ අල්ලගෙන ඉන්න සිද්ධ වෙන අවස්ථාව
2: අල්ලගෙනම
1: ඉන්න ඕනනේ කියන්නේ එහෙම අපිට හිතනවා මේ ඔන්න ඔය මවුස් එකක් එවම මම ඔය පැත්තට ගන්න එක
2: නී එක්ක එනවා ඔය පැත්තෙන් අල්ලගෙන
1: ඔය පැත්තට ගන්න හරිද ඉතින් ජීවිතේ එහෙම අල්ලගෙන ඉන්න සිද්ධ වෙනවා හැබැයි මේ සමහර වෙලාවට අපිට දුර්වල මානසික තත්ත්වයක් තිබ්බොත් අපි තීරණය කරනවා අල්ලගෙන ඉන්න එක අතහරින්න ජීවිතේ සහ ලෝකේ දින්නේ සාර මේ අල්ලගෙන හිටපු අය තමයි අතහැරපු අය නෙමෙයි හරිද එහෙම අතහරින්න ගොඩක් කලකට මොකක්ද දන්නවද මේ හේතුව වෙන්නේ
0: මොකද්ද
1: මේ ওই තියෙනවා මේ මේක අපි මේ අපි නෙමෙයි කියන්නේ
0: රයිට්
1: බටහිර බටහිර ඉන්න විද්වතුන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂඥයි පරේෂණ කළා හොයාගත්තු කොන්සෙප්ට් එකක් තියෙනවා සංකල්පයක් තියෙනවා
0: හරි
1: ඒ සංකල්පය තමයි මේ ඕවර් කන්සියුමරිසම් කියලා කියන්නේ
0: ඕකේ
1: අධිපරිභෝජනය කියලා කියනවා
0: අධිපරිභෝජනය
1: ඔය ලෝකේ මේ අපි දන්න මේ තියෙනනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සිනමාවේ පටන් ගත්තම සිනමාවත් මේ මේන්ස්ට්‍රීම් මීඩියා එකක් විදිහට කතා වෙනවා සමහර තැන්වල. ඒ කියන්නේ සමහර කට්ටියක් කියනවා ඒක එහෙම නෙමෙයි. සමහර කට්ටියක් කියනවා ඒක එහෙම තමයි කියලා.
2: කට්ටියක් කියා සිනමාව ගැන තර්කයක් තියෙනවනේ. සිනමාව මාධ්‍යයක්ද කලාවක්ද
1: කියලා. කලාවක්ද කියලා. ඔය ජර්මනියේ මේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේම ඔය ගැන සෑහෙන්න කතා කියලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේක මාධ්‍යයක්. තව කට්ටියක් කියනවා නෑ මේක කලාවක්. ඒ ප්‍රශ්නයක් නෑ. අපි ෆිල්ම් බලනවා. ඉතින් ෆිල්ම්ස් වලින් පටන් ගත්තම ඊට පස්සේ අපි දන්නවා ඔය පුවත්පත් මාධ්‍ය වෙන්න පුළුවන් නේ. පත්තර වෙන්න පුළුවන්. ඊට පස්සේ රේඩියෝ එක වෙන්න පුළුවන්.
0: ඩිජිටල්
1: මීඩියාද වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඊට කලින් ටීවී එක. ඒ වගේ මාධ්‍යයන් මේ භාවිතා කරනවත් එක්ක ලෝකෙ ඇති වුණා අලුත්ම සංස්කෘතියක්. ඒකට අපි කියනවා පොප් කල්චර් එක කියලා. නැත්තම් ජනප්‍රිය සංස්කෘතිය කියලා පොපියුලර් කල්චර් එක කියලා. අපි නිකන් ෆිල්ම්ස් වල දකින අපේ ඉන්න කැමැතිම ෆේවරිට්ම නළුව වෙන්න පුළුවන් නිලිය වෙන්න පුළුවන්. එයා වගේ වෙන්න උත්සාහ කරා. එයා වගේ රූප, එයා වගේ අදින්න පළදින්න, එයාගේ වාහනේ. අන්න ඊට පස්සේ ඒගොල්ලන්ගේ පුද්ගලික ජීවිතේකුත් තියෙනවානේ. ඒ විදිහට දැන් සෝෂල් මීඩියා වල මේ ඒගොල්ලෝ දැන් ඉන්ෆ්ලුවෙන්සර්ස් ලා විදිහට ඉන්නේ. ඩේලි රවුටින්ස් යනවා. ඒවා බලලා ඒ විදිහට අපේ ජීවිත හදාගන්න අපි උත්සාහ කරා. ටීවී එකේ වෙන්න පුළුවන්, ඊට පස්සේ රේඩියෝ එකෙන් වෙන්න පුළුවන්. දකින ජනප්‍රිය චරිත අපි අනුගමනය කරා. ඒගොල්ලෝ පිටිපස්සේ යන්න අපි පොඩ්ඩක් කැමැත්තක් දැක්කුවා. අපි එහෙම ඉන්නවනේ පොඩි පොඩි පරමාදර්ශී චරිත. මේවත් එක්ක අපි හුරු වුණා ටික ටික මේ ඕවර් කන්සියුම් කරන්න. ඒ කියන්නේ මිනිස්සෙක් විදිහට අපිට ඕන කරන ප්‍රමාණයට වඩා අපි දේවල් පිටිපස්සේ අඹාගෙන යන්න පටන් ගත්තා. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ කාර් එකක් ඕන කියලා. ඔයා ගන්න පුළුවන් හොඳම කාර් එක. හැබැයි ඔයාට ඒක ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ වෙලාවේ මූල්‍ය ශක්තියක් ඔයාගේ අතේ නැහැ. ඒක වායක ටික ටික ප්ලෑන් කරලා හිමින් ඒ ඉලක්කයට යන එක වෙන කතාවක්. හැබැයි තියෙන සේසතම වියදම් කරලා තියෙන සේසතම විකුණලා නේ මොන හරි කරලා ලීස් එකක් දාලා ඔයා කාර් එකක් ගන්නවා. අන්න ඕවර් කන්සියුමර් රීසන්.
0: ලයිෆ් ස්ටයිල් එකත් එහෙමයි අචි.
1: එහෙමම තමයි. කනබුණ දේවල් වෙන්න පුළුවන්. අදින පළදින දේවල් වෙන්න පුළුවන්.
0: ඈනු ළමයි අතර විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම් ස්කින් කෙයා කියන එක
1: සෑහෙන්න දිනවනවා.
0: ඔව් මාර මේ ප්‍රොඩක්ට්ස් මාර ගණන්.
1: ඒ කියන්නේ මෙහෙමනේ දැන් ඈනු ළමයි Instagram එකේ ෆොටෝ එකට හරියන්න තමයි අදින්.
0: අන්න හරි.
1: ලස්සනම ෆොටෝ එක දාගන්න එපා.
0: ඇඳුම රිපීට් කරන්න ඇති ප්‍රශ්න තියෙනවා.
1: ප්‍රශ්න කොච්චරද නේ? ඒ කියන්නේ එක ඇඳුමක් ආයෙ අදින්න බෑනේ. ඇයි දැන් ඒක දාලානේ පෝස්ට් එකේ
0: මොනවද
1: කරන්නේ ඉවරයිනේ. අන්න මේ ඕවර් කන්සියුමරිසම් කියන එක. දැන් මේක කියන්නේ අපි නෙමෙයි ඈ. මේ කියන්නේ බටහිරෙන්ම තමයි. බටහිර සමාජ විද්‍යාව සම්බන්ධ විශේෂඥයෝ, මනෝ විද්‍යාව සම්බන්ධ විශේෂඥයෝ හොයාගත්තු සංකල්පයක්. මෙන්න මේක පාලනය කරන්න පුළුවන් නම් මේ ඕවර් කන්සියුම් කියන එක අපි මේ කියන්නේ ලස්සන්ට අදින්න එපා කියලවත්, ඔයා තට්ටු දෙකේ ගයක් හදන්න එපා කියලවත්.
2: අධිපෝෂණවාදය පාලනය කරගන්න කියලා
1: කියන්නේ.
2: ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් කිව්වේ අල්පේච්ඡ ජීවිතය තරම් අල්පේච්ඡ ජීවිතය කියන්නේ කිසි දෙයක් නැහැ කියන එක නෙමෙයි. මධ්‍යමත් නෙමෙයි. හැම දෙයක්ම ඇතිපමණින්
1: ඔයාගේ ආදායම් ඉස්සෙල්ලා හදාගෙන ඉන්න ඕන. දැම්මට මාසකට හම්බෙන්නේ 50,000 නම් 50,000 ගැලපෙන්න ජීවත් වෙන ගමන් ඒ ආදායම ලක්ෂයක් කරගන්න හැටි හිතන්න ඕන. හරිද? අන්න එහෙම කරලා ඒ ටාගට්ස් වලට ගියාට පස්සේ අධිපරිභෝජනේ නැත්තම් ඕවර් කන්සියුමින් කියන ප්‍රශ්නේ අපිට නැතුව යනවා. එහෙම කරන්නේ නැතුව, එහෙම ප්ලෑන් කරන්නේ නැතුව නේ තමන්ගේ ආදායම් වැඩි කරගන්න අලුත් ආයෝජන අවස්ථා වෙන්න පුළුවන්. වෙන වෙන දේවල් වලට තමන්ගේ අවධානය දෙන්නේ නැතුව කෙලින්ම ආදායම එකම තැන තියෙද්දි consuming වැඩි කරනවා.
0: Yes.
1: අන්න ප්‍රශ්නයක් එනවා. අන්න වාට හිතන්න ප්‍රශ්න එනවා. ප්‍රශ්න එනවා ජීවිතය අරගෙන යන්න අමාරුයි. දැන් ඇති කියලා වැරදි තීරණ වලට යනවා. අපි දැක්කනේ දැන් මේ ටිකේනේ ඔය social media වල දකින දේවල් අපි ඒවා ගැන ලොකුවට කතා කරන්න කැමති නැහැ.
0: ඒ වගේම negative දේවල් නේ ඒවා හොඳ නැහැ.
1: කතා කරන්න ඕනෙත් නැහැ. ඉතින් ඒ නිසාමයි මේ අපි මේ තුන් දෙනාම තීරණය කරේ ඒවා ගැන උදේ පාන්දර වාට කියන්න ඕනේ නැහැ කියලා. හැබැයි ප්‍රශ්න එන්න පුළුවන්. ඔය over consuming කියන ප්‍රශ්නේ සෑහෙන්න ලංකාවේ අපිට තියෙනවා.
2: නෑ ලංකාවේ ඔය සමාජ මාධ්‍යින් හින්දා ඒක වෙලක් තියෙනවා.
1: වෙලක් තියෙනවා.
2: ඒ කියන්නේ දැන් ඔය අපි කතා කරන සිද්ධිය මේ දන්නවනේ මොකද්ද කියලා. දැන් කවදාවත් ජාතික මාධ්‍යයක ඕක කරන්න පුළුවන්ද සජීවී?
1: බෑනේ.
2: කවදාවත් කරන්න බෑනේ. ඒක තමයි රටක ජාතික මාධ්‍යයක තියෙන වගකීම.
1: මොකද
2: ලංකාවේ මාධ්‍ය ආයතන පිළිබඳව විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන් එක එක්කෙනාට. හැබැයි ඒ හැම එකටම නියාමනයක් වගකීම අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් අපි මේ රටේ සදාචාරයට සංස්කෘතියට යටත් ඉතින් ඒකයි ජාතික මාධ්‍ය ආයතන වල තියෙන වැදගත්කම ලෝකේ ඕනම රටක ජාතික මාධ්‍ය ආයතන ඒ රටේ නීති රීති වලට යටත් ඉතින් ඉභාගාත මාධ්‍ය වන් නැත්තම් සමාජ මාධ්‍ය මේ කරන්නේ ඇත්තටම එක්තරා ආකාරයක මේ විකෘතියක් තමයි
1: ඔව්
2: මැරිලා හරි කමන්නේ කැපී පේන්නයි ඕනේ
1: කැපී පේන්නයි ඕනේ සරලව මේක ඒ කියන්නේ ජනප්‍රිය
2: يعني මැරිලා හරි කමන්නේ මේ
0: ප්‍රසිද්ධ වෙන්නයි ඕනේ
2: ඉතින් ඒක තමයි ඇත්ත
0: අනිත් එක තමයි යචිනුවා සෝෂල් මීඩියා වල මම අහන් ඉන්න
2: කතාව ඇත්තට සෝෂල් මීඩියා කියලා දෙයක් නෑ ඔය ප්ලැට්ෆෝම්ස් නේ ඔය සමාජ මාධ්‍ය කියලා ඒක හදාගෙන තියෙනවා දැන් ලෝකේ එහෙම පිළිගන්නේ නැහැ දැන් ලෝකේ පිළිගන්න වචන දෙකයි තියෙන එක මේන් ලයින් මීඩියා ඒ කියන්නේ මේන් ලයින් මීඩියා කියන්නේ අපි වගේ ජාතික මාධ්‍ය ඊළඟට තියෙන්නේ ඔන්ලයින් ඔය දෙකනේ
1: ඉතින් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඇත්තටම මේ නුවා කිව්වා වගේ මේ ඔන්ලයින් මීඩියා පාවිච්චි කරන නිසා, ඒ කියන්නේ Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්. ඒවයි දකින ජීවිත පිටිපස්සේ අපි දුවන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම අපේ ඔය Gen Z පරම්පරාව යෝක ලොකු අවුලක්.
0: ලොකුවට තියෙනවා.
1: ඒ කියන්නේ තමන්ගේ ආදායම් වෙන්න පුළුවන්, තමන්ගේ පසුබිම වෙන්න පුළුවන්, තමන්ගේ මූල්‍ය ශක්තිය වෙන්න පුළුවන්. මේ දේවල් තර කරගන්න කලින් තමන් අර Facebook එකේ දකින තමන්ගේ influencer. ඒ අක්කා හරි ඒ අයියා හරි ඉන්න විදිහට අපිත් ඉන්න යනවා.
0: ඒවයි තියෙන්නේ අචි ඒ මිනිස්සුන්ගේ ජීවිතේ highlight එකක්
1: විතරයි.
2: අසරා මේ influence ලට ඒ ආයතන සමාගම්
1: ගෙවනවා. ඔව් පොඩි
2: ගන්දුන. ගෙවලා තමයි ඒක ගන්න ඕනේ.
1: අන්න හරි. ඒගොල්ලෝ ඒක කියන්නේ. ගෙවලා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා පොඩි ගනුදෙනුවක් කියන්නේ. ඉතින් ඒක නොදැන අපි මේ කියන්නේ අපි දන්න අපේ බාල પરම්පරාව, තරුණ પરම්පරාව මේ දේවල් වලට රැවටිලා ජීවිතය ගැන කලකිරලානේ. මේ හරිනේ පරක්කුයි අයියෝ මොකද වෙන්නේ? කියලා වැරදි තීරණ වලට යනවා. ඉතින් අපි කැමති නැහැ එහෙම වෙනවට. මොකද ඇල්ගෝ ටවුන් අහනවාට එහෙම වෙන්න බෑ. FM 94.95 net FM අහනවාට කොහොමටත් එහෙම වෙන්න බෑ.
0: ඉතියක් නැහැ.
1: ඉතින් ඒක හින්දා මතක තියාගන්න. ඕව කන්සියුම් කරන්න යන්න එපා. කන්සියුම් කරන්න ඔයාට තියෙන විදිහට.
0: හරි. ඕව කන්සියුම් කරන එක ගැන කතා කරාම අචි අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට සල්ලි තිබ්බත් නැති වෙන්න සල්ලි තියනවා කියලා හිතන්නකෝ. ඒත් ඔයා බලන්න ඕනේ ඔයාගේ සල්ලි කොහොමද ඉතුරු කරන්නේ.
1: ඉතුරු කරන්නේ.
0: ඇඳුමක් ගත්තත් මේක මට කොච්චරකල් අඳින්න පුළුවන් ඇඳුමක්ද කියලා හිතන්න ඕනේ නේද? එතකොට අපිට මතක් වෙනවා ඔයාගේ gedara කියන්නේ කොහොමත් කල්පාරතින්න ඕන දෙයක් නේ.
1: ජෙනරේෂන් ගානක්.
0: ඔව්. පරම්පරා ගානක් පවතින ඕන දෙයක්. ඒතර මේකට අනිවාර්යෙන් දාන්න ඕනේ හොඳම දේවල්.
1: රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් ගැන අපි වඩ මතක් කරගෙන යන්නේ ඒකයි. ඒ කියන්නේ ඔය වහල ගහද්දී ආයෙත්ින් පරම්පරා ගානකට ප්‍රශ්නයක් නැතුව ඔය වහලයට ඉන්න පුළුවන් වෙන්න ඕන. අන්න එහෙම ප්ලෑන් කරලා ගැහුවොත් තමයි ඔයාට වැඩිපුර දේවල් ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඔයා ඔය වගේ වැරදි දේවල් වලට
0: රැවටුනොත්
1: ඔයාගේ අතේ තියෙන දේවල් නිකරුණේ වියදම් වෙලා යන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ ඉතින් ප්‍රශ්න. ඔයාට ඕන විදිහට කන්සියුම් කරගන්න බැරි
0: වෙනවා.
1: එහෙම වෙන්නේ නැහැ. ඔයා හරිම ප්‍රමිතියෙන් යුක්ත දේවල් තෝරගෙන හරි විදිහට පාවිච්චි කරොත් ඉතින් ඒ නිසා තමයි අවුරුදු 60ක විශ්වාසයත් එක්ක අපිත් එක්ක ඉන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන මතක් කරන්නේ. ඔන්න දැන් අලුත්ම විදිහට රයිනෝ ප්‍රීමියර් මේ රූෆින් ෂීට් එක වෙනස් වෙලා තියෙනවා, ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ඒ තමයි මේ පොඩි මැටි ලේයර් එකක් එනවා. ෂීට් එකට යටින් පොඩි මැටි ලේයර් එකක් එනවා සාර. මේ ලේයර් එක නිසා ගේ ඇතුලේ නැත්තම් ඔයා ඉන්න ගොඩනැගිල්ල ඇතුලේ සිසිලස හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන හයිඩ්‍රෝෆෝබික් කෝටින් එක ගැන. මේක එන්නේ ෂීට් එකට උඩින්.
0: අර
1: අපි කිව්ව මැටි මේ එක එන්නේ ඊට යටින් ලේයර් එක ෂීට් එකට යටින්. හයිඩ්‍රෝෆෝබික් කෝටින් එක එන්නේ ෂීට් එකට උඩින්. ඒ නිසා වතුර එහෙම වැටෙනට මේ වහලට උරා ගන්නෙ නෑ. ඒකින්ද ඔය DSL ඊට පස්සේ පාසි බැඳෙන ප්‍රශ්න, ඇල්ගී තත්වයන් වර්ධනය වෙන දේවල් ඒකෝ තවුල් වෙන්නේ නෑ.
0: හරි.
1: ඒ අවුල් නැති හින්දා වගේ වහල වාට කාලයක් පුරාවට පරම්පරාවක් විතර පරම්පරාවකින් පරම්පරාවකට කිසි ප්‍රශ්නයක් නැතුව අලුත් පිට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් දැම්මොත් ඉතින් 1396 නම්බරයකට කෝල් එකක් දෙන්න ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න අන්න එහෙම ඔයාගේ ওই තියෙන මුදල් මේ ඔයා ඉතුරු කරගත්තු දේවල් නියම ප්‍රමිතියෙන් යුක්ත දේවල් වලට භාවිතා කරන්න ඊට පස්සේ ඒවා ඉන්වෙස්ට් කරන්න එතකොට ඔයාලට පුළුවන් හිමින් සැරේ ඔයා සිහින දකින්න ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එකට යන්න හැබැයි ගමන හිමින් යන්න ඕන හදිස්සි වෙන්න එපා
0: හදිස්සි වෙන්න
1: හදිස්සි වුණාම තමයි ඔය හිතරි දිලා එක එක ප්‍රශ්න වලට ඔයා මේ මුණ දෙන්න සහ එක එක තීරණ ගන්නවා යන්නේ එහෙම වෙන්න එපා

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: උදේ 8 විනාඩි 24යි
6: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: සින්දරෙල්ලාව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
9: පොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: අලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට බදමට ඉජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
12: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
13: එකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්
14: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
15: දැන් ඕනේ නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
16: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
17: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
18: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න
19: SLT Mobitel Pure TV නිල විකාශක
11: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
12: Cowen Gate 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
0: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
1: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
16: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: FM 95 FM 94.8 Net FM

0: උදෑසන 8:30 අල්කටෝමේ වෙලාව
1: අපි දැන්
0: අපි යනවා මේ අපි දැන් මට මතක විදිහට අචී දවසක් කිව්වා මේ ඉන්දියාවේ ඩිජිටල් ඉකොනොමි එක ගැන
1: ආව් ඩිජිටල් ආර්ථිකය ඉන්දියාවේ
0: ඔව් මෝදිගේ එක මේ එක අයිඩියා එකක් නේ මුළු ඔක්කොම දේවල් එක යටතේ ගන්න ඩිජිටල් ආර්ථිකයක් යටතේ ගන්න
1: එක වහලකට ගන්න
0: නේ එක වහලකට ගන්න ඉතින් අපි අසල්වැසියා එහෙම වෙද්දි අපිත් එහෙම මේ නොවිල හරියන්නේ නැහැ නේ
1: නේද බෑනේ
0: ඒකනේ
1: කොහොමත් ඔය මේ හැම වැඩක්ම ගත්තට පස්සේ සාරා මේ ඉන්දියාවට වඩා අපි සෑහෙන ඉස්සරහින් ඉන්නවා දැන් දන්නවද මොකද්ද අලුත්ම මේ යන කතා බහ කියලා
0: මොකද්ද
1: අර මේ කියලා තිබ්බනේ මේ ලෝක බැංකුව ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000 සීමාව පහු කරා කියලා වාර්ෂික ආදායම දැන් ඕකත් එක්ක පොඩි කතා බහක් ඇති වෙලා තියෙනවා ඉන්දියාවෙ ඉන්න ඊට වඩා පහළ ඉන්දියාව ලොකු ආර්ථිකයක් ලෝකේ සිව්වන විශාලතම ආර්ථිකය ඒක තා ඔක්කොම හරි
0: ඒක ප්‍රෙඩික්ට් කරලා තියෙනවා තව අවුරුදු කීපකින් තුනටයි
1: කියලා. ජර්මනිය පහු කරයි කියලා, ජපානය පහු කරයි, ඊළඟට ජර්මනිය පහු කරයි කියලා ප්‍රෙඩික්ට් කරලා තියෙනවා, පුරෝගතණය කරලා තියෙනවා. දැන් ඔය ඔක්කොම කතා ඔය කොහොම වුණත් දැන් ඉන්දියාවේ ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවලු. මම දැක්කා ඒ ගැන විශ්ලේෂණ කිහිපයක්ම කරලා තියෙනවා. ශ්‍රී ලාංකිකයින් ඉන්දියානුවන්ට වඩා ධනවත්ද? ඔව්. ශ්‍රී ලාංකිකයින්ගේ අතේ ඉන්දියානුවන්ට වඩා මේ පෙන්නන ෆිගර්ස් අනුව සල්ලි තියෙනවා. ඔව්. ඒ කියන්නේ අවුරුද්දාන්තෙමට වාර්ෂික ආදායම සාමාන්‍ය ඉන්දියානුවෙට වඩා වැඩි. ඉතින් ඒක ගැන ප්‍රශ්න, ඒ කියන්නේ ප්‍රශ්නෙට සෑහෙන එක එක සංවාද ඇති වෙලා තිබ්බ ඉන්දියා ජනගහණය වැඩි එහෙමයි මෙහෙමයි කියලා. අපි පස්සේ දවසක එක අංකත් එක්ක කතා කරමු. කොහොම නමුත් මේ අපි දන්න දේ තමයි මේ ආසියානු දකුණු ආසියානු කලාපයේ ගත්තට පස්සේ සාරා අපි ඉන්දියාවට වඩා සැහෙන ඉස්සරහින් ඉන්නවා රටක් විදියට. අපේ ආයු අපේක්ෂාවන් ගත්තත්, අපේ සාක්ෂරතා මට්ටම ගත්තත්, අපේ IQ ලෙවල් එක ගත්තත් අපි දවසක් කතා කරා. ඒ හැම ඉන්ඩෙක්ස් එකෙන්ම සහ හැපිනස් ඉන්ඩෙක්ස් එක ඉන්දියානුවන්ට වඩා අපි සෑහෙන හැපි එක ඉන්නේ. ඒ කියන්නේ ඉන්දියානුවන්ට මොන හරි වෙද්දිත් අපිට හරි හැපිනේ. එතකොට හැපි එක තව ඩබල් වෙලා අපි සෑහෙන හැපි ඉන්නේ. ඉතින් ඒකින්ද මේ ඉන්දියාව ලොකු වුණාට, එන භූමියෙන් විශාල රටක් වුණාට අපිට එහෙම ඉන්දියාව එක්ක ගේමක් දෙන එක සහ ඉන්දියාව එක්ක කරට කරින්න එක ඒ හරි අමාරු දෙයක් නෙමෙයි. අපි දැන් ඒක පෙන්නලා තියෙනවානේ. එල්ල විසි කරත් අපි ඉස්සරහින් ඉන්නේ ඉන්දියාවට වඩා. අර නීරාජ් ලවිහම පහු කරන් ගියා. අපි දන්නවා ඒ සහක් රටවල් අතර පවත්වන මලල ක්‍රීඩා ගත්තට පස්සේ ඒ නැතත් ගෝලීය මට්ටමින් ගත්තත් ඔය ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් ඉවෙන්ට්ස් වල විශේෂයෙන්ම ට්‍රැක් ඉවෙන්ට්ස් වල අපි ඉන්දියාවට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නවා. අපි ක්‍රිකට් ගහද්දිත් ඉන්දියාවට වඩා සෑහෙන ඉස්සරහින් හිටියා. පස්සේ එක එක සිද්ධි ටිකක් වුණා. ඒව අමතක කරමු. ඒ ලොකෝට හිතන්න ඕනේ නැහැ. මේ ඉන්දියාවට වඩා අපි ඉස්සරහින් හිටියා.
0: ඉස්සරහින් හිටියා.
1: ඉතින් ඒකින්ද අපිට ඉන්දියාවට වඩා දේවල් පුළුවන්. එන්න ඉන්දියාව ඩිජිටල් වෙන්න කලින් අපි ඩිජිටල් වෙමු.
0: ෆුලි ඩිජිටල් වෙන්න ඕනේ.
1: වෙන්න ඕන. ඉතින්
2: දැන් අපි ඇත්තටම මේ ටෙලිවිෂන් එක ගැනකොට ඉන්දියාවට ඇත්තටම රේඩියෝ එක ආසියාවේම ඉස්සල්ලාම ආවේ අපිට. දැන් අපට අවුරුදු 100ක්.
1: ඔව්.
2: මේ හපමාත්‍ය ගෙනල්ලා.
1: ගෙනල්ලා.
2: අවුරුදු 100ක් ලංකාවේ රේඩියෝ. එතකොට ටෙලිවිෂන් එකත් මේ දකුණු ආසියාවේ ඉස්සල්ලාම ආවේ මේ ඉන්දියාවේ පරිශ්‍රණ මට්ටමින් තිබ්බා. ලංකාවට ආවා. ඒ ඉන්දියාවේ දූරදර්ශන ඉස්සෙල්ලම පටන් ගත්තේ කළු සුදු රූපවාහිනිය. මේ හැබැයි අපි කෙලින්ම වර්ණ රූපවාහිනියෙන්ම පටන් ගත්තා. ශාන් වික්‍රමසිංහ මහත්තයා.
0: රයිට්.
2: ඉන්දස් ජපානයේ ආධාර හම්බුණා. ඉතින් ඒ තාක්ෂණය අතින් අනිතක මේ ජංගම දුරකථන.
1: ආවනේ.
2: මේ ඉන්දියාවට කලින් ලංකාවට ආවා.
1: ආවනේ.
2: ඔව්. ඉතින් හැබැයි වැඩේ තියෙන්නේ ඒ හැම එකක්ම අපි කලින් ආවට ඒගොල්ලෝ අපිව පහු කරන් ගොඩක් දුර ගියා. ඒ වගේ ඉතින් පොඩි පොඩි ප්‍රශ්න වුණා.
1: අන්න ඒකයි.
2: ඔය ඩිජිටල් සම්බන්ධයෙන්ුත් ඕකම වුණා.
1: ඕකම වුණා. ඒ කියන්නේ අපිට දේවල් කලින් හම්බුනාට අපි මේ ඉනෝවේටිව් වුණේ. ඒගොල්ලෝ අලුත් දේවල් ඒවෙන් හැදුවා. ඒගොල්ලන්ගේම දේවල් හැදුවා. අපි හම්බෙච්ච දේවල් පාවිච්චි කර කර හිටියා. ඒක තමයි සිද්ධිය. හැබැයි අපිට අර පොටෙන්ෂල් එක අර මේ හැකියාව විභවයේ තියෙනවා.
0: විභවයේ තියෙනවා.
1: කට්ටිව පහු කරන් යන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: අපි පරක් වෙලා නම් දැන් මම හිතන්නේ වැඩේට බැහැලා ඉන්නේ.
1: ඔව්. ඉතින් මතක් කරන්න ඕන මේ සාරකිය වගේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව දැන්

0: සිෆෝම් එකක් දෙනවනේ නොයෝ කස්ටමර් කියලා. ඉතින් ඕකේ තියෙනවා ජාතික හැඳුනුම් පත් අංක, ඊට පස්සේ වාගේ ස්ථීර ලිපින, නැත්නම් ආ මේ වෙනකොට පදිංචි වෙලා ඉන්න ලිපිනේ වෙන්න පුළුවන්. ඊට පස්සේ වාගේ ජංගම දුරකථන අංක සම්බන්ධයෙන්, ස්ථාවර දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනේ. ඒ කියන්නේ මොකද? ඊමේල් එක.
1: ඊමේල් එක.
0: අන්න ඊමේල් ලිපින ඔය තොරතුරු වාද දෙනවා. ඉතින් ඔය තොරතුරු ඔන්නවාට වෙනස් වෙලා තියෙනවා නම් දැන් ගිහිල්ලා වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ account එක පටන් ගද්දි තිබ්බ email එක නෙමෙයි නම් දැන් තියෙන්නේ. ගිහිල්ලා වහාම ඒක මාරු කරගන්න. මොකද OTP එහෙම වාගේ වෙන code දනම්ම නම් අර email එකට තාම යනව ඇති. ඒ email එක වෙන කෙනෙක්ගේ අතේ තිබ්බොත් එයාට හරි පහසුයි වාගේ සල්ලි ටික ඉමින්සරේ යාගේ සාක්කුවට දාගන්න.
1: විශේෂයෙන්ම mobile numbers ඇති.
0: Mobile numbers.
1: ඒ වට OTP ගොඩක් එනවනේ
0: සමහරවිට.
1: ඔයාගේ SIM එක දැන් වෙන කවුරු හරි නම් පාවිච්චි කරන්නේ ලොකු ප්‍රශ්නයක් ඒ.
0: ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි අපි මතක් කරන්නේ ඔයාගේ නම්බර් එක ඔයා account එක පටන් ගද්දි දුන්න නම්බර් එක නෙමෙයි දැන් ඔයා පාවිච්චි කරන්නේ වෙන නම්බරයක්. හැබැයි ඔයාගේ banking services ඔක්කොම activate වෙලා තියෙන අර නම්බර් එකට. තාම ඒ OTP code, notification, alert ඔක්කොම ඒ නම්බර් එකට යනවා. ඉතින් එතකොට ඔයාගේ account එකට තමයි ප්‍රශ්න වෙන්නේ. වාගේ account එක තමයි අනාරක්ෂිත වෙන්නේ. ඒකෙන්ද යන්න ළඟම තියෙන ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට ගිහිල්ලා වෙනස් වෙලා නැත්නම් වෙනස් වෙලා නැහැ කියලා වෙරිෆයි කරලා ඉන්න. වෙනස් වෙලා නම් වහාම ඒ දත්ත ටික ඒ තොරතුරු ටික වෙනස් කරගන්න කියලා අපි මතක් කරනවා.
1: ඕකේ.
0: අපි නෙමෙයි මතක් කරන්නේ NSB බැංකුව. ඒගොල්ලෝ කියන එන්න කියලා. ඒගොල්ලෝ කිව්වා අපිට ඕගොල්ලන්ට කියන්න
1: කියලා. කියන්න කියලා. ඔන්න අපි කිව්වා. අපි දැන් ඊයේ කිව්වා ඊයේ යන්න කියලා. ඊයේ යන්න බැරි වුණා නම් අද යන්න.
0: මේ
1: දැන් යන්න. හරි, අපි මතක් කරන්න ඕනි කඩවත තියෙන අපේ ප්‍රයිම් ලගේ අපාර්ට්මන්ට්ස් ගැනත්. මොකද මම හිතන්නේ ඇති මිලියන 31කට අපි හැමදාම කියනවා වගේ, හැම 30ම කියනවා වගේ, ඔයාට මේ තියෙන මේ ලෝකේ තියෙන දේවල් එක්ක, දේවල් වල මිල ගණන් එහා මෙහා යන විදිහත් එක්ක මිලියන 31කට ගෙයක් හම්බෙයි කියලා.
0: අන්න ඒකයිනේ.
1: නේද, ගෙයක් විතරකුත් නෙමෙයිනේ, තව මිගේ කොච්චර දේවල් තියෙනවද?
0: ඒ කියන්නේ ෆුල් පැකේජ් එකක්. මේක ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක්. ඒ කියන්නේ අපාර්ට්මන්ට් එක ඇතුලේ ඔක්කොම ඕනේ කරන මේ බඩු ටික ඔක්කොම තියෙනවා. ආයෙවට වෙනම ගන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ස්විමින් pool එක, kids pool එක, gym එක, multi functional hall එක, sky garden එක. පැය 24 පුරාම දවස් 7ම අකණ්ඩ CCTV මගින් ආරක්ෂාව. මේ හැම දෙයක්ම එක වාගේ අපාර්ට්මන්ට් එක වාට රුපියල් මිලියන 31කට ගන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා. ඉතින් අපි මේ මතක් කරන්නේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. කඩවත තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ආයෙත් බලබල ඉන්න එපා. 13:22 හොට්ලයින් එකෙන් දැම්ම කෝල් එකක් ගන්න. මොකද අපාර්ට්මන්ට් ප්‍රමාණය ටික ටික අඩු වීගෙන යන්නේ. හරිද? ලිමිටඩ් අපාර්ට්මන්ට් ප්‍රමාණයක් තියෙන්නේ. ඔයයික් මං වුණොත් ඔයාට මේ අපාර්ට්මන්ට් එක වයි කරගන්න පුළුවන්. මේකේ වටිනාකම දැන් රුපියල් මිලියන 31ක් වුණාට සහරා තව අවුරුදු 5කින් විතර. 5ක් යන එකකුත් නැහැ. මේ වෙනකොට ගණන් බල්ල තියෙනවා. මේකේ වටිනාකම රුපියල් මිලියන 51ක් වෙනවා කියලා. ඔය කඩවත තදාසන්නව වෙන සංවර්ධන කටයුතු ටික ගැන ඔයා දන්නවනම් මම්මාවත් පුළුල් වෙන එක, අධිවේගී මාර්ගය දි වෙන එක, පිවිසුම් වැඩි වෙන එක, මේ ඔක්කොම කාරණා එක්ක ඔයා මේ රුපියල් මිලියන 31කට ගන්න අපාර්ට්මන්ට් එකේ වටිනාකම රුපියල් මිලියන 51ක් දක්වා. තව මිලියන කීයකින්ද කොට 30 කිදලා
1: කීයද 20 ගානක් නේ
0: 20 ඒක ලක්ෂ 200කින් වැඩි වෙන්න નિયમિતයි. ඉතින් ඒකින්ද ඉක්මන් කරලා ඔයාගේ අපාර්ට්මන්ට් එක දැම්ම වෙන් කරගන්න කියලා මතක් කරනවා.
1: ඕකේ. හරි, දැන් ඔයගොල්ලෝ සින්දු අහන අතරේ අපි මේ මයික් ඕෆ් කරා. අපි මෙතන කතා වුණා අපි මිනිස්සු විදියට අපි කොච්චර සමහර වෙලාවට කොච්චර කරත් අපිට මදි කියලා. නේ ජොබ් එකක් වුණත්
0: unsatisfied නේ
1: අපි. unsatisfied ජොබ් එක ඉවර කරත් අපිට තව මොකක් හරි කරන්න ඕන. අපි පෙන්ෂන් ගියත් අපිට ජොබ් තව ජොබ් එකක් හරි අර සමහර රජේ රැකියා කරලා තව ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් හොයන්න යනවානේ. ඊට පස්සේ එහෙම නැත්නම් ඒ කාලයක් තිස්සේ එකතු කරපු සල්ලි වලින් බිස්නස් එකක් හරි එහෙම මොනා හරි කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම ඔක කරන්නේ අවුරුදු 30 ගානක් 20 ගානක් තමන්ගේ සර්විස් එක දීලා දැන් ගෙදර ඉන්න කට්ටිය.
0: ඔව්. ඉතින් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන මේ ඔය විශ්‍රාම ගිය අපේ රාජ්‍ය සේවකයින් රණවිරුවන් ඇතුළු, හරිද? රණවිරුවන් සාමාන්‍යයෙන් තමන්ගේ සේවා කාලය සම්පූර්ණ කරාට පස්සේ ඒක ටික කලින් විශ්‍රාම යනවනේ. ඒ කියන්නේ අවුරුදු 50 60 වෙනකන් ඉන්නේ නැහැ. ඊට කලින් විශ්‍රාම යනවා. එහෙම ගියාට පස්සේ ගෙදර වෙලා නිකන් ඉන්නේ
1: නැහැ.
0: ඒගොල්ලෝ තමන්ගේ ව්‍යාපාර කටයුතු පටන් ගන්නවා. එහෙම ව්‍යාපාර කරලා සාර්ථක වෙච්ච අය අපේ රණවිරුවෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. සහ විවිධ රාජ්‍ය සේවකයින් ඉන්නවා තමන් කැමති ව්‍යාපාර සොයන රැකියා මේ වෙනකොට ගෙදර ඉඳන් කරගෙන යන. ඉතින් ඒ වගේ වැඩ කරන්න ඕන. සමහර වෙලාවට මේ ඔයා ඔය විශ්‍රාම ගියාට පස්සේ වෙන්න පුළුවන් අසනීප වෙන්නත් හේතුව නිකන් ඉන්න එක සාර. ඒ කියන්නේ නිකන් ඉද්දී තමන්ට කල්පනා කරන්න දේවල් වැඩි වෙද්දී නේ, කතා බහ කරන්න කවුරුත් නැති වෙද්දී. මොකද හරිම මේ කියන්නේ වැඩට යන කාලේ ඉතින් දුවලා පැනලා වැඩ කරපු කට්ටියනේ. යාළුවෙක් එහෙම ගිහිල්ලා නේ කරට කර වැඩ කරා. එකපාරට ඒ දේවල් නැතුව ගියාට පස්සේ පහවදා උදේ නැගිටිද්දි මුකුත් නැහැ
1: මුකුත් නැහැ
0: උනාට පස්සේ පොඩි හිස් ගතියක් එනවානේ ඉතින් ඒක හින්දා සමහර විට අපේ වැඩිහිටියන් අසනීප වෙන

0: කාරණාවලට ඔය දේවල් අපි අම්මලා තාත්තලා අසනීප වෙන කාරණාවලටත් ඕක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි ඔයාලට පුළුවන් ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. මේක අපේ රාජ්‍ය සේවකයින්ට විශේෂයි. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ නියලිලා දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න රාජ්‍ය සේවකයින්ට ඔයාලට පුළුවන් යුනියන් බැංකුවෙන් රුපියල් මිලියන 8ක් දක්වා ලක්ෂ 80ක් දක්වා පෙන්ෂන් ලෝන් එකක් ගන්න. මේක අවුරුදු 15ක් ඔයාලට ගෙවාගෙන යන්න පුළුවන්. අවුරුදු 75 දක්වා ඔයාට මේකට ඒ කියන්නේ ඉල්ලුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේකට අමතරව මේ ලෝන් එකට අමතරව ඔයාට වැලියු වැඩ් එකක් හම්බ වෙනවා. ඒක තමයි අවුරුද්ද පුරාවට රුපියල් 30,000ක් වටින පික්මි හයර් වලට යන්න පුළුවන්.
1: රයිට්.
0: 30,000ක් වට වැලියු වැඩ් එකක් හම්බ වෙනවා. 30,000 ඉවර වෙනකන් ඔයාට ඇති වෙනකන් පික්මි වල නැගලා ඕන තැනක යන්න පුළුවන්.
1: යන්න පුළුවන්.
0: කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? අල්ලපු ගෙදරට යනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ
1: දාගෙන පිටේ
0: දාගෙන ගිහිල්ලා ඒ අල්ලපු ගෙදර ඉන්න අක්ක එක්ක කතා කර කර ඉන්න පුළුවන්. එහෙම ඉන්නවනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉතින් ඒ වගේම තමයි තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ රුපියල් මිලියන 8 ණය මුදල හරහා. ඉතින් මතක් කරන්න ඕන දැන් යුනියන් බැංකුව මේ පෙන්ෂනර්ස් ඩේ එකක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ ජූලි 18 වෙනිදා. ජූලි 18 කියන්නේ
1: සෙනසුරාදානේ.
0: සෙනසුරාදා දවස. ඔයාලට පුළුවන් යන්න කොල්ලුපිටිය තියෙන යුනියන් බැංකුව ප්‍රධාන මූලස්ථාන පරිශ්‍රයට. මෙතන තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. යන්න කලින් ඔයා මොකද්ද කරන්න ඕනේ දන්නවද? රෙජිස්ටර් වෙන්න ඕන.
1: කෝල් එකක් දීලා රෙජිස්ටර් වෙන්න ඕනි.
0: හරියටම හරි කෝල් එකක් දීලා රෙජිස්ටර් වෙන්න ඕන. රෙජිස්ටර් වෙලා ගියේ නැත්නම් ප්‍රශ්න නේ ඉතින්.
1: ප්‍රශ්න.
0: මොකද තව ආයෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ
1: නැහැ. දන්නේ නැණි.
0: හරිද? මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 01178081155 01178081155 එදාට ගිහිල්ලා උදේ 10 ඉඳන් හවස 3 වෙනකම් වැඩේ යනවා. එදාට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ගැන, ඒ කියන්නේ මේ රුපියල් මිලියන 8 පෙන්ෂන් ලෝන් එකේ ඉඳලා වෙනත් බැංකු ගනුදෙනු වෙන්න පුළුවන් මේ ඕන දෙයක් ගැන. ඔයාගේ මූල්‍යමය ප්‍රශ්න තියෙනවානේ, ෆයිනෑන්ෂල් ප්‍රොබ්ලම්ස්, ඒ සම්බන්ධයෙන් ඔයාට විශේෂඥ උපදෙස් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායන, වෛද්‍ය කදවුරු මේවටත් ඔයාට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා.
1: ඕකේ, හරි. අපි යනවා සින්දුවක් අහන්න. හැබැයි මට මතක් වුණා පොඩි කතාවක්.
0: මොකද්ද?
1: අචි මට එවුව ස්ටිකර් එකක්.
0: ඔව්. මං
1: ඔයාට පපඩමක් ඕනේද කියලා.
0: ඔව්.
1: මං අහුවා විජේ පපඩමක්ද කියලා. මොකද මම විජේ පපඩම් අරින් අනිත් පපඩම් වලට අතවත් තියන්නේ නැත.
0: නැත.
1: මොකද 100%ක් ස්වභාවිකව හදපු නියමොදු පිටි දාලා හදපු පපඩම් තමයි විජේලා ළඟ තියෙන්නේ. හැබැයි WP ලාංඡනය බලලම ගන්න කියලා මතක් කරනවා. මොකද ෆේක් ඒවට අහුවෙලා පපඩම පිපෙන්නේ නැහැ කියලා අපිට WhatsApp එකේ message දාන්න එපා.
0: අන්න ඒකයි. ඒ කියන්නේ එහෙම වා පිපෙන්නේ නැත්තම් අර කරස් කියලා හැපෙන්නේ නැත්තම් ඒ කියන්නේ විජේ පපඩම් නෙමෙයි අරගෙන තියෙන්නේ
1: වෙන
0: පපඩමකට රැවටිලා. රැවටෙන්න එපා.
1: රැවටෙන්න එපා.

0: Anupaha FM Aduhatrai Tashma Ata Net FM Velava Obaveta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bela Ganna Kavuruth Tanaka
2: Ape Daruan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: Ude 8 Minadi 47 Dan
4: හැමතේකම එකම වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
7: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු
10: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
11: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබ තදම රස බලන්න
12: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද
13: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩසිව් ස්කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
12: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
14: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද
12: නෑ නෑ හැබැයි ස්විස් ටෙක් ඩීලර් කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
13: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් ඩීලර් ගාවට යමු. වැඩේ හරිනේ.
15: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
16: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
17: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV
18: Big Big දිනුමයි බොනන්සා බොනන්සා
19: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති එස්කෝ ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
20: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත

0: සැකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. අවුරුද්ද පුරාම ඔබේ නිවසත් සෞභාග්‍යයෙන් ඉතිරේවි. මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
1: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
5: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන්, රෙඩ්, බ්ලැක්. ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
6: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: උදෑසන විනාඩි 51යි අල්ගොටාවම වෙලාව. අපි දැන් ඉක්මන් ටිකමන් ටිකමන් ටිකමන්ට පණිවිඩ ටිකක් කියාගෙන යන්නේ. ඔයගොල්ලෝ ඉක්මන් ටිකමන් ටිකමන්ට අහගන්න එපා.
1: ඔව්. ඔයගොල්ලෝ කල්පනා කරගන්න.
0: කල්පනාවෙන් අහගන්න.
1: අපි ඉක්මන්ට කියනවා ඔයගොල්ලෝ හරියට අහගන්න.
0: හරියට අහගන්න.
1: හරි. ඉතින් ඉස්සෙල්ලා ඔය කිව්වනේ මේ පොඩ්ඩන්ට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. පොඩ්ඩන්ට තමයි මේක වැදගත්.
0: ඔව්.
1: හැබැයි ගෙදර ඉන්න ලොක්කන්ට තමයි අපි මතක් කරන්නේ.
0: පොඩ්ඩ බලාගන්න ලොක්කෝ මේ ටික අහගන්න.
1: අන්න හරි. මොකද ඒගොල්ලන් මේ චූටි අය. දැන් ඉන්න ඔය අපේ දරු. අපේ පුතාලා දුවලා. ඒගොල්ලෝ ඉස්සර වගේ නෙමෙයි නේද? ඉස්සර පරම්පරාව වගේ නෙමෙයි. ඇයි මොකද ඒ?
0: හරි හරි කවන්න.
1: හරි පුතාලා දුවලා.
0: හරි.
1: අපි දැන් ටික ටික මාමලා වීගෙන යන්නේ. කරන්න දෙයක්
0: නැහැ. මම අපි කියලා පාවිච්චි කරන්න බා. මම කියලා පාවිච්චි කරන්න. මම තාම තරුණ වියේ පසු වෙන.
1: හිතන් ඉන්නවා.
0: මම තාම කට්ටියට මාම කියන වයසින් ඉන්නේ.
1: මෙහෙත්ින් අපිට මාමලා නැන්ද?
0: නැන්නේ
1: අපි කියන්නේ ඒගොල්ලන්ට මාමලා.
2: රජින නැන්ද ඉන්නවා.
1: ඔව් නේ. කසුනි නැන්ද ඉන්නවා.
2: ඒක ප්‍රසිද්ධම නැන්දලා නේ.
1: ඔව් අසංග මාමලා අපි කට්ටිය ඔක්කොම වයස කට්ටිය.
0: හරි
1: මේ කරන් දෙන්නේ මේ කොහොමයි අපි ඒගොල්ලන්ට දරුවෝ දැන් අපිට දරුවෝ වෙනා ඉන්න අපි මේ කියන්නේ පොඩ්ඩෝ ගැන ඉතින් ඇන්කපීඩියා ප්‍රෝ පොඩ්ඩන්ට දෙන්න කියලා මතක් කරනවා ඒගොල්ලන්ගේ වර්ධනය කියන කාරණාව පෝෂණය කියන කාරණාව හරිම වැදගත් ඒගොල්ලන්ට හරි පෝෂණයක් හරි වයසේදී නිසි විදියට ලැබුණ නැත්නම් ඒක ඒගොල්ලන්ගේ ජීවිත කාලයටම බලපානවා සාරා ඉතින් ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ඒ හැටි හොඳ නෑ කියලා කියන්නේ ඒක අපේ රටකට හොඳත් නෑ
0: අනාගතේට හොඳ නෑ
1: ඒක අපේ රටේ අනාගතේ අපේ රටේ මානව සම්පතනේ මේ පොඩ්ඩ කියලා කියන්නේ ඒකෙන්ද අපි මතක් කරනවා ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න නිකන් නෙමෙයි බොහොම සමබල ආහාර වේලක් එක්ක එයාලගේ පෝෂණය ගැන වානිතරම කල්පනාවෙන් ඉන්න ඕන
0: රයිට් අපි මතක් කරන්න ඕනේ LB Finance ලගේ ෆික්ස් ඩිපොසිට් ඕගොල්ලන්ට තියෙන ඔප්ෂන්ස් ටික. දැන් අපි කලින් මතක් කරන්නේ ජේෂ්ඨ පුරවැසියන්ට මොනවද තියෙන්නේ කියලා. ජේෂ්ඨ හරි ජේෂ්ඨ නොවන හරි ඕනම කෙනෙක්ට ඔයාලට ෆික්ස් ඩිපොසිට් එකක් ඔන්න දැන් දාන්න පුළුවන් නම් දින 50ක ෆික්ස් ඩිපොසිට් එකකට කල්පිරීමේදී 11.12ක පොලියක් හම්බෙනවා. නැත්නම් දින 200ක එකක් ඔයාලට දාන්න පුළුවන්. 11.62ක
1: පොලියකට. 62ක පොලියක් හම්බෙනවා. ඉතින් ඔයාලට පුළුවන් LB Finance එක මේ වගේ FDs වලට යන්න. ඒ වගේම තමයි LB SIM app එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාලට පුළුවන් ගෙදර ඉඳලම ඔයාගේ FD එක ඇක්ටිවේට් කරගන්න වගේම ඒක හරහා ගනුදෙනු කරන්න. ඔයාට FD එකෙන් ණයක් ගන්න පුළුවන්. ක්‍රෙඩිට් එකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වැඩි විස්තර දැනගන්න LB Finance එකට කෝල් එකක් දෙන්න 01 12 200 නම්බර් එකෙන්.
0: හරි. ඊට පස්සේ අපි ඔයගොල්ලන්ට මතක් කරනවා වොෂින් මැෂින් එකක් ගන්න හිත හිටියානම් ඔයා
1: ඔන්න හිතන එක නවත්තන්න ඉස්සෙල්ලම.
0: හිතන එක මුලින්ම නවත්තන්න.
1: ඔව් ගන්න නැහැ නැත්තම්.
0: ඔව් ගන්න නැහනේ. දැන් දම්රෝ එකට ගිහිල්ලා වොෂින් මැෂින් එකක් ගන්න. මොකද ඒක ගත්තොත් ඔයාට රුපියල් 8000කට වඩා වටින
1: ස්ටීම් අයන් එකක් නොමිලේම හම්බ වෙනවා.
0: නොමිලේම හම්බ වෙනවා. එතකොට මොකද එක ගලෙන් කුරුල්ලු දෙන්නෙක් මරන්න.
1: ඔව් ඒ කියන්නේ දැන් මේ ඔය
2: කුරුල්ලු මරන්න යන්න එපා. ඔය කාර් එකක් ගන්න.
1: දම්රෝ වොෂින් මැෂින් එකේ දැන් ඔයාලට රෙදි ටික හොද ගන්නත් පුළුවන්.
0: ඊට
1: පස්සේ ඔක ඩ්‍රයි කර ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ කෙලිම ඔය ටික මැද ගන්න එක තමයි.
0: විතරයි.
1: වැඩේට ඕන කරන ඔක්කොම ටික දම්රෝ එකෙන් දැන් ඔයාලට ගන්න පුළුවන්. ලංකා පුරාම දම්රෝ ප්‍රදර්ශනාගාර 160ක් තියෙනවා. 160න් කැමති එකකට ඔයාලට යන්න පුළුවන්.

0: FM Anupaha 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: උදෑසන විනාඩි 57යි
3: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
5: මෙල්වා එක ලංකාවේ එක

0: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
1: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: බින්දෙන්

0: දෙදහස් විසි පහසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773130036.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්මම තන්න. Prime Group 13/22.
7: හිස

0: අනුවක විශ්වාසය.
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ ටීවී.
2: එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, එන්කපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය. සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවණකල ආයුර්වේද. 0747-21-33-540.
3: මෙලාව දෙනවා යයි විනාඩියේ කයිදන්.

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි විමසුමා ඇත්නියෝ.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිට් නිවුස් සමග මම කේසර. මෙදපෙරදිග යුද උණුසුම තවත් තීව්‍ර කරමින් යේමනයේද යලි ත්වරක් ගැටුම් ඇති වී තිබෙනවා. ඒ එරට රජයේ හමුදා විසින් සනා අගනුවර පිහිටි ගුවන්තොටුපළට එල්ල කළ ප්‍රහාරයක් සහ ඊට ප්‍රතිචාර ලෙස හූති සටන්කාමින් එල්ල කළ මිසයිල් ප්‍රහාර හේතුවෙන්. යේමන රජය පවසන්නේ ඉරාන ගුවන් යානයක් සනා ගුවන්තොටුපළට ගොඩබැස්වීම වැළැක්වීම සඳහා තමන් එහි ධාවනපතියට බෝම්බ හෙළූ බවයි. ඉරානයේ සිට පැමිණි හූති නියෝජිත පිරිසක් රැගත් මෙම යානය පසුව වෙනත් ප්‍රදේශයකට ගොඩබස්වා තිබෙනවා. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් හූති සටන්කාමීන් විසින් යේමන රජයට සහාය දෙන සෞදි අරාබිය දෙසට බැලස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රහාරවලින් ඉරක්ක කර ඇත්තේ සෞදි අරාබියේ අබා ගුවන්තොටුපළ බවද විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේ වෙතත් එම මිසයිල සාර්ථකව විනාශ කළ බවයි සෞදි ආරක්ෂකංශ කියා සිටියේ. මේ අතර සනා ගුවන්තොටුපළේ තිබූ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට අයත් ගුවන් යානයක් සහ එහි නියමුවන් දෙදෙනා හූති සටන්කාමීන් විසින් ප්‍රාණපේටගෙන තිබෙනවා. පවතින සසුන් තත්ත්වය හමුවේ සෞදි ගුවන් සීමාව භාවිත නොකරන ලෙස හූති සංවිධානයේ ජාත්‍යන්තර ගුවන් සේවාවලට දැනුම් දීමක්ද සිදු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ. මේ හේතුවෙන් කලාපය තුළ යලිත් දරුණු ගැටුම් ඇතිවීමේ අවධානමක් මතු ඇති අතර දෙපාර්ශවයටම ඉවසීමෙන් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය බල කර සිටිනවා. මීළඟනේ නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිට් නිවුස් YouTube නාලිකාවට සහ නිට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන.

0: උදේ 9යි විනාඩි 10යි අල්ගොටාම වෙලාව.
1: හරි. 9:10යි අපි ඔන්න ආවා අපි අන්තිම පැයට.
0: අවසාන පැය.
1: Yes. හරි. දැන් මොකද්ද අපේ 9 පැයේ මේ net news එක?
0: Net news එක අර ගහ ගන්නවා.
1: අර හොඳටම ගහ ගන්නවා. උදීලයට ගහලා, ඒගොල්ලෝ මෙහෙට ගහලා, සෞදියට ගහලා ප්‍රශ්න ගොඩයි. ලෝක සාමය වෙනුවෙන්.
0: ඔව්.
1: මිනිස්සු අසීමිත කැපකිරීම කරලා කරලා කරලා කරලා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නැවත ලෝක යුද්ධයක් ඇති නොවෙන්න ජාතීන්ගේ සංවිධානය අසාර්ථක වෙච්ච නිසා පටන් ගන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා එකක්. ඒගොල්ලෝ කියනවා මේ රණ්ඩු ගන්න එපා.
0: මේ රණ්ඩු කරන්න එපා.
1: ඔව් කරන්න මේ.
0: මේ සැරේ පොඩක් මේ බල කරලා
1: ලියන. ඔව් මීට කලින් අපි අධීක්ෂණය කරානේ. අපි මේ தත්ත්වය මැද පෙරදිග අධීක්ෂණය කරමින් හිටියා. දැන් බොහොම තරේ
0: කියලා
1: ආවාද කරලා තියෙනවා මේ රණ්ඩු කරන්න එපා කියලා.
0: රණ්ඩු කරන්න එපා. ඔන්න මම කිව් නොකියුවා කියන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ.
1: දැන් ලෝකේ ඉන්න 196ක් විතර වෙච්ච මේ එක්සත් ජාතීන්ගේ නියෝජිත රටවල් තමන්ගේ දායකත්වයේ දීලා මේ ලෝක සාමය වෙනුවෙන් ඇති කරගත්තු සංවිධානයට පුළුවන් ওই විදිය ලියුමක් ගහන්න විතරයි.
0: විතරයි.
1: ලියුමක් ගහලා පොඩි මාධ්‍ය නිවේදනයක් එහෙම දාලා කට්ටියට යුද්ධ කරන්න එපා කියලා තරේ අවවාද කරන්න විතරයි.
2: නෑ ඇත්තට මේ අර කොෆි අනන් වගේ මහලේකම් මරු. බූතෝස් බූතෝස් ගාලි වගේ මහලේකම් මරු. ඇත්තටම ඒ කාලේ තිබිච්ච ඉරාන ඉරාක යුද්ධේ වගේ දේවල් කටා මේ කුවෙට් එක ආක්‍රමණය කරපු වෙලාවේ මං හිතන්නේ ඒ රටවල් එක්සත් ජාතීන් එක්ක හිටියෙත් නැද්ද කොහෙද? තම සමහර ඔය ගල්ෆ් කලාපේ රටවල් නැහැනේ තාම. මේ හැබැයි ඒගොල්ලෝ අභීතව යම් කිසි ආකාරයක පෙනී හිටීමක් කරා. ඒකට මේ යෝධයා.
1: අයියෝ.
0: අන්තෝනියෝ
1: ගූටරෙස් මහත්තයා. මොකද්ද මහත්තයෝ මේ කරන්නේ?
0: අචි දැන් ප්‍රශ්නයක් තියෙනවා මෙතන. හරිද? 1948 ඉඳන් ඔක තියෙනවනේ දැන්. අවුරුදු ගාණක් තිස්සේ පැවතෙනවා.
1: ඔව්. නිදහස තරම්ම පරණයි.
0: නිදහස තරම්ම පරණයි.
2: ඔව් රටවල් විශාල වශයෙන් ඒගොල්ලන්ට සල්ලි මෙහෙමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිසා වෙන ලොකු වැඩ කොටසක්
0: තියෙනවා.
2: ඒ යුද්ධෙට මැදිහත් නොවුනට ලෝක සෞඛ්‍ය සංවිධානය. එතකොට UNDP එක වගේ
0: UNICEF
2: ඒව තියෙන්න ඕනේ. ඒව නැත්තම් එහෙම මේ ලදරු මරණ මාතෘ මරණ ලෝක සෞඛ්‍ය හොම්මෙන්
0: ගිහිල්ලා
2: ඒවා ඒ යම් කිසි ආකාරයක පරාමිතින් හදපු හින්දා තමයි මේවා නඩත්තු කරගෙන යන්නේ. ඒවෙන් ලෝකයට විශාල සේවයක් වෙනවා. ඉතින් අරකට තිබුණා නම් හොඳයි.
0: ඔව් මෙහෙම නෙවෙනවා ප්‍රශ්නේ දැන්. UN එක හදන්නේ ලෝක සාමය වෙනුවෙන්.
2: ලෝක සාමය වෙනුවෙන්ද දැන් ලෝක සෞඛ්‍ය වෙනුවෙන් නෙවෙයි.
0: ඒ කියන්නේ මේ චාටර් එකේ මුලින්ම තියෙන්නේත් ඒක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පළවෙනි ප්‍රින්සිපල් එකත් ලෝක සාමය උදෙසා ඒගොල්ලෝ වැඩ කරනවා කියලා.
1: ඒ කියන්නේ මේ මූලික පරමාර්ථය ඉෂ්ට කරගන්න බැරි වෙලා
0: තියෙනවා. ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා.
1: ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ අසාර්ථක වෙච්ච පළවෙනි අවස්ථාව නෙමෙයි. අපි දන්නවා මීට කලින් ඔය අප්‍රිකාවේ හැම රුවන්ඩා අර්බුදයේදී හැම සෑහෙන අසාර්ථක
0: වුණා.
1: ෆේල් වුණා. අපේක්ෂිත අරමුණු ඉෂ්ට කරගන්න බැරුව ගියා. ඉතින් ඔකට ලොකුම ප්‍රශ්නේ තමයි එක්සත් ජාතීන්ට වැඩිපුරම මුදල් පොම්ප කරන රට උනේ ඇමරිකා එක්සත් ජනපදය. ඔය ලොකු කතාවක් ලෝක දේශපාලනයේ තියෙනවා. IMF ගැන, ලෝක බැංකුව ගැන, එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන. මේ වගේ සංවිධාන ජාත්‍යන්තර සංවිධානයන් නිර්මාණය කරලා තියෙන්නෙම ඇමරිකාවට කෙලින් කරගන්න බැරි දේවල් වක්‍රාකාරයෙන් කරගන්න කියලා. ඉතින් ඒ සම්බන්ධව ලෝකේ ලොකු කතාබහ ඇති වෙලා තියෙනවා. අත්‍තර මෙතින් නොවා කිව්වා වගේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ නියෝජිත ආයතන හරහා ලෝකයට සිද්ධ වෙච්ච මෙහෙවර සෑහෙන ඉහළයි. හැබැයි එච්චර මෙහෙවරක් වෙලත් මූලිකම කාරණා මේ යුද්ධේනේ, සාමයේනේ. ඒ කියන්නේ ජීවිත හානි වෙන එක වළක්ව ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම ඉතින් බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ලෝකයේ බලගතුම එන්ටිටි එක. ඒ කියන්නේ ලෝකේටම නීති හදන්න පුළුවන්, නැත්නම් ලෝකේටම තරවටු කරන්න පුළුවන්, බලපෑම් කරන්න පුළුවන් එන්ටිටි එක විදිහට අපි හැදුවට ඊට වඩා උඩින් ඇමරිකාව ඉන්නවා කියලා පෙන්නලා දීලා තියෙනවා. ජාත්‍යන්තර මානව හිමිකම්, ජාත්‍යන්තර නීති රීතීන් අමු අමුවේ මහා දවාලි උල්ලංඝනය කරමින් ඉලක්කවලට ප්‍රහාර එල්ල කරමින් තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක ලෝකේ සාමය පවත්වා ගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය තව කොච්චර දුරකට පුළුවන් වෙයිද, කොච්චර දුරකට සාර්ථකද? එක්සත් ජාතීන්ගේ සංවිධානය නැතුව අපිට වෙන විසඳුමක් තියෙනවද ලෝක සාමය වෙනුවෙන් කියන සංවාදයක් ලෝකේ ඇති වෙලා තියෙනවා.
0: මේකෙන් පස්සේ වෙන එකකට යයිද?
1: ඔව් මේකෙන් පස්සේ වෙන එකකට යන්න මේක ඉතුරු වෙලා තියෙද්දන්නේ නැහැ
0: නේ.
1: මේ යුද්ධ කොහෙන් ගිහලා නවතීද්ද නැහැ. අපි දන්නවනේ යුක්‍රේනයේ රුසියාවේ යුද්ධය යනවා. ඊට පස්සේ අපි දන්නවා මේ විදිහට දැන් මැද පෙරදිග යුද්ධයක් ඇති වෙලා තියෙනවා. මේ යුද්ධය අපි අද නවති හෙට නවති කියලා හිතුවා. ඊට පස්සේ කරුණු 14ක නේ ඒගොල්ලන්ගේ සටන් විරාමයේ සඳහා වෙච්ච ගිවිසුම් ප්‍රකාශයට පත් කරා එකග වුණා. ඇමරිකාවත් ඕකේ වුණා. දැන් ආයේ ඒකොල ටික එම්මම රෝල් කරලා පැත්තකට දාලා කට්ටිය රටන් කරන්න පටන් අරගෙන තියෙනවා. එක්සත් ජාතීන් කෙසේ නමුත් දැඩිසේ තරයේ අවවාද කරලා තියෙනවා සටන් කරන්න එපා කියලා.
0: සටන් කරන්න එපා කියන්නේ ඒගොල්ලන්ට එච්චරයි කරන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ට සාම සාධක හමුදා කියලා කොටසක් තියෙනවා. එක එක කෑලි තියෙනවා. ඒකට ඒවා පාවිච්චි කරන්නේ නැහැ.
1: ඒකටත් ඉන්වෙස්ට් කරන්නේ
0: ඇමරිකාවට.
1: සල්ලි එන ඉන්කම් සෝසස් එහෙම තරහ කරගන්න බෑ.
0: බෑ.
1: එහෙම තරහ කරගත්තොත් ප්‍රශ්න.
0: ඕක ලොකු කතාවක්. අපි මේක ඉතින් කතා කරමු.
1: ඒ නිසා අපි තරේ අවවාද කරනවා.
0: තරේ
2: මේ ඒකට ගැළවෙන කතාවක් හම්බුණා මට.
1: හා ඒ මොකක්ද?
2: ඔන්න නෝන කෙනෙක් ගියා සූරතල් මසුන්.
1: ආ
2: නෙමෙයි සූරතල්
0: සූරතල් මසුන්.
1: මසුන්.
2: සහ සූරතල් සත්‍යෝ මේ විකුණන තැනකට.
0: හා
2: එතන හිටියා කතා කරන ගිරවෙක්.
0: රයිට්.
2: හරිද? මේ ඉතින් මේ විශ්මිත ගිරව පිළිබඳව මේ කඩේ ඉන්න එක්කෙනා ඒ නෝන මහත්තයාට ඉතින් තේරුම් කරලා දෙනවා. ඒ නෝන මහත්තයාට ඉඳන් කිව්වා මේ ගිරවගේ වම් කකුල අල්ලලා පොඩ්ඩක් උස්සන්න කියලා. වම් කකුල අල්ලලා ඉස්සු හැටිය සුබ උදෑසනක් මහත්මිය ඔබට කෙසේද කියලා ගිරව කතා කරා. හරිද? ඊට පස්සේ නම් කිව්වා දකුණු කකුලත් උස්සන්නකෝ. කිව්වා මේ අර වගේම ඉස්සුවම මහත්මියනි මං ඔබේ යටහත් පහත් සේවකයා මගෙන් ඔබට කුමක් සිදුවිය යුතුද? හා
0: හා
2: ගිරා
3: මට මගෙන් කුමක් සිදුවිය යුතුද? මම ඔබේ යටහත් පහත් සේවකයා කියලා
1: ඒ ටෝන් එකෙන්
2: ඔය ගිරා ටෝන් එකෙන් කිව්වා.
0: රයිට්.
2: ඊට පස්සේ මේ මොනාද දැන් වම් කකුල ඉස්සුවම අර කියනවා දකුණු කකුල ඉස්සුවම මේක කියනවා මොනවද එතන දැන් ගිරව ඉන්නවනේ අර කඩේ සේවක මහත්තයෙන් ඇහුවා මේ ළමයා මුගේ කකුල් දෙකම ඉස්සුවොත් මොකද වෙන්නේ පිටිපස්සෙන් යන මොකට ගෑනි මම හිටන් ඉන්නේ මොකෙන්ද ගිරව
1: කකුල් දෙක උස්සන්න බෑ එක කකුලක් තමයි වෙලාවට
0: උස්සන්න වෙන්නේ හරි
1: ඉතින් ලේසි කකුල තමයි මේ වෙලාවේ උස්සගෙන ඉන්නේ අනිත් කකුල ඉස්සුවොත් ප්‍රශ්න වෙනවා
0: ඒකින්ද
1: තරේ අවවාද කරලා පැත්තකට වෙලා ඉන්නවා

0: FM anu hatırai da şumata Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
3: දෙනමයි විනාඩි 20යි
5: වාව් ඇංක ටින් එකක්
6: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
7: අම්මි කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට
8: නෑනි එයා ලොකු ළමෙක්
7: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න
8: එයා හිටියේ අව බේරගන්න කුමාර එක්කෙනකන් නේද
7: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: ඔයත් try කරන්න. ගන්න විජය ආප පිටි.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV
13: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
14: ताम्रो फोम मेट्ट सदहा सियेट पहलवक वाट्टाम इहल प्रमितिय के न्युद दिगु काल पावतिन फोम मेट्ट दिवैन पुरा ताम्रो प्रदर्शनाकार वलीन
15: देदहस विसिहय फीफा उनुसुम जूनी दोलस्वन दासित सजीवीव प्यो मोबाइल अप्पेके नमिले बलन
16: SLT मोबिटल प्यो टीवी නීල විකාශක
17: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳිර ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රි 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-934-22-676-46
18: පෘථුවියෙන් ළඟහරට රේල් පාරක් ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Encopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
19: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 14 වෙනිදා කොට්ටාව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
15: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
16: SLT Mobitel Pio TV නිල විකාශක
1: ඉනාවේ දිම්පල් මුනේ එනි පිම්පල් අවුට් කරන්න සිම්පල් ධන්නෝදය ජනත් පිම්පල් අවුට් ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතට ජනත් පිම්පල් අවුට් පිම්පල් වලට සිම්පල්
14: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.

0: උදේ 9යි විනාඩි 29යි අල්ගොටාම වෙලාව.
1: හරි. තව විනාඩියකින් 9 මාරයි. තව විනාඩි
0: 9 මාරයි. මං හිතුවේ 10යි කියලා.
1: නෑ නෑ. 10 ඇයි වයි එච්චර ඉක්මන් වෙන්නේ මේක 10 කරන්න.
0: එහෙම තමයි.
1: මොකද්ද ඔයාලා දින අවශ්‍යතාවය?
0: අවශ්‍යතාව බොහෝයි. හරි අපි එක ගැන කියන්න තුන.
1: මේ පස්සේ කතා කරමුනේ.
0: ඔය අපි පස්සේ කතා කරමු.
1: දැන් මේ සාරාට තියෙන පොඩි ප්‍රශ්නයක්.
0: මොකද්ද?
1: මේක ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මෙයාගේ තියෙනවා හැපිනස් සයිකල් එකක්.
0: Yes.
1: හරිද? ඒක දැන් ටික ටික උඩට එමින් තමයි
0: එන්නේ. ඔව්.
1: ඒ කියන්නේ තාම ඒකේ ප්‍රයිම් තැනට ඇවිල්ලා නැහැ.
0: ප්‍රයිම් එකට එන්නේ හෙට.
1: ආ ඒක ප්‍රයිම් එකට එන්නේ හෙට. හෙටත් නෙමෙයි ප්‍රයිම් එකට එන්නේ නිකන් සිකුරාදා වගේ.
0: අන්න හරි.
1: හෙට තමයි අර නැග්ම පටන් ගන්නේ.
0: අන්න හරි.
1: සතුටේ නැග්ම පටන් ගන්න හෙට.
0: කර්ව් එක පටන් ගන්න හෙට කර්ව් එක උඩට යන්න.
1: දැන් තාම ඒක ෆ්ලැට්. ඊට පස්සේ සිකුරාදා වගේ වෙදි ප්‍රයිම් වෙනවා.
0: ඊට
1: පස්සේ ඔය සාමාන්‍ය කොන්ස්ටන්ට් අර වෙනස් නොවි එකම ලෙවල් එක යනවා සෙනසුරාදා ඊට දවගේ දවස්
0: ටික. නෑ සෙනසුරාදා හවසෙදී ආයි පල්ලෙහාට බහින්න.
1: පල්ලෙහාට පටන් ගන්නවා. ඊට වෙද්දී ඒක එකපාර කඩාගෙන යනවා. එකම් පොඩි එකක් තියෙනවා. ඉතින් පොඩක් අපි අමාරුවෙන් තමයි ආව මෙතන
0: තියාගන්නේ.
1: හිත එහෙම දුවනවා. එහෙම වෙන්න පුළුවන්. තරුණ ගැල්ලෙක් නිසා එහෙම වෙනවා.
0: ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලන්ටත් එහෙම හැපිනස් සයිකල් එකක් තියෙනවද කියලා
1: අපිට. මේ පැත්තට කියන්න නේ 0711 95 95 95 කියන්න. ඔයගොල්ලන්ටත් එහෙම සතියේ සතුට වැඩි දවස්. සතුට අඩු දවස් තියෙනවද කියලා.
0: රයිට්.
1: හරි. දැන් එහෙම මොන දවස වුණත්
0: ඔයා
1: යන්න ඕන තැනක් තියෙනවා. මොකද්ද ආයෙ තන මොකක් කියලාද හිතන්නේ
0: හා මම කියන්නේ
1: ඔවා වා එහෙම කියන ඕන තැනකට අපි යනවා
0: මම කියන්නේ
1: ඔව්
0: අපි දෙන්නට මේකට යන්න බෑ
1: හැබැයි
0: අපි දෙන්න දන්න කට්ටිය ඉන්නවා අපි දෙන්නට පුළුවන් කියන්න මෙන්න මෙතනට යන්න ඕගොල්ලන්ග ඔය හිතේ තියෙන මේ ප්ලෑන්ස් ටික ඉෂ්ට කරගන්න ඕගොල්ලන්ට මූල්‍යමය සපෝට් එකක් ඔන්න මෙතනින් හම්බෙනවා
1: කියලා මොන වගේ සපෝට් එකක්ද ඒක
0: ලෝන් එකක්
1: ලෝන් එකක්
0: yes
1: හැබැයි මේ පෙන්ෂන් ලෝන් එක
0: පෙන්ෂන් ලෝන් එක
1: ඉතින්
0: ඒකනේ අපි දෙන්නට යන්න බෑ
1: යන්න බෑනේ තාමනේ තව ටික කාලයක් ඉන්න වෙනවා
0: ටික තව ගොඩ කාලයක් ඉන්න
1: වෙනවා රාජ්‍ය සේවයේ ඉඳලා මේ වෙනකොට විශ්‍රාම ගිහින් ඉන්නවාට රණවිරුවන් ඇතුළුව ඒගොල්ලෝ සාමාන්‍ය ටිකක් කලින් තමන්ගේ සේවා කාලය සම්පූර්ණ කරනවානේ ඔයාට යුනියන් බැංකුවට ගිහිල්ලා දැන් රුපියල් මිලියන 8ක් දක්වා විශ්‍රාම ණය පෙන්ෂන් ලෝන් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: හරි.
1: මේක නිකම්ම නිකන් ණයක් නෙමෙයි.
0: ඔයාගේ
1: ව්‍යාපාරයක් කරන්නනේ. ඔයාගේම ස්වයං රැකියාවක් ආරම්භ කරන්න. ඔයාට පොඩි හිණයක් තියෙනවා නම්. විශ්‍රාම ගියාට පස්සෙත් කාටවත් බරක් වෙන්නේ නැතුව
0: ජීවත් වෙන්න.
1: ඔයාගේ විශ්‍රාම ජීවිතේ කාටවත් බරක් නොවි බලයක් කරගන්න හැටි ඔයා හිත හිතා ඉන්නවා නම්.
0: ඒකට
1: හරස් වෙලා තියෙන්නේ සල්ලි
0: නැත්නම්
1: මුදල් කියන එක නම් යන්න යුනියන් බැංකුවට ගිහිල්ලා වට පුළුවන්කම තියෙන රුපියල් මිලියන 8 ගණයක් ලබා ගන්න. ලක්ෂ 80ක් කියන්නේ. ඔයාට මේක ගෙවාගෙන යන්න මාස කීයක්ද? මාස නෙමෙයි අවුරුදු.
0: අවුරුදු.
1: අවුරුදු 15ක්
0: හම්බෙනවා.
1: මාස වලින් ගණන් කරන්න බෑ. අවුරුදු 15ක් ඔයාට මේක හිමින්සරේ ගෙවාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔයාට අපකරුවන් රහිතව මේ ණය මුදල ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ආය ලොකු ડોකියුමන්ට් ප්‍රමාණයක් ඕන වෙන්නේ නැහැ. බොහොම පහසුවෙන් මේක ඔයාට අප්‍රූව් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: රයිට්.
1: ඉතින් ඒක නිසා අපි ඔයාලට මතක් කරනවා යුනියන් බැංකුවත් එක්ක එකතු වෙලා ඔයාට පුළුවන් මේ ණය මුදල් ලබා ගන්න. ඉතින් මේ එන 18 වෙනිදා ජූලි මාසෙනේ.
0: සෙනසුරාදා.
1: ඔව් සෙනසුරාදා ජූලි 18. ඔයා එන්න කොල්ලුපිටියේ තියෙන යුනියන් බැංකුව ප්‍රධාන මූලස්ථාන පරිශ්‍රයට. ඇවිල්ලා ඔයාට පුළුවන් එදාට තියෙනවා මේ pensioners day එක.
0: හරිද
1: විශ්‍රාමිකයින් වෙනුවෙන් ඔන්න දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා වෙන කවුරුත් නෙමෙයි යුනියන් බැංකුව.
0: රයිට්.
1: එදා දවසම උදේ 10ට පටන් ගත්තම හවස 3 වෙනකන් ඔයා වෙනුවෙන් තමයි ඔක්කොම වැඩ ටික සිද්ධ වෙන්නේ.
0: හරි.
1: හරිද ඔයාට කරන්න තියෙන්නේ එතනට ගිහිල්ලා ඔයාගේ ජීවිතේට ඉස්සරහා කටයුතු වලට අවශ්‍ය කරන මූල්‍ය උපදෙස් ලබා ගන්න එක.
0: ඔය
1: රුපියල් මිලියන 8 ණය ගැනත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්.
0: ඒ වගේම
1: තමයි නොමිලේ වෛද්‍ය සායන වෛද්‍ය කඳවුරු පැවැත්වෙන ඒවට සහභාගී වෙන්නත් පුළුවන්.
0: ඕකේ.
1: ඉතින් යන්න කලින් රෙජිස්ටර් වෙන්න මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න 0111 95 95 01 81 55 01 17 81 81 55.
0: හරි.
1: ඒක කොල්ල දීලා.
0: කොල්ල දීලා.
1: රෙජිස්ටර් වෙලා.
0: ඉමින්
1: සරේ 18 වෙනිදා කියන්නේ සෙනසුරාදා දවසක් යන්න පුළුවන්. කොල්ල පිටි පැත්තේ ඉන්න.
0: ඕකේ. ඊට
1: පොඩ්ඩක් ඉස්සරහට ආම් බම්බල පිටි. ඊට පස්සේ අපි ඉන්නවා.
0: ඊට පස්සේ අපි ඉන්නවා.
1: ඔව්.
0: අපි බලාගෙන යන්න ඕන.
1: ඔව්. අපි හම්බෙලා යන්නත් පුළුවන් ඔහට.
0: හරි. දැන් මේ මට මේ ආශි පේනවා මගේ ස්ක්‍රීන් එකේ මාර ලස්සන සිවිලිමක්.
1: ඔයාගේ ස්ක්‍රීන් එකේ නෙමෙයි මටත් තියෙන ස්ක්‍රීන් එක.
0: හරි හරි. ඔයාලත් පේන්න තමයි මේ.
1: මෙතන සමානාත්මතාවය උපරිමයි.
0: මුලින් තියෙනවා ලොකු ලස්සන වහලක් ඊට පස්සේ පේනවා සිවිලිමක් හැබැයි මේක සිවිලිමක් නෙමෙයි මේ ෂීට් එකේ යටපැත්ත
1: මේක ෂීට් එකක් නේ ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපිට ආයේ මේ සිවිලිමක් ඕනේ වෙන්නේ
0: නැහැ ඇත්තටම මාර ලස්සනයි නෙමෙයි
1: මේ දැන් අපි මේ ෆොටෝ එකක් දිහා බලාගෙන ඉන්නේ අපිට දැන් ඒක පෙන්වන්න විදිහක් නැහැ ඒක අපි පෙන්නුවොත් ඒ කියන්නේ රේඩියෝ කර්මාන්තෙම උඩු යටිකුරු
0: වෙනවා
1: ඒක තවදුරට රේඩියෝ වෙන්නේ
0: නැහැ
1: ඒකින්ද අපිට ඒක පෙන්වන්න විදිහක් නැහැ හැබැයි ඔයා ගෙදර නැත්තම් ඔයා ගෙදර තියෙන වහලේ අලුත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අලුතෙන්ම ගයක් හදනවා නම් අනිවාර්යයෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම දාන්න කියලා අපි ඔයාට මතක් කරනවා. ඒකට හේතුව තමයි ඔයාට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දැම්මට පස්සේ සාරා ආය ඇත්තටම සිවිලිමක් ඕනේ වෙන්නේ
0: නැහැ.
1: මේ මේ මේක බැලුවට පස්සේ අපිට තේරුණු දේ තමයි සිවිලිමක් නැතුව උනත් පල්ලැහැම් බැලුවම හරි ලස්සනට මුළු වහලම පේනවා. ඒකට හේතුව මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල යටපැත්තේ තියෙන්නේ මැටි ලේයර් එකක්.
0: Right.
1: මේක ආලේපයක් නෙමෙයි. පේන්ට් එකක් නෙමෙයි, තීන්ත් එකක් නෙමෙයි.
0: Right.
1: ස්වාභාවික මැටි ලේයර් එකක් තමයි තියෙන්නේ.
0: Right.
1: ඒ නිසා මේ ගේ ඇතුලේ සිසිලස. සෑහෙන වෙලාවක් වට රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රත් වෙන්නේ නැහැ. වට රස්නේ දැනෙන්නේ නැහැ ගේ ඇතුලේ ඉද්දි, ගොඩනැගිල්ල ඇතුලේ ඉද්දි. ඉතින් ඒ වගේම තමයි ප්‍රධානම ලැබෙන වාසිය තමයි ඒක. ඒ කියන්නේ රස්නේ තාපය කියන එක ගේ ඇතුලේ රැඳෙන්නේ නැති එක.
0: Right.
1: ඊළඟට අර ආයෙ වට සිවිලින් අනම්මනම් ඕනේ වෙන්නේ නැහැ. ඉතින් කතා කරන රයිනෝලට 1396 නම්බරයෙන් හොට්ලයින් එකෙන් 1396 හොට්ලයින් එකෙන් කෝල් එකක් දීලා ඔයාට පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන වැඩි විස්තර දැනගන්න.
0: මම කල්පනා කරා ඔයගොල්ලන්ට මේ ෆොටෝ එක පෙන්වන්නේ කොහොමද කියලා. Google කරාම එනවා.
1: I know. Rhino Premier Roofing Sheet කියලා ගෙවම හරිද?
0: ඔව් අපි දෙන්න දැකපු ෆොටෝ එකකට සමාන ෆොටෝ එකක් එනවා. ඕගලන්ට හાર્ඩ්වෙයාර් එකට යන්න කලින් ෆොටෝ එකක් බලන්න ඕන. ඉතින් පොඩක් Google කරලා බලන්න. අපි හැම එකම Google කරනවනේ.
1: ඔව් මේ අපිට මේ Rhino ල එවලා තිබ්බ ෆෝල්ඩ් එකක්
0: මේ. ඔව්
1: ෆොටෝස් දාලා
0: ෆොටෝස් ටික
1: අපි ආයෙත් Google කරන්න ගියේ නැහැ.
0: ඔව්
1: හැබැයි දැන් අපිට ඊතුන මේක වට පෙන්න ගන්න බැරි නිසා
0: ආවට
1: පුළුවන් Google කරලා බලන්න Rhino Premier

0: ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. වොෂින් මැෂින් එකක් ගත්තොත් ඔයාලට රුපියල් 8000කට වඩා වැඩි ස්ටීම් අයනයක් හම්බෙනවා.
1: හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕන නිවසට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ. ඊට පස්සේ නිදන කාමර කට්ටල. ඊට පස්සේ කෑම මේස කට්ටල. නවීන සෝෆා මාදිලි. මේ විදිහට ඔයාලට ඕන දෙයක්. ඒ වගේම තමයි ඔයාගේ කාර්යාලයට. ඔෆිස් ස්පේස් එකක් හදනවා නම් ඒකට ඕන කරන දේවල් මේ හැමදේම ඔයාට ළඟම තියෙන දම්රෝගෙන් දැන් මිලදී ගන්න පුළුවන්. දැන් වර්ගඩි 50000 දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර දැන් ලංකා පුරාම තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය ප්‍රදර්ශනාගාර. ඒ කියන්නේ දම්රෝ නෙට්වර්ක් එක ඒගොල්ලන්ගේ දැන් ප්‍රදර්ශනාගාර 160ක් එක්ක තමයි
0: තියෙන්නේ.
1: ඉතින් ඔයාට ළඟම ඔයාට ආසන්නම තැනට ගිහිල්ලා අපි මේ කියපු වට්ටම් දීමනාවන් ඔයාට අදම අත්දකින්න පුළුවන් හැකියාව තියෙනවා.
0: වෙනකන් තියෙද දන්නේ. ඒක නිසා මේ ඩිස්කවුන්ට් එක තියෙන දවස්වල ඔලික්මන්ට් ගිහිල්ලා මේ කියපු වඩ ටික ගන්න කියලා මතක් කරනවා. ඒත් එක්ක මතක් කරනවා යන්න කියලා කසාගල සුපර් මාකට් එකටත්. මොකද ඔයාට ඕන හැමදේම අඩුවට ෆ්‍රෙෂ් ගන්න ඕන නම් යන්න තියෙන්නේ කසාගල ග්‍රීන් සුපර් එකට.
1: ඔව්. ඉතින් මතක් කරන්න ඕන කොළඹ. ඒ කියන්නේ කොළඹ පැත්තෙන් ගත්තොත් ඩිස්ත්‍රික් එකේ ගත්තොත් ඔයාට අතුරුගිරිය මුල් ඒරියාවේ තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන්. ගම්බහ පැත්තට ගියොත් ගණේ මුල්ලේ තියෙනවා. කුරුණෑ ඉතින් කසාගල සුපර් නම් අඩුම මිල තමයි.

0: FM Anu Paha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne
2: Rapunzel Wage Man Nang Inne Mawa Bera Gana Kawuru Tenaka
3: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
4: දේ නමයි විනාඩි 42යි දැන්
5: හැමතේකම එක වගේ නෙමෙයි ලෝජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෝජි ගන්න
6: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 114.5ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV
9: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි

0: ලුණු.
1: හරි ගියේ හරි මතනට ගියේ ඉඳ. LOLC එකේනේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: Opals International මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය Opals International.
4: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක
7: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: මොකද සුදර්ශන මාසයක් යනකම් ගොළු සම්මියවත් නිකුත් නැතුව තමයි ජීවත් වුනේ. ડોක්ටර්ලට කිව්වට පස්සේ එයාලා පරීක්ෂා කරා. අනිත් කරන්න පුළුවන් තත්යක් නැහැ කියලා. ඒ අතට සුදු මාසයක් ගාලින් තමයි ඒක මාස්ටර් ලංකෙත් කංගියේ. දැන් දෙවියනේ කියලා අත්දැක ගන්න පුළුවන් තත්යක් අපිට තියෙනවා. ඒවනතන වේදනාවක් කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක් කියලා මම විශ්වාස කරනවා.
10: කතා කරන්න 0777 300 940.

0: උදේ 9යි විනාඩි 48යි අල්ගොටාම් වෙලාව.
1: අපි යන්න හදන්නේ.
0: අපි යන්න ඕනේ. ඊනාට ඊට කලින් කියන්න පණිවිඩ ටිකක් තියෙනවා. මුලින් කියන්න ඕනේ.
2: ඔයා කියන්නනේ.
0: NSB බැංකුවට ගිහිල්ලා ඕගොල්ලන්ගේ ඔය පර්සනල් ඉන්ෆර්මේෂන් කියන්නේ.
1: ඕක මං හිතන්නේ NSB බැංකුව කියනට වැඩිය දැන් මේක අප්ග්‍රේඩ් කර ගැනීමක් කරන්න ඕනේ. අපේ රටේ ජනතාවට හුරු දැන් NSB තමයි බැංකුව. National Savings Bank. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. කටේ උරුවට අලුත් බ්‍රෑන්ඩ් එක හදලා දෙන්නේ NSB කියලා. ඔය ඉතිරි කිරීම පොත තියෙන්නේ බැංකුව පොත පාස් පොත.
2: ඈ
1: අර ඉතිරි කිරීමේ බැංකුවේ පොත අර සමහරවිට කැටයක් අන්න ඒ පොත තියෙන කට්ටියට තමයි මේ කියන්නේ. ඕගොල්ලෝ එන්න අලුත් ලෝකෙට NSB බැංකුවට.
2: අන්න ඕගොල්ලෝ ඩිජිටල්
1: වෙන්න. ඉතින් මේ බැංකුවේ සිට දැන් NSB බැංකුවට එන්න.
2: ඉතින් ආව් ඇත්තට අපිට පුරුදු විදියනේ. අර පාස් පොත එහෙම තියාගෙන එහෙමනේ ඉස්සර බැංකු කටයුතු කරන්නේ.
1: මාස් පොතයි පාස් පොතයිනේ අපිට තියෙන්නේ ඉස්සර.
2: ඉතින් ඔන්න දැන් මේ වැඩ ඔක්කොම ඩිජිටල්
1: පොතක් තිබුණා.
2: හාල් පොතක් තිබ්බනේ ආයේ කාලේ. හාල් පොත් තිබ්බක්. පස්සේ QR කෝඩ්
0: ආවා.
2: අපිට එක එක එහෙම ආවා නේ
1: හාල් පොත වගේ.
2: එකක් නේ QR
1: අන්න හාල් පොත ඩිජිටලයිස් උනේ QR වලට.
2: අන්න ඒ වගේ තමයි. හාල් පොත QR උනා වගේ ඔන්න දැන් ඔයාලට ඔයාගේ පාස් පොතත් ඩිජිටලයිස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ පද්ධතිගත කිරීම මේ වෙනකොට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් යන්න ළඟම තියෙන NSB බැංකු ශාඛාවට ගිහිල්ලා ඔයාගේ ඔය බැංකු ගිණුමට අදාළ මෙන්න මේ දත්ත ටික. ජාතික හැදුනුම්පත් අංකය, ඊට පස්සේ ඔයාගේ තැපැල් ලිපිනයන්, ඊට පස්සේ වාගේ ස්ථාවර නැත්තම් ජංගම දුරකථන අංක,
0: ඊට
2: පස්සේ විද්‍යුත් තැපැල් ලිපිනය, ඒ කියන්නේ ඊමේල් එක. මේ දේවල් යාවත් කාලීන කරගන්න, අප්ඩේට් කරගන්න
1: මතක් කරනවා. දැන් මේ ඊමේල් එකක් නැත්තම් අපේ අම්මලා තාත්තලාට කලබල වෙන්න එපා.
2: ඔව් ඔව්.
1: ඒක අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි. අනිත් දේවල් ටික තියෙනවනේ.
2: ඔව්.
1: ඐඩෙන්ටි කාඩ් එක තියෙනවනේ.
0: නම වෙනස් වෙලා නැත.
1: නම වෙනස් වුණත් ප්‍රශ්නයක් නෑ. ඒක නම ලංකාවේ නම් වෙනස් කරන්න පුළුවන්
2: නේ.
1: අමරදේව මහත්තයාගේ නම වෙනස් කරේ. ඉතින් නේද? ඒක පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒකින්ද නම වෙනස් කරා වුණත් ඉතින් ඒ අලුත් නම දෙන්න.
2: හරි. ඉතින් ඒ විදිහට වාගේ ඔය දත්ත ටික අලුත් කරගන්න තමයි තියෙන්නේ. ඊමේල් ලිපින නැහැ කියලා කලබල වෙන්න එපා. ගිහිල්ලා කියන්න.
1: පතන් බන්නේ දුවේ අපිට ඊමේල් නැහැනේ මං කියලා කියන්න.
2: එතකොට ඒ කාලේ ඔවා තිබ්බේ නැහැනේ.
1: ඒ කාලේ ඔය කොලන් තිබ්බේ නැහැනේ
2: මං කියලා කියන්න. හරි.
0: තියෙන ටික අලුත් කරන්
2: එන්න නැත්නම්
0: අප්ග්‍රේඩ් කරන්න නැත්නම් අප්ඩේට් කරන්න නැත්නම් තියෙන ටික එසේමයි කියලා ගිහින් කියලා එන්න.
2: වෙරිෆයි කරගෙන එන්න.
0: හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක් කරනවා අද ලන්ච් එකට විජේ පපඩමක් බැද්දගෙන කන්න. එතකොට පපඩුනේ බතෝයි නිකන් හරි කන්න පුළුවන්. මොකද විජේ පපඩම් නිසා.
1: දැන් මේ කියාගෙන ආපු විදිහට අද ලන්ච් එකට මාත් එක්ක යන් වගේ එකක් කියන්න
2: වගේ මට ඒ
1: වගේ
2: අද අන්තිමට ඒ වගේ එකක් කියලා අපි එක්කන් යයි වගේ
1: කොහොමත් අපි විජේ පපඩම් තමයි පාවිච්චි කරන්නේ.
0: ඈ ඒ කියන්නේ නුවාමාව ලන්ච් එකට එක්කන් ගියොත් මම නුවාව අනිවාර්යෙන් ලන්ච් එකට එක්ක යනවා. ඔට්ටුයිද?
1: ඔට්ටුයි.
2: ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා එක්කන් යන්න ඕනේ.
0: ඔව් විජේ පපඩම් තියෙන තැනකට තමයි හැබැයි යන්න ඕනේ.
2: පපඩම් ගන්න
1: ඕනේ. ඒක ඕන නම් අපි බම්බල පිටි හැම කඩේම තියෙන විජේ පපඩම්.
2: විජේ පපඩම් තමයි.
0: හරි. විජේ පපඩම් ගන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් නුත් පාවිච්චි කරන්න ඕගොල්ලන්ගේ කන්ස්ට්‍රක්ෂන්ස් මොනව හරි යනවා නම් මොකද කල් පවතින දේවල් පාවිච්චි කරන්න කියලා අද අපි උදේ ඉඳන් කියවනේ නේ. ආයේ දෙතුන් සැරයක් එක හදන්න තියෙනවා නම් ඒ කරන වැඩෙන් වැඩක් නැති වෙනවා.
2: වැඩක් නැති වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මෙල්වා ගැන මතක් කරන්නේ. මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන SLS සහතිකයක් එක්ක එන ලංකාවේ එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ එක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.
0: ඕකේ.
2: ඒකින්ද අපි ඔය මේ කියන්නේ මේ පෑසුම් බඩගෙන ඉන්නේ ශිල්පීන් ඉන්නේ මාත්‍රු දැන් ওই දවල්ට පපඩමක් එහෙම විජේ පපඩමක් බැදගෙන කන ගමන් ඔයනියන් වැල්ඩින් කරන්නේ කොහොමද ඉස්සරහට කියලා වැල්ඩින් කූරක් ගැන හිත හිත ඉන්නවනේ ඔයාලට මතක් වෙන්න ඕන නම තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් කියලා කියන්නේ මෙල්වා කියලා කියන්නේ ලංකාවේ එක නිසා
0: රයිට් එහෙනම් අපි යමු
2: යමු දෙනවා
0: හෙට එනවා
2: ඔයා කැමතිනේ අද දවස ඉවර කරලා ඉක්මනින් යන්න
0: මං හෙට වෙන්ස්ඩේ මගේ හැපි සයිකල් එක පටන් ගන්න හෙට ඉඳන්
2: හෙට
0: එනවා මීට හතර දවස් සතටින් ලස්සන සින්දු අරගෙන ලෝක වෙන දේවල් ටික අරගෙන අප්ඩේට් එකක් අරගෙන යුද්ධ පැත්තේ මොනවද වෙන්නේ කියලා එන්නම්
2: එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇල්ගොටවුන් එක ආයෙ හෙට උදේ 7 වෙද්දි ටවුම අරිනවා කට්ටිය ඉන්න
0: ඇවිල්ලා
2: දොර ගාව ඉන්න අපි හිමින්සරේ කට්ටිය වැතුරට ගන්න
0: ගන්නවා දැන් යන්න එපා ජනි එනවා 10ට
2: ජනි එනවා අපේ දේදුණු මාවත අරගෙන
0: එහෙනම්
2: අපි ගියා හැමෝටම ජය වේවා පරිස්සමෙන් ඉන්න මම ආචින්
0: මම සාරා
1: මම නුවා

0: pagi. FM Anupaha, FM Aluhatrai Tashmaata, Net FM.
1: Net FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa. Rawattannat ba.
4: Melwa eka Lankawa eka.
5: Surakshita parisareka pehita superi watinakamak sahita apartment eka adama win karaganna Kadawata Lifestyle Residences. Dan mawathanna Prime Group 1322.
6: Wenasma rasaya. Wenasma widiyata. Vijay Instant Noodles. Rasa hatarakin.
7: Shaktimat samagamaka buddhimat ayojanaya. Masa 25 ka stavara tanpatuwa kalpirimedi 14% ak saha Jeshtha purawasi sandaha 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු
8: ඇන්කර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
9: Rhino roofing within හඳුන්වා දෙන Rhino premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet වැඩි විස්තර සඳහා 1396 අමතන්න
10: Union Bank's pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan
12: Damro washing machine සඳහා රුපියල් 8000ක් වටිනා steam iron එකක් නොමිලේ සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
13: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
14: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
15: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 011 437 1250
16: Amil Baby Saban ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු Amil Baby Saban
3: Melwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa. Rawattannat ba.
4: Melwa eka Lankawa eka.
17: SLT Mobitel fiber eka gedarama fit karanna. Okkoma devices connect karanna. Gaming walata low latency, fast and stable, unlimited thoraganna package rasak. SLT Mobitel fiber.
18: Bicycle ganne kohomada? Moolika leasing modalath wedi vela.
19: Baya wenna epa. Wedi wunu leasing bara sahalu karanna KD Rice api denawa vishesha sahanayak. Tawa KD Rice Leader 125 bike ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
12: Damro foam mitt සඳහා 15% වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින foam mitt දිවයින පුරා Damro ප්‍රදර්ශනාකාරවලින්

0: වසර 90ක විශ්වාසය.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
0: පහසු වෙලා.
1: ඇගි වැඩි වෙලා.
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
1: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ ටීවී
4: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
5: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
6: වැඩ කරන ගමන් රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි
7: ජීවය ඔබයි
6: අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
8: ජූලි 14 කොන්කෝඩ් ඇපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
9: මම අනිදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
10: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
11: එකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්
12: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්
6: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum charikawa 2026
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
14: Good morning වේලාව උදේ 10:00 විනාඩියකයි

0: සිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendi Green Plantation Private Limited.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා ඇතනියෝ.
7: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. ඇමිලිපිටිය කිරලවැල් කඩුව ප්‍රදේශයේදී පුත්‍රයෙකු විසින් සිය වයවෘද මව සහ පියා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක් වෙත්තේ 54 හැවිරිදි වියේ පසු වූ ඔහුගේ මව සහ 57 හැවිරිදි වියේ පසු වූ ඔහුගේ පියා බවයි වාර්තා වන්නේ. සැකකරු මද්‍රව්‍යවලට තදින් මැ බැහැව්වෙක්. සිය මව්පියන් දෙදෙනා නිවසේ කාමරයක් තුල සිටි අවස්ථාවේදී ඔහු පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබෙනවා. සැකකරු මීට පෙර ආරක්ෂකංශයේ රැකියාවක නිරතව සිට පසුව ඉන් ඉවත් වී පෞද්ගලිකංශයේ රියදුරෙකු ලෙස සේවය කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මිලඟනෙත් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: Kunu Mavata.
1: Brought to you by
2: Atunulake Namahubabana Ratapuram Rasaganayana. Aule Sama Rasakarakana. Mather Freela Noodles. Taste ke Trustika.
3: හදරෝග ස්නායිරෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

වෙලා උදේ 10යි විනාඩි 10යි. ගුඩ් මෝර්නින් සුබ උදෑසනක් වේවා. අපි පටන් ගන්න හදන්නේ ජූලි මාසේ 14 වෙනිදා අඟහරුවාද දවසේ සතුටු සිතින් ෆැමිලි පිටින් නහන ඔයාට සුපුරුදු දේදුණු මාවත. අද බොහොම සතුටින් තමයි මම වැඩට පටන් ගන්න. මොකද මලක් වගේ උදේ පාන්දරම හැරලා වැඩට ආවට පස්සේ බොහොම සතුටින් මට වැඩ ටික කරන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් ඒකත් එක්ක ඔයාටත් බොහොම හොඳ ප්ලේලිස්ට් එකක් මම අරගෙන ඇවිල්ලා තිනවා. ඉතින් ඒ සින්දු ටික ඔයාගේ කරගන්න පුළුවන්. 0112 53 63. ගෙදර නම්බෙකට වඩා මේ නම්බෙක කටපාඩම් නේද? මේ නම්බෙකට කෝල් එකක් දෙන්න. 0711 95 95 95. අපේ WhatsApp නම්බෙකට මැසේජ් එකක් දාන්න. අද දවල් එක වෙනකන් ඔයා කැමතිම සින්දුත් එක්ක ඉන්න බලාගෙන තමයි මේ පැත්තෙන් ආවේ. ඒ අතරේ ඉතින් ඔයා ගෙදරට වෙලා පාඩුවේ ඉන්න වයිෆ් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ කරන ගමන් මහන්සියෙන් වැඩ කරන ගමන් ඉන්න අපේ ආදරණීය හස්බන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නොවුණත් වැඩ කරන ගමන් ඉන්න, වැඩ නොකර ඉන්න, පාඩම් කරන ගමන් ඉන්න, ත්‍රිවිල් පාක් එකට වෙලා ඉන්න මගේ ආදරණීය මිත්‍රයෝ හැමෝමත් එක්කම අපි වටන් ගන්න හදන්නේ දේදුණු මාවත. අද ෆේස්බුක් ෆෑන් පේජ් එක පැත්තට යන අයගෙන් මං අහලා තියෙනවා හැමදාම වගේ සුපුරුදු විදිහට මගේ අර ගම් නගර ගැන තියෙන උන්මාදය ඔයගොල්ලෝ දන්නවද? පළතුරු වල නම් ගෑවිලා තියෙන ලංකාවේ තියෙන ගම් සහ නගර මොනවද? මම නම් ඉතින් දැන් දන්නවා ගොඩක්. මොකද පෝස්ට් එක දාලා පොඩි වෙලාවක් වෙනවා කමෙන්ට්ස් ගොඩක් මේ වෙනකොටත් අවිල්ලා තියෙනවා. අපි නොදන්න තව දේවල් තියෙනවනම් යන්න අපේ net fm facebook fan page එකට. මතක ඇදුව අපේ facebook fan page එක follow කරලා ඊට පස්සේ මන් දාලා තියෙන පෝස්ට් එකට පහලින් කමෙන්ට් එකක් දාන්න. දවල් එකට කලින් ඔයා ආවතින් මම ලෑස්ති ඔයාවත් මේ වගේ සින්දුවකට එකතු කරගන්න. එහෙනම් ඉතින් එක වෙනකන් අහමු දේදුණු මාවත. මම ජනී.

දවස සතුටින් ප්‍රබෝධයෙන් පටන් ගත්ත වගේම ඒ සතුට ඒ ප්‍රබෝධය ඒ විදිහටම මුළු දවස පුරාම තියාගන්න අපිට හොඳ කෝපි එකක රස බලන්නව සිද්ධ වෙනවා. මොකද ඒ කෝපි එක බිව්වට පස්සේ අපිට දැනෙනවනේ අමුතුම ප්‍රබෝධයක්. දවස පටන් ගන්නකොට විතරක් නෙවෙයි දවස මැද ඕනෙම වෙලාවක වුණත් වාගේ දවස ප්‍රබෝධවත් කරගන්න කෝපි කෝපයක රස බලන්න පුළුවන්. ලංකාවේ අපේ නියම කෝවි වල තමයි හොඳම රසය සුවඳ තියෙන්නේ. ඉතින් ඒ කෝපි රසය ඒ කෝපි සුවඳ ඒ විදිහටම ඔයාට අරගෙන එන ෆ්‍රීලන් කෝපි පැකට් එකක් අනිවාර්යයෙන්ම වාගේ ගෙදර වෙන්න පුළුවන් වැඩ පොලේ වෙන්න පුළුවන් කෝපි හදන්න පාවිච්චි කරන්න කියලා අනිවාර්යයෙන්ම මම මතක් කරනවා. ලංකාවේ අපේම කෝපි ඇටවලින් තමයි ෆ්‍රීලන් කෝපි නිෂ්පාදනය වෙන්නේ. අවුරුදු 40කටත් වඩා වැඩි කාලයක් අපිත් එක්කම ඉන්න සන්නාමයක් හඳා ෆ්‍රීලන් කියලා කියන්නේ අපේ පවුලේ කෙනෙක් වගේම අපිට කිට්ටු බැඳීමක් තියෙන තැනක්. ඉතින් ෆ්‍රීලන් සන්නාමයේ යට තියෙන ෆ්‍රීලන් කෝපි පැකට් එකක් මතක ඇතුව කඩේට ගියාට පස්සේ මුදලාලි මහත්තයාගේ මුදලාලි නෝනගේ කෝපි පැකට් එකක් ඉල්ලනකොට ෆ්‍රීලන් කෝපි පැකට් එකක් කියලාම ඉල්ලගන්න WhatsApp message එවන්න කියලා කිව්වම මාර message ගොඩක් නෙවලා තියෙන්නේ. පටන් ගන්නකොටම නම් ගොඩක් තියෙනවා කියන්නේ. ඉතින් ඔන්න මම පටන් ගන්න හද. Hi Jani, මම සම්පත්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට message එක දාලා තින්නේ සම්පත්. එයා ඉන්නේ නෑබඩ ජම්බාර කන්ද උඩ කැඳ ගහ සෙවනේ තියෙන කළු ගලේ පොල් රොටි කඩේ. කොහොමද පොල් රොටියක් කාලා ෆ්‍රීලන් කෝපි එකක් උණු උණුවේ බොන්න තිබ්බත්. Hi Jani Malli, good morning. වරුකාගොඩ අනුරගාමන්ට් එකේ කට්ටිය ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. රමණී තමරා සාමා නදී සමන්මලි දේවි පූජා ගංගා කුමුදු සඳුනි සම්පත් රුමේෂ් කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපේ සම්පත් තව නම්බෙකින් තව මෙසේජ් එකක් දාලා දෙනවා. ඊට පස්සේ ගුඩ් මෝර්නින් සුදු මහත්තයා, කවුද බලේ මේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. බලන්නකෝ ඉතින් නම හොයාගන්න බැහැනේ මට. තුෂාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුදු නෝන අද දවසේ උපන්දිනය සමරනවලු. පොල් ගහවෙල බැලුම්ගල කන්දේ ජයශ්‍රී රුවන්සාගර අයියට සුබ උපන්දිනය ප්‍රාර්ථනා කරන්න කියලා තමයි මැසේජ් එකේ දාලෙවල තියෙන්නේ. වයිෆින්ව සුරේඛා රේනු, ඒ වගේම තමයි එකම දුව හසදර රංජි අයියා, තුෂාරි, ඒ වගේම පවුලේ සියලුම දෙනා එකතු වෙනවා අපේ සාගර අයියට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න. net fm ටීම් එකේ අපි හැමෝමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා. ගුඩ් මෝර්නින් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කිරිබත් ගොඩ ඉන්න සඳුනි නංගිත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන් නිරංජන්, පවුලේ ඔක්කොම මේ සින්දුවට එකතු කරගන්න. නවගත්තේගම ගාමිණී කරුණා ජීවයියත් කතා කරා. පවුලේ හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. කෑගල්ලේ නිදහස් පාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා. පහුගිය දවස් ටිකේ WhatsApp message දදා ඉඳලා ඔන්න අද කෝල් එකක් ගත්තා. ශාන්ත අයියවයි ඒගොල්ලන්ගේ අර අල්ලපු වත්තේ තියෙන හෝටලේ ඉන්න නංගිව බල දෙන්නයි මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: අපි විරාමයකට යන්න හදන්නේ වේලාව 10යි විනාඩි 23යි
3: මම අනුදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
5: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත

0: ಕೋವಿಸಿದ ಲೊತ್ರೈ
1: ತಿಬೈನೆ ವೆಟಿಮ ವಿಶ್ವಾಸೆಯದಿನು ದಾಮ್ರೋ ವಶಿನ್ ಮೆಷಿನ್ ಸದಹಾ ರೂಪಿಯ ಲಟ ದಹಸಕ್ ವಟಿನ ಸ್ಟೀಮ್ ಅಯನ್ ಕಕ್ ನೋಮಿಲೆ ಸಿಯಲುಮ ದಾಮ್ರೋ ಪ್ರದರ್ಶನಾಗಾರವಲಿ
2: දෙදහස් විසිහය FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.

0: දහස් විසි පවසරේ එසල්ලයිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ටයිම වන දැවන්ත බෝනස් ප්‍රතිලාබේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන NetFM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 14 වෙනිදා කොට්ටාව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pio TV නීලවිකාශක.
4: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පේරි බාත්වය, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: තාත්තාව හාර්ට් ඇටැක් එකක් හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා બ્લોක් හතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා. අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි ගියා කවල් බන්ද කරා. තුන්තරයක් ගියා. අපි දෙකනවත් තියෙන්නේ. දැන් හොඳින් ඉන්නවා. ඒකෙන් බෙහෙත් අරගෙන ඉවර වෙලා මේ අපි ආයි ඉකෝ එකක් ගන්න. ඒකෝ එක තමයි මේ නෝමල් ස්ටෙප් එක.
5: කතා කරන්න 0777 300 940. වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
7: ජූලි 14 කොන්කෝඩ් ඩෙපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
8: මම අනිදි ගුණසේක. දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
5: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් Janet Sri Lanka ඔබ වෙනුවෙන්මයි.
9: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
5: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාකසාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන් දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026.
10: Wake up Saturday hormones Alpha Studio.
5: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
10: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
11: Good morning.
10: සතියේ දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
12: මේ හස්බන්
13: මොකද වයිෆ්?
12: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
13: ඩිනර් එක. රෑනේ.
12: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
14: කිලියේ කිලියේ මනි මනි මේ
15: Paul prashna netu ahanna jani ek de dunu mavata
13: හැමදාම අපි පරණ චිත්‍රපටිවල සින්දු අහනවානේ. අදත් එහෙම සින්දුවක් අහන්න යන්න හදන්නේ. මේ අපි අහන්න යන්න හදන්නේ මේ දැස කුමටද චිත්‍රපටිය වෙනුවෙන් එච්.ආර්. ජෝතිබාල මහත්තයා කියපු සින්දුව. මේ දැස මක්කටේ නෙවෙයි, මේ දැස කුමට. සින්දු අහන්න යන කලින් ඔයාලට මතක් කරන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන්නාරෝ බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතු. සමහර වෙලාවට අපිට ලෙඩ දුක් හැදුනට පස්සේ ඒවට ප්‍රතිකාර අරගන්න බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් අපි හම්බුනාට පස්සේ ගොඩාක් වෙලාවට අපිට අහන්න ලැබෙන දෙයක් තමයි අර සුව කරන්නම් බැරි රෝගවලදී මේ ලෙඩ නම් එහෙම ආලේසියෙන් සුව කරන්න බෑ අම්මේ, මේ ලෙඩ නම් සුව කරන්න බෑ තාත්තේ. ඒ වගේ දේවල් තමයි අපිට අහන්න හම්බ වෙන්නේ. හැබැයි එහෙම බෑ කියන්නේ නැතු ඕනිම සුව කරන්න බැරි කියන රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර දෙන කමල් බන්දුල වීරපිනු වේද මහත්තයා ඉන්නවා සේවනගල කිරි බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතු. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් හඳා කමල් බන්දුල වීරපිනු වේද මහත්තයා කියලා කියන්නේ ඔය තියෙන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙන වේද මහත්තයෙක්. සඳුදා අඟහරුවාද පොයේ දවස් හැරුණම ඉතිරි ඕනි දවසක ඔයාට සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන්න පුළුවන්. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. මේ සින්දු අහන්න යන්න කලින් බර්ත්ඩේ විෂ එකක් තියෙනවා කරන්න. එකක් නෙවෙයි, මම WhatsApp එකේ දැක්ක විෂස් ගොඩාක් තියෙනවා කියලා මට කරන්න. අද දවසේ කිවෙනි උපන්දිනයද කියලා කියන්න හොඳ නැහැ ගැල්ලමෙක්නේ. බදුල්ලේ අපේ ඉෂාරා කරුණාරත්නගේ උපන්දිනය තියෙනවා කියලා ඉෂාරම මට කතා කරලා කිව්වා. ඉතින් ඉෂාරා, net fm team එකේ අපි හැමෝම ඔයාලට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජනියයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට WhatsApp message එකක් දාලා තියෙනවා. මහරගම මංගල මාවතේ තියෙන සිහාරා ෆැෂන් එකේ සෙට් එක. දදීනිකා, ඊට පස්සේ චතුරි, රශ්මි, හන්සි, රේනු, වසන්ති, ඒගොල්ලන්ගේ පිස්සියෝ ටික ඔක්කොම සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හොඳ නෑ ඉතින් එහෙම කියන එක, කමන්නෑ ඉතින් මෙසේජ් එක ඇවිල්ලා තියෙන්නේ එහෙමනේ. ගොඩකවලින්දන් ශෂිකා මෙසේජ් එකක් දාලා තියෙනවා. සුබ උදෑසනක් ජනිතයි, ඔයාට වැඩ කරන ගමන් ඔයා නම කියනකන් උද්‍යෝගෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඇයි නම කියනකන් විතර දවල් එක වෙනකම් අහගෙන ඉන්න ඕනේ?

0: වෙලාව 10යි විනාඩි 34යි. අපේ රටට ඩොලර් ගේන වැඩකටයුත්තේදී අපේ ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩ කරන අපේ ආදරණීය සහෝදරයෝ සහෝදරියෝ ගොඩ දෙනෙක් ඒ වෙනුවෙන් රැයක් දවාලක් බලන්නේ නැතුව මහන්සි වෙනවා. ඒ හින්දම තමයි net fm අපේ කණ්ඩායම ජීවය ඔබයි ඇඟලුම් චාරිකාවත් අරගෙන ඔයාගේ ගාමන්ටකට එන්නේ මුළු දවසක්ම ඔයත් එක්ක සතුටින් ගත කරන ගමන් තෑගි බෝග ගොඩාක් ඔයාට බෙදලා දෙන්න. ඊයේ වගේම අදත් අපේ විමුක්තිය ඇතුළු කණ්ඩායම ඉන්නේ අවිස්සාවේල් අවිස්සාවේල් නගරයේ කේන්ද්‍ර කරගෙන. අද දවසේ කොහෙද ඉන්නේ කියලා හරියටම දැනගන්න විමුක්ති සම්බන්ධ කරගත්ත. ආයුබෝවන් විමුක්ති සුබෝදසනක් වේවා.
1: ආයුබෝවන් ගණිත් සුබෝදසනක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාට.
0: අද දවසේ මොකද වෙන්නේ?
1: අදත් වෙනදා වගේම මේ අවිස්සාවේල් තමයි ඉන්නේ. අවිස්සාවේල් වෙන තැනක අපි ඉන්නේ. එතකොට මේ ජේජේ මිල්ස් තමයි මේ ඇඟලුම් කර්මාන්ශාලාවේ නම. ජේජේ මිල්ස් D4. මෙයාලගේ මේ ෆැක්ටරිස් කීපයක් තියෙනවා. මේ විවිධ නම් වලින් හඳුන්වනවා. මෙතන D4 කියන තැන අද ඉන්නේ. ඉතින් ඊ වගේම වෙනසක් නෑ. මෙතන මේ හුරු පුරුදු විදියට සංගීත රාසය එකතු කරලා තෑගි බොන් ගොඩක් බෙදා හදා දීලා අපේ අයව සතුටින් ජොලියෙන් තියෙන වැඩේ තමයි අපි කරන්නේ. ඉතින් මේ ජනිත් මේ මෙතෙන් එනවා මේ තව ටික වෙලාවකින්. ඊයේ වෙනසක් නැතුව සතුට ආදරේ බෙදා ගන්න එකතුණු ආදරණීය රංගන ශිල්පිනිය ඇයත් තව ටික වෙලාවකින් මේ පැත්තට එනවා.
0: එනවා. මටත් තව ටික වෙලාවකින් මේක දාලා ওই පැත්තට එන්න හිතෙනවා දැන්.
1: ඔයාට එන්න හිතේ මට හිතෙන්නේ මේ වැඩේ මේ තාව නම් එහෙම එක දවසක් හරි ආවම ආයේ මේ දිගට වෙන්න ඕන කියලා හිතේ. මේ ඉතින් මේ ජනිත අපේ මේ පියුමාලි එදිරිසිංහ අය තව ටික වෙලාවකින් මේ පැත්තට එනවා. අයව ගෙන්නන්නේ මේ ඩාලි බඩ්ල ආයතන බිග් ට්වින් ලේඩි රේසරේ ගැන මේ සමීප ආරක්ෂාව ගැන කතා කරනකොට ඒගෙන ඒ සම්බන්ධව කතා කරන්න තමයි අය මේ පැත්තට එන්නේ. ඉතින් ඩාලි බඩ්ල ආයතන බිග් ට්වින් ලේඩි රේසරේ

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: වේලාව 10යි විනාඩි 41යි
7: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ ටීවී

0: ස්වභාවයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් Frames AI එක ඔයාට ඔයාවම ගැරෙන්නේ නැහැ.

0: ಉತ್ತರವಾಗ ರಿಚ್ ಲೈಫ್ ಎಕಾಕ್ ಪ್ರಾರ್ಥನಾ ಕರನ್ನ ಮುಳು ರಟಟಮ ರಿಚ್ ಲೈಫ್ ಅವರುದ್ದಕ್
1: ಪ್ರತೀಕ್ಷಾವ ಕ್ಯಾಸ ಉನ ಅಂಗ ಪತ ವೇತನ ತುರನ್ ಕರನ ದಿವ್ಯಮಯ ಔಷಧಯ ಸೆವನಗಲ ಮಧುಕಾ ಕ್ಯಾಸಟ ಪೆನಿಯ ಸೆವನಗಲ ಆಯುರ್ವೇದ ನಿಷ್ಪಾದನೆಯ ಅಪೇ ವೆದಕಮ ಅಪೇ ಉರುಮಯ ಹತಲಿಸ್ ವಸರಕ ಅಭಿಮಾನಯ ಸೆವನಗಲ ಆಯುರ್ವೇದ ಪಿಂದೋಯ ಹತಲಿಸ್ ಹತೈ ದಿಸ್ ಎಕೈ ದಿಸ್ ತುನೈ ಪಾಸೆ ಹತಲಿಹ
2: කොත්තුවක් ගණන් දාපු ජියෝ පොලිටික්ස්
3: මම කොටද මේ ආචි ගැන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
1: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
5: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
6: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
5: සිලිකන් නිම්නේ ටොප් සීක්‍රට්ස්
4: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
1: ඔය ඕන එකකින් update වෙන්න.
5: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න.
7: Brought to you by
1: අනුතන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන් මවතන්න prime group 13:22.
10: ධම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
11: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ smart සෝදානම.
12: FM Algo Town.
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
15: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
16: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
17: වෙලාව 10යි විනාඩි 46යි
18: මේ හස්බන්ඩ්
19: මොකද වයිෆ්
18: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා
19: හා
18: ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා
19: හා
18: කවුද මුලින්ම සමාව ගන්න
19: මම ගන්නවා
18: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා
19: ඒත් ඉතින් මම සමාව ගන්නවා
18: වැරද්දුවනේ වයිෆ් ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ වයිෆ් ලා කරන හැමදේම හරි
20: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
19: වෙලාව 10යි විනාඩි 46ක් වෙලා තියෙනවා හැම වෙලේම සතුටින් ඉන්න නම් අතේ සල්ලි පොඩ්ඩක් තියෙන්න ඕන. එහෙම ඉතින් අතේ සල්ලි ඉතුරු කරගන්න නම් මේ කරන ජොබ් එක විතරක් කරලා මදි කියලා ඔයාලට හොඳටම තේරෙනවා ඇතිනේ. ඒ හින්දා තමයි අමතර මුදලක් ඔයාගේ අතට එන විදිහක් ගැන මේ මතක් කරන්නේ. ඒ තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. දැන් ඉතින් වගාවෙන් සල්ලි හම්බ කරන ක්‍රමය මොකක්ද කියලා ඔයාලට කියලා දෙන්න. ඔයාගේ ළඟින්ම ඉඳන් උපදෙස් දෙන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නින්. ඉඩමක් තියෙනව නම් ඒකෙන් වගා කරලා සල්ලි හොයන්න කැමැත්තෙන් ඉන්නව නම් කතා කරන්න හොඳම තැන තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. ඉඩමක් නැහැ කියලා කලබල වෙන්න දුක් වෙන්න එපා. ඉඩමක් තිබුණත් ඉඩමක් නැති වුණත් ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි දැන් ඔයා පේර වගා කරන වගාකරුවෙක් නම් ඔයාගේ පේර වගාවේ ඵලදාව හොඳම මිලකට විකුණන්න බලාගෙන ඉන්නව නම් ඒකටත් ඔයාට ගැළපෙනම තැන තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඔයාගේ පේර වගාවේ ඵලදාව හොඳ මිලකට මිල දී ගන්නත් ඒගොල්ලෝ සූදානම් ඉන්නවා. ඔය හැම අවශ්‍යතාවයකටම කතා කරන්න තියෙන එක ලම්බ එක. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න 01 437 1250 සින්දු දෙකක් අහලා අපි ආයේ ඊළඟ පැයේ හම්බ වෙමු. තාම මං 9:58ට මට ආපු WhatsApp messages තමයි කියවන්නේ. ඉස්සරහදී අනිවාර්යෙන් හැමෝගෙම නම් කියනවා. දිගටම අහගෙන ඉන්න.

0: ஜானி ஏக்க தே துனு மாவத தே துனு மாவத FM அனுபா FM அனுஹதராய் தஷும அட நெட் FM
1: ஹதரோக ஸ்நாயுரோக ஆதரைட்டிஸ் ஏதுළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250
3: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
4: මල්ලි ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
3: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ
4: කාලේ හරි වටිනවනේ සර් රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා
3: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
5: සර් රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ
6: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV
7: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36
8: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
9: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් ප්‍රසන්න ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
11: බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
12: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 0774604397
13: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත

0: ක්‍රීඩාත්මය වසර 90ක විශ්වාසය
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක
2: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3 in 1 පැක් එක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා
2: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස
4: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
5: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
6: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile app එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන් ඔයා කරන්න ඕනේ Pio Mobile app එක download කරගන්න එක විතරයි FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 14 වෙනිදා කොට්ටාව නගරයට එනවා එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන් එදාට SLT Mobitel fiber connections mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pure TV නිල විකාශක
8: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර වෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
9: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය
8: හත්සිය හැට නවවන වරටත් හෙළ පිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
9: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
8: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
9: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනවගයි
8: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
9: මාධ්‍ය සත්කාරය Net FM
8: බැතිබරදායකත්වය අලුත්තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
10: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
11: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
0: වසර 90ක විශ්වාසය
12: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
13: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීලන්
14: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
15: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
16: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වේලාව 11:01

0: මහත්තයා ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
2: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
3: වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා net news.
5: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ඉන්දුල අපරකන්ද වතුයාය අසලින් ගලා බසින ආග්‍රාවේ දියනෑමට ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙකු දියගිලි අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ ලිඳුල සරස්වතී දෙමළ මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පරමානන්දන් කිසෝක් නැමැති සිසුවා බවයි පොලිසිය පැවසුවේ. ඔහු තවත් සිසුන් 9 දෙනෙකු සමග පාසල නිම වී මාළු ටැංකියට දැමීම සඳහා ගල් එකතු කිරීමට ආග්‍රාවේ වෙත ගොස් තිබෙනවා. එෙහිදී ඔවුන් දියනාමින් සිටියේදී මෙම සිසුවා එක්වරම දියගිලි අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. අතුරුදන් වූ සිසුවා සෙවීම සඳහා ලිඳුල පොලිසියේ නිලධාරීන් සහ වතුකම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කළද එය මෙතෙක් සාර්ථක වී නැහැ. ඒ අනුව සිසුවාගේ සිරුර සෙවීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක බලකායේ සහ නාවික හමුදාවේ සහාය ලබා ගැනීමට පියවරගෙන ඇති බවයි ලිඳුල පොලිසිය පැවසුවේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

වෙලාව 11යි විනාඩි 10යි. අපි පටන් ගන්න හදන්නේ සතුටු සිටින් ෆැමිලි විරින් නහන. ඔයාට සුබරුදු දේදුණු මාවතේ දෙවෙනි පැයේ වැඩ කටයුතු ටික. මේ පැය පටන් ගන්නකොටම පළතුරු වල නම් ගෑවිච්ච ලංකාවේ තියෙන ගම් සහ නගර ගැන මං සෑහෙන අවබෝධයක් ලබාගෙන තියෙනවා. මොකද අපේ Facebook fan page එකේ මම දාලා තියෙන post එකට comment එනවා බර ගානක් මේ වෙනකොට. ඉතින් දොඩම් බත්ත තියෙනවා, දොඩම් දූව තියෙනවා, කොංගහ හන්දිය තියෙනවා, බෙලි අත තියෙනවා, ඊට පස්සේ වරකා ගොඩ තියෙනවා, පේරලන්ද තියෙනවා, නෙල්ලිගල තියෙනවා. එකී මෙකී නොකී නම් ගොඩක් අපිට ඇවිල්ලා තියෙනවා. මේ කිව්ව නම් වලට වඩා අමතරව ඔයා තව මොනවා හරි නම් දන්නවනම් යන්න අපේ Net FM Facebook fan page එකේ මම දාලා තියෙන post එකට පහලින් comment එකක් දාන්න. මතක ඇතුව Net FM Facebook fan page එක follow කරන්න අමතක කරන්න එපා. මේ පැත්තට කෝල් කරපු කට්ටිය බලාගෙන ඉන්නවා, WhatsApp message එවපු කට්ටිය බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ නම් කියනකන් ඒ අතරේ මතක් කරන්නම ඕනි දෙයක් තමයි මේ වෙනකොට ඩෙංගු පිළිබඳ අවධානය අපි තවත් වැඩිපුර යොදවන්න ඕනි කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ගෙදරට වෙලා ඉන්නවනම් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා නම් ඉන්නේ, පුටුව උඩට වෙලා ඉඳගෙන නැතුව පොඩ්ඩක් ගෙදර වටේට ඇවිදලා බලන්න වතුර පිරෙන මොනා හරි තැන් තියෙනවද කියලා. එහෙම තැන් තියෙනවනම් ඒ විදිහට වතුර පිරෙන්නේ නැති වෙන්නේ ඒවා සකස් කරලා පිරිසිදුව පරිසරය තියාගන්න. අනාගතයට ඒක ඔයාටම තමයි වටින්නේ. මලක් වගේ ඇහැරලා උදේම ඔෆිස් ආපු ජනිත් මල්ලි අපිව සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ කඩවතින්න ලක්මාලි. එකකට නෙවෙයි සින්දු පහකට එකතු කරගන්න කියලා කියන්නේ. හරි වැඩක් තමයි මට වෙලා තියෙන්නේ. කුමාර් මිස් දුල්මි ගයන් දිනිඳු එක ඔෆිස් එකේ වැඩ කරන සියලුම දෙනා එකතු කරගන්න කියනවා. පානදුරේ ඉන්න ධනුෂ්ක මල්ලිත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඕනිම සින්දුවකට එකතු කරගන්නනේ කියන්නේ. දේදුණු මාවතේ හැෙන හැම සින්දුවක්ම ලස්සන. මහරගම ඉඳන් දුලානි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යවයි පවුල හැමෝමයි මම මේ සින්දුවට එකතු කරගන්න. මහරගමට ගිය වෙලේම මං යනවා මහරගම අපේ චන්දිමා නෙමෙයි චාන්දනියක්ලා ගෙදරට ගිහිල්ලා ඉන්න. මොකද ඒගොල්ලෝ ගෙදරත් මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවා. ටී-ෂර්ට් නවනවා ඉතින් අදත් ඒගොල්ලෝ. එතන ඉන්නවා ඉතින් එයාගේ හස්බන්ඩ් පුතාලා දෙන්න. දුවනම් ඉන්නේ ෂෙහාරා ෆැෂන් එකට ගිහිල්ලා වැඩ කරන ගම. එයාවත් එකතු කරගන්න ඕනි. වැලිමඩ උඩුහාවර ඉඳන් ප්‍රියංගියක් කතා කරා. එයාගේ පවුල හැමෝම එකතු කරගන්න කියලා කිව්වා සින්දුවකට. ඊළඟටසේ මහභාගේ ප්‍රිවිලේජ් එකේ වැඩ කරන සුරාජි අදත් අපිට කෝල් එකක් දුන්නා. වැඩ කරන කට්ටිය ඉන්නවා, සනත් ඉන්නවා, සාරංග ඉන්නවා, ලක්ෂි ඉන්නවා, සුමනක්කා ඉන්නවා, මාධවි, රමේෂ් සර්, ඊට පස්සේ තිස්සස, මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුවක් තමයි ඕනේ කියලා කිව්වේ. මේ පැයේ අනිවාර්යයෙන්ම තව සින්දු දෙකකට විතර පස්සේ මම මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුවක් දෙන්නම්. ගුඩ් මෝර්නින් ජනී මල්ලි, මට සනීප නැහැනේ, තනියෙන් ඉන්න ගමන් ඔයාව අහගෙන ඉන්නවා. ඕකන්දර රුක්මණියක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉක්මනට සනීප වෙන්න ඕනි, හොඳට බෙහෙත් බොන්න ඕනි. හොඳ ළම ඔයගේ බෙහෙත් බීලා සනීප වෙලා හෙට අපිව ආයෙත් වරක් අහන්න ඕනි. දෙදුරු මාවතේ අපිවත් එක්කරගෙන යන්න ජනිත් අයියේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ පයාගල ඉන්න දෙනුවන් මල්ලි. ආචි අම්මවයි සීයවයි අම්මවයි තාත්තවයි අයියවයි එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් ජනී, ලස්සන සින්දුවකට මගේ චූටි ජනී පුතාවයි. නෑ, එයාගේ පුතාගේ නමත් ජනී. හස්බන්ඩ් කවින්දවයි, බදුල් එයාගේ අම්මිවයි තාත්තිවයි අක්කිවයි නංගිවයි, අම්පාරේ ඉන්න යාළුවා දිනුවයි එකතු කරගන්න කියලා. කෑගල් ඉන්න විමේකා චමෝදි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බලන්න විමේකා ඔයාගේ බබාට ඔයා දාලා තියෙන කොච්චර ලස්සන සුන්දර නමක්ද කියලා. ජනී. තංගල්ලේ අප්සරා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මිහිඳු ආරියරත්නගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා. මට තේරෙන විදිහට මේ සින්දුව අපිට වීකෙන්ඩ් එකට තමයි ගැලපෙන්නේ. අපි ඉරිදට හමු. සුබ දවසක් ජනී බොස්. අදත් උදේ 10ට ඔයා එනකම් බලාගෙන හිටියා. ලස්සන සින්දුවක් දෙන්න කියලා සඳරවල තේ කඩේ සමරනායක අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ගෙදර හැමෝමයි කඩේ තේ බොන්න ඇවිල්ලා ඉන්න හැමෝමයි මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

ගෙදරදි කෑම හදනකොට වගේම තමයි ඔයා කෑම කඩේකට කෑම හදන කෙනෙක් වුණත් ඒ කෑමවල රසයන් එක එක විදිහට වෙනස් කරගන්න පුළුවන් අපි පාවිච්චි කරන කුළුබඩුත් එක්ක. සාමාන්‍යයෙන් අමුතුන පහ දාලා කෑම හදනකොට වගේම තමයි ඒන රසේ වගේම තමයි ඊට සෑහෙන්න හාත්පසින්ම වෙනස් රසයක් තමයි බැදපු තුන පහ කුළු ටිකක් දාලා කෑම එකක් හදනකොට එන්නේ. සාමාන්‍යයෙන් මිරිසට කෑම හදනකොට එහෙම නෙවෙයි බැදපු තුන පහ කුළු ටිකක් එහෙම දාගන්නේ අපි. හැබැයි ඉතින් අර වට්ටකවලට එහෙමත් දානවනේ. කොහොම හරි මේවාට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් බැදපු තුන පහ කවුඩර් බැකට් එක ගැන. දැන් ඉතින් තුන පහ බදින්න අර කබලේ තුන පහ බැදලා නිකම්ම කිවිසුම් යවව අහල පහල කට්ටිය කිරුව බැනුම් මහ තුන පහ බදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලංකාවේ අපේ හොඳම අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එක දැන් වගේ ගෙදර ළඟම තියෙන කඩේට ගිහිල්ලා ඉල්ලුවත් ඔයාට අරගන්න පුළුවන්. ඔයාගේ ගෙදර මුළු තැන්ගෙයි හදන කෑම එක වගේම තමයි මුළු තැන්ගෙයත් සුවඳ වෙන ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු හැන්දකින් කෑම වේල රසවත් කරගන්න ළඟම තියෙන කඩේට යන්න අද දවල් කෑම එක රසවත් කරගන්න ෆ්‍රීලන් බැදපු තුන පහක කුඩු පැකට් එකක් අරගන්න. සින්දු අහන්න යන කලින් මම ටක් ගාලා කට්ටියක් එකතු කරගන්නවා. ජනිත් මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාල් අක්මීමන ලක්ෂ්මී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගිෂාන් මදුශංක, දිල්ෂාන් මදුශංක සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. අකුරැසි යෂෝ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මෙන්න මෙයාට ඊයේ තෑගියකගෙන් තෑගි හම්බ වෙලා. එහෙනම් අපිටත් මොන මොන හරි හම්බ වෙයිනේ. ඊයේ සල්ලි නේද දුන්නේ. ගුඩ් මෝර්නින් ජනි, මාවත් එකතු කරගන්න සින්දුවකට. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන කවදාවත් මට නම කියන්නේ නැති නම නැති. ජනියගේ සුභ උදෑසනක් වේවා. ලස්සන සින්දු ගොඩක් ඕනි අද. එහෙම මැසේජ් එක දාන්නේ කෞශල්‍යා ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ ඉන්න අපේ ගන්තුන කෞශල්‍යා. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. සුභ උදෑසනක් වේවා ජනි. සද්දෙටම දේදුරු මාවත හගෙන ඉන්නේ. ගල් චීන කොරටු ඉඳන් යමුනා ලසන්තියක්ක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් ප්‍රේමරත්න, පුතා පුබුදු ලක්ෂා, නෑද හිතමිතුරන් සියලුම දෙනා එකතු කරගන්න ඕනි. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා කතා කරා. අම්මා ගුණවති, අසංක මල්ලි, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සර කට්ටිය වගේම මදුරලියේ ඉන්ද්‍රාණියක්ක කතා කරලා නිසන් සදුව, නිම්සර පුතා, අක්කා ඇතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Belaudan 11 විනාඩි 23යි.

0: Serendip Green Plantation Private Limited.
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම Melva RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: Melva එක ලංකාවේ එක අපේම එක. ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: Upuls International, Moragahatu Ratnapura Sahabandara Vela, Taylor in Kalave, Niyama Urumak Karuvange, Siya Vasaka Vishishtatvaya, Upuls International.
6: 2026 FIFA Unusuma, Juni 12 wenada sita sajeeviva, Pure Mobile app eke nominee balanna.
7: SLT Mobitel Pure TV, Neela Vikashaka.
8: Oyata thiyena sanipa wennema nathi rogayakda? Me kathawa ahannako.
9: WDRK ජයලා බොරුළු කැටිය ඌරගස් මංගන්දි 2018 මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරුණා මේ අවුරුද්ද ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේකේ කිව්වා මේ සෙවරකල හොඳයි කියලා. හොයාගෙන ගියා ඉතින් බේජ් ගත්තා. හතර පාරක් මින් බේජ් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
8: කතා කරන්න 0777 300 940
10: FIFA World Cup nominee mobile SLT Mobitel within obata niyama avasthawak FIFA World Cup 2026 dan Pio mobile app ekosse mulu lankawatama nominee balanna puluwan oya karannone Pio mobile app eka download karagannaka vitarai FIFA World Cup unusuma aragena net fm saha SLT Mobitel kandayama juli 14 wenida kottawa nagareta enawa edata obath apith ekka ekathu wenna fun games walata sahabhagi vela thagi godak dina gannat puluwan edata SLT Mobitel fiber connections mobile connections miladi gannat puluwan wageema vishesha deemana rasak oyala වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pure TV නිල විකාශක
11: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
10: ජූලි 14 කොන්කෝඩ් ඇපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
12: මම අනිදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න
13: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
14: කතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
15: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
11: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
16: මේ හස්බන්ඩ්
17: මොකද වයිෆ්
16: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි ඡන්දි ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ
17: වෙන කාටද වයිෆ් ඔයාට
16: අදත් වැරද්දුවානේ ඡන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ම තමයි

තවත් චිත්‍රපට සිින්දුවක් කහන්න යන්න තමයි හදන්න. මේ සිින්දුව කියන්නේ නම් රනිල් මල්ලවා රචිත් එක්ක ඇන්ජනීල් ගුණතිලක මහත්මිය. හැබැයි මේක මුල් ගායනය තියෙන්නේ නිල්ල සොයා චිත්‍රපටිය වෙනුවෙන් මිල්ටන් මල්ලවා රචි මහත්මයත් එක්ක ඇන්ජලීන් ගුණතිලක මහත්මිය. සිින්දුව අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන්නාර භෝගහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. ගොඩාක් වෙලාවට අම්මලා තාත්තලා ටිකක් වයසට ගියාට පස්සේ ඒගොල්ලන්ට ඔය දනිස්වල කැක්කුම් ඊට පස්සේ ඇඟේ පතේ අමාරු වෙනවා වගේම තමයි ඩයබටික් කැන්සර්ස් වකුගඩු රෝග ස්නායු රෝග වගේ ලෙඩ රෝගත් හැදෙන්න බලන. එහෙම වුණාට පස්සේ හොඳම තැනකින් ඕනේ ඒගොල්ලන්ට ප්‍රතිකාර කරන්න. මොකද අපි ආදරය කරන අයට අපි කවදාවත් බාල විදිහ බෙහෙත් අරන් දෙන්නේ නැහැනේ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ සෙවනගල කිරි ඉබ්බන්න අර භෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ ඉන්න කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ළඟ තියෙනවා ඔය මම කියපු ඕනිම ලෙඩකර නිට්ටාවටම සුව වෙන විදිහ ප්‍රතිකාර. මොකද එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි සෙවනගල කිරි ඉබ්බන්නාර භෝගහන්තියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරාට ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. මේ සින්දුව අහන්න යන්න කලින් මං එකතු කරගන්න ඕනි වලස් මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහා ත්‍රිවිල් පාකේක ඉඳන් මට කතා කරපු අපේ වීරසේකර අයියව. වීරසේකර අයියයි බණ්ඩාර අයියයි ධර්මේ අයියයි කට්ටිය ත්‍රිවිල් පාකේකේ සද්දෙරම දේදුරු මාවත අහන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ පොළොන්නරුව ඉඳන් රමණි කතා කරා, මග්ගොණ මෛත්‍රී බාල අයියා කතා කරා, මයනු ෆැමිලියේ මංගලිකා මදුකා මදුරංග මදුසංක ඒ පවුලේ කට්ටිය කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සූර්යවලිය නාරච්චි අයියා කතා කරා, ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ රාජාංගනේ අනුරුද්ධ අයියා කතා කරා. එයා කතා කරලා කිව්වා ගීතාංජලි තරුක්ෂි තාරුකා සතිෂ් පවුලේ හැමෝම සින්දුවට එකතු කරගන්න කියලා. මං තාම ඇත්තටම 10:17 මට ආපු WhatsApp messages තමයි කියවන්නේ. හැමදාම වගේ අදත් අපි ඔයාව අහගෙන ඉන්නවා ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා නෝටන් බ්‍රිජ් වල තියෙන ශාමල්ටි ෂොප් එකේ ඉන්න දුලීකා සාවින්දි ඇතුළු පවුලේ සියලුම දෙනා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අම්පාරේ මුවන්ගල රම්‍යක්කත් මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවයි යාගේ හස්බන්ඩ් සරත් කුමාරවයි පුතා ශෂීවයි පොඩි පුතා සදෙව්වයි දුව ඉන්නවා ගාල්ල ඉහළ කිහිඹියේ සමාධි. එයාගේ දුව ෂනු දීමේ ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සද්දෙනම අහගෙන ඉන්නේ ජනි. අම්පාරේ පරණ ගාමන් තන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරළ අයියා. පූර්ණිමා සෙව්වන්දි සඳලංකාව ඉඳන් අපි වහගෙන ඉන්නවලු. ඊට පස්සේ ඇහැලියගොඩ බෙලිගස් සන්දියේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එකත් එකතු කරගන්න ඕනේ. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බණ්ඩාර වෙල ඉඳන් පසියා මැසේජ් එකක් දාලා තියෙනවා. මොකක් හරි ගම ගම බේක් හවුස් එකේ සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තමයි මට දාලා තියෙන මැසේජ් එක. ඒක හරියටම කියව ගන්න බෑ. කොහොම හරි පසියා ඉන්න බේක් හවුස් එකේ ඉන්න කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: ඉතින් ෆිෆා ලෝක කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටය අද රාත්‍රිය ආරම්භ වෙනවා. අද රාත්‍රිය කියලා කිව්වට හෙට පාන්දරට වෙන්න තමයි. හරියටම කිව්වොත් අද රෑ 12 මාරට හෙට පාන්දර 12 මාරට තමයි මේ තරඟේ පැවැත්වෙන්නේ. ෆ්‍රාන්සිය සහ ස්පාඤ්ඤ තමයි මේ තරඟයේදී ක්‍රීඩා කරන්නේ. ෆ්‍රාන්සිය කිව්වොත් එහෙම කිලියන් එම්බාපේ ඉන්නවා. ඊට පස්සේ ස්පාඤ්ඤ බැලුවොත් එහෙම ස්ටාර් ප්ලේයර් විදිහට ලමින් යමාල් ඉන්නවා. මේ ගැන කිව්වොතින් සුපිරි තරගයක් අනිවාර්යෙන් බලන්න අවස්ථාව හම්බ වෙනවා. රෑට ඉතින් ටීවී එක ඉස්සරහට වෙලා බලනවට වඩා ලේසි වාගේ ෆෝන් එකකින් බලන එක. SLT Pio මොබයිල් ඇප් එක තියෙනවා නම් දැන් ඔයාලට ෆෝන් එකෙන්ම නොමිලේම FIFA World Cup එක බලන්න පුළුවන්. ඒ ගැන විස්තර කියන්න තමයි අපේ සෙට් එක ගිහිල්ලා ඉන්නේ කොට්ටෑවට. මං සම්බන්ධ කරගන්නවා ඉෂාන්. ආයුබෝවන් ඉෂාන්.
1: ආයුබෝවන්. ධනී කිව්වා වගේම ඔන්න HD ක්වොලිටියෙන්ම FIFA World Cup 2026 සජීව නරඹන්න පුළුවන් හැකියාව තියෙනවානේ දැන් අපේ පාරිභෝගිකයන්ට.
0: මේ
1: වටිනාකම ගැන කියන්න තමයි අපි ඇවිල්ලා කොට්ටාව ආදරණීය නගරයට. ඉතින් අපි ආ දවස පුරාම ඉන්නවා කොට්ටාව බසතරතුපල ප්‍රධාන සීමාවේ තමයි ඉන්නේ. අපි කිව්වා වගේම Pio මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ධනී. ගෙදර ඉඳගෙන ඇඳුණේ ඉඳගෙන අන්න ඒකට Pio මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි දෙස් දෙස් TV නාලිකා ඔන්න රසත් එකම ඇප් එකකින් බලා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් SLT මොබිටල් කියලා කියන්නේ ආදරණීය සබිතියම ජනි දන්නවනේ. දෙවුන්දර තුඩු විතර පියදුර තුඩු වෙනකන් කොළඹ ඉඳලා සඳවන් කන්ද තුඩු වෙනකන් පුළුල්ටම ආවරණය තියෙන SLT මොබිටල් සතුව ඒ විතරක් නෙවෙයි දැන් ලංකාවේ තියෙන වේගවත්ම සහ ස්ථාවරම අන්තර්ජාල පහසුකම ලබා දෙන්නේ SLT මොබිටල්. තප්පරයට මෙගාබයිට් 100 දක්වා ඇදහිය නොහැකි වේගයක් දෙන්නේ SLT මොබිටල් ෆයිබර් කනෙක්ෂන්. ඉතින් මෙන්න මේ වගේ වටිනාකම් ගොඩක් තියෙන නිසා මේ එකවිත සබඳියාවත් එක්ක එකතු වෙන දෙපාරක් හිතන්න ඕනේ නෑ ජන්.
0: ඒක
1: කියන්නේ මේ වටිනාකමත් එක්ක එකතු වෙන්න කියලා ඔබේ ස්මාර්ට් ෆෝන් එකට Pio මොබයිල් ඇප් එක දැම්ම ඩවුන්ලෝඩ් කරගන්න. හැබැයි ඩවුන්ලෝඩ් කරගෙන කොට්ටා බස් නැවතුම්බරට එනවා නම් ඉස්සතින් නම් යන්න වෙන්නේ නෑ.
0: තෑගි හම්බෙනවද?
1: තෑගි බෝ. තෑගි පුරෝගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න වටිනාකම් ගොඩක් අදවස් එකතු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි SLT මොබිටල් සිම්පතක් එහෙම ගන්නව නම් ෆයිබර් කනෙක්ෂන් එක 4G රවුටර් එකක් එහෙම ගන්නව නම් අද තමයි හොඳම දවස තනිය ඩිස්කවුන්ට් පිට ඩිස්කවුන්ට් වාස්පිට වාසියක ඔන්න මේ වටිනාකම් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපි මතක් කරන්නේ මේ FIFA World Cup වගේම ඉදිරියට ක්‍රිකට් එකත් මේ හැමදේම සජීවීකරණය ඔබට ඔබ නරඹන්න පුළුවන්. ඉතින් දැම්ම ඔබේ ස්මාර්ට් ෆෝන් එකට Pio මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන එන්න මේ පැත්තට. මේ වෙලාවේ FM 95.8 කවදත් අලුත් ටාගෙට් නෙට් එක අපි ජනි එක දේදපාවත හැමෝටම ආහාර වෙලාවේ මතක් කරන්නේ කොට්ටාව වටින් ඉන්න කෙනෙක් නම් මේ වටිනාකම් මගේ අරගන්න එපා. මොකද නොවන සදිවේග සුපිරිම සබිදියාවක් SLT මොබිටල් එක ඔන්න අද දවසේ එකතු වෙලා වටිනාකම් ගොඩක් ඩාගි ගොඩක් හිමි කරගන්න පුළුවන්. අපි අර කියන FIFA World Cup 2026 අවසන් ෆයිනල් මැච් එක වෙනකම් ගෝල් එකකින් ගෝල් එක මේ උණුසුම සජීවීව නරඹන්න ඔන්න ඔබට හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් අමතක කරන්න එපා කොට්ටාවේ නම් ඉන්නේ මේ පැත්තට අවිල්ලා යන්න. බොහොම ස්තුතියි ජනි.
0: බොහොම ස්තුතියි. අපිට විස්තර කියන්න මේ පැත්තට ආවට ඉෂාන්. අපි දැන් හැමදාම ඔය ගැන කතා කරලා FIFA World Cup එක වෙනුවෙන් නිර්මාණය වුණු සින්දු අහනවනේ. මේ 2022 අවුරුද්දේ කටාර් වල තිබුණු FIFA ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වුණු නිල තේමා ගීතය.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕනේ
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් ස්විස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: වේලාව 11 විනාඩි 43යි
7: මුදලාලි
6: අනෝනා
7: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්ලිස් ගුරු ග්‍රැන්ඩිසෙකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
8: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔතවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
9: විජේ දාන්න ඔක්කොටම
8: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
4: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු
10: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නිල විකාශක.
13: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු Damro washing machine සඳහා රුපියල් 8000ක් වටිනා Steam Iron එකක් නොමිලේ. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
14: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
15: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV
16: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
17: SLT මොබිටෙල් ෆයිබර් එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber.
18: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0747-31-33-540.
19: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
20: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
21: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
6: Belawe 11 vinadi 47
8: My husband.
3: මොකද wife?
8: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
3: හා.
8: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
3: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
8: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරේ සැප දෙන්නම් කියන. හැබැයි බලනකොට අදේ සතයක්වත් නැහැ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැන්.
22: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝපිල් ඔරු මලමුල්ලන් පොගුම්.
23: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
6: වෙලාවේ 11 විනාඩි 47යි. මේ දවස්වල හැමෝම වගේ හොය හොය අරගන්න නිෂ්පාදනයක් තමයි ඩිලෙක්ටා කියලා කියන්නේ. ඩිලෙක්ටා නිෂ්පාදන කියලා කියන්නේ ආහාර අතිරේකයක්, පෝෂණ අතිරේකයක් විදිහට අපි හැමෝම වගේ මේ දවස්වල ගන්න දෙයක්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වලින් තමයි ඩිලෙක්ටා නිෂ්පාදනය වෙන්නේ. අර ඒගොල්ලෝ අර peer ගොවියන්ගෙන් අරගන්න හොඳම peer වලින් තමයි මේ ඩිලෙක්ටා නිෂ්පාදන නිෂ්පාදනය වෙන්නේ. ඒ රස ගුණ ගැන දන්න හන්දම තමයි මේ හැමෝම හොය හොය අරගන්නේ. තාමත් ඔයාගේ කඩේ ඩිලෙක්ටා නිෂ්පාදන විකුණන්න තියෙන්නේ නැත්තම් විකුණන්න තියාගෙන නැත්තම් අනිවාර්යයෙන්ම ඩිලෙක්ටා නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩෙත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න. බිඳුවයි එකයි එකයි හාරසිය තිස්සතයි දොළහයි පණහ කියන නම්බෙකට කෝල් එකක් දීලා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම කන්ටැක් කරගන්න. ඒ අතරේ ඉඩමක් තිබුණත් ඉඩමක් නැති වුණත් වගාවෙන් සල්ලි හොයන්න කැමති කෙනෙක් නම් ඔයා ඔයා වෙනුවෙන්ම හදපු සුවිශේෂී වගා සැලසුම් ගැන දැනගන්නත් අතට අමතර මුදලක් හොයාගන්නත් කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 0111 437 1250. සින්දුවට යන්න කලින් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ අපේ දේවතුරේ ඉන්න චන්දි අක්කා? එයා කියනවා එකතු කරගන්න කියලා හස්බන්ඩ් සුමුදු, දිනිඳු පුතා, චූටිකි, පූජාදු මේ වෙලාවේ නිත්හගෙන ගෙදර ඉන්න හැමෝම. නාලක මල්ලිවයි රංජි මල්ලිවයිත් එකතු කරගන්න කියලා කිව්වා. මං අර කලින් වැරදියට කිව්වනේ බේක් හවුස් එකක නමක්. අපේ පසියා ඉන්නේ ගාම බේක් හවුස් එකේ. ගොඩක් ආදරෙන් ගාම බේක් හවුස් එකේ ඉන්න සෙට් එකම එකතු කරගන්නවා. බණ්ඩාරවිල තමයි කට්ටිය ඉන්නේ. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මොනරාගල මේනක සඳුරුවන් කියනවා. ඒ කට්ටියම එකතු කරගෙන අපි සින්දු දෙකක් විතර අහලා ඊළඟ පැයේ ප්‍රධාන ප්‍රවෘත්ති අහලා 12න් පස්සේ හැමීට හම්බ වෙයි. ඒ හම්බ වුණාම අනිවාර්යෙන් නම් ඔක්කොම කියනවා.

මේ වෙලාවේ ඔෆිස් එකට වෙලා මාව හගෙන ඉන්නවා කියලා රමේෂ් අපිට WhatsApp message එකක් දාලා තියෙනවා. රමේෂ් ඔයාවයි ඔෆිස් එකට වෙලා සද්දෙරම දේදුණු මාව තහගෙන ඉන්න හැමෝමයි මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura De Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
5: ධම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15% වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
6: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.
8: ඉනාවේ දිම්පල්
9: ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
10: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
11: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරය විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.

0: විශ්වාසය.
1: කිරි තේ සීනි එක පැක්කකින් ඉස. කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
1: ඇයි ගෙදර ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස.
3: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ.
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV.
5: ඉන්දියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
9: සුබ දහවලක වේලාව දවල් 12:00.

0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙ තමතන්න 0112 863 363 0776 716 76.

0: ආයුබෝවන්. අද 2026 ජුලි 14 වනදා අඟහරුවාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල දඩ මුදල් ගෙවන ලෙසට ෆෝන් එකට එන ව්‍යාජ කෙටි පණිවිඩයක් ගැන පොලිසියෙන් හදිසි දැනුම් දීමක්. යෙමනයේ සනා ගුවන්තොටුපළට ප්‍රහාරයක්. සෞදියේ අබා ගුවන්තොටුපළත් තර්ජනයක. මියගිය බන්ධනාකර නිලධාරින් දෙදෙනාගේ දේහයන් අද වැලිකඩට. ගබඩා ඇරියා කිව්වත් අම්පාරයේ ගොවීන්ගෙන් ආණ්ඩුවට චෝදනා. අබිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගෙත් නම ගෑවුණු එයා බස් ගනුදෙනුව ගැන අධිකරණයේ නියෝගයක්. සාම ගිවිසුම ඉවරයි. ඉරානය ඇමරිකාවටත් ඇමරිකාව ඉරානයටත් දිගින් දිගටම පහර දෙනවා. ඒ අතර යේමනයේත් යුද ගැටුම් ඇවිලිලා ගුවන් තොටුපළත් තර්ජනයක. ඒ ඇතුළු රට උණුසුම් කරන දවසේ උණුසුම්ම සත්‍ය අනාවරණය මෙතැන් සිට. රජී නිල ගෞපේ වෙබ්බඩවියට සමාන ලෙස ව්‍යාජ වෙබ්බඩවි නිර්මාණය කර මහජනතාව මුලාකර මුදල් වංචා කිරීමේ සිද්ධීන් වාර්තා වන බව පොලිසිය පවසනවා. පොලිස් රථවාහන කොට්ටාසය මගින් යොමු කළ ආකාරය හැඟවෙන පරිදි දඩ මුදල් ගෙවන ලෙසට ඔබේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබුණහොත් ඒ පිළිබඳව වහාම ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් පළ කළා.
1: ඔබගේ ජංගම දුරකථනයට හරි වත්සම් දුරකථන පණිවිඩයක් මගින් හරි පණිවිඩයක් ලැබිලා ඇති රථවාහන කොට්ටාසය මගින් යොමු කරපු ආකාරයට ඔබ විසින් කරන ලද රථවාහන වැඩිහිටියක් සඳහා සතියක් ඇතුළත වහාම ලබා දී ඇති සබදියාව වෙබ් ලින්ක් එක හරහා ගොස් අදාළ දඩ මුදල් ගෙවන ලෙසට. නමුත් එහෙම දුරකථන පණිවිඩයක් රථවාහන කොට්ටාසය මගින් ලබා දීලා නැහැ. මේවා සම්පූර්ණ ෆේක් මැසේජස්. මෙවැනි වෙබ් ලින්ක්ස් හරහා ගිහිල්ලා තමන්ගේ පුද්ගලික තොරතුරු බැංකු තොරතුරු ලබා දෙන්න යන්න එපා. මේවා සම්පූර්ණ ෆේක් මැසේජස් බව නැවතත් ජනතාවට දැනුවත් කරනවා. මේවට කිසිම දෙයකට උත්තර බඳින්න යන්න එපා. වෙබ් ලින්ක්ස් ඕපන් කරන්න යන්නත් එපා. තමන්ගේ බැංකු ගිණුම් හෝ කිසිම පුද්ගලික තොරතුරක් ලබා දෙන්න යන්න එපා. මේවා විශේෂයෙන් ව්‍යාජ ලැබෙන පණිවිඩ බව පැහැදිලිව නැවතත් ජනතාව දැනුවත් කරනවා. මේවට ගිහිල්ලා තමන් විසින් අමාරුවට පත් වෙන්න එපා කියන කාරණා දැනුවත් කරනවා. එහෙම තියෙනවා නම් විශේෂයෙන්ම ලංගුදින පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට තමන්ට හැකියාවක් පවතිනවා. අපි රතවහන කොට්ටාසයෙන් මගින් කිසිම පණිවිඩයක් එහෙම ලබා දීලා නැති බව විශේෂයෙන් ජනතාව දැනුවත් කරනවා.
0: මැද පෙරදිග යුද උණුසුම තවත් තීව්‍ර කරමින් යේමනයේද යලිත් වරක් ගැටුම් ඇති වී තිබෙනවා. ඒ රට රජයේ හමුදා විසින් සනා අගනුවර පිහිටි ගුවන් තොටුපළට එල්ල කළ ප්‍රහාරයක් සහ ඊට ප්‍රතිචාර ලෙස හූති සටන්කාමීන් එල්ල කළ මිසයිල් ප්‍රහාර හේතුවෙන්. යේමන රජයේ පවසන්නේ ඉරාන ගුවන් යානයක් සනා ගුවන් තොටුපළට ගොඩ බැස්වීම වැළැක්වීම සඳහා තමන් එහි දාවන පතේට බෝම්බ හෙළූ බවයි. ඉරානයේ සිට පැමිණි හූති නියෝජිත පිරිසක් රැගත් මෙම යානය පසුව වෙනත් ප්‍රදේශයකට ගොඩ බස්වා තිබෙනවා. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් හූති සටන්කාමීන් විසින් යේමන රජයට සහය දෙන සෞදි අරාබියේ දෙසට බැලස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙම ප්‍රහාරවලින් ඉලක්ක කර ඇත්තේ සෞදි අරාබියේ අබා ගුවන්තොටුපළ බවද විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේ වෙතත් එම මිසයිල් සාර්ථකව විනාශ කළ බවයි සෞදි ආරක්ෂකංශ කියා සිටියේ. මේ අතර සනා ගුවන්තොටුපළේ තිබූ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට අයත් ගුවන් යානයක් සහ එහි ගුවන් නියමුවන් දෙදෙනා හූති සටන්කාමීන් විසින් ප්‍රාණාපේටගෙන තිබෙනවා. පවතින නොසන්සුන් තත්වයේ හමුවේ සෞදි ගුවන් සීමාව භාවිත නොකරන ලෙස හූති සංවිධානයේ ජාත්‍යන්තර ගුවන් සේවාවලට දැනුම් දීමක්ද කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ. මේ හේතුවෙන් කලාපය තුල යලිත් දරුණු ගැටුම් ඇතිවීමේ අවධානමක් මතුව ඇති අතර දෙපාර්ශවයටම ඉවසීමෙන් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය බල කර සිටිනවා. මිගමුව බන්ධනාගාර ගැටුමෙන් බඩපතර තුවල ලබා ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් දෙදෙනාගේ මෘතදේහයන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි පුහුණු පාසල් පැරණි ගොඩනැගිල්ල වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඒ උන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීම සඳහා සහෝදර නිලධාරීන්ට අවස්ථාව ලබා දීමටයි. ඉන් අනතුරුව එම දේහයන් ඔවුන්ගේ ඥාතීන්විත බහර දෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඉකුද්දා මේක මූ බන්ධනාගාරයේ හටගත් ගැටුමින් බඩපතර තුවාල ලැබූ එම නිලධාරීන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. එක් නිලධාරියෙකු ඊයේ රාත්‍රියේද අනෙක් නිලධාරියා අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයට අනුයුක්තව රාජකාරී කළ බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙක්. ලුණුගම් වෙහෙර සහ අම්බලන්තොට ප්‍රදේශවල ඔවුන් පදිංචිව සිටි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එම නිලධාරීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීමත් සමග මේකමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් ගණන 10ක් දක්වා ඉහළ ගියා. රැඳවියන් 21 දෙනෙකුද එහිදී ජීවිතක්ෂයට පත් වුණා. ඇමතිවරුන් තැන තැන විවිධ ප්‍රකාශ සිදු කළද වී මිලදී ගැනීමට රජයට තවමත් නිසි වැඩපිළිවෙලක් නැමැති බව ගොවීන් පවසනවා. ගල්ලොය දකුණු ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ටී.ජී. අමරපාල මහතා අද පැවති වාදි හමුවකට එක්වමින් පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කයේ ගබඩා 36ක් අතරින් මෙවන විට විවෘත කර ඇත්තේ එක් ගබඩාවක් පමණක් බවයි.
2: ගබඩා 36ක් තියෙන අම්පාර දිස්ත්‍රික්කයේ මේ ගබඩා 36න් තටඹල ඇරගත් එක ගබඩාවක්. ඉතුරු එක ගබඩාවක්වත් තාම මේ වෙනකොට වීගණ්ඩ වැඩපිළිවෙළ සකස් කරන. හැබැයි ඇමතිවරු පම්පෝරි ගහනවා තැන් තැන්වල, වේදිකාවල තැන් තැන්වල ගිහිල්ලා පම්පෝරි ගහනවා. එකදු ගබඩාවක්වත් අරින්න උන්ගේ කිසිම වැඩපිළිවෙළක් තාම මේ රජයේ වැඩපිළිවෙළ හරිගස්සල නැහැ. ඒක නිසා අපි දැන් ගොවියා කබලෙන් ලිපට වැට්ටුවා මේ ආණ්ඩුව. කිසිම ආණ්ඩුවක් එහෙම කරේ නැහැ. හැබැයි කබලෙන් ලිපට වැට්ටුවා තැන් තැන්වල කියනවා අච්චර සහන දුන්නා මෙච්චර සහන දුන්නා කියලා ඒවත් කියනවා. හැබැයි දුන්න සහනයක් ඇත්තට මේ වෙනකොට නැහැ. මේ බත කපේන ගොවියාගේ වී ටික හරියට ගන්න වැඩපිළිවෙළක් නැති මේ ආණ්ඩුව ෆේල්. අපි ඉල්ලීමක් කරනවා අනිවාර්යයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම ගබඩාත් විවෘත කරලා නිසි මිලට අත් කියපු සාතික මිලට ගන්න ඕන.
0: මී ගහපල්ලම ගොවි සංවිධානයේ නියෝජිත එම්.ජී. මුනිදාස මහතාද එහිදී අදහස් පළ කළා.
3: මේ අසරණ ගොවියාගේ වී මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙලක් යථා කාලයේදී යෙදෙව්වේ නැත්නම් මම හිතන්නේ ඉදිරියේදී එනව ඇති පළාත් පාලන මැතිවරණ වගේම ඒ වගේ ආවෙන් පස්සේ ගොවියාගෙන් ගොවියා කරන ප්‍රතිචාරය නිසි ලෙසම බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතුමන්ලා විරුද්ධ පක්ෂයේ ඉඳද්දී විශේෂ මිල සංශෝධන ඉදිරිපත් කරා පැවති රජයන්ට අවලාද කරුවා. මේ ඇමතිවරු ඉන්නේ උන්න මෙහෙමද මේ වී පාලනය කරන්න නැත්තා වී මිල පාලනය කරන්න ඕනේ කියලා බලයට ගොවියාගේ කරපිටින් ආපු ආණ්ඩුව අද ගොවියා පාගන තත්ත්වයට පත්වලා තියෙන නැවතත් මම පැහැදිලිවම කියන්නේ.
0: එවන් පසුබිමක් තුළ වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසන්නේ වී මිලදී ගැනීමේදී රජයේ ගබඩා ප්‍රමාණවත් නොවුනහොත් පුද්ගලිකංශයේ ගබඩා පහසුකම් ලබා ගැනීමටද සැලසුම් කර ඇති බවයි.
4: දියල් කන්නේ ගත්ත වී ගබඩාවල තියෙනවා. ඒකට ප්‍රමාණවත් නුනොත් ඒ සඳහා අප අවශ්‍ය වෙනත් ගබඩා අපි පෞජලිගාංශයෙන් සහ වෙනත් ආයතනත් එක්ක කතා කරලා ගබඩා ලබා ගැනීම සඳහා අපි සාකච්ඡා කරලා තියෙනවා. බලලා තියෙනවා ගබඩා. එමුණුත් ඒ අවශ්‍ය ගබඩාවලට අපි මිලදී ගැනීම දිගටම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කන්නේ අවසානට අපි සතුව පරණතෝග තියෙනවා. ඒ වගේම කොටසක් දැනට සතුස මගෙන් ගබඩා මෝල් හිමියන් ලව්වා හාල් බවට පත් කරලා වෙළඳපොළට දානවා. ඊට අමතර සතුස තවත් ටෙන්නර් එකක් මගින් ඒගොල්ලන්ට අර 10 සහ 5 පහේ ගෙජ් වලට සඳහා අවශ්‍ය වී අපේ ගබඩා වලින් දනමත ලබාගෙන කොට්ලා එළියට දැමීමේ ව්‍යාපාරයක් තියෙනවා. ඊට අමතරව අපි ලොට් හතරකට අපි සමහර ගබඩාවල තියෙන වී එළියේ විකුණන්න අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අපට කැබිනට් මණ්ඩලෙම හම්බෙලා තියෙනවා. ඊට අපි වෙනදේසියට දාලා තියෙනවා. ඉදිරියේදී වරින් වර ඒවා විවෘත වුණාට පස්සේ ඒවා මිල ගණන් එළියේ මිල ගණන් සලකලා බලලා ඒවා අවශ්‍ය නම් අපේ විද්‍යාපදිංචි මූල හිමියන් සඳහා ලබා දීමේ වැඩපිළිවෙළක් දිගටම කරගෙන යනවා.
0: මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත්තේ කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් මාස 13 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා ඉදිරියේ කැඳවුරු ලැබුවා. ඒ අවස්ථාවේදී අලස් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. එම කොමිසමේ නිලධාරියා අධිකරණයේ නිලා සිටියේ මෙම විමර්ශනවල ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අවස්ථාවේදී ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා අධිකරණයේ හමුවී කරුණු දැක්වීමට අවසර පැතුවා. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කියා සිටි මෙම පුද්ගලයා සැකකරුවෙකු වශයෙන් නම් කර නැති නිසා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම අනවශ්‍ය බවයි. ඉන් අනතුරුව පැමිණිල්ල ලබන ඔක්තෝබර් 13 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළා. මෙම සිද්ධාස්තකකරුවෙකු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා නම් කර තිබූ අතර ඔහු පසුගියදා අබිරහස් ලෙස මියගොස් තිබුණා. මෙහි දෙවන සැකකාරී වශයෙන් කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජයනායක සහ තුන්වන සැකකරු වශයෙන් ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය නම් කර ඇති අතර ඔවුන් අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙසට දන්වා අධිකරණය විසින් නිකුත්තා වරින් තුනිකුත් කළා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනිමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසilla ව්‍යාපාරිකයෙකු ගොනු කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනා අධිකරණය නියෝග කර තිබෙනවා. ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ගම්පහ ඔස්මන් හෙවත් ඔස්මන් ගුණසේකරගේ පුත් ෂෙහාන් ගුණසේකර විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. එනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිය ඇතුළු පිරිසට ලබන සැප්තැම්බර් මාස 3 වෙනිදා අධිකරණයේ හමු වී කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටයි අභියාචන අධිකරණයේ නියෝග කළේ. අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල හමු වී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ ගනිමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව පෙත්සම්කරුගේ පියා දැනටමත් අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවයි. එමෙන්ම කොළඹ අපරාධ කොට්ටාසය තර්ජනාත්මක ස්වරූපයෙන් තමන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙමින් ඕනෑම මොහොතක තමන්වද අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටිනවා. සේලු කරුණු සලකා බැලූ අභියාචන අධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අතර එහි වගඋත්තරකරුවන්ට සැප්තැම්බර් 3 වෙනිදා කරුණු දක්වන ලෙසයි නියෝග කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ වාහන රක්ෂණ ශාස්ත්‍රයේ පෙරළියක් සිදු කරමින් LOLC රක්ෂණ සමාගම සිය රක්ෂණ හිමියන් වෙනුවෙන් තවත් නව සේවාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ රක්ෂණ හිමියන්ට මහමගදී ඇතිවන හදිසි අවස්ථාවලදී කඩිනම් සහ විශ්වාසනීය සහාය ලබා දීමේ අරමුණෙන් V-Help ලෙස මෙම නව සේවාව හඳුන්වා දී තිබෙනවා. මෙයටතේ රථවාහන අනතුරු මාර්ගයේ මැද වාහනය අක්‍රිය වීම සහ වෙනත් හදිසි අවස්ථාවලදී පැය 24 පුරාම රක්ෂණ හිමියන්ට සහාය ලබා දෙන බවයි LOLC රක්ෂණ සමාගම පවසන්නේ. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති කිත් සිරිගුණවර්ධන මහතා.
5: තමන්ගේ වාහනේ යන අවස්ථාවේදී හිතන්න ඩෑෂ්බෝඩ් එකේ මොන හරි ලයිට් එකක් පත් වුණොත් ඒ මොකද්ද ඒකෙන් කියවෙන්නේ මොකද්ද එතෙන්දී අපි කටයුතු ක්‍රියාමාර්ගයේ මොකක්ද අත්‍යවශ්‍ය දෙයක් නම් ඒ වෙලාවේ මේකට යොමු වෙන්න ඕනේ. ඒ වගේම අත්‍යවශ්‍ය නැති දෙයක් නම් ඒක හදාගන්න හැකියාවක් ඔහුට තියෙනවා නම් අන්න ඒ උපදෙස් සේවාව. ඊට අමතරව මේ V-Help කියන සේවාව තුළින් වාහනේ අතරමඟ කැඩුනොත් ඒක ටෝ කරගෙන යන්න වුණොත් ඒකට අවශ්‍ය කරන සේවාවන්, ඒ වගේම වාහනේ ඉලෙක්ට්‍රිකල් දෝෂයක් ඇති වුණොත් ඒකට අවශ්‍ය කරන සේවාවන්, කාර් එකේ ටයර් එකක් මාරු කරගන්න ඕන නම් ඒකට අවශ්‍ය කරන මේ සියලු දෙයක්ම මේ V-Help කියන සන්නාමයේ ඇතුළත් වෙනවා. ඉතින් LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ රක්ෂණ හිමියන්ට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් ඇටියට තමයි මම මේ සේවාව දකින්නේ.
0: V-Help සේවාව යටතේ රක්ෂණ හිමියන්ට කඩිනමින් අවශ්‍ය උපකාර සලසා දීම සඳහා විශේෂ සේවා මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. 0111580 අංකය අමතා රක්ෂණ හිමියන්ට V-Help සේවාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි. MyWays නමින් නවතම කුලීරත සහ ඩිලිවරි සේවා යෙදවුමක් ඩයලොග් ආසියාටා සහ TVS එක්ව හඳුන්වා දී තිබෙනවා. මේ සාම්ප්‍රදායික ජංගම දුරකථන යෙදවුමකට වඩා නූතන ගමනාගමන අභියෝග රසකට ප්‍රජා මූලික විසඳුමක් බවයි MyWays ප්‍රධාන විධායක නිලධාරී නල්ලියා දයාපරන් මහතා පැවසුවේ. යෙදවුම ජනගත කරන විටත් රේතුරන් සහ මගින් 25,000ක් ඒ සඳහා ලියාපදිංචි වී සිටිනවා. යෙදවුම මගින් හසුරුවන කුලීරතවල රේදුරන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ සෑම ගමනක් සඳහාම ඔවුන්ගෙන් 15% සිට 25%ක් දක්වා ඉහළ කොමිස් මුදලක් අයකර ගැනීමයි. එහෙත් MyWays යෙදවුම හඳුන්වා දී ඇත්තේ ඒ සඳහාද විසඳුම් ලබා දෙමින්. ලියාපදිංචි රේදුරන්ගෙන් පළමු මාස 3 තුළ කිසිදු කොමිස් මුදලක් හෝ ග්‍රාහක ගාස්තුවක් අය නොකරන බව MyWays ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවා. ප්‍රවර්ධන කාලයෙන් පසුවද MyWays විසින් රේදුරන්ගෙන් අය කරනු ලබන්නේ අඩුම ස්ථාවර ග්‍රාහක ගාස්තුවක් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. මීට අමතරව ලියාපදිංචි රියදුරන් සඳහා වාහන අමතර කොටස් වෙනුවෙන් MyWays ආයතනයෙන් විශේෂ මිලාඩු කිරීම් ලබා දෙනු ඇති. TVS සේවා මධ්‍යස්ථාන වලදී ලියාපදිංචි රේදුරන්ට විශේෂිත ප්‍රමුඛතා මත නඩත්තු සහ අලුත් වැඩිය සේවා සැපයෙනවා. ලියාපදිංචි රේදුරන් හට පහසුවෙන් හා තිරසර ලෙස ඉහළ මාදලියක වාහනයක් හිමි කර දීම සඳහා ආකර්ශනීය වාහන හුවමාරු අවස්ථාද ලබා දෙන බවයි TVS ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ගීතා ලැන්තනි මහතා කියා සිටියේ. මයිවේ සේවා ලබා ගන්නා පාරිභෝගිකින් සඳහාද විශේෂ වරප්‍රසාද ගණනාවක් හිමිවනවා. පළමු මාස තුන ඇතුළත ගමන් වාර 5කට අය කෙරෙන්නේ ගස්තුවෙන් 50%ක් පමණයි. මෙම යෙදවු මහරහා රේදුරන්ට සහ මගීන්ට ආරක්ෂාවද සහතික කෙරෙනවා. ගමන් මග සජීව ලෙස අධීක්ෂණය කෙරෙන අතර ඕනෑම මොහොතක සහයෝගය ලබා දීම සඳහා ඇමතු මධ්‍යස්ථානයක්ද පැය 24 පුරා ක්‍රියාත්මකයි. Google Play Store හෝ Apple App Store එක හරහා යෙදුම දැන් බාගත කරගත හැකි වනවා. Net News Nimava. Net News Milaga Pradhana Pravruti Prakashaye Savasahaya Itihata. Etek Pain Pai Pravruti Balaporottu Wanna. Mohatin Mohata Wenas Wena Aluth Muturuturu Sandaha Net News YouTube Nalikawata Saha Net News Facebook Pituwata Pivisenna. Nathahot netnews.lk Apage Web Adawiyata Pivisenna. Net News.
6: ඔබ වෙත ගෙන ආවේ
7: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

වෙලාව 12යි විනාඩි 23යි. අපි ඇවිල්ලා තියෙන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුණු මාවතේ තුන්වෙනි පැයට, එහෙම නැත්නම් අද දවසේ අවසාන පැයට. දැන් ඉතින් පුංචි බඩගින්නක් එහෙම දැනෙනවනේ. මන් දන්නේ නැහැ, මට නම් පොඩි බඩගින්නක් දැනෙනවා. මේ වෙලාව ඉතින් කට්ටිය දේදුණු මාවත සන්තෝෂෙන් සතුටින් අහගෙන ඉන්න අතරේ සින්දු වලට ඒගොල්ලන් එකතු කරගන්නකම් ඒගොල්ලන්ගේ නම් ටික මේ පැත්තෙන් කියලකම් නොයිව සිල්ලෙන් බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා. මගේ නහය දැවිල්ල දැනෙන හන්දා මන් දන්නවා ඒ තරමටම මට බනිනවත් ඇති කියලා. මොකද තාම 10:15ට මට මැසේජ් දාලා තියෙන කට්ටියගෙත් නම් මම කියලා නැහැ. ඒ තරමට මැසේජස් ගොඩක් තියෙනවා. මම මුලින්ම යන්නේ යටියන්තොට පැත්තට. යෝන්නේ නෑ මේ වචනේ. යටියන්තොට පැත්තට ගිහිල්ලා එන්න. යටියන්තොට අර ටයිටැනික් සැලුන් එක කිට්ටුව තියෙන ත්‍රී වීල් පාක් එකේ ඉන්න සෙට් එක අපේ ලසා බෝයි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. චින්තක, ප්‍රියන්ත, සුමුදු, මලීෂ මේ කට්ටියම ඉන්නවා ටයිටැනික් සැලුන් එකේ. අපේ තුෂාර බෝයිවත් මතක් කරන්න ඕනි. අහංගම පාංචාලි ඉඳන් අපේ දිස්නක් අදත් මැසේජ් එකක් දාලා තියෙනවා. නිලන්ත ඉන්නවා, ඒ වගේම තමයි රේෂා ඉන්නවා, ඒගොල්ලන්ගේ බොස් සාමානන්දයි ඉන්නවා. කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදර. අපිට සුජීවා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ මහත්තයා අජිත්වයි පවුලේ සියලුම දෙනාවයි, දුවල 4 දෙනාවයි, පුතාවයි, වැඩ කරන තැන ඉන්න හැමෝමයි එකම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කඹුරු මුල්ලේ රොටි කඩේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. අම්මෝ මම මේ බඩගිනි කියලා කියන අතරේ මේගොල්ලෝ රොටි කඩවල ඉඳන් මට මැසේජ් දානවා. අපේ සරච්චන්දු ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මාකොල ගල්පොත් හන්දියේ ඉඳන් ප්‍රියන්ත සමරවීර අයියත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. එයාගේ යාළුවෝ කට්ටියම මම එකතු කරගන්න. මකොලොරුවේ රංජිත් දිසානායක අයියා, ඊට පස්සේ ඔන්න ජනී මමත් ඇඩ්ුණා එහෙම කියලා කියන්නේ කළුතර ඉඳන් අපි වහගෙන ඉන්න රෝහිණියක්. ගොඩක් ආදරෙන් ඔයාවත් මම මේ සින්දුවට එකතු කරගන්න. ඇඹිලිපිටියේ ගල්වංගු ඉන්දික ටේලර්ස් එකේ ඉන්න ඉන්දික අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. කුවේට් ඉඳන් මේ වෙලාවේ මාව සද්දෙට මහගෙන ඉන්න අපේ ප්‍රියංගනීත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ වෙලාවේ කුවේට් වලට හරියටම වෙලාව කිව්වොත් එහෙම 9:55. Hi Jani, good afternoon. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ ඉන්න සමන්ත අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ කේෂාන් මල්ලි, හිරුතරු ස්ටෝස් එකේ තමයි අම්මා ඉන්නේ, අම්මා විමලාවති, වයිෆ් ඉන්නවා නිසංසලා, දුවල දෙන්න තරුන්දී සහ ඉරන්දී. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. චාමර ස්ටෝස් එකේ කට්ටියවත් එකතු කරගන්න ඕන. කළුතර පනාපිටියේ තමයි චාමර ස්ටෝස් එක තියෙන්නේ. එතන ඉන්නවා චාමර සහ තනූජා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න. අම්මෝ මෙන්න කෑමු යන ගමන් ෆොටෝ එකක් මට දාලා තියෙනවා. මේ අපේ මීගමුවේ දනංජය බණ්ඩාර අයියා. කොහොම කරන එක හොඳයිද මං කියන්නේ. එක ඕවයින් ටිකක් මටත් එවන්න ඕන. මේ සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳන් තමයි මාව අහගෙන ඉන්නේ. කුරුණෑගල ඉඳලා ඇවිල්ලා ඉන්නවා ගෙදර කට්ටියක්, එයාගේ යාළුවෙක්. එයා ආපු හන්ද වෙන්නේ නැති මේ රස කෑම ටික හදලා තියෙන්නේ. පවුල හැමෝම එකතු කරගන්නම් ගොඩක් ආදරෙයි. මේ ඒක නෙවෙයි මං යන්න හදන්නේ කොහෙටද දන්නවද? මේ වෙලාවේ අපිට කෝල් කරපු කට්ටියක් ඉන්නවා එකතු කරගන්න. කහපොල හේලිත ෆැෂන් එකේ ඉඳන් අපේ චතු අද කෝල් එකක් දැම්මා. වෙන්දර වට්ස්ඇප් මෙසේජ් එකක් නිදාන්නේ. සමන්ති ඉන්නවා, මානෙල් ඉන්නවා, අජන්ති ඉන්නවා, ප්‍රියදර්ශනි ඉන්නවා, රූපා, ජයශානි, සුනිත්‍රා, නිලූකා. මේ සෙට් එක තමයි ඉතින් අපේ චතුගේ කාන්තා බලයනි. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. අනුරාධපුරේ ට්‍රිප් එකක් එක්ක රන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ බොස්. ඒක හන්දා බොස් ධම්මික මහත්තයව ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා අපේ චතු කිව්වා. ඔන්න දැන් තව ට්‍රිප් එකක් එක්ක රන් ගියොත් මාවත් එක්ක රන් යන්න ඕනේ. කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපේ විනීත අක්කත් මැසේජ් එකක් දාලා තියෙනවා. මං විනීත අක්කවයි ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එකයි ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. තව නම් ඉතින් ගොඩක් තියෙනවා. ඉස්සරහදී හැමීට කියන්නේ

මම්මේ කල්පනා කරේ ඔෆිස් එකක වැඩ කරනකොට සල්ලි වලට වඩා බේරගන්න අමාරු දෙයක් තමයි පෑන කියලා කියන්නේ. මේ දැන් ටිකකට කලින් මෙතන තිබුණු මගේ පෑන නැති වෙලානේ. සින්දු අහන්න යන්න කලින් මං ඔයාලට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිවසින් එන නවතම නිෂ්පාදන පෙළ අතරට එකතු වුණු ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ අර ඉන්දියාවේ අපි කන්නාස මසාලා රහට වගේ ගෙදරටම කෑම හදාගන්න හම්බ වෙන හොඳ මැජික් එකක්. මැජික් එකක් කියලා කියන්නේ ඒ තරමට මේ රසයත් එක කෑමට එකතු වෙන කට්ටිය සර්ප්‍රයිස් වෙන හන්ද. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් දැන් ඔයාට පාට තුනකින් අරගන්න. එළවලු ජාති වලට එකතු කරනවා නම් ඔයා ගන්න ඕනි ග්‍රීන් කරි මසාලා. මාළු ජාති වලට ගන්න ඕනි රෙඩ් කරි මසාලා. මස් ජාති වලට නම් බ්ලැක් කරි මසාලා. ගෙදර විතරක් නෙවෙයි නිකමට ඔයාගේ කෑම කඩේ ඔයාගේ හෝටලේ හදන කෑම වලටත් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් දාලා බලන්නකෝ. බිස්නස් බලාගිද්දි වැඩි වෙන්නේ. දැන් ඔය ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන කෑම කෑවනම් කැන්සර්ස් වගේ ලෙඩවලට අපිට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. හැබැයි ඉතින් එහෙම පුරුද්දක් අපේ නෑ. ඒ හින්දා තමයි වයසට යන්න කලින් ඒ වයසට නොගැලපෙන රෝග අපිට හැදෙන්නේ. අර සමහර වෙලාවද කියන්නේ අවාසනාවකට වගේ අවුරුදු 60 හැදෙන්න තියෙන ලෙඩ අවුරුදු 35 හැදෙනවා කියලා. කැන්සර් එකක් වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, ඔය එකීම එකී නොකී සුව කරන්න බෑ කියලා කියන ඕනෙම ලෙඩක නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා. කමල් බන්දුල වීරපිරම වේද මහත්තයා ගාව සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම කමල් බන්දුල වීරපිරම වේද මහත්තයා ඔයාට හම්බ වෙන්න පුළුවන්. ලංකාව වටෙන්ම ගොඩ දෙනෙක් එතනට යන්නේ කමල් බන්දුල වීරපිරම වේද මහත්තයා ගැන තියෙන විශ්වාසය හන්දම. 0777-300-940 හරි 0777-300-243-540 හරි කතා කරලා ඔයාට සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන වැඩි විස්තර දැනගන්න ඒ වෙතර යන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. කටියෙන් චාමර වීරසිංහගේ සින්දුවක් ඕනේ කියලා කිව්වනේ මේ සින්දුවේ ඉල්ලපු කට්ටිය. සින්දුවට යන්න කලින් මම එකතු කරගන්නවා අපිට සීදු ඉඳන් මැසේජ් එකක් දාලා තියෙන ෂෙසි. මන් දන්නේ මං හරියට මෙයාගේ නම කියනවද කියලා. හැබැයි ඉතින් කවදාවත් දොස් කියලත් නෑ නම් වැරදියට කියනවා. හරි ඇතිනේ. බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියා ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න. ගල උඩ උපුල් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. 12 කණුවේ තමයි අපිව ඉන්නවා කියලා කියන්නේ. නිෂාන් සැලුන් එකේ ඉඳන් තමයි අපිව හගෙන ඉන්නේ. ඒ වගේම තමයි GMA ස්ට්‍රෝස් එකේ කට්ටියවත් එකතු කරගන්න ඕනි. දෙව්දි බබාවත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා. හයි ජනි අයියේ කොහොමද? මාත් ඉතින් වෙනද වගේම ඔයාව හගෙන ඉන්නේ. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න කෞශල්‍ය නංගිව එකතු කරගන්න කියලා කියලා තියෙනවා. මේ වඩුමුල්ල හන්දියේ තියෙන එළවලු කඩේ නම දුල්ෂි එළවලු කඩේ. කෞශල්‍ය නංගි ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කෑගල්ලේ තිබ්බට මුනුවේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සදේව් චේතිය තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මවත් එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඉතාලියේ මෙසීන වල ඉන්න අනුර ලක්ෂ්මන් අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කටුවා පිටියේ හෙන්රි අයියා, නිමල්, සුමේද, නෙතහගෙන ඉන්න සියලුම දෙනාව සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. රත්නපුරේ හෙට්ටිකන්දේ නිරෝෂක්කා, අද එයයි එයාගේ චූටි පුතයි විතරයි ගෙදරින්. ඒ වුණාට ඉතින් පවුලේ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. මහනුවර අම්පිටියේ ආර්ය ටේලර්ස් එකේ සෝමතිලකයි ආදිත්‍ය මල්ලිවයි එකතු කරගන්න ඕන. ජනි මම චන්ද්‍රා බඩල් කුඹුරේ ඉඳන්. අපේ පුතා අශේන්, ඒ වගේම තමයි දුව ලිහිණි දෙන්නම ස්කෝලේ ගිහිල්ලා. පොඩි පුතා බිහාන්, එයාට මාස 9යි. එයාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. ගල්ලේ සුජී විජේනායක, ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟට මීරිගම ඉඳන් සද්දෙටම මාව අහගෙන ඉන්න මීරිගම මදු, ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා. අම්මෝ මෙන්න දිග මැසේජ් එකක්. සුබ දහවලක් ජනි බබු, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පිටකොටිදම් බුද්ධිකා මැසේජ් එකක් දාලා තියෙනවා. ලොකු දුව සමාධි, පොඩි දුව දිශි ඍෂිනි, චූටි දුව බිහංස, තනමල්විල දෙව්රම්වේ තනමල්විල දෙව්රම්වෙහෙර ගමේ ඉන්න අම්මා ඉන්ද්‍රාණි විජේවීරවයි, තාත්තා ශාන්ත ජයනාත්වයි එකතු කරගන්න කියලා කියනවා සින්දුවක. ඔයා මගේ මැසේජ් එක කිව්වේ නෑනි ජනි, මං තරහයි. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාන්නේ පිළියන්දල බෝකුන්දර දේවින්‍යා ෆැෂන් එකේ ඉඳන් අහපේව අහගෙන ඉන්න දීප්ති. ඉනෝෂ් සර්, ඊට පස්සේ අනුෂා, ලලිතක්කා, මානෙල්ලක්කා, චන්ද්‍රිකාක්කා, මේ සින්දුවට ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නවා.

0: anu paha FM anu hatarai dashma ata net FM
1: belawa 12 vinadi 39 ay
2: මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.
4: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

0: ආත්මය වසර 90ක විශ්වාසය
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන NetFM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 15 වෙනිදා මට්ටක්කුලිය නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pio TV නිල විකාශක
7: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
8: රත්ති 3 in 1 පැක් දෙක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා
7: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
9: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
10: අක්මා විතල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
11: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්.
12: ඔව් මන් දන්නවා. Travelnet.
11: අවබෝධයෙන්

0: සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672
1: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
2: ජූලි 14 කොන්කෝ ඩෙපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
3: මම අනිදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
4: රහට හතරක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
5: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
6: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්
1: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: Cinderella වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් යනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
11: වෙලාව දැන් 12:45
12: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්
12: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද
11: වෙන කාගෙද ඉතින් ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි
12: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නැහැ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න.
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
11: වෙලාව 12:45. අද මට කෝල් කරපු WhatsApp message එකව හැමෝගෙම නම් ටික කියව ගන්න බැරි වෙයි තමයි. ටග් ගාලා කියවන්න හදන්නේ. අනුරාධපුරයේ සඳලි ජනි පැටියෝ කියලා message එකක් දාලා තිනෝ. හෙලෝ ජනි අය අපිවත් එකතු කරගන්න කියලා කෑගල්ලේ තිමුදි kitchen එකේ set එක අපිට message එකක් දාලා තිනවා. එතන ඉන්න කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දමුණුපුල සම්පත් බේකරියේ ඉඳන් අපිට message එකක් දාලා තිනවා අපේ සම්පත් අයියා ඔයාවත් එකතු කරගන්න. Hi hi ජනි ඔන්න Singapore ඉඳන් Samita ඔයාව අහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තිනවා. පවුලේ හැමෝමයි ලංකාවේ ගමේ හැමෝමයි එකතු කරගන්නවා මේ සින්දුවට. අවිස්සාවේල්ලේ ජනාධිපති ඉස්කෝලේ ඉස්සරහා අජිත් අයියාගේ තේ කඩෙත් මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. යටියන්තොට ඉඳන් මහේෂි මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කඩවත ඉන්න රාණි කීර්ති. චාමර වීරසිංහගේ සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. ඔන්න දුන්නා. පානදුරේ ඉඳන් ධනුෂ්ක මල්ලි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. හයි ජනි අයියේ කොහොමද කියලා රුවන්වැලි ඉඳන් කුමුදු අහලා තියෙනවා. මං හොඳින් ඉන්නවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එහෙම දාලා තියෙන්නේ කළුතර ඉන්න කට්ටියක්. චන්දි, දිලි, තිලා, කල්පි, ඉන්දි, ලකි, පද්මි සෙට් එකම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. මාපලගම PLG අයියා ඉන්නවා. කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රංගන ඉන්නවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. තනුව වෙන්න ඕනි. මහත්තයා ලලිත් පවුලේ සියලු පුතාලා කවි තිලින චූටි දෝනි දනාරා එකතු කරගන්න කියලා තමයි බේරුවලින් දැන් තනෝජා මැසේජ් එක දාලා තියෙන්නේ. අවිසාවේල GC ෆැෂන් එකේ සෙට් එකක් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවලු. මඩපාති නම් ලක්ෂ්මන්, තමරා, නිශානී, චේතනා, තේජා වෝර්පුංචි පුතා, භාග්‍ය විශ්ක ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. එතනින්න සෙට් එකත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. කිතුල්ගලින්දන් පසිදු මල්ලි කතා කරා. අද ඉස්කෝලේ ගිහිල්ලා නෑ නරක ළමෙක්. එයාගේ යාළුවෝ කට්ටිය නුවන්, අනුෂ්ක කට්ටියම එකතු කරගන්න. නෑ නරක ළමෙක් නෙවෙයි, මම බොරුවට කිව්වේ. සුමන නැන්ද මීටියාගොඩ ඉඳන් කතා කරලා දුල්කදුව ඉන්නවා මින්නේරි එකතු කරගන්න කියලා කිව්වා. මොණඩාගල වැදිකුඹුරින්දන් මංජුලා දවස් දෙක තුනකට පස්සේනේ කතා කරේ. එයා අසනීප වෙලා හොස්පිටල් ඉඳලා. මම දන්නෙත් නෑ බලන්නකෝ. ශෂිනි දුව ඊට පස්සේ චමාෂ පුතා අවිෂ්ක දුව සිත්මි දුව එකතු කරගන්න කියලා කිව්වා. අපේ අවිෂ්ක දුවගේ සිත්මි දුවගේ අම්මා මොනරාගල මොනික් එකේ ඉන්නේ අයිරාංගණී. ආවත් මතක් කරන්න ඕනි. මාවැල්ලේ හිමදුවේ මාවැල්ලි දැන් චාන්දනී අක්කා කතා කරා. හස්බන්ඩ් පියතිලෙක් ඇතුළු පවුලේ කට්ටියම එකතු කරගන්න. හම්බෙගමුවේ සේපාලිකා, කිරියල්ලේ අසේල, ඒ වගේම තමයි නිව්ස් නියර් එක වල ඉන්නන් අපිට කතා කරන අපේ ගීතිකා. ගොඩක් ආදරෙන් කට්ටියම මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා.

කටියව රත්තරං ඔංචිල්ලි දාලා පද්දවන්න අපේ ගින්දර කෙල්ල ජානු ඇවිල්ලා ඉන්න ගින්දර හැන්දෑව තරගෙන යන්න කලින් මම එකතු කරගන්නවා අපිට WhatsApp මෙසේජ් එකක් දාලා තියෙන චමිලා සුජීව ඇතුළු සෙට් එක හොරණ සත්හෙල ගාමන්ට් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පන්නල කොටුවැල්ලේ ප්‍රසංගියක්වත් මෙසේජ් එකක් දාලා තියෙනවා ජපානයේ නිශාන්ත අයියා ඉෂාන් ගාමිණි ඇතුළු යාළුව කට්ටියම එකතු කරගන්නවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තර මහවිලි ඉඳන් සඳමාලි මෙසේජ් එකක් දාලා තියෙනවා මං හිතනවා මේ පැත්තට මෙසේජ් කරපු කෝල් කරපු හැමෝගෙම නම් ටික මං කිව්වා කියලා එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න අපි ආයෙත් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු අද ගින්දර හැන්දෑවෙන් රුපියල් 25000ක් වටින තෑගි හම්බ වෙනවා එහෙනම් ගිහිල්ලා එන්න මම ජනී

0: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
4: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන්, රෙඩ්, බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
3: 769 වරටත් හෙළපිඹ සුරකින දෙවිනමින් කැපකොට නීකවිද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
5: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
3: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
5: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
3: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
5: මාධ්‍ය සත්කාරය Net FM.
3: බැතිබර දායකත්වය
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
7: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
8: වසර 90ක විශ්වාසය.
9: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
10: අම්මලාගේ ආදරයට නියම පදමින්කල මාතර ෆ්‍රීලන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
11: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
14: සුබ දහවලක් දවල් එකයි විනාඩි 1යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
6: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය net news සමග මම තරංග. කොළපිටියේ ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවක කැසිනෝ සූදු ක්‍රීඩාවේ කාඩ් කුට්ට මැනීමේ මුවාවෙන් රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවිකාවක් කොළපිටියේ පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. එම ආයතනයට ලැබුණු නිර්ණාමික දුරකථන ඇමතුමකට අනුව සිදු කළ විමර්ශනයකදී මෙම මහා පරිමාණ වංචාව අනාවරණ වී ඇත්තේ අතරංගුවටගත් 21 හැවිරිදි සැකකාරියා අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකාරණයක් වන අතර ඇය කැසිනෝ ක්‍රීඩාවේ කාඩ් කොට්ට මැනීමේදී සෝදු ක්‍රීඩකයින්ට පෙනෙනසේ එම ක්‍රියාව සිදුකර එය වීඩියෝගත කර ගැනීමටද අවස්ථාව සලසා දී තිබෙනවා. පසුව එම වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් කැසිනෝ ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයෙකු විශාල මුදලක් ජයග්‍රහණය කර ඇති අතර ඉන් රුපියල් කෝටි 5ක මුදලක් මෙම සැකකාරිය වෙත ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ. මාස දෙකහමාරක් කාලයක් තිස්සේ සිදු ඇති මෙම වංචාව සඳහා එම මේසේ සේවය කළ තවත් සේවිකාවන් 5 දෙනෙකුද සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. සිද්ධ සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව පවරා ඇති බවයි කොළපිටිය පොලිසිය සඳහන් කළේ. මීළඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
8: කින්දර හැන්දෑව
9: brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
13: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Friday අවතන්න 0.71 856 0.956
14: FM 95 94.8

Hit FM Kinderhändeva Vigiano. Kinderhändeva.

¡Hi, hi! ¡Hadamale kai! ¡Vina dinawe ay velava! ¡Ginder handeva! ¡Oyage mage payatuna! ¡Super do vidia java! ¡Hausa hatra venekang! ¡Enang iting oyage mage vaditika patangana tamai! ¡Me last venne! ¡Dannawane hadat kisima taniyak paluwak na! ¡Mata oy patting oya inna wage ma! ¡Me patting menna me yodaya tinnawa! කවුද තෑගි අකා අදත් ඉතින් තෑගි කන්දක් ඔයා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා ඉතින් මේ තෑගි ටික මං ආයෙමත් අරන් යන්නේ හවස හතරට ඒ ඔක්කොම ටික ඔයාට දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ එහෙනම් ඉතින් තෑගි අකා කෑ ගහපු ගමන්ම ගන්න ෆෝන් එක අතට යන්න නෙත් FM අපේ Facebook fan page එකට ගිහිල්ලා අපේ wall post එකට comment කරගෙන යන්න තියෙනවා ඔයාට ඒ වගේම තමයි WhatsApp message කරන්නත් පුළුවන් වාගේ නමගම විස්තර ටික පහදලිව සටහන් කරනවා 0765 95 95 95 අතර ඉතින් ආදරේ කරන කට්ටිය සින්දුවකට එකතු කරගන්න අද බර්ත්ඩේ විෂ එකක් ඇනිවර්සරි විෂ එකක් ඕන දෙයක් ඔය ඔක්කොම ටික අරගෙන මේ පැත්තට එන ළමයි මගේ හට්ලයින් නම් එක 0112 55 33 63 අයිතින් පාළුවක් දැනෙන විදිහක් නෑ මන් දන්නවා දැන් හොඳට දවල්ට කාලා පොඩි නිදමතකුත් පැත්තකින් ලෝඩ් වෙන ගමන් තියෙන්නේ කට්ටියට එහෙමයි කියලා වැඩ කරන්න නැතුව ඉන්නද ඔයා ඉන්නේ කොහෙද කොතනද බස් එක යන ගමන් මම වහගෙන යනවා වෙන්න පුළුවන් ට්‍රිවිල් පාකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මගේ ගාමන් ෆැක්ටරි එකේ වැඩ කරන ගමන් මම වහගෙන ඉන්නවා වෙන්න පුළුවන් මගේ ෂොප් එකේ පොඩ්ඩක් බිසි හට මෙහාට දුවනවා හැබැයි කන තියෙන්නේ මගේ ළඟනේ එහෙනම් ඉතින් කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ ඔයාට අද දවස තව තවත් ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි එහෙම කියලා ගින්දර හැන්දෑවේ ඔයාගේ මගේ මේ ගින්දර පයතුන පටන් ගන්න තමයි හදන්නේ ඔයින්න හවස හතර වෙනකම් මාත් එක්ක මං ඔයාගේ ජානු

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
1: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
2: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
3: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
4: මම අනුදි ගුණසේකර. ගන්නත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසරයකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්නේ.

0: Dahas bi si pamas ni SLIC Life GV Direction Oppo Himian Time Runa. 11th bonus pratilabe agaya. Rupiah kuti 1460 ikmawai. Sri Lanka Insurance Life. Biyakumin mavakumin.
1: FIFA World Cup nominee mobile SLT Mobitel with Innobatan Yamavastava. FIFA World Cup 2026. Then PO Mobile App Ecos Mulu Lanka Wataman nominee balan napuluan. Oya karanoni, PO Mobile App download Karaganika Vitharai. FIFA World Cup Unusumaragana, Net FM Sai SLT Mobitel Kandayama. Julie Pahalosunida Matta Kulia Nagaretanava. Eda Dobat Apite Kaikatuin. Fun Games World Sahabagila Tagi Godak Dinagana Puluan. Eda SLT Mobitel Fiber Connections, Mobile Connections, Miladigana Puluan Magiba. Vishesha Dimana Rasak Oyala. වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක
4: නවීන තාක්ෂණයෙන් નિયම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: කිරි තේ සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි ගෙදර ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
9: සර්. රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ.
10: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
11: ජූලි 15 JJ Mills A6 අවිසාවෙල්ල ප්‍රධාන අනුග්‍රහය
12: මම අනුදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න
13: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
14: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
15: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
10: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
16: Leke mood boost eka net fm kindara handava vichanu

0: දවල් එකයි විනාඩි 22යි වෙලාව. සිංදුවක් අහන දෙන්නලා ඇස්ති කරගත්තට මට දැන් අවිස්සාවිල්ල පැත්තට යන්න වෙලා තියෙන්නේ. මොකද ජීවය ඔබ ඇඟලුම් චාරිකා 2026 අද දවසෙත් අපේ කණ්ඩායම සතුට විනෝදයේ තෑගි භෝග මේ හැම දෙම අරගෙන ඇවිල්ලා ඉන්න ඔයාගේ ආයතන පරිශ්‍රයට. ඉතින් අද දවසේ කොහෙද ඉන්නේ, මොකද වෙන්නේ මේ විස්තර ඔක්කොම කියන්න විමුක්ති ඉන්නෝ මේ වෙලාවේ. සුබ දහවලක් විමුක්ති.
1: සුබ දහවලක් ජානු. ගින්දර වැඩක් තියෙන්නේ මේ පැත්තේ. මේ ඉතින් අපි කාන්තාව ගැන කතා කරනකොට, මේ ඔයාලා ගැන කතා කරනකොට, ඔයාලා තමයි මේ රට මේ ලෝකේ ලස්සන කරලා
0: තියෙන්නේ. නැතුව
1: ඔව්, ඒක අපි මේ බොහොම අභිමානෙන් කියන්න ඕන දෙයක් නේද?
0: අනිවාර්යෙන්.
1: ඉතින් මේ ඇගලුම් මේ කාර්තව්‍යයත් එක්ක ගතට පස්සේ මේ අපේ රටේ වැඩි පිරිසක් 70%ක් අපි වෙනදා කතා කරනවා වගේ බහුතරයක් මේ ඉන්නේ කාන්තා පාර්ශවයේ. මෙයාලට ලොකු හයියක් ශක්තියක් වෙන්න තමයි අපි මේ ඇගලුම් පුරාතන චාරිකාව විදියට ජීවය ඔබයි කියලා මේ වැඩේ නම් කරන්නේ. ඉතින් අද මේ දෙවනි දවස අවිස්සාවෙල්ලට ඇවිල්ලා ඉන්නේ. අවිස්සාවෙල්ල JJ Mills C4 කියන ෆැක්ටරි එකේ මේ වෙලාවේ ඉන්නේ. මෙතන 1000ක් විතර පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිසත් එක්ක සතුට විනෝදය අපි බෙදා හදා ගන්න ගමන් අපේ 3-piece band එකක් මේ පැත්තේ ඉන්නවා, music එක අත්තර දෙන්න. ඒත් එකම තමයි මේ ප්‍රවීණ රංගන ශිල්පියක් තාමයා මගේ එන ගමන් කිව්වේ. හැබැයි දැන් එනවා ඇති. ඔව්, මේ පියුමාලි ප්‍රසාදිනී දිරිසිංහ ප්‍රවීණ රංගන ශිල්පිනියත් තව ටිකකින් එනවා. Big Twin Lady Racer ගැන කතා කරන්නට, සෞඛ්‍ය ආරක්ෂිතව කොහොමද සනීප ආරක්ෂාව තියාගන්නේ කියන කාරණාව සම්බන්ධව කතා කරන්න. ඒ වගේම අපේ ඊළඟ අනුග්‍රහක දායකත්වය මතක් කරනවා නම් අපි මතක් කරනවා Rich Life දේශීය නැව් මෙලකිරිවල සාරය ලබා දෙන විවිධ නිෂ්පාදන වර්ග ගණනාවක් හඳුන්වා දෙන Rich Life ආයතනය ඉන්නවා. ඒ වගේම ක්‍රීනෝල් ආයතනය අපේ රටේ කර්මාන්ත ශාලාවක් කරන අපේ රටේ නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙනවා. ක්‍රීනෝල් ආයතනය ඔමිල් බේබි සබන් ඇතුළුව, ඒ වගේම ජනත් නිෂ්පාදන 60 වසරක විශ්වාසය දිනාගත්ත ජනත් ආයතනය හිසකේ සිට දෙපතුල දක්වාම ලස්සන අයව තවත් ලස්සන කරන, පැහැපත් කරන, හැඩ කරන ජනත් ආයතනයක් තියෙනවා. මේ හැමදෙනාමත් එක්කම එකතු වෙලා තමයි අද සතුට විනෝදයත් එක්ක මේ තෑගි භෝග බෙදා හදා දෙන්නේ. ඉතින් අපි හැමෝටම මතක් කරනවා මේ වෙලාවේ ඉන්දර හැන්දෑව ආගගෙන ඉන්නවනම් එනවනම් අපි ඔයාලගේ තැනටත් දවසක එන්න පුළුවන් මේ වැඩේ අරගෙන. අපි හම්බුමු එතකොට.
0: ජය වේවා විමුක්ති. එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ ඒ පැත්තේ විස්තර වෙන්නේ. ඒ පැත්තේ විදිහට වෙනකොට මේ පැත්තේ මෙන්න මේ ගැන දෝර මතක් කරන්න ඕනේ. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම ආට මුලින්ම මතක් වෙන්නේ ඉතින් වෙන කොහේවත් නෙමෙයි ඒ7ගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. මේ ගැන මතක් වෙන ඔයාට කියන්න ඕනි, මොකද මෙහෙම වෙලා තියෙන්නේ. හේතුව තමයි 100%ක් ප්‍රතිඵල ගෙන දෙන නියම ආයුර්වේද ඖෂධ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මෙතනින් හාට අවශ්‍ය කරන ඕනෑම ඖෂධයක් මිලදී ගන්න. විශේෂයෙන්ම ඔයා දියවැඩියාව නිසා කාලයක් තිස්සේ පීඩාවට පත්ලා ඉන්න කෙනෙක් නම් ඔයාට ඒකට හරියනම ඖෂධය තමයි සෙවනගල මධුමේහ හරණී කැප්සියුල් එක කියලා කියන්නේ. තාමත් අරගෙන පාවිච්චි කරේ නැත්නම් මං කියන්නේ ඔයාට අදම අරගන්න සෙවනගල මධුමේහ හරණී කැප්සියුල් එක. ඔයාට 100%ක් නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ප්‍රතික්ෂේප කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මධුකා කැස්සට පැනිය කියන්නේ. ලිව එකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිව. මේ කාලේ ඔයා ගොඩාක් බය වෙලා ඉන්නෝනේ මේකට. එහෙනම් ඒකට තිත තියන්න හරියටම හරියන දේ සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක තාමත් අරගෙන පාවිච්චි කරේ නැත්නම් අරගන්න. පාවිච්චි කරන්න 100%ක් ඔයාට නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට එකී නොකී මේකී ඕනෑ තරම්ම නිෂ්පාදන ඖෂධ නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වේදකම අපේ උරුමය 40 වසරක අභිමානය තමයි සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. ඉතින් මේ සියලුම නිෂ්පාදන කමල් බන්දුල වීරපිරිම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. අර වැඩි විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට. මෙන්න මේ නම් එක ලියා ගන්න. 0-47-31-35-540 0-47-31-35-540 අදම මේ දැම්මම කාල එකක් දෙන්න. හයි, අපිට ලස්සන සිදෝකෝනි අමා උමාෂ දුව රණිදු පුතා රසිදු පුතා චෝතිමැණික වෙනුෂා හස්බන්ඩ් සුසන්ත ඔයාව තාදරින් එකතු කර ගන්නවා කියලා. යටි අන්දර මහවිල සඳ මාලී මසේජ් කළා තියෙනවා. අද මගේ පළවෙනි මසේජ් එක අන්න එයා. ඊට පස්සේ එතනින් මං හැරෙනවා මෙන්න මෙයාගේ පැත්තට. කවුද මේ? ඩේලියා මල කියලා තියෙනවා නම් ඉතින් සුදු බෝල කියලා තියෙනවා නම් ඉතින් ඒ ඉතින් මගේ යශෝ තමයි. අකුරැස්සේ අශෝ ඒ පාරුවන්ඩමට හෝ කියන්නත් කියලා තියෙනවා. ඒකන චුටක් හිමීටි ඉගෙන ගන්නනේ මට පුරුදු නෑනේ ඔය හූ කියලා. මවයි අම්මවයි රෝසමලීවයි ඔයාවයි ලස්සන සින්දුවකට දාගෙන යන්න. අන්නි වර මෙහෙර සිින්දුවට එකතු කර ගන්න තැන්කි ව්‍යශෝ මවාහගෙන ඉන්නවට. හයි ගින්දරී අපිත් නැත්තක හැම දාම මම්මශ්ෂානිකාරුවන් කුමාරී. මාලිබඩින් ගඩා කැදරෙන් මං ආව එකතු කරගන්න ඊළඟ සිින්දුවට. හයකාමන් කිරිබත්කට සදරී හස්බ නිරංචන් ෆමිලිකේ හැමෝම එකතු කරගෙන ලස්සන සිින්දුවක් ඕනී කියලා තියෙනවා. ඔයා ඉල්ලා තියෙන සිින්දුව බලමු. යන කලින් දැන් ට්‍රයි කරන්න සිින්දුවට දැනටා.

0: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.
1: හම්බේ පුසුම්බ, යක්කෝ යන්නේ පුළුට සුවඳට. ඒත් මේ වෙන මොකද්ද සුවඳකටනේ ආවේ? නරකනේ නරකනේ, යක ආවනේ කොහොම හරි.
2: දැත පොඩ්ඩක් දෙන්නකෝ, පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. දවල් එකයි විනාඩි 32යි වෙලාව, හරියටම හරි වෙලාව. දවල් එකයි විනාඩි 32ක් වෙනකොට තැගියක් ආවා. ඒනඟාවේ වෙන්න මොනවත් සුවදකට නෙමෙයි, මගේ සුවදටම තමයි. ඉන්න කියලා තමයි මමත් කියන්නේ. පොඩ්ඩක් හම ඉන්න හම ඉන්න, ඉතර විස්තර ටිකක් කියන්නම් ඔයාට. ගන්න ෆෝන් එකට යන නෙත් FM අපේ Facebook ෆෑන් පේජ් එක පැත්තට ගිහිලා වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරගෙන යන්න. එතකොට ඔයාට පුළුවන් වාගේ නමගම විස්තර ටිකත් එක කමෙන්ට් එකක් දාන්න හරිම වෙලාව. ඊට පස්සේ WhatsApp message කරන කට්ටියට පුළුවන් WhatsApp එකෙන් message කරන්නත්. අද Pearl Bay යන රුපියල් 20,000ක ටිකට් දිනා ගන්නත් පුළුවන්, රුපියල් 5,000ක මුදල් තෑගි දිනා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයාටම විතරයි. ඉතින් මේ ඔක්කොම තෑගි ටික ඔයාගේ කරගන්න නම් ඔයාට message කරන්නත් පුළුවන් WhatsApp එකෙන්, එහෙමත් නැත්නම් wall post එකට comment කරන්නත් පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉක්මන් කරන්න, හරිම වෙලාව ටක් ගාලා comment කරන්න, message කරන්න, තෑගි අකාගේ මේ තෑගි ටික ඔයාගේම කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් එකයි විනාඩි 37යි.

දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට

0: අලවන් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ.
1: කාලේ හරි වටිනවනේ සර්.
2: රත්ති 3 in 1 පැක් එක දුනා. බෑග් එකේ තියාගන්නක වටිනවා.
0: ඇයි කෙතරට ඔෆිස් එකට? ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
3: රත්ති 3 in 1. දවස අතරතුරේ බොන කිරිතේ.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන
8: වැඩි විස්තර සඳහා 011155 715 555 අමතන්න
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මතුකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747 21 33 540
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
11: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
12: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
15: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දානියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
14: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
13: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
16: Brought to you by
17: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
18: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
19: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13:22
20: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%15% වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
21: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
22: FM Algo Town
23: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
24: Hello.
25: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. Kinder හැන්දෑව විජ්ජ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: 1:45.
4: ඉරිනාවේ දිඩිම් ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතට ජෙනට් පිම්පල් අවුට් පිම්පල් වලට සිම්පල්
2: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථාවක් දෙන කොටු දෙකට 1000 කොටු 3ට 4000

0: සැකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. අවුරුද්ද පුරාම ඔබේ නිවසත් සෞභාග්‍යයෙන් ඉතිරේවි. මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
1: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
2: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
3: Wake up. Saturday hormones. Alpha Studio.
4: දවසට මෝන කරන vitamins. Alpha Studio.
3: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට. Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
7: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලි සෞඛ්‍ය වැඩිමලුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේටි අවතන්න 0711 856 0956
10: දවලකයි විනාඩි 48 වෙලාව අහන්න දෙන්න ලස්සන නොන්ස්ටොප් එකක් ලෑස්ති කරගත්තේ ඒකට යන්න කලින් මතක් කරන්න දේවල් නම් මෙච්චරයි කියලා තියෙනවා ඊට පස්සේ කාල්ප කෝල් කරපු කට්ටියත් ඉන්නවා ඔක්කොටම කලින් මං ඔයාලට මේ මතක් කරන්න හදන්නේ මෙන්න මේ දවස් තුන වෙන වැඩක් මොනවා හරි දාගෙන තියෙනවා නම් මම කියන්නේ මේ වැඩ දාගත්තු ටික ඔක්කොම ඊට කලින් කරගන්න ඊට පස්සේ මෙන්න මේ දවස් තුන වෙන් කරලම තියාගන්න මෙන්න මේ වෙනුවෙන් ඒ තමයි 24 25 26 මේ දවස් තුන වෙන වැඩ දාගෙන තියෙනවා නම් මම කියන්නේ මේ වැඩ ටික ඉක්මනට කරලා ඉවර කරගන්න කිසිම විදිහකින් මේ දවස්වල වෙනවට නිසා මිස් කරගන්න හදන්න එපා. ඔයාටත් මෙන්න මේ රෝග තියෙනවද කියලා බලන්න බෙල්ලේ කොන්දේ වේදනාව අතර මොන්නේම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන් මොන හරි සන්ධි රෝග වෙන්න පුළුවන් මාංශපේශි වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වලතා ඒ විතරක් නෙමෙයි අංශභාගයේ පාකින්සන් සුසුම්නාවේ ආබාධ ඇතුළු වෙනත් පැරලයිස් රෝග සමහරව ඉන්න උපතින් නිරෝගී ටික කාලයක් ගිහිලා විවිධ ආබාධ මතුවෙන දරුවන් ඉන්නවා. ඒ වගේම උපතින්ම ආබාධිත දරුවන් ඉන්නවා. කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මේක ඔයාට හොඳම අවස්ථාව කරගන්න. කිසිම විදිහකින් 24 25 26 කියන දවස් තුන ඔයා මගහැර ගන්න එපා. අනිවාර්යයෙන්ම මේ දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සෙන්ට් 2 හොරණ තියෙන ශාඛාවට ඔයා යන්න ඕනි. මොකද එදාට මේ දවස් තුනේදී එතන නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් මෙතෙන්ට යන ඔයාට ඒ දවස් තුනේදී ඔයාගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරගන්න පුළුවන්. වගේම ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. එවිතරක් නෙමෙයි මීට අමතරව ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වට්ටමක් ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් ඔයා වෙනුවෙන් එදාට සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයා දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන් පවුලේ සමාජිකයෙක් වෙන්න පුළුවන් මේ කවුරු වුණත් ඒ කවුරු එක් වුණත් ඔයාට මේ දවස්වලට යන්න පුළුවන්කම තියෙනවා 24 25 26 කියන දවස් තුනේදී. යන්න කලින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න මෙන්න මේ නම්බර්ස් එක ලියා ගන්න 0342221870 0772 577 0775 1139 18 0775 1139 18 කියන නම්බර් එකට කතා කරන්න. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් මතකයිනේ දවස් තුන 24 25 26 තියන්නේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවේ. අනිවාර්යයෙන්ම යන්නම ඕනි. ඊට පස්සේ ගෑනු ළමයින්ට කියන්න ඕනි පරිවිඩය ගැන මතක් කරන්න ඕනේ නේද? ගෑනු ළමයින්ට පීරියඩ්ස් දවස් කියලා කියන්නේ ගොඩාක් කැමැත්තෙන් කරපු දේවලුත් අතපසු කරගන්න කාලයක්. ඒ දවස්වලට හිතෙන්නේම අදක්කුට්ට වෙලා ගුලි වෙලා ඉන්නනේ. කිසිම දෙයක් හරියට කරන්න හිතෙන්නේ නැහැ. සමහර වෙලාවට කට්ටියත්ක ට්‍රිප් එකක් යන හිටියා නම් ඒකත් කල් දානවා. ඉස්කෝලේ යන්නේ නැතුව ඉන්නවා. ඉන්ටර්වයුව එකක් තිබුණා නම් ඒකත් අතහැර ගන්න පුළුවන්. එක්සෑම් තියෙනවා නම් සමහර වෙලාවට අර යන්න ඕනි නිසා යනවා. හැබැයි හිතට බයයි වගේ. මොකද ලීක් වෙයි, ඇඳගෙන ඉන්න පෑඩේක වඩ පහසු නැහැ. ඔය වගේ දේවලුත් තියෙනවනේ නේද? හැබැයි තින් ගැණු ළමෙක් වුණාම ඔයා ළඟ තියාගන්න පෑඩ් එක, පෑඩ් පැකට් එක ගැන අනිවාර්යෙන් එකපාරකට වඩා හිතන්න ඕනේ. එහෙනම් ඔයා ගන්න ඕනේ ඔයාට දවසම ඇඳගෙන ඉන්න පහසු වෙන, ලීක් වෙන ප්‍රශ්න නැති, ගෙවන මිලට උසස් සත්වයේ පෑඩ් එකක්. එහෙමනම් අරගන්න බය නැතුව. මේ සියල්ලම එක SLS ISO සහතික සහිතව දැන් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. සාධාරණ මිලකට ඔයාගේ අතටපත් වෙන FEMS Air. ඔයාට අදම අරගන්න. ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ පීරියඩ්ස් දවස් වෙනදටත් වඩා පහසුවෙන් ගෙවන්න. අනිත් හැම දවසක්ම වගේ ඔයාව මිස් කරගන්නේ නැතුව ඔයාගේ පීරියඩ්ස් දවස්වලටත් ඔයාට ඔයත් එක්කම සතුටින් ඉන්න පුළුවන් ඉදිරිය ඔයාව මෙන්ජොයි කරන්න පුළුවන් ඉදිරියට ආගේ දවස ගෙවන්න නම් ඔයාගේ ළඟ තියෙන්න මොනි FEMS Air. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙල්ඩ් සල්කින් ෆාමසි වලින් දැන් ඔයාට FEMS Air මිලදී ගන්න පුළුවන්. අපේ රාජාංගනේ අනුරුද්ධ අංකල් කතා කළා. Thank you අනේ ආදුන්න කමෙන්ට් එකට. ගීතාංජලි ඊට පස්සේ තරුක්ෂි දුව චාරුක පුතා. නෑ චාරුක පුතා නෙමෙයි චාරුකා දුව. සසින් පුතා එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කිව්වා. එක සින්දුව නෙමෙයි සින්දු සෙට් එකක් මහන්න දෙනවා. ඊට පස්සේ ගල හිටියාගෙන අපේ නලි නිශාන්ත අයියා කතා කළා. පරිස්සමට ඉන්නා නේද? මේ සින්දුවටම එකතු කරගන්න. හයි චාන්දිනිය අක්කා මහරුගමින්. හස්බන්ඩ් සමන් හසිත ඊට පස්සේ ජනීෂ් පුතාල දෙන අනුෂිකා දුව. බාෂි ගර්ල් මහර්ගම ශහරම් ෆෙෂනගේ හැමෝමත් නෙත්තහන හැමෝමත් අපේ ටීම් එකත් ගඩා කදරින් එකතු කරගන්නා කිව්වා. කහපල හෙලිත ෆෙෂනගේ චතු අනේ කෙල්ලෝ ටික බරටම වැඩාද ටිකක් බිසී කියලා කිව්වා. සමන්ති අජන්ති ඊට පස්සේ මානෙල් රූපා ජයශානී අනුපමා ප්‍රියදර්ශිනී නිලුකා සුනේත්‍රා ජය වෙන්න ඕනි උතුරන්න හරියන්න ඕනි මට කිව්වා වගේම ආදරෙයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: හැම තේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න. සුබ දහවලක් දවල් දෙකයි විනාඩි 1යි.

0: කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ.
2: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු පත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka
5: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි විමසුම ඇත්නියුස්.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මිනිස් ක්‍රියාකාරකම් හමුවේ මේ දක්වා කාලය තුළ වනාලි මරණ 75ක් සිදුව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වනාලි මරණ 30ක් සිදුව ඇත්තේ වෙඩිත බිම හේතුවෙන් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අනවසල විදුලි රැහන්වල ගැටීමෙන් මරණ 23ක් හක්කපඩ සාහාරයට ගැනීම හේතුවෙන් මරණ 9ක් සහ විෂ ශරීරගත වීම හේතුවෙන් වනාලි මරණ 3ක්ද වාර්තා වී තිබෙනවා. මේ අතර මේ වසරේ මේ දක්වා කාලය තුළ දුම්රිය ගැටීම හේතුවෙන් වනාලි මරණ 2ක්ද රථවාහන අනතුරු වලින් මරණ 4ක්ද වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. වගාලින් වලට වැටීමෙන් මරණ 6ක් සහ වෙනත් අනතුරු හේතුවෙන් වනාලි මරණ 3ක්ද සිදුව තිබෙනවා. එමෙන්ම වනාලි පහර දීම හේතුවෙන් මේ වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගල මරණ 56ක් සිදුව ඇති බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මීළඟ net news පසුවර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු පත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
9: දවල් 2යි විනාඩි 5යි.
10: ගින්දර හැන්දෑව
11: brought to you by
12: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
13: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
14: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
15: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Ready. අවතන්න 0711856956.
16: FM 95 94.8.

0: ZFM Kinder Händeva Vichanu.
1: දවල් දෙකයි විනාඩි 7යි වෙලාව. යස්සේ මට මැසේජ් එකවල අද මගේ හිනාවත් අඩු වෙලා කියලා. මම මේ දඩිබිඩි ගාලා ඔක්කොම ටික මේ පැත්තෙන් කරන ගමන් ඉතින් තනියෙන් හිනා වෙවි. මේ ඔක්කොම ටික කරන්නේ ඉන්නකො මං තව ටිකකින් ආයි හිනා වෙන්නම්. හොඳට මං හිනා වෙන්න නම් ඔයාලා ওই විදිහට මගෙත් එක්ක ඉන්න ඕන. හරිද? WhatsApp messages වැදිරි යමු. හැබැයි ඊට කලින් මට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා ඔයාට. ඒ ටික මතක් කරමු. WhatsApp messages මතක් කරලා නේද? එහෙම හොඳයි. මට පේන්නේ වා ගින්දර වගේ නෙමෙයි, සුදු බෝලයක් වගේ. හරියටම හරියනේ. ප්‍රියංගනී message කළා තියෙන ක්‍රේටලින්. ආදරේ ආදරේ හැමදාම කියලා තියෙනවා. මාත ආදරේ thank you මට අර දුන්න comment එකට. පරිසෝඩ වැඩ ටික කරගන්න ප්‍රියංගනී අක්කා, ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් ඔයාව. ඊට පස්සේ කවුද මේ කොබලන ජානු කෙල්ලගේ ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ කියලා ලක්මිනී අමරසේන මචං දඹුල්ලෙන් මැසේජ් කළා තියෙනවා. අපි බලමු මං කියන්නම් තව ටිකකින් කවුද වින් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ හයි ජානු මණිකේ, අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. කෑගල්ලේ තිමුති කිචන් එකේ මේ වෙලාවේ නැත්තහන හැමෝම එකතු කරගන්න කියලා කෑගල්ලේ රසික මැසේජ් කළා තියෙන්නේ. රසික තමයි කියලා තියෙන්නේ මගේ හිනාව අඩු වෙලා කියලා. දෙයියනේ කියලා ඒව නම් අඩු වෙන්නේ නෑ ඉතින්. ඕනෙ වෙලාවක හිනා වෙන්න පුළුවන්. ජනු අපිත් ගින්දර හැන්දෑවට එකතු කරගන්න අපිත් වහගෙන ඉන්නේ හලිගොඩ චමින්ද මෝටර්ස් එකේ. බොස් චමින්ද, සනාත්, රසිදෝක්, ඊට පස්සේ කුරුවිට කඹරාවේ අපේ බින්ති නගාවත් එකතු කරගන්න කියලා තියෙනවා. තව කවුද ඉන්නේ? මාලින්ද, තනුෂ, ශාක්‍ය, විහාරා, කුටිපිටියේ නිලු, සමන්ත, මන්දාරා, හුලංගස්සලුවෙන් චාරිකා, රුවන් යාගේ දුව තනුෂී, මැකී නැන්දා, අල්ලපු ගෙදර ප්‍රියංගිකා, සමන්, යාලගේ දරුවෝ හැමෝමත් මේ වෙලාවේ වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ඇවිල්ලා ඉන්න හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. චමින්ද අයියා ජය වේවා. ඉතින් කට්ටියම එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවටම. එතනින් පස්සේ මම යනවට අග්ගාලා මෙන්න මේ ගැන ඔයාලට මතක් කරන්න. ගැනු ළමයින්ට වැදගත්ම වෙන පණිවිඩේ පීරියඩ් කාලය කියලා කියන්නේ ඉතින් අමාරු කාලයක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ. ඉතින් ඔයා කැමතිද ඒ අමාරු දවස්වලදී ඔයාට ඔයාව මිස් වෙනවට? මම නම් කැමති නැහැ. එහෙනම් පීරියඩ්ස් දවස් කියලා ඒක අමුතු දවසක් කරගන්න නැතුව, ඔයාට ඔයාව මිස් කරගන්න නැතුව හැමදාම මගේ එකම විදිහට ඉන්න නම් හරිම පෑඩ් එක ගැන ළමයි ළඟ තියෙන්න ඕනි. මේවා ඉතින් අහගෙන ඉන්න පිරිමි ළමයි කියන්න ලෑස්ති වෙන්න එපා, මොනාදන්නේ මේ කියන්නේ කියලා. එහෙම වුණොත් මගේ පාටන වගේ එහෙම කිව්වොත් එදාම බ්‍රේක් අප්. මොකද එයත් මේවා දැනගෙනම ඉන්න ඕනි. මම මේ විශේෂයෙන්ම ගැනු ළමයින්ට කියන්නේ. හරිද? එයාටත් කියලා තියන්න ඔයාට එහෙම දවස්වලදී ඕනි වෙන්නේ ෆෙම්ස් ඇයම විතරයි කියලා. ෆෙම්ස් ඇය ගන්න ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම පහසුවෙන් මේක ඇඳගෙන ඉන්න පුළුවන්. ලීක් වෙන ප්‍රශ්න නැහැ. ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකක්, සෞඛ්‍ය ආරක්ෂිතව දැන් ඔයාගේ ළඟට එන්නේ. ඒ නිසා ඔයාටත් අරගන්න පුළුවන් ගෙවන මිලට හොඳම විදිහ පෑඩ් එකක් විදිහට ෆෙම්ස් ඇය. අරගන්න SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට තමයි ඔයාගේ අතට ෆෙම්ස් ඇය දැන් පත් වෙන්නේ. ඉතින් මේක දිව පුරාතින ඔන්නෑම සුපිරිවෙලන් සැලකින් සහ ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැන මතක් කරාට පස්සේ ඊළඟට කියන්න ඕනි 24 25 26 වෙනවට දාගෙන ඉන්න කට්ටියට මම කියනවා ඔන්න මේ මාසේ 24 25 26 කියලා කියන්නේ ඔයා ඇක්ටිව් ප්ලස් සෙන්ඩ් 2 හොරණ ශාඛාවට යන්න ඕනි දවස. ඉතින් ඒ දවස්වලට වෙනවට දාගෙන හරියන්නේ නැහනේ. ඔයත් මෙච්චර කාලයක් බෙල්ල වේදනාව, කොන්ද වේදනාව ඇතුළු මොනියම් හොස්නායි රෝගයකින් පීඩාවට පත්ලා හිටියානම්, ආතරයිටිස්ගේ සන්ධිරෝගවලින් පීඩාවට පත්ලා හිටියානම්, මාංශපේශී වේදනා, නහර ගැටගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා අබාධයට ලක් වෙලා හිටියානම්, ඔයාට හරියනම දවස් තුන තමයි 24 25 26 කියලා කියන්නේ. යන්න ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට ඔයා වෙනුවෙන් එතන නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් ඔයාට එදාට රෝගී තත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා දෙනවා වගේම ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. මේ හැමදේම නොමිලේ සිද්ධ වෙන්නේ ඉතින් අනිවාර්යයෙන්ම යන. ඊට අමතරව තවත් විශේෂ වට්ටම් වාට මේ දවසට හම්බ වෙනවා. ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15%ක විශේෂ වට්ටමක් සහ ආයුර්වේද නිෂ්පාදන සඳහා 25%ක විශේෂ වට්ටමක් ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් වාට ලබා ගන්න පුළුවන් අංකප තියෙනවා. මතකයිනේ දවස් තුන 24 25 26 වාට යන්න තියෙන්නේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට. වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කර ගන්න මෙන්න මේ නම්බර්ස් දෙක ලියා ගන්න. 0134 22 17 870 0134 22 17 870 එහෙමත් නැත්නම් 0775 11 39 18 0775 11 39 18 කියන නම්බර් එකට කාල එකක් දෙන්න. ආට දිනයක් වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මාබිම මගේ කාන්ති අම්ම කතා කළානේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. වෙනද වගේම මාව අහගෙන ඉන්නේ. ගඩාක් ආදරෙන් මං ආව එකතු කරගන්නවා. කාන්ති අම්මා එකතු කරගන්න කියලා කිව්වා. මෙන්න මේ කට්ටිය කොබලන්න කවුද ඉන්නේ කියලා. යනක පුතා, ඒ වගේම හිරාණි දුව, හිරාණි අක්කා, ඔයාට දැන් සනීපද කියලාත් අහන්න කිව්වා මට. මාත් හිතනවා ඔයාට ගොඩාක් සනීප ඇති කියලා දැන්. ඊට පස්සේ යනක පුතාවයි ලියනාරච්චි අයවයි තව කවුද සංගීත් පුතාවයි එකතු කරගන්න කියලා තමයි කිව්වේ. කට්ටියම එකතු කරගන්නවා මම මේ සින්දුවට. මං ආදරෙයි ගොඩාක්. හරි, යනක බබා හැමදාම වගේම මට ආදරෙයි කියලා උම් එකක් දුන්නා. එතකොට ඉතින් මාතාට උම් එකක් නොදී බෑනේ යනක පැටියෝ. ඒක ඔයාටයි කාන්ති අම්මටයි.

0: COVID să te lotreie.
1: SLT Mobitel Fiber Kagetharam Fit Karanna. Okkoma devices connect karanna. Gaming walta low latency, fast and stable, unlimited thoraganna package rasak. SLT Mobitel Fiber.
2: Eda aachi hadapu kossata kalupol rasa, den ammagen duwatak. Maathara Freeland kossata kalupol rasa soya meat. Varna karakat ne, rasa karakat ne.
3: Upuls International, Moragayada Ratnapura saha Bandaravela, Tailoring Kalave Niyama Urumakkaruwange Siya Wasaka Visheshatwaya, Upuls International.
4: Lanka Premier League 2026 samarambhaka mahotsavaya July 14 da SSV kridanganeedi pravesha patra book my show within win karawa ganna nila vikashana sahakaru SLT Mobitel Bio TV.
5: Rapunzel wage mannan inne mawa beera gana kawuruth enakam
6: ape daruwan apata wada idirien. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit.
7: මම අනුදි ගුණසේක. දන්නවද මාව දිදුලවන්නේ big twin lady. ඔබේ සමට දිදුලන දීප්තිය twin ගාලා ගන්න. big twin lady racer එකට අදම මාරු. big twin lady ඔබත් සමින් දිදුලන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: ඇයි sugar කියන මූණෙන්නකන? සෙවනකල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
11: FIFA World Cup nominee mobile SLT Mobitel within obata niyama avasthawa. FIFA World Cup 2026 then Pio Mobile app ekose se mulu Lankawatama nominee balanna puluwan. Oya karannone Pio Mobile app ekak download karagannaka vitarai. FIFA World Cup unusuma aragena Net FM saha SLT Mobitel kandayama July 15 wenida Mattakkuliya nagareta enawa. Edaata obath apith ekak ekathu wenna. Fun games walata sahabhagi vela tagi godak dina gannat puluwan. Edaata SLT Mobitel fiber connections, mobile connections miladi gannat puluwan wagema vishesha deemana rasak oyala වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
12: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි. ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
13: ජූලි 15 JJ Mills A6 අවිසාවෙල්ල ප්‍රධාන අනුග්‍රහය.
7: මම අනුදි ගුණසේක. දන්නවද මාව දිදුලවන්නේ big twin lady. ඔබේ සමට දිදුලන දීප්තිය twin ගාලා ගන්න. big twin lady racer එකට අදම මාරු. big twin lady ඔබත් සමින් දිදුලන්න.
10: වසර 64ක් පුරා ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
14: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
10: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
12: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
15: දබලෙකේ හොඳම vibe එක. හිතට දැනෙන melodies එක අහන්න. Net FM ගින්දර හැන්දෑවා.
16: Net FM Kinder Handeva with Janu.

0: go home. Then yaku kalu kata badat ye neun newe. Hari smart. Memang wage.
1: එකලස්සන යකෙක් හරි කවුරු හරි කෙනෙක් මට පෙන්නුව මං එයාට උමත් 10ක් දෙනවා මං ගානේ මොකද එහෙම ලස්සන යක්කු නෑ ඔය කොයියකත් කලුයි කතයි දවල් දෙකයි විනාඩි 30යි වෙලාව එහෙනම් ඉතින් ඒ කලු කැත යකාගෙන් හොඳ තෑග්ගක් ගන්න නම් දවල් දෙකයි විනාඩි 30යි කියලා ටග් ගාලා හරිම වෙලාව ටයිප් කරලා මට එවන්න බලන්න. ඊට පස්සේ අපේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න බලන්න. අපි එතකොට බලමු. කලු කැත යකෙක්ගෙන් උනා හොඳම හොඳ තෑග්ගක් දිනාගන්නේ කවුද කියලා. තෑගි දෙනව නම් යකා කලු උනත් මොකද නේද? මතක් කරන දේවල් ටිකක් තියනවා. වෙලාව පොඩක් ආයි කියන්න. 2 විනාඩි 30ට තමයි යකායේ විදියට ආවේ. ඔයාලට මේ මතක් කරන්න හදන්නේ මෙන්න මේ පරිවිඩේ ගැන. ඔයාලට කියන්න මොනි විශේෂයෙන්ම ආයුර්වේදයේ කියන නම ඇහුණ ගමන්ම ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ කොතනද? අන්න ඒ තැන ගැන කියන්න ඕනි. ඒ තමයි ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. මේ තැන මේ තරම්ම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත්වෙලා තියෙන හේතුව තමයි 100% ප්‍රතිඵලගෙන දෙන නිසා. ඉතින් ඒ වගේ නියම ඖෂධ මේ ආයතනය තුළ නිෂ්පාදනය කරන නිසාම තමයි ඕන කෙනෙක්ට ආයුර්වේදය කියන නම ඇහුන ගමන්ම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම මතක් වෙන්නේ. ෂුගර් තියනවා නේද? කාලයක් තිස්සේ ප්‍රතිකාර කරනවා කරනවා කරනවා එක එක තැන්වලට ගිහිලා බෙහෙත් ඒත් කරනවා. හැබැයි ගෙදර තියෙන බෙහෙත් බෝතල් ටික වැඩි වුණා, සල්ලි ඉවර වුණා, පොකට් එක හිස් වුණා. හැබැයි හැමදාම දියවැඩියාව කියලා බෙහෙත් ගන්නවා. ඒකට දැන් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙන නිෂ්පාදනය තමයි සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක කියලා කියන්නේ. පාවිච්චි කරේ නැත්නම් අදම අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනිය. තාමත් අරගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් දන්න කියන කට්ටියට මේ ගැන දන්න කියන අය නොදන්න අයට කියන්න සෙවනගල මදුකා කැස්සට පැනිය අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි අම්මල ගොඩාක් රසට කැම ජාති හදලා පුංචි දරුවන්ට කොච්චර කවන්න ට්‍රයි කරන් මේ ළමයා කැමක දිහා බලන්නවත් නෑනේ. කෑම ප්‍රිය කරනවා. ඒ වගේම බඩ පිපෙනව, බඩ කැක්කුම, බඩ ආචීර්ණය. එහෙනම් 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කළ බලන්න වෙනස කොහොමද කියලා තේරෙයි. සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙන අනිත් විශේෂම දේ තමයි සෙවනගල ශ්‍රියාදේවි හැව ඔයිල් එක කියන්නේ. ගෑනු ළමයි පිරිමි ළමයි වෙනසක් නැතුව කැමති තමන්ගේ කොණ්ඩේ හොඳට තියනවා නම් වැවිලා. ඉතින් ඒකට සෙවනගල ශ්‍රියාදේවි හැව ඔයිල් කරගෙන පාවිච්චි කළ බලන්න ඔයාටම තේරෙයි වෙනස කොහොමද කියලා. ඒ වගේම තමයි සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ලපිත සෝය, සෙවනගල හන්දි රාජ්‍ය තෛලය මේ විදිහට එකී නොකී මෙකී ඕන තරම් නිෂ්පාදන තියෙනවා මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර. ඉතින් මේකින සියලුම නිෂ්පාදන කමල්බඳුල වීරපරම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ. අපේ වෙදකම, අපේ උරුමය, 44 අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරන්න නම් ලියාගන්න 0742-31-33-540 අදම මේ දැම්මම කාලෙකක් දෙන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි, එතකොට අද දවසේ පළවෙනි පැයේ පර්ල් බේ යන ටිකට් දිනාගත්ත පළවෙනි ජයග්‍රාහිකාව සන්දීපනී නිපුණිකාරත් මලානෙන් ජය වේවා කෙල්ල. ඔයා තමයි අද දවසේ අපේ පළවෙනි ජයග්‍රාහිකාව. ඒ විදිහට ඔයා ජයග්‍රහණය කළ තියෙන පළවෙනි පැයේදී අපි බලමු දෙවනි පැයේ රුපියල් 2500 ගානේ මුදල් තැගි දෙකක් දිනාගන්නේ කවුද කියලා මං ඒක එතකොට කියන්නම්. හරිද? අපි යමු දැන් WhatsApp messages පැත්තට. කවුද මෙවලා විමාව අහගෙන ඉන්නේ කියලා බලන්න. මාත් ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න. ශෂිකාක්කගේ සින්දුවක් ඉල්ලලා තියෙන්නේ. ආසම ගායිකාව ශෂිකා නිසංසලා කියලා තියෙනවා සරංගේ ඇමිලි පිටියෙන්. මම යන කලින් දැන් try කරන්නම්. හරිද? දැනට හන දෙන රෙඩි කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. හයි චානු, අපි තව සද්දට මහගෙන ඉන්නවා. මම පසියා බණ්ඩාර වෙලින් ගාම බේක් හවුස් එකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවද? එකතු කරගන්නවද කියලා අහන්නේ මොකද කොල්ලෝ? උම්ම එකකුත් ඕනි කියලා තියනවා. කෝලම් කරන්න මෙන්න මට ඉමෝජි එකකුත් එවලා. ගාම බේක් හවුස් එකේ මගේ කොල්ලෝ කෙල්ල සෙට් එකදම ජය වේවා. එතකොට මේ උම්ම එක කාටද? පසියට විතරයි හරිද? කවක් නෑනේ. එතනින් පස්සේ ගෙන්දරි අඩි අන්දර දේශාන ස්ටෝඩියෝක අපිත් වහගෙන ඉන්නවා. ලස්සන සිද්ධෝකට අපිවත් එකතු කරගන්න හොඳේ. අදියන්තර නැත්තහර හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ෂුවර්, ජය වේවා. මම ඊළඟ සින්දුවට එකතු කරගන්න. එදිරින් පස්සේ හයක් යෝ මම මඩුගල්ලෙන් සඳරුවන්. අපි සෙට් එකටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් දෙන්නම් සඳරුවන්. මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න චොටක් ඉන්නවා. ඊට කලින් මෙන්න මේ කටියත් අපි මේ සින්දුවටම දාගමු. බණ්ඩාර ස්ටුඩියෝ උහන අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජානුවෝ. එකතු කරගන්නම් අනේ. කොට්ටාවේ කොත්තබෝ ඉකසුන් ජානූ, මට අද චමර විදසිංහගේ ගින්දර සින්දුවක් දෙනවද කියලා හල් තියෙනවා. එයා හැම සින්දුවකුත් කියලා තියෙනවද? එකතු කරගන්නම්, එකතු කරගන්නම්, බලමු දෙන්නම්, ට්‍රයි කරන්නම්. මං යන්න කලින් ආයිලප සින්දුව දෙන්න, දැනට අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවල එකතු කරගන්නම්. ඊට පස්සේ නැතුන නිම්සරයිනෝ මාවරල්ලින් මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. අහන්න දෙන්න මම රෙඩි කරගත්තේ මෙන්න මේ සින්දුව. ඒකට එකතු කරගන්නා

0: පිස්තෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
1: දෙකයි විනාඩි 39යි.
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
6: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
7: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
9: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus විතින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 Parish Road. අවතන්න 0.71856.956.
10: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
11: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
12: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
13: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු.

தவள் தேகாய் வினாடி ஹத்தலி சதாய் மதக்கரானதைய குத்தியனவா சிந்தோட்டி குத்துக்கிறக்கான கட்டியா தின்னுவா ඒ අතරේ මේ පැයේ ජයග්‍රහණය කරපු කට්ටිය මං ඊළඟ පැයේ කියන්නම් හරිද? ඊට පස්සේ මතක් කරන්න ඕනේ දේ මුලින්ම කියලා ඉන්නක නේද? ඊට පස්සේ සින්දු දෙන්නම්. ඔයාලට මේ කියන්න හදන්නේ මෙන්න මේ පණිවිඩය ගැන. ඒ තමයි ඔයාටත් බෙල්ල වේදනාවක් වෙන්න පුළුවන්, ඊට පස්සේ කොන්දේ වේදනාවක් වෙන්න පුළුවන්, මොනෑම ස්නායු රෝගයක් තියෙන කෙනෙක් නම්. ඔහොම ඉඳලා හරියනවද මං අහන්නේ. ඔහොමනම් ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේම ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, තවත් කෙනෙක් ඉන්න පුළුවන් වයස්ගත වීම නිසා ඇතිවෙච්ච දුර්වලතා, මෙන්න මේ විදිහට ඔයාට තියෙන සියලුම ආබාධ වලට හරියටම හරියන තැනට ඔයා යන්න ඕනි. ඒ තමයි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය කියලා කියන්නේ. ඉතින් මෙතනින් ඔයා වෙනුවෙන් විශේෂ වැඩක් සූදානම් කරලා තියෙනවා මේ මාසේ 24, 25, 26 කියන දවස් තුනේ. ඉතින් මේ දවස් තුනේදී ඔය වෙන වැඩ දාගන්න නැතුව අනිවාර්යයෙන්ම ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට යන්න. ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන්, ඒ වගේම තමයි විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඒ අතරම ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ භෞතික චිකිත්සක කඩයමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා. ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්නත් සූදානම් ඉන්නවා. මතකයිනේ දවස් තුන 24 25 26 කියන දවස් තුනේ තමයි ඔයා ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඔයාට මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් 24 25 26 කියන දවස් තුනේ අනිවාර්යෙන් ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට යන්න. දන්නේ නැති අයටත් මේ පණිවිඩය කියන්න. මං කිව්වේ කියලාම කියන්න හරිද? වැඩි විස්තර දැනගන්න, ඒ වගේම දිනය වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න. 0 34 22 17 870 0 77 0 77 19 59 19 59 19 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. ඔයාලට වැඩි විස්තර දැනගන්න දිනය වෙලාව වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. අහන්න දෙන ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගත්ත ළමයි. ඒකට යන කලින් මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඕනි. මට කෝල් කරා මෙන්න මේ කට්ටිය. රඹුකන කොටගමින් දම්මික ජයසිංහක කෝල් කරා. කාන්ති අම්මවත් රඹුකනින් එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ අනුරාධපුර පොල්ලයාර හන්දි අපේ රංජිත් ප්‍රියංකර අයියා. කොහොම හරි අද මැසේජ් කරන්න තු මම අල්ලගත්ත කෝල් කරන්න. සේනානන්ද සර්, ඊට පස්සේ නොක සන්දීපා, හර්ෂිකා, කෞශල්‍ය, ආයිෂා, ලක්ෂිකා, ලක්මාලි, මායා සලෝනිකේ මායා, එවගේම නිපුන්දි, මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ නෙත්මි ගර්ල් නිටුවෙන් ඉන්නව වෙනදා වගේම අම්මා තාත්තා අයියා එකතු කරගෙන සින්දක් අහම කිව්වා. ඊට පස්සේ අද මාවර මන්ඩියේ බර්ත්ඩේස් දෙකක් තියනවා. හෙසඳෝල නෙතුල් පුතාගේත් බර්ත්ඩේ එක, ඒ වගේම ශක්ති විමුක්තිගේත් බර්ත්ඩේ එක. දෙන්නට මේ කර්ඩ් මං විශ් කරනවා හරිද? හැපි බර්ත්ඩේ ටු යූ, හැපි birthday to you, happy birthday, happy birthday, happy birthday to you. හෙසදෝල් බබා, ශක්ති තිතින් බබා කියන්න බෑ. ශක්ති බබා, ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙන් ඔන්න ගින්දර හැන්දෑවෙන් ජානු විශ් කරනවා. වගේම ඔයාගේ යාළුවෝ සෙට් එක සුචීවා, සචින්දි, සුමිත්‍රා, දිලානි, උෂාන්, දීපානි, අපේ අබි බබත් විශ් කරන්න කියලා කිව්වා හරිද? හැපි බර්ත්ඩේ දෙන්නටම, ජය වේවා. ඊට පස්සේ අපේ ලියනාරච්චි අයියට දැන් හරි වැඩේ වෙලා තියෙන්නේ. ඔන්න නෝන මහත්තයාගෙන් දැන් උම්ම හම්බෙන්නෙත් නැහැලු. ගින්දර හැන්දෑවෙන් උම්ම හම්බෙනවා කියලා අපි නම් දන්නෑ. ඉතින් ඔව්වා අපි කාන්ති අම්මවයි, සමන් මුදලාලිවයි, කුසුමාවති අම්මවයි එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ සවනි, මං හිතන්නේ නම මට හිච් විදිය හරි බිබලෙන් කතා කරා, අම්මවයි අක්කවයි තාතිවයි එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කිව්වා. ඔව් එකතු කරගන්නම් පැටියෝ ඊළඟ සින්දුවට. ඊට පස්සේ කෝ බලන්න මේ කවුද කියලා. ආයු බොහෝ වේවාලුත් මැනිකට ආදරේ යමේ සද්දරම ගින්දර හඳ වහන ගමන් ඉන්නේ අපි ගාලේ චීන කොරටුවෙන් යමුනා ලසන්ති හස්බන්ඩ් ප්‍රේම
ප්‍රත්න පුතා පුබුදුලක්ෂ මේ වගේම නිතහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. පන වගේ ආදරෙයි කියලා තියෙනවා. මාත් එහෙමයි අනේ ආදරෙයි. ගොඩම ගඩාරියක්. හයි සුදු බෝලේ. ඔව් මේ ඉතින්. ඕකනේ බැරි ඉතින් සුදු බෝලේ. අර බෝලේ මේ බෝලේ ඔක්කොම කියනවා. නම් මෙවන්නේ නෑනේ. මට ලස්සන සින්දුවක් දෙන්න මැනිකා කියලා තියෙනවා. උඹ එකකුත් ඉල්ලලා තියෙනවා. වැඩේ තියෙන මෙයා නමක් කියලා නැහැ. කවුරුණත් කමන්නේ මට සුදු බෝලි කියලා ඇත්තම විදිහට කතා කරන්නේ. ඕ අනේ මාත් ඉන්නව අනිල් වැලෙන් ජයශාන් මටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ පැංචියේ. වෙනද වගේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා ජයශාන්. අනිවාර්යම එකතු කරගානම් ඔයාව. ඊට පස්සේ කෝ බලන්න කවුද මේ? හයි චානු කෙල්ලේ ඔන්න අදත් ආවා. ගිනි ගින්දරි එක්ක ලස්සන සින්දුව අහන්න. අනේ අපේ මියන කදුර ස්කෝලි සමස්ත ලංකා නැටුම් තරගවල ප්‍රථම ස්ථානය දිනාගත් අපේ දේව දරුව ටිකත් ලස්සන ෆොටෝ එකකුත් එවලා තියෙනවා. අනේ ඉතින් මාත් ඔයාලට විශ් කරනවා හොඳේ ලස්සනට හැමදාම නටන්න පුළුවන් වෙන්න ඕනි. ලස්සන සින්දුවකට හබිස්සුමුදුයි, දිනිදු පුතායි, චුටික්කි, පූජදුවයි, ඊට පස්සේ ගෙදර වැඩ කරන නාලක මල්ලි, රංශි මල්ලි ඔයාලා ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දේවතුරෙන් චන්දියක්ක මැසේජ් කියලා තියන්නේ. චන්දියක් අපේ කොල්ලො කෙල්ලෝ මං විශ් කරා කියලා කියන්න ඕන. හරිද? මේ සින්දුවට මේකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් දෙකයි වෙනදි 57යි.
4: කිරි තේ සීනි එක පැක් එකකෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
5: රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
4: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනව නිස.
2: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ.
6: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: පසර අනුවක විශ්වාසය.
1: බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
5: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-0934-22-76-46.
6: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න හොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
7: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට කින්දර හැන්දෑවා
1: brought to you by
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
1: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
3: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0744 31 33 540
4: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලි සෞඛ්‍ය වැඩිමලුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේදී අවතන්න 0.71 856 0.956
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: හැමතේකම එක වගේ නෙමේ ලෝජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෝජි ගන්න
6: සුබ සැන්දෑවක් හවස තුනයි විනාඩියකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: අම්මා ආතරින් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
6: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්වා එත්නියෝ.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. නීති විරෝධී වැලිජාවාරම්කරුවන් පිරිසක් අතනඟුඩ ගැනීමට යාමේදී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් විශේෂ කාර බලකායේ පොලිස් සැරයෙන් ඩීචි රණසිංහ නිලධාරියා උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් වීම් පිරිනැමීමට පොලිස් ප්‍රතිවරයා පීරිගින් තිබෙනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයන්ට අනුව මෙම පශ්චාත් උසස් වීම් ලබා දී ඇති බවයි පොලිස්සේ පැවසුවේ. යනුව මෙම උසස් වීම් නියෝගයේ මේ වසරේ ජූලි මාස 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ කන්තලේ කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් සැලයෙන් ඩිජි රණසිංහ මහතා කින්නියා පොලිස් වසමේ මුළුක්කුට්ටි සෙට්ටි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නීති විරෝධී වැලිජාවාරම් කරුවන් පිරිසක් අතරංගෝඩ ගැනීමේ විශේෂ වැටලීමකට එක්ව තිබෙනවා. එහිදී සැකරුවන් ලුහුබැඳ යාමේදී මහවැලිගඟේ ප්‍රචණ්ඩ රළපහරකට හසු වී ඔහු මිය ගොස් තිබුණේ පසුගිය 12 වනදායි. මිලඟ net news පසර 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
8: Brought to you by
9: Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
8: Fims Ayayikka Oyaata Oyaava Magari Innit Na
10: Oyaata Sugar Nam Sevanagala Madumeh Harni Capsule Largan Hathalis Vasaraka Abhimaniya Sevanagala Ayurveda Binduay Hataray Hatay Tissekai Tistunay Pansay Hathaliya
11: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී අවතන්න 0.71 856 0.956
12: FM 95 94.8

ZFM Kinder Händeva Vichanu. ZFM Kinder Händeva Vichanu.

0: Kinder Hände war. Kinder Hände war.
1: Kinder Hände war. Super Sende war. හවසතුනයි විනාඩි 10යි වෙලාව බලන්නකෝ. ඉතින් මේ වෙලාව ගිහිලා තියෙන ඉක්මන පැය දෙකකුත් ඉවරයි. අපේ අන්තිම පැයටත් අපි අවිල්ලා තියෙන. එහෙනම් මේ පැයදීත් මම අහගෙන ඉන්න ඔයාට පුළුවන් තෑගියක් අගෙන් තෑගි දිනා ගන්න. හරිද? හයි හයි සුදු බෝලි. අනේ අපේ මාව දෙකලොත් නැතුව බලන්න දීදී හරියටම කියනවනේ මේ කොල්ලෝ. මම පැතුම් මගේ අම්මා සීමතිවයි තාත්තා ප්‍රේමසිරිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙනවා. හා හා දෙන්නම් දෙන්නම්. තැන්කියු මාව අහගෙන ඉන්නවට. ඊට පස්සේ කවුද මේ කෝ බලන්න? ඉතින් මට මැසේජ් එකක් එවලා නෑනේ අනේ. මේ ඉමෝජිස් ටිකක් විතරයි මට හැමලා තියන්නේ. අමං උඩ තියෙන මැසේජ් එක බලාගෙනවත් කියන්නම්කෝ. හයි අකියෝ, මම ටෙෂාන්. නිමේන්ද්‍ර මුකුරු නැගලින් මට ලස්සන සින්දුවක් දෙන්න අකියෝ උම්ම කියලා කලින් එවලා තියෙන මැසේජ් එක. හැබැයි අද මට මේ ඉමෝජිස් ටිකක් විතරක් එවලා තියෙන හින්දා උම්ම නෑ. හරිද? ආයෙමට මැසේජ් එක එවුවොත් මං ඔක්කොම ටික කියලා උම්ම එකක් දෙනවා. Hi Janu, okay. Good afternoon. අපිට ලස්සන සින්දුවක් දෙන්න මන් දෙයි අතර නිම්තරා. Good afternoon. ඊළඟ සින්දුවට එකතු කරගන්නම්. Thank you මම වහගෙන ඉන්නවට. ඒතරින් පස්සේ තව කවුද ඉන්නේ? Hi Janu, okay. කොහොමද? හොඳින්ද? මං හොඳින් ඉන්නවා. ඔයත් හොඳින් ඇති කියලා මං හිතනවා. ගොඩක වෙල ශෂිකා මැසේජ් කළා තියෙනවා. අපි තව වහගෙන ඉන්නවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. හරි, මං ඊළඟ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ Hi ගින්දරි, ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. කම්මැලිකම නැති වෙන්න. මොකද අද කට්ටියට කම්මැලි. ආද වැඩ අඩුයි නේද? ඒක තමයි කට්ටියට කම්මැලි. මම මේ කියන්නේ බොස්ට සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් එකේ. මෙන්න මේ ළමයි ටිකට වැඩ දෙන්න. ඕම තියාගෙන ඉඳලා නම් හරියන්නේ නෑ. නෑ නෑ පව්. එහෙම කරන්න එපා. හරිද? ඊට පස්සේ ගංගනංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා. කට්ටියම එකතු කරගන්නම්. උඹ එකක් දෙන්නද? කම්මැලිකම නැති වෙන්නත් එක්ක. හෙට වෙනකන් එතකොට තියාගන්න ඕනේ එක. හරිද? මගේ සෙට් එකටමයි මං උඹ එක දුන්නේ. අපි හැමදාම වගේ අවහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා කෑගල්ලෙන්. කවුද මේ? කෝ නම? තැන්ක් යූ ආගේ කමෙන්ට් එකට. නම් ඊළඟ සින්දුවට මං අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ඊට පස්සේ හයි හයි, මාත් ඔයාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා බලංගුඩින් මధుభాషిණී මැසේජ් කළා තියෙනවා. මధుభాషిණී විජේරත්න ආදරෙන් මං එකතු කරගන්නම්. හරිද? ඔයාව තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ජානු. මයි මගේ සුරංගනාවේ දඟ මල්ල රෂේලියාවත් එකතු කරගන්න කියලා හොරණින් මැසේජ් කරලා තියෙනවා. මගේ දුවට උම්ම එකක් දෙන්න. අන්න මං කැමැතිම වැඩේ. ඔන්න මේ රෂේලියා බබීට දෙන්නේ. හරිද? ඒක හිට මං එනකන් පරිස්සමට තියාගන්න කියන්න යාට. හරිද? ඊළඟ සින්දුවට එකතු කරගන්නම් අම්මවයි දුවයි. එදිරින් පස්සේ ඔයාට මතක් කරන්න ඕනි මෙන්න මේ පණිවිඩය. මේ කියන්න හදන්න. ඉතින් ආයුර්වේදය කියන නම ඇහුණ ගමන් ඕන කෙනෙක්ට මතකෙට එන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. අපි හැමෝගෙම හදවතේ ලියවිච්ච ආයතනයක් වෙලා තියෙන්නේ මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන්. ඒ ඖෂධ වලින් 100%ක්ම ප්‍රතිඵල අරගෙන එන හින්දා. ඉතින් මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සියලුම නිෂ්පාදන නිෂ්පාදනය වෙන්නේ කමල්බන්දුල වීරප්පෙරම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ. ඉතින් ඔයාට දියවැඩියාව කියන රෝගය නිසා කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබාගත් කෙනෙක් නම් ඒකට තාම නිසි විසඳුමක් ලැබිලා නැත්තම් මම ඔයාට කියනවා සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඔයාට 100%ක් නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි අනේ, ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් රන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුක කැස්සට පැනිය. ඉතින් මේකත් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් හැම වෙලේම කැස්ස තියෙනවා නම් වාට උණ ඇඟපත වේදනාව තියෙනවා නම් මේ හැම දෙයම 100%ක් තුරන් කරගන්න පුළුවන් දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුක කැස්සට පැනිය කියලා කියන්නේ. වගේම ලිවර් එකේ තෙල් පැටි ලිවර් හින්දා බය වෙලා හිටපු ඔයාට දැන් මේකට තිත තියන්න හරිම කාලය අවිලා තියෙන සෙවනගල ලිවර් බූස්ටිං කැප්සියුල් එක තාමත් ඔයා පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම් මම ඔයාට කියනවා විශ්වාසයෙන් අරගෙන පාවිච්චි කරන්න ඔය පැටිලිව වලට දැන් බය වෙන්න දෙයක් නැහැ. ඒකට තිත තියන්න පුළුවන්. කෑම අප්‍රියයි බඩ පිපෙනවා බඩ කැක්කුම බඩ ආචීර්ණය. එහෙනම් 100%ක් ස්වභාවික සෙවනගල සමෝධකම් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතරේ ශ්‍රියාදේවි හෙයා ඔයිල් එක තියෙනවා. සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල් එක කියලා කියන්නේ ඔයාගේ කොණ්ඩෙට දැන් කියාපුම දේ. ඉතින් අරගෙන පාවිච්චි කරලා බලන්න ඔයාට 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාට කතා කරන්න ඕනි නම් එකක් මම දෙන්නම්. මොකද අපේ වෙදකම අපේ උරුමය 40%ක අභිමානයක තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ඔයාගේ අතට පත් වෙන්නේ. කතා කරන්න 047 31 33 540 කෝල් එකක් දෙන්න ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. සුදු මණිකේ මරත් ලස්සන සිංදුවක් දෙන්නක මං ජයම්පති. ජයම්පති අයියා බුලත් කෝපිටිය ලෑවල ඉඳලා මැසේජ් කළා තියෙනවා. ඊළඟ සිංදුවට එකතු කරගන්න ජයම්පති අයියා තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට. එතනින් පස්සේ හායි ජාන මණික මං පානදුරේ ධනුෂ්ක මරත් ලස්සන සිංදුවක් ඕනි කියලා මැසේජ් කළා තියෙනවා. හරියානේ හරි මං දෙන්නම් ලස්සන සිංදුවක්. එතනින් පස්සේ මෙන්න මෙයා ගැනත් කියන්න ඕනේ නේ. කියන්නේ කලින් පැයේදී වින් කරපු අපේ ජයග්‍රාහක ජයග්‍රාහිකාව කවුද කියලා කියන්නේ රුපියල් 2500ක මුදල් තෑගි දෙකක් දිනාගත්ත ඒ වාසනාවන්තයින් ගැන තමයි මේ කියන්න හදන්නේ. අද පළවෙනි මුදල් තෑග දිනාගන්නේ මහියංගනේ සුභාෂිණි බස් නායක ජය වේවා ඔයාට. ඔන්න දෙවනි පැයේ තෑගියක් අකගින් තෑගි දිනා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අපේ ධම්මිකා රබුක්කණින් ඔන්න දෙවනි පැයේ ජයග්‍රාහිකාව විදිහට ධම්මිකා ඔයත් ඉන්නවා රබුක්කණින් ජයග්‍රහණය කරලා තියෙනවා තෑග යකාගෙන් වටින්නා මුදල් තෑගකින්. ඔයාට ජය වේවා කියන ගමම්ම මං අහන්න දෙන්න රෙඩි කරගත්තේ මෙන්න මේ සින්දුව. ඒක හමු

0: ඉංජිනේරුවෙක්විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලෙට්වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV.
6: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Twin Lake ඔබත් සැමින් දිදුලන්න.
7: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන NetFM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 15 වෙනිදා මට්ටක්කුලිය නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pio TV නිල විකාශක.
10: වාව්! ඇන්කටින් එකක්?
11: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්කර්. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
12: දවල්ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න NetFM ගින්දර හැන්දෑවා.

0: மங்கின்னி இந்த கண்ணி வித்த நீங்கின்னி மட்ட தும்மே கத்தினோய்
1: ගොඩ්ඩායි කෝමටික මදක් කරන්න තෝනි මම හගනින් කාල් කරන මසේජ් කරන කටිය මදක් කරන්න තෝනි අපේ මහේෂී මැසේජ් කළා තියෙනවා ඔන්න ජානු ඔන්න අපේ ජානු ආවෝ ගින්දරි අනිවාර්යෙන් එකතු කරගන්නම් මං ඊළඟ සින්දුවට ඇහෙනවනේ සින්දුව නේද ඒකට තමයි එකතු කරගන්නේ ඊටින් පස්සේ කාල් කරපු මෙන්න මේ කට්ටිය මතක් කරන්න අපේ කිතල් කඩේ ප්‍රේමසිරියා කතා කරා අම්ම දුනවති ඊට පස්සේ දිනෝෂා ගණේෂා චම්මිලානි ඊට පස්සේ බිම්සර කිරණ දූ අසංක මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා කරගන්නම් මේ හැන සින්දුවටම ඊට පස්සේ අසෙලයි කතා කරා කිරියල්ලෙන් අම්මා ශමිලක්කා එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කෝ ඊට පස්සේ රමණියක් කතා කළා පොළොන්නරුවෙන් වයිෆ් ෆැමිලිකේ හැමෝම එකතු කරගන්න දකුණු කලතර රොබර්ට් ටී මෙලන්කල් කතා කරා වයිෆ් ලීලාවතී එකතු කරගන්න කිව්වා අපේ රඹුක්කන කාන්ති අම්මත් කතා කළා අමාර පැටියව එකතු කරගන්න කිව්වා විශේෂයෙන් උම්මකක තෝනි කෝ යාට මං කියේ මේ අමාර පැටියද මේක ඉතින් කාන්ති අම්මටයි අමාරු පැටියට දෙන්නටම හරිද මේ සින්දුවට මේකතු කරගන්න තැන්කියු මාව අහගෙන ඉන්නවා චෛතනින් පස්සේ මදක් කරන්න ඕනි වාට මෙන්න මේ ගැන ගැනු ළමයින්ට කියන්න මෝනි පණිවිඩේ අන්නේ ගැන මතක් කරන්න එපා නේද ඒ තමයි ෆිම්ස් ඇය කියලා කියන්නේ දැන් ගැනු ළමෙක් වුණාම තමන්ගේ ළඟ ඔය අනිත් හැමදේම තියාගන්නවා වගේ පෑඩිකකුත් තියාගන්න අමතක කරන්න එපා මේවා අනිවාර්යෙන් තමන්ට ඕන කරන දේවල් ඉතින් එතකොට තමන් ළඟ තියෙන්න ඕනි පෑඩික මොකද්ද කියන එකත් හිතන්න ඕනේ නේද ෆිම්ස් ඇය තමයි ඔයාගේ ළඟ තියෙන්න ඕනි SLS සහ ISO සහතික එක තමයි දැන් ෆිම්ස් ඇය ඔයාගේ අතට පත් වෙන්නේ සාධාරණ මිලකට ගොඩාක් වෙලාවට මාකට් එකට ගිහම එක එක නම් වලින් එක එක විදිහට ඔය පෑඩ් පැකට් සියනවා හැබැයි ගන්න ගියාම හිතනවා අම්මෝ මෙව මෙච්චර ගණන් මොකද දෙයියනේ කියලා එහෙම වුණහම ගොඩක් වෙලාවට අපේ ඔය දුර පළාත්වල ඉන්න අපේ ආදරණීය අම්මලා නංගිලා අක්කලා මේගොල්ලන් වෙන වෙන ඔප්ෂන්ස් හොයාගෙන යනවා මං කියන්නේ එහෙම වෙන්න එපා ඔයාට දරන්න පුළුවන් පහසු මිලකට දැන් මාකට් එකේ මිලදී ගන්න තියෙනවා ෆිම්ස් ඇය ඉතින් ෆිම්ස් ඇය අරගන්න ඇඳගෙන ඉන්න පහසු වෙන්නත් ඕනි පෑඩ් එකක් ගන්නකොට ඒක ලීක් වෙන්නේ නැති ප්‍රශ්න තියෙන්නත් ඕනි ගෙවන මිලට උසස් තත්ත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත වෙන්නත් ඕනි මේ හැම දෙම හරිම විදිහට සලකලා බලලා ඔයා වෙනුවෙන් දැන් නිෂ්පාදනය කරලා තිනවා ෆිම්ස් ඇය ඔයාට පුළුවන් ඔයාගේ මේ අපහසු දවස් පීරියඩ්ස් දවස් කියලා කියන්නේ කොහොමද කියලා මං අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ගෑනු ළමයින්ට ඉතින් ඒ දවස්වලදී ඔයාට ඔයාව මිස් වෙන්න දෙන්නේ නැතුව ඔයාට ඔයාව මග අරගන්න නැති වෙන්න හරිම පහසුවෙන් වෙනද වගේම ඔයාගේ දවස ගෙවන්න නම් ෆිම්ස් ඇය ඔයාගේ ළඟම තියෙන්න ඕනි ඒකන මතක් කරලා ඊට පස්සේ මම ඔයාලට මේ මතක් කරන්න හදන්නේ මෙන්න මේ පණිවිඩය. ඔයාලට කියන්න ඕනි මේ ගැන. ඒ තමයි 24 25 26 මේ දවස් තුනේ වෙනවද දාගන්න නම් එපා. මොකද එහෙම කියන්නේ ඔයාටත් බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනෑම හෝ ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් ඒ වගේම වෙනත් සන්ධි රෝග තියෙනවා නම් මාංශපේශි වේදනා නහර ගැට ගැසීම් තියෙනවා නම් ක්‍රීඩා නිතර නිසා ඔයාට ආබාධ ඇති වෙලා තියෙනවා නම් මේ හැම දෙයකටම ඔයාට 24 25 26 කියන දවස් තුන හරිම වටිනවා. මොකද Active Plus Center 2 හොරණ තියෙන ශාඛාවේ ඔය වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ සෞඛ්‍ය විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා 24 25 26 කියන දවස් තුනේදී යන්න ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන සියලුම රෝග පරීක්ෂාවන් කරගෙන විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට සහභාගී වෙන්න. ඒ වගේම තමයි ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා. ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම 24 25 26 කියන දවස් තුනේදී ඔයාට ලබා ගන්න පුළුවන් Active Plus Center 2 ఫారెన్ శాఖාවට ගියොත් යනකොට මේ ගැන දන්නේ නැති ඔයාල දන්න කියන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයාලවත් දැනුවත් කරගෙන අනිවාර්යෙන් එක කරගෙන යන්න 24 25 26 කියන දවස් තුනේදී යන්න කලින් දුරකථන ඇමතුමක් දීලා වෙලාවක් දිනයක් වෙන් කරගන්න ඔයාලට පුළුවන් සහභාගී වෙන්න කලින් මෙන්න මේ නම්බර්ස් එක ලියා ගන්න 0342 17 870 0342 22 17 870 එහෙමත් නැත්නම් 0777 511 39 18 0777 511 39 18 කියන නම්බරකට ඔයාලට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ කට්ටිය මට මිස් වුණානේ ජානු අනේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කැගල්ලෙන් පුෂ්පාංගනී අක්කා හස්බන්ඩ් නිමල් ඊට පස්සේ ඔරික්මා සිවුරු ෂොප් එකේ එතන සිවුරු ෂොප් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ කොල්ලෝ ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා කොල්ලෝ ටික ඔක්කොම එකතු කරගෙන මේ සින්දු අහමු පුෂ්පාංගනී අක්කා තැන්කියු මාව අහගෙන ඉන්නවට අනිවාර්යයෙන්ම මම ඔයාව එකතු කරගන්නවා මේ හැන සින්දුවට එතනින් පස්සේ තව කවුද ඉන්නේ හයි හයි අපිත් ඔයාව අහගෙන ඉන්නේ ජරු අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න යටියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ අපේ කොල්ල සෙට් එක චින්තන ප්‍රියන්ත සමුදු මලීෂ ලසන්ත අයියා ඔන්න මම මැසේජ් එක කිව්වා ඊට පස්සේ අපේ ටයිටනික් සලෝනිකේ තුෂාර කොල්ලවත් එකතු කරගන්න කියලා තියෙනවා තුෂාර මන් දන්නවා මම වහගෙන ඉන්නා කියලා ඔයාවයි ඊට පස්සේ සුන්දරම් බොස්සයි අපේ අනිත් කොල්ල සෙට් එකයි ඔක්කොම එකතු කරගන්නවා ඊට පස්සේ කන්නත්තොටි හෙළඟම් බේකරියේ ලසන්ත අයියා ඔයාවත් එකතු කරගන්න අමතකුන්නේ මට මරිපත ලක්ෂ්මන් තමරා නිශානී චේතනා තේජා නවෝර් පුංචි පුතා භාග්‍ය විෂ්ක ඒ වගේම සේරුවාවිල කේඩීඒ සමරසිංහ සිංදුව කර එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා අහන්න දෙන රෙඩි කරගත්ත මේ සාංග එක ඒකට එකතු කරගන්න ඒත් එකම කොළයාපිටිය කවින්ටය හවුස් කවිඳු ශාමික නරසිංහ ජය වේවා ආවත් එකතු කරගන්නවා මේ සින්දුවට

මේ සින්දුවට මෙන්න මේ කට්ටිය තබා ගන්න කෝ කියලා කියලා තියෙනවා. කෝ බලන්න කෝ බලන්න පෙරිකිල්ල ගස්කඩ මයිල පිටිය සලෝන් දිනේශ්‍රී සන්දීපනි නංගි නුවන්තික නංගි ශාම විජේ සිංහ කා කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවටම. ඊට පස්සේ අන්තිම පැයේ මං ආව කෙල්ලම හොයාගෙන හෝකන්දරේ රුක්මණි අක්කා දයාසේන මට තුම්ම එකක් ඕනි. දැන් හරියටම හරිනේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3 වෙනාඩි 38යි. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැසක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල කප්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: ඉදිවන ඔබේ නිවසට

0: ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
1: වැඩි විස්තර සඳහා 01155715555 අමතන්න.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: BYD C-Line 87 seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01112125125 අමතන්න.
5: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහගුණ වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
8: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
9: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
6: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
11: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
12: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
11: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
10: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
6: ඔය ඕන එකකින් update වෙන්න.
11: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
6: Brought to you by අනුතන කඩම මිලක් කසාගල Green Super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
14: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
15: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
16: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
17: FM Algo Town
18: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
20: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
21: තුනයි විනාඩි 43යි.
22: දබලෙකේ හොඳම vibe එක. හිතට දැනෙන melody එක අහන්න. Net FM කින්දර හැන්දෑවා.

සිදුවහන දෙන්නන්න හවසතුනයි විනාඩි හතලි සයයි වෙලාව හැබැයි ඊට කලින් වෙන මේ කටිය මේ සිින්දුවට එකතු කරගන්න ඕනි හෙම නැතුව බෑනීතින්නේද මට කියන්න බැරි වෙච්ච කටින්න ඕනේ මාතාව හගෙන ඉන්නේ මහරගං ගල්ලේ සුරංජින් සුරංජන් නම් අදනව මෙතන ඉඳගෙන සිින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා හරි අනිවාර්යෙන්ම එකතු කරගන්නම් ඊට පස්සේ කෙලිමඩනින් රේණුකාමාව හගෙන ඉන්නවා කියලා මෙසේජ් කළා තියෙනවා ඊළඟ සිින්දුවට එකතු කරගන්නම් සුබම සුබ සැන්දෙවක් ජානු මැනික කොහොමද ඔයාට මං නම් ඉතින් ගොඩාක් හොඳින් ඉන්නවා පේනවනේ නේද මේ කතා කරන විදි හැම දෙරනවනේ මං කොච්චර හොඳින් ඉන්නවද කියලා ලස්සන හින්දි සිින්දුවක් අහමු කියලා තියෙනවා ඔන්න මං හින්දි සිින්දුවක්ම අහන්න දෙන්න ලෑස්ති කරගත්තා ඔයාවයි නෙත් එකේ හැමෝමයි තරිඳු රුක්ෂාන් දිනෝ දිනෝ ඊට පස්සේ යෝන් සෙනෙහස නමතනේ ආදරසිත්‍යාය ගෲප් එකේ සෙට් එකයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කොටි ජීවන්තය මෙසේජ් කළා තියෙනවා ඊළඟ සින්දුවට එකතු කරගන්නම් එතනින් පස්සේ මට මෙසේජ් වෙන්න මේ මෙසේජ් ටිකක් කියන්න බෑ නේද හයි චානු බෝලේ මම ටෙෂාන් නිමේන්ද්‍ර කරුණෑගලින් අන්න හොඳ කොල්ලා දැන් මැසේජ් එක එවලා තියෙනවා උම්ම ගොඩකුත් එවලා තියෙනවා ඉතින් එතකොට ඉතින් උම්ම එකක් නොදී බෑනේ හරිම කපටි කොල්ලෝ තමයි දැන් ඉන්නේ මේ සින්දුවට මේකද කරගන්නම් චානු පිළියන්දල නිවන් තිදියේ දේවි දේව දේවින්යා ෆැෂන් එකේ ඉනෝෂ් සර් ලෙඩ වෙලානේ අරික්මන්ට සනීප වෙන්න කියලා උම එකක් දෙන්නලෝ ගුටිත් කන්න වෙනවා මෙහෙම ගියොත් මන් දන්නේ ඉච්චරයි ඔන්න එහෙනම් ඉනෝෂ් සර්ට හෙට වෙනකොට හොඳටම හොඳ වෙන්න කියලා හිතලා මේ උම එක හරිද එතනින් පස්සේ ගම්පහ නයෝමි මාව සද්දට මහගෙන ඉන්නවා කියලා මට පොඩි ආරංචියක් හම්බුණා ඔය කිව්වට එච්චර සද්දේ නෑ ඔයාවයි ලොකු පුතාවයි චූටි පුතාවයි ඊට පස්සේ ආගේ හබීවයි ගොඩාක් ආදරෙන් මම මේ සිඳුවට එකතු කරගන්නවා කට්ටියටම තුන් හතර දෙනාට මේ උම්මක දුන්නේ බෙදා ගන්න එනකම් පරිස්සමට තියාගන්න.

එහෙනම් ඉතින් හවස 3යි විනාඩි 53යි මාත් යන්නද? යන්නම් යන්නම් අදට ඇති ඉතින් මේ කච්චකෂේ නේද? හෙටත් එන්න ඕනිනේ. අද ගෙනා පුම්මටි කොහොම දුන්නා? තෑගි ටිකත් කොහොම දුන්නා? අපේ අන්තිම ජයග්‍රහකයා කවුද කියලා කියන්න හදන්නේ දෙමටකොඩ ශකීර්. ආතමයි අද දවසේ අපේ අවසාන ජයග්‍රහකයා. ජය වේවා. හරි හරියානේ චුට්ටක් ඉන්න. යන්න කලින් කියන්න තමයි මේ වගේ මැසේජ් එක මම ඕපන් කරගත්තේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න ඕනි. ඇහැලියකුඩ රෝහලේ කාර්ය මණ්ඩලය, අම්මා දුව පංශාලි, ඊට පස්සේ පුතා ලක්ෂිත, මම ලාලනී එකතු කරගන්න කියලා තියෙන ඔන්න කිව්වා කට්ටියම. චුට්ටක් ඉතර කේන්ති ගිහිල්ලාද මන්දා? කේන්තියනි මෙන්න මගේ අන්තිම උම් එක මං ඔයාට දෙන්න. හරිද? Thank you මාව වහගෙන ඉන්නවට. එතනින් පස්සේ අපිත් වහගෙන ඉන්නේ. අපිවත් අසන සින්දුවකට එකතු කරගන්න. මොනරාගලින් මේනක සඳරුවන් වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හරි, thank you. මං ඔයාවත් අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. යන්න කලින් අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ සින්දුවට. එතනින් පස්සේ හයි සුදු බෝලේ. අනේ අනේ යන්න නේද හදන්නේ අපිට කියන්නෙම නැතුව. ඔයාට නොකියා යනවද කසුන්? මම ගඩක් ආදරෙන් මං ඔයාව එකතු කරගන්නවා මේ හැන සින්දුවටම. එහෙනම් ඉතින් මේ සින්දුවත් ඔයාට අහන්න දීලා මම යන්නම්. පරිස්සමට ඉන්න, දිගටම net එකක් ඉන්න. අපි ආයෙත් හම්බ වෙමු හෙට හරියටම දවල් එකට. ඔයයි මමයි තෑගියකයි ගිහින් එන්නම්. මං ආදරෙයි පැලෙන්න. මං ඔයාගේ ජානු.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවසතුනයි විනාඩි 56යි.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
8: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
9: ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතට. ජැනට් පිම්පල් අවුට්.

0: වසර 90ක විශ්වාසය.
1: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: දහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තීමුණ දවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: තම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
2: කිරි තේ සීනි එක පැක් එකගෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා
2: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස
4: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ ටීවී
6: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
8: Wake up. Saturday hormones. Alpha Studio.
9: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
8: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
9: රටේම තරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: Good morning.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
11: ඉන්දර හැන්දෑව
12: brought to you by
13: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
12: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ
14: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
15: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate. අවතන්න 0.71 856 0.956.
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
18: සුබසන්නවක් හවස 4:01 දැන්.

0: ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු පත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි විමසුම at news.
6: අයිබෝවන්. ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මද්‍රව්‍ය භාවිතය බැහැවීම සහ මද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පරිවාස භාරයට පත් කර සිටින දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසනවා. අද පැවති අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා හා ළමා අනුකමිට රැස්වීමට එක්කමින් ඇය මේ බව කියා සිටියා. කාන්තා හා ළමා විශේෂ ශාස්ත්‍රයට අදාළ ගැටලු තොරතුරු සහ අවශ්‍යතා දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සමගාමීව මෙම කාන්තා හා ළමා අනුකමිටු දිවෙනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි පිහිටුවා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධ සංඛ්‍යාත්මක දත්ත සහ වාර්තා සම්බන්ධයෙන් එහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසූ අමාත්‍යවරිය එම දත්තවල පවතින අඩුපාඩු කඩිනමින් නිවැරදි කරන ලෙස සියලු අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. එමෙන්ම දිස්ත්‍රික්කයේ ශේෂ්ඨ නිලධාරී පුරප්පාඩු පිළිබඳ සමාලෝචනයක් සිදු කරන අතර එම පුරප්පාඩු පිරිවීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කර තිබෙනවා. මිලඟනෙත් නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total ගේ අපගේ වෙබඩවියට පිවිසෙන්න.
5: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන් අපිට කවපු පත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
5: නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
8: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් වමකමෙන්.
9: Barubai!

அடி புடி பாகல பொடி பொடி நங்கில கனேக ஹம்மே ஹவசட்ட பாங்க.

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 10යි වෙලාව. මේ කාලේ හැම කාලෙම හිට සින්දු ඇහෙන. වාගේ මගේ බෝරින් නැති විනෙන් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ අඟහරුවාද දවස. සැහෙන මහන්සියලා වැඩ කරන ගමන් ඉන්න ඔයාට වාගේ මහන්සිය නැති වෙලා යන්නේ ඊට පස්සේ පාළුවක් තනිකමක් දැනෙනවනะ. ඉදරට වෙලා ඉන්නකොට පොඩි බෝරින් ගතියක් තියෙනවනะ. මේ සේරම නැති කරලා මූඩ් ෆික්ස් කරගන්න තියෙන සුපිරිම පය දෙකේ වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට WhatsApp එකෙන් මැසේජ් කරන්න පුළුවන්. අද නම් ඔයාට මම ප්‍රොමිස් වෙනවා. ඔයා කොච්චරක්ද මැසේජ් කරන්නේ මං එච්චරටම ඔයාව මතක් කරනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න හැමෝම ගන්න මොබයිල් ෆෝන් එක අතට ඩයල් කරන්න 0711 95 95 95. තංගල WhatsApp එකෙන් මැසේජ් එකක් දාන්න. හයි කොහොමද සා අපි මේ වෙලාවේ මෙන්න මේ කට්ටියත් එක්ක ඔයාව අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. උදාර විදියට මම ඔයාව මතක් කරනවාම තමයි. හරි. සමහර වෙලාවට අපිට තියෙනව නේද එක එක පුරුදු. ඊට පස්සේ විශේෂ හැකියාවන්. ඒකෙන් ඔයාට ඇති වැඩකුත් නැහැ, ලෝකෙට ඇති වැඩකුත් නැහැ. හැබැයි උනාට ඔයාට එක විශේෂ හැකියාවක් විදියට තියෙනවා. අන්න ඒ වගේ තියෙන විශේෂ හැකියාව මොනවාද කියලා තමයි මම ඔයාගෙන් අද වල් පෝස්ට් එකේ අහලා තියෙන්නේ. සරලවම ඔයාටත් වැඩක් නැති, ලෝකෙටත් වැඩක් නැති ඔයාට තියෙන විශේෂ හැකියාවල් මොනවාද කියලා ඔයාට කමෙන්ට් කරගෙන කරගෙන කරගෙන යන්න පුළුවන්. හරි. සැගල කමෙන්ට් එකක් දාන්න. NetFM official Facebook page එකට ගිහිල්ලා මම ඔයාව අනිවාර්යෙන් මතක් කරන්නම්. හරි. හවසරුවේ හවස 4 කියලා කියන්නේ සාමාන්‍යයෙන් කිරිතේකක් බොන්න හොඳම වෙලාවනේ. වැඩ කරන ගමන් ඉන්නකොට අසා කොහොමද කිරිතේ හදාගන්නේ? මේ නිකම් ප්ලේන් ටිකක්වත් හදාගන්න වෙලාවක් නැතුව ඉන්නවා. යා මේ ප්ලේන් ටික කතා කරනවා, කිරිතේ කතා කරනවානේ. හැබැයි උනාට මම මේ වාට කියන්න හදන්නේ හවස 4 වෙනකොටම රසම රස කිරිතේකක් බීලා වැඩේ පටන් ගත්තා නම් වාට ගැම්මට මාව අහගෙන ඉන්න පුළුවන්. 1000ක් වැඩස්සේ හිටියත් විනාඩියෙන් කිරිතේකක් හදාගන්න නම් වා අනිවාර්යෙන් ළඟ තියාගන්න ඕන. රත්ති 3-in-1 කිරිතේ පැකට් එක තමයි. ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලිට කියන්න, මුදලාලි මට ටක් ගාල කිරිතේ එකක් හදාගන්න, රසම රස කිරිතේ එකක් බොන්න, රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක් දෙන්න කියලා ඕනම කඩේක තියෙනවා. හරි. ඉතින් ඒ නිසා වාට වැඩි මහන්සි වෙන්න දෙයක් නැහැ. මේකොල තම්බන්න, ඊට පස්සේ සීනි හොයන්න, කිරිපිටි හොයන්න, දෙතුන් පාරක් උස්සියට යන්න ඕනේ නැහැ. එක පාරම වාට කිරිතේ එකක් රසපදමට හදාගන්න නම් වාට කරන්න තියෙන්නේ රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක් අරන් ගිහිල්ලා තියාගන්න එක තමයි. වැඩ කරන තැන තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ, ගෙදර තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. වාට කරන්න තියෙන්නේ මෙහෙම කැඩුවා, ඊට පස්සේ හැඳි දෙකක් විතර දාගත්ත උණු වතුර එකකට කලවම් කරා බිව්වා. විනාඩියෙන් රසම රස කිරිතේ එකක් වාගේ ඇතේ. රයිට්, ඒකවත් මතක් කරලා අපි සින්දුවකින් වැඩේ පටන් ගන්න හදන්නේ. ඊට කලින් මතක් කරන්න ඕනේ වාට සුබ දවසක් ලොතරැයි ගැන. ජීවිතේ වාසනාව හොයාගෙන යනකොට වාට ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් අමතක කරන්න බෑනේ නේද? ඉතින් එතකොට දවස ගානේ වාගේ වාසනාව උදා කරන ලොතරැයිය තමයි සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ. මුදල් තෑගි වලට අමතරව වාට හිතා ගන්න බැරි තරම් තෑගි බෙදලා දෙන සුබ දවසක් ලොතරැයිය ගැන කතා කරද්දි දැන් වා සුබ දවසක් ලොතරැයි අරගත්තොත් වා සුබ ලග්නයත් එක්ක අංක 3ම නිවැරදිව ගලපාගෙන වාට ඉලෙක්ට්‍රික් බයික් එකක් දිනන්න පුළුවන්. එහෙම නැත්නම් වා හිතන්නකො වාට මුදලින් රුපියල් ලක්ෂ පහක් වගේ හම්බ වුණොත් කොහොමදනේ මරුනේ. ඒ විතරක් නෙමෙයි අංක 3ක් ගැලපුණත් වාඩ රුපියල් 50000 මුදල් තෑගි හිමි කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රවර්ධන තියාගංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25000 තෑගිත් ඔයාගි කර ගන්න ඔයාලට chance එක තියෙනවා. ඉතින් ඒ නිසා බබා බල බල ඉන්න එපා. දකින පළවෙනි තප්පරේම ඔයා වැඩි වැඩියෙන් අර ගන්න ඕන. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැයියම තමයි. හවස 4 විනාඩි 13යි වෙලාව. හවස 6 වෙනකන් ඔයාලා මේ පැත්තට එන්න chance එක තියෙනවා. ආගේ මගේ බෝරින් නැති විනින් drive එකත් එක්ක මම DJ අසා.

0: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: මං රපුන්සල් දුනා නා කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේරගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
6: FIFA World Cup nominee mobile SLT Mobitel with in obata niyama avasthawa. FIFA World Cup 2026 then Pio mobile app ekose mulu Lankawatama nominee balanna puluwan. Oya karannone Pio mobile app ekata download karaganneka vitarai. FIFA World Cup unusuma aragena Net FM saha SLT Mobitel kandayama July 15 wenida Mattakkuliya nagareta enawa. Edaata obath apith ekak ekathu wenna. Fun games walata sahabhagi vela thagi godak dina gannat puluwan. Edaata SLT Mobitel fiber connections, mobile connections miladi gannat puluwan wagema vishesha deemana rasak oyala වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: හරිගේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
12: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
13: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
14: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
15: ජූලි 15 JJ Mills A6 අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
16: මම අනුදි ගුණසේකර. ගන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
17: වසර 64ක් පුරා ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
18: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්
19: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
14: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026.
1: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
6: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

රයිට් වෙලාව හවස 4 විනාඩි 32යි. අපි සාමාන්‍යයෙන් ගයක් හදනවා කියලා කියන්නේ ජීවිතේ එකපාරක් විතරක් කරන විශාලතම ආයෝජනයක් නේද? ඉතින් එතකොට සාමාන්‍යයෙන් ගයක් හදද්දී ගෙදර ඇතුළත පෙනුම ගැන, කියන්නේ ඇතුළත ලස්සන ගැන අපි සෑහෙන අවධානයක් දෙනවනේ. ටයිල්, විත්ති, ඊට පස්සේ ගෘහ භාණ්ඩ වගේ දේවල් වලට සෑහෙන ලොකු අවධානයක් දෙන්නේ. කවුරු හරි කෙනෙක් ගේ ඇතුළට ආවට පස්සේ ආවාලගෙන මාර ලස්සනයි කියලා කිව්වම අපිට පොඩි ආඩම්බරයක් එනවනේ. මොකද මේක ඇවිල්ලා අපි මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් හදපු ගේ. ඉතින් ඒ නිසා ඔයා නොදන්නවා වුණාට ගෙදර ඇතුළත පෙනුමට බලපාන තවත් සෑහෙන්න වටින සාධකයක් තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඉන්ටීරියර් ඩිසයින් එකේ දැන් වැදගත් අංගයක් වෙලා තියෙනවා සිවිලිම. එතකොට ලස්සන ගයක් වා බලාපොරොත්තු වෙනවා නම් ගෙදරද ඇතුළත පෙනුම සාමාන්‍ය හොඳට තියාගන්න හිතාගෙන ඉන්නවා නම් හොඳ ෆිනිෂින් එකක් ඕන නම් ඔයා අනිවාර්යෙන් හොඳ සීලින් ෂීට් එකක් ඔයා ගෙදරට දාන්න ඕනනේ. අනේ නිසාම තමයි මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන. සාමාන්‍යයෙන් මේ දවස්වල තියෙන අලුත්ම ඩිසයින් එක තමයි නැචරල් වුඩ් ලුක් එක කියලා කියන්නේ නේ. ඉතින් එතකොට ඔයාලට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දානකොටම මේක ලී මොස්තර කැටයම් එක තියෙන නිසා නැචරල් වුඩ් ලුක් එක තියෙනවා. අනිත් එක තමයි දැන් මේකේ දිගු කාලීන පැවැත්ම පිළිබඳව අපි කතා කරද්දී මම ඔයාලට නිතරම කියන දෙයක් තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකට වසර 5ක වගකීමක් හම්බ වෙනවා මතුපිට තින්තාලේපණය සඳහා. ඊට පස්සේ ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. දැන් හිතන්නකෝ ඔයා මෙහෙම දැන් සාමාන්‍යයෙන් අපි ගේ හදන්න සල්ලි වියදම් කරනකොට අපි සාමාන්‍යයෙන් ගෙදරට භාවිතා කරන හැම දෙයක්ම දිගු කාලීන පැවැත්මක් තියෙනවා කියන විශ්වාසය මතනේ අරන් ඉන්නේ. එතකොට දැන් සීලින් ෂීට් එක උනත් දැම්මට පස්සේ ඩස්ට් එක ඊට පස්සේ මහුළු දැල් බැඳුනට පස්සේ ෂීට් එක අයින් කරලා දාන්න ඕන වෙන්නේ නැහෙනි. දැන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මම මෙහෙම නිකන් ඩස්ට් එක වැදිලා මකුණු දැල් බැඳිලා එහෙම තිබ්බොත් එහෙම ඕඩර් කරන්න තියෙන්නේ තෙතරෙද්දක් දාලා පියදාන එක විතරමයි. එතකොට ආයි ෂීට් එක තිබ්බා වගේම තමයි. අනිත් එක තමයි මේක වේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ දිරන්නේ නැහැ, ඊට පස්සේ කාලයත් එක්ක පරිසර උෂ්ණත්වයත් එක්ක ෂීට් එකේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. මේක අනිත් එක අවුවට කෙලින්ම නිරාවරණය වෙන්නේ නැති නිසා කලර් එක ෆේඩ් වෙන්නෙත් නැහැ. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් මේ ස්ට්‍රිප් සීලින් ෂීට් එක සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 15ක් ගියත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අකණ්ඩව ඇතුළත පෙනුම, ගෙදර ඇතුළත පෙනුම ආකර්ෂණීය විදිහට තියාගන්න නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. ඉතින් එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ඔයාලට අවශ්‍ය කරන කලර්ස් ගණනාවකින් ගන්න පුළුවන්. මහෝගනි, තේක්ක, ඊට පස්සේ බුරුත කියන ආකර්ෂණීය වර්ණ ගණනාවකින් එනවා. ඉතින් සවාට මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න ඕන නම් 0115 748 738ට වා දැම්ම කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ඔයාගේ ගෙදර සිවිලීමටත් එකතු කරන්න අමතක කරන්න එපා. විශේෂම දේ තමයි මේ සීලින් ෂීට් එක ෆික්ස් කරන්න හරි ලේසි. සමහර වෙලාවට සිවිලින් ගොඩක් වෙලාවට ගැහුවාට පස්සේ ඔය ෆික්ස් කරනකොට මැද්ද හිඩස් හිටිනවනේ. හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන විදිහට මේක ෆික්ස් කරාට පස්සේ කොයිම වෙලාවකවත් අතරමැද හිඩස් තියෙන්නේ නැහැ. හරිම ආකර්ෂණීය නිමාවක් ඔයාට බලා ගන්න පුළුවන්. කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන මතක් කරලා මම ඊට පස්සේ ඔයාලට මතක් කරන්න හදන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා ඔයාලට හඳුන්වා දෙන දිව්‍ය කුළුබඩු ගැන මම ඔයාලට නිතරම කියවන්නේ නේද. සාමාන්‍යයෙන් ගෙදර අම්මා හදන කෑම එක තරම්ම රසට කෑම වේලක් කන්න ඕනේ නම්, පෝෂ්‍යදායී ආහාර වේලක් එකතු කරගන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් කෑම හදනකොට ඒකට දිව්‍ය කුළුබඩු එකතු කරගන්න අමතක කරන්න එපා. මොකද දිව්‍ය කුළුබඩු නිෂ්පාදන කියලා කියන්නේ ලංකාවේ අංක එකේ කුළුබඩු සන්නාමය. මොකද මේකට ඇවිල්ලා රසකාරක, වර්ණකාරක, කල්තබා ගැනීමේ දේවල් කිසිම දෙයක් අඩංගු කරලා නැහැ. 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින්ම නිෂ්පාදනය කරලා තියෙන නිසා දිව්‍ය කුළුබඩු වලට මේ වෙද්දි ලංකාවේ වෙළඳපොළ ඇතුලේ සෑහෙන්න ලොකු ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ හිතාගන්න බැරි තරම් ප්‍රමාණයක් පාරිභෝගික ඉල්ලුම තියෙනවා මේ දිව්‍ය කුළුබඩු වලට. ඉතින් ඒ නිසාම තමයි මං ඔයාලට කියන්නේ දැන් ඔයාලට අවස්ථාව තියෙනවා සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකහසු වෙලා දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදියට ඔයාලට දැන් වැඩ පටන් ගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ, අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට මං නම්බර් එක දෙන්නම් මේගොල්ලොන්ගේ. කතා කරලා වැඩි විස්තර දැනගෙන ඔයාලට පුළුවන් දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදියට වැඩ පටන් ගන්න. සාමාන්‍යයෙන් හොඳ ලාභයක් තියාගෙන ඔයාලට හොඳ ආදායමක් උපය ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි මේක. 0756 136 48 11 නම්බර එකට කතා කරලා ආඩ වැඩි විස්තර දැනගන්න පුළුවන්. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකහසු වෙලා මම හිතන්නේ අවුරුදු 10කට වඩා වැඩි කාලයක් තිස්සේ ව්‍යාපාර ශාස්ත්‍රයේ උඩින්ම තියෙන ව්‍යාපාර ශාලාවක් තමයි සෙරන්ඩිප් කියලා කියන්නේ. ඉතින් එතකොට සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකහසු වෙලා වාට දැන් හැකියාව තියෙනවා දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදිහට වැඩ පටන් ගන්න. 0766 136 48 11ට කෝල් එකක් දීලා බයික් එකක් ගන්නවා කියන එක බාල මහලු වැඩි හිටි
හැමෝටම තියෙන ලොකු ආසාවක් වමනාවක් නේද විශේෂයෙන්ම දැන් හොඳ ස්කූටර් එකක් එහෙම අරගන්නවා කියන එක අපිට කාන්තා පිරිමි ભેදයකින් තොරව තියෙන ආසාවක් නේද හැබැයි උනාට ප්‍රශ්නේ තියෙන්නේ දැන් සාමාන්‍ය වාහනයක් ගන්නකොට ලීස් එකක් දාලා ගන්නකොට ඩවුන් පේමන්ට් එක සෑහෙන්න වැඩි ඊට පස්සේ ඔළුවට මේක හරි බරක් නේ සෑහෙන්න ලොකු ගාණක් ගෙවන්න ඕන කියන එක වාගේ ඔළුවේ තියෙනවනේ නේ හැබැයි ඒ උනාට දැන් ඔන්න KD Rice Motor Company Private Limited වෙතින් KD Rice bike එක වාට හඳුන්වා දුන්නාට පස්සේ දැන් ගොඩක් කට්ටිය දන්නවා KD Rice Leader 125 bike එක ගන්නකොට 125 petrol bike එක ගන්නකොට ලීසින් බරක් නැහැ මොකද ආව ලීසින් බරේ නිදහස් කරලා ඔයාට ඔළුවට බරක් නැතුව වාහනයක් ගන්න පුළුවන් අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ KD Rice Motor Company Private Limited වෙතින් තමයි. ඒතකොට දැන් ගොඩක් කට්ටිය මේ දවස්වල කතා වෙන KD Rice Leader 125 petrol bike එක ගන්න ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් මේක තමයි හොඳම chance එක සහ හොඳම කාලය. මොකද මේක සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම රුපියල් 796500ක් විතර වෙනවනේ. හැබැයි දැන් මේ දවස්වල bike එක ගන්න ඔයාට රුපියල් ලක්ෂයක discount එකක් gedi pitin හම්බ වෙනවා. හරිද? ඉතින් ඒ නිසා රුපියල් 695000කට ඔයාට bike එක ගන්න පුළුවන්. අනිත් එක තමයි ලීස් කරලා bike එක ගන්නකොට අර මං කිව්වා වගේ හිතා ගන්න බැරි වාසි ගොඩක් discount ගොඩාක් හම්බ වෙන නිසා ඔයාට ඔළුවට බරක් නැතුව bike එක අරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා KD Rice Leader 125 petrol bike එක මේක ඇවිල්ලා petrol සුවඳටත් දුවන නිසා ඔයාට petrol වියදමක් යන්නෙම නැති තරම්. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටිය මේ දවස්වල මේක ගැන කතා වෙන ප්‍රධානම හේතුව තමයි මේක හොඳට petrol කරන bike එකක්. අනිත් එක තමයි රෝද දෙකේම disc brake තියෙන නිසා ආරක්ෂාවත් උපරිමයි. අන්නේ නිසාම තමයි ගොඩක් කට්ටිය මේ දවස්වල මේ බයික් එක හොයන්නේ. ඉතින් ඒ නිසා හිතා ගන්න බැරි වාසි දීමනා වට්ටම් රාශියක් හම්බ වෙනකොට තවත් කල්පනා කර කර ඉන්න ඕනේ නෑ බබා. පාරේ කට්ට කන්න, පයින් යන්න, ඊට පස්සේ බස් ගානේ රස්තිය අදුවෙන්නේ නැතුව දැන් වාගෙම කියලා බයික් එකක් ගන්න හොඳම කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් දැන් KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක. එහෙම නැත්නම් පවුලේ හැමෝටම සැපර්ට ගමනක් බිමනක් යන KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක ගන්නත් අවස්ථාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න 077 406 43 97 07 406 43 97 නම්බරයකට කෝල් එකක් දෙන්න. KD Rice Motor Company Private Limited වට දිවෙනපුර අලවිජාලය සේවා නියෝජිතයන් එක්ක අමතර කොටස් ලංකාවේ ඕනම තැනකින් මිලදී ගන්න පුළුවන්. හයි කොහොමද සාපිත් මේ වෙලාවේ වාගේ හතර වටේ අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා කිරිබත් ගොඩේ ඉඳලා හංසිකා ජයවීර ආවත් එකතු කරගන්න ඊට පස්සේ අකුරැස්සෙන් යශෝ තැන්කියු ඒ වගේම අසමල්ලි අදනම් ගාල්ල ඉඳලා යාළුවෝත් ඇවිල්ලා ඉන්නවා අපි ඔයාව අහගෙන ඉන්නේ

ரைட், வெளாமහවස 4:40 වෙනකොට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන තමයි මතක් කරන්න හදන්නේ. මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කරපු මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල මේ වෙදී ප්‍රකාශයට පත් කරලා තියෙනවා. රුපියල් කෝටි 1460 ඉක්මවන බෝනස් මුදලක් ඔන්න මේ අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට බෝනස් මුදල ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් එදා ඉඳලා අද වෙනකම් පාරිභෝගිකයාව කේන්ද්ර කරගෙන සේවාවක් සපයන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හැමදාම තමන්ගේ සේවා ප්‍රමිතීන් පාරිභෝගික අත්දැකීම් අඛණ්ඩව ඉහළ නැංවීමට කටයුතු කරන සමාගමක්. ඒ විතරක් නෙමෙයි, පියකුමෙන් මවකමෙන් කියන සන්නාමය පොරොන්දුව පෙරදැරි කරගෙන ලංකාවේ දිගු කාලීන අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් කරන ගමන් තමයි තමන්ගේ පාරිභෝගිකයන් වෙනුවෙන් මේ වගේ වාර්තාගත බෝනස් ප්‍රකාශයක් ඔන්න ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි විශ්වාසයක අගය අපමණයි කියන සංනාමය සංකල්පයේ මැනවින් පිළිබිඹු කරමින් තමයි ඔන්න ශක්තිමත් මූල්‍ය පදනමක් එක්ක අඛණ්ඩ වර්ධනයක් ඔප්පු හිමියන් වෙනුවෙන් අරගෙන ඇවිල්ලා හැමදාමත් තමන්ගේ ඔප්පු හිමියන්ට සහ රටට දිගු කාලීන වටිනාකමක් එකතු කරන්න මේ විදිහට කැප වෙලා ඉන්නේ. ඉතින් එන්සයි ගැනත් මතක් කරන ගමන් සින්දුවකට යන්න තමයි හදන්නේ. හවස 4:45 දැන්.

0: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
1: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
2: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
1: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
3: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හැමෝම බහගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
5: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
4: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ. කාලේ හරි වටිනවනේ සර්.
5: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
4: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
3: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
7: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
8: අද තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
9: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
10: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
11: එහෙයි,
10: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
11: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
10: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
12: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
13: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
14: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
15: SLT Mobitel Pure TV නිල විකාශක.
16: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. බීකුමෙන් මමකමෙන්.
17: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.

0: Serendip Green Plantation Private Limited.
1: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
0: නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
4: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්
5: Right, Velawa House, Hatarai Vinadi Panas Dekai, Tak Gala via Lutpakari unknown, Sri Lanka Insurance Life, see Jivitrakshan of Pohimianta, Prakash Patkala, Merata Ihalam Jivitrakshan bonus model, Rupial Koti, Das Arsia, Hatik Molatino Kilamanga at Q and in it. එතකොට ලංකාවේ වෙනස් වෙමින් පවතින ආර්ථික තත්ත්වයේ ඊට පස්සේ වෙළඳපොළ පරිසරය හමුවේ වුණත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් 2025 වසර තුල සිය මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කළා. එතකොට වසර අවසානයේදී සමාගමේ සමස්ත වත්කම රුපියල් බිලියන 275ක් දක්වා ඒ වගේම ජීවිත අරමුදල රුපියල් බිලියන 247 දක්වාත් වර්ධනය වෙලා ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත අරමුදල හිමි සමාගම විදිහට ප්‍රමුඛත්වය රඳවා ගන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හැකියාව ලබා ගත්තා. ඉතින් ඒ නිසා මේ සිය එකතම හැමදාම තමන්ගේ පාරිභෝගිකයන් වෙනුවෙන් ජීවිත රක්ෂණ උපහිමියන් වෙනුවෙන් හොඳම දේවල් කරන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔන්න මේ අවුරුද්දේ ජීවිත රක්ෂණ උපහිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඒ ගැනත් මතක් කරලා ඊට පස්සේ මම මේවට කියන්න හදන්නේ හවස පහට කිට්ටු කරලා කිරිතේක බොන්න තියෙනවා නම් මරුනේ වැඩ ඉවරලා ගෙදර ගිය ගමම්ම ඔස් එකක් දාලා කිරිතේක බොන්න ඕනේ නම් විනාඩියෙන් කිරිතේකක් හදාගන්න තියෙන හොඳම විදිහ තමයි වාරාසි 3 in 1 කිරිතේ පැකට් එකක් ගෙදර අරන් ගිහිල්ලා තියාගන්න එක. වැඩ කරන තැන තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ওই නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන කට්ටියට එහෙම රෑ කඩ හොයාගෙන යන්න ඕනේ නැහැ. එක්කෙනාට කරදර කරන්න ඕනේ නැහැ. ඔයාටම විනාඩියෙන් කිරිතේකක් හදාගන්න නම් දැන් තියෙන හොඳම තේරීම තමයි රත්ති 3 in 1 කිරිතේ කියලා කියන්නේ. ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලිගෙන් නම කියලාම ඉල්ලන්න.

0: සින්දරෙල්ලාගේ මන්නං ඉන්න මව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. Commercial Credit.
2: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
3: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
6: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසෙදි සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතට ජෙනට් පිම්පල් අවුට් පිම්පල් වලට

0: වසර 90ක විශ්වාසය.
1: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
2: සුබ සදාවක් හවස 5 විනාඩියකයි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
6: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බෑම් බෑ අලුත් වන අලුත් පැයි දිවස්වා net news.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. පාස්කර දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමන් වතරංගොඩගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුදුසේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මාස 17 වෙනිදා දක්වා කල්තැවීමට අභියාචනා අධිකරණය නියම කළා. මෙම පෙත්සම දකඳපු අවස්ථාවේදී පෙත්සම්කාර සුරේ සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුර සාක්ෂි දෙක්වීම සිදු කළා. ඉන්නතරුවයි පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 17 දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. net මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

දෙලවහවස පහයි විනාඩි නවේ අයි අපි හතරවටේ හගෙනඉන්න දෙවනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ටයිම් එකවා වැඩ කරන ගමන් හිටපු කෙනෙක් නම් ඔෆ් වෙලා යන වෙලාව, ඊට පස්සේ සමහර වෙලාවට ගෙදර ඉන්න කෙනෙක් නම් තේකක් එහෙම බිහිලා නේද, හවස් වරුවේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න වෙලාව, එමන් නැත්තම් බස් එකේ යමින් යමින් ගවම්මා වහගෙන ඉන්න වෙලාව නේද. ඔය කොහේ කොහොම කොතන හිටියත් මේ වෙලාව තමයි ඉතින් ඔයාට මට මැසේජ් එකක් දානවා නම් තියෙන හොඳම වෙලාව 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අසාබිත් මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්නවා කියලා මට කුමුදු මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම ගල්පොත් හන්දියෙන් ප්‍රියන්ත thank you ආවත් එකතු කරගන්නම්. ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කුමාරි රාජපක්ෂ මැසේජ් එකක් දාලා තිනවා thank you. ඒ වගේම මහේෂි යටියන්තරින් ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා අසා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. අනිවාර්යෙන්ම මම ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් thank you මහේෂි මැසේජ් කරාට. මහේෂිත් මාව හගෙන ඉන්න වෙලාවේ මම මේ මතක් කරන්න හදන්නේ, මං කියන්නේ හවස පහ කියලා කියන්නේ සාමාන්‍යයෙන් රසම රස කිරිතේකක් බොන්න තියෙන හොඳම වෙලාව. වැඩ ඇරිලා මහන්සියලා ඇවිල්ලා දැන් ඔය මේ තේකොළ තඹ තඹ ඊට පස්සේ සීනි පිටි කලවම් කරගෙන එච්චර දුක් විඳින්න ඕනේ නැහැ කිරිතේකක් බොන්න. හරිද? ඔයා ගෙදර අරන් ගිහිල්ලා තියාගන්නකෝ රති 3 in 1 කිරිතේ පැකට් එක. හරිම ලේසි, කැඩුවා දැම්මා බිව්වා එච්චරයි. හරිද? උණු වතුර එකකට කලවම් කරලා ගත්තනම් මාර රසයි. ඉතින් ආයි දඟලන්න දෙයක් නැහැ කිරිතේකක් බොන්න දැන් ඉස්සර වගේ. දැන් සාමාන්‍යයෙන් ඉස්සර දැන් හොඳම කිරිතේ බොන්න නම් අපි ගොඩක් කාලවට එළියට යනවා නේද? හැබැයි උනාට දැන් එහෙම කරන්න ඕනේ නැහැ. ගෙදරට වෙලාවම රසම රස කිරිතේක හරි පදමට ගානට උකුවට බොන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් ගෙදර අරන් ගිහිලා තියාගන්න ඕනේ එකම ප්‍රොඩක්ට් එක තමයි රති 3 in 1 කිරිතේ කියලා කියන්නේ. ලංකාවේ ඕනම වෙළඳසැලකින් ඔයාට නම කියලා ඉල්ල ගන්න පුළුවන්. ආ මුදලාලිට ගිහිල්ලා කියන්නේ මුදලාලි මම අතිශය කාර්ය බහුල කෙනෙක්. හැබැයි මට නිතරම කිරිතේකක් බොන්න ලොකු ආසාවක් තියෙනවා. හැබැයි උනාට ගොඩක් වෙලා ඉතින් මට වෙන් කරන්න විදිහක් නැහැ නේ. මට දෙන්නක බලන්න රසම රස කිරිතේකක් හදාගන්න තියෙන හොඳම විදිහ කියලා. ඒතරට අග්ගල මොකද මුදලාලි දෙන්නේ? රති 3 in 1 කිරිතේ පැකට් එකක් තමයි. රැට වැඩ කරන ගමන් වුණත්, පාඩම් කරන ගමන් වුණත්, ඊට පස්සේ ගෙදරට වෙලා ඉන්න ගමන් වුණත් කිරිතේකක් හදාගන්නවා නම් රති 3 in 1 කිරිතේම තමයි. දවස සුබ කරගන්න නම් ආයෙත් අනම්මනම් කරන්න දෙයක් නැහැ. වාර තියෙන සුබ දවසක් ලොතරැය මිලදී ගන්න එකම තමයි. මොකද ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලය රට පුරාම වාසනාවන්ත ජයග්‍රහක ජයග්‍රහිකාවන් විහි කරගෙන යනකොට ඔයාගේ දවස සුබ කරන්න මුදල් වලට අමතරව තෑගිත් දෙන එකම ලොතරැය තමයි සුබ දවසක් ලොතරැය කියලා කියන්නේ. ඉතින් එතකොට වාර දැන් සුබ දවසක් ලොතරැය හරහා සුබ ලග්නයත් එක්ක ඉලක්කම් ගලපා ගත්තොත් ඔයාට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඒත් එකම රුපියල් ලක්ෂ 5කින් මුදලින් තෑගි ජයග්‍රහණය කරන්නත් අවස්ථාව තියෙනවා. ඊට අමතරව තවත් මුදල් ත්‍යාග, ඒ කියන්නේ ඔයාට ඉලක්කම් 3ක් ගලපා ගත්තොත් රුපියල් 50,000ක්, ඒ වගේම ප්‍රවර්ධන අංක පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට රුපියල් 25,000 මුදල් තෑගි ඇතුළු මුදල් තෑගි රසක් හිමි කරගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා හිත හිතේ ඉන්න දෙයක් නැහැ. දකින පළවෙනි තප්පරේම ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕන සුබ දවසක් ලොතරැය තමයි. ඊට පස්සේ රට යන අයිඩියා එකක් තියෙන කෙනෙක් නම් මේකත් අහගෙනම සින්දුවකට යමු කොනේද? සාමාන්‍යයෙන් රට යනවා කියලා කියන්නේ ලංකාවේ හිට මෙහෙට යනවා වගේ නෙමෙයිනේ නේද? ලොකු වගකීමක් තියෙන වැඩක්. Taman dannewat නැති රටකට ගිහිල්ලා ජීවත් වෙන්න හිතාගෙන වැඩ කරනවා කියලා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම Tamanගේ මොකක්ම හරි උමනාවකට රට යනවා නම් පළවෙනිම දේ තමයි ඔයා රට යන්න ලංකාවෙන් තෝරගන්න තැන විශ්වාසවන්ත තැනක් වෙන්නම ඕන. අනිත් එක තමයි මේ අදීය නෙමෙයි අඩුම ගානේ අවුරුදු 10ක්වත් එක්ස්පීරියන්ස් එක තියෙන විශ්වාසයේ තියෙන තැනක් වෙන්නම ඕන නේද? සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ මේ ව්‍යාපාර ජාලෙම වසර 10කට වැඩි කාලයක් තිස්සේ ජනතා විශ්වාසය දිනාගත් ව්‍යාපාරයන්නේ නේද? ඉතින් එතකොට සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයට අනුබද්ධිතව තියෙන සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ අවුරුදු 10කට වඩා වැඩි කාලයක් තිස්සේ ජනතා විශ්වාසය දිනාගත් තැනක්. සාමාන්‍යයෙන් රට යනවා නම් කෙනෙක් අනිවාර්යෙන් බය නැතුව නිර්දේශ කරන්න පුළුවන් තැනක් තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. එතකොට ඔයා හිතන්නකෝ යාළුවොත් එක්ක ටුවර් එකක් යනවා නම්, නැත්නම් තනියෙන් ටුවර් එකක් යනවා නම්, ඊට පස්සේ ඔයා හිතන්න ඔයාගේ ව්‍යාපාරික උමනාවකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මව තාත්තව රට යවන්න, ඊට පස්සේ මොනවාම හරි වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් රට යනවා නම් ඔයාට යන්න තියෙන හොඳම පාර පෙන්නන්නේ සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් තමයි. ඉතින් එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕන සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ ඔයා පාස්පෝර්ට් එක හදන තැන ඉඳලා ඔයා රට ගිහිල්ලා එහි ජීවත් වෙන විදිහ දක්වාම හරි විදිහට කියලා දීලා ඔයාට අවබෝධයක් සහ වගකීමක් සහිතව ඔයාව රට යවන එකම තැන තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ.
දැන් විශේෂයෙන්ම ගොඩක් වෙලාවට ওই ගොඩාක් කට්ටිය වරද්ද ගන්න තැනක් තමයි කිසිම විශ්වාසයක් නැති මිනිස්සුන්ට සල්ලි දීලා වීසා වලට අරව වලට මේව වලට කියලා තමන්ගේ සල්ලි ටික නැත්තරම නැති කරගන්නයි අපි ඕන තරම් දැකලා තියෙනවානේ. හැබැයි උනාට සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකේ ඉන්න වැඩ කරන හැමෝම මේ ෆීල්ඩ් එක ඇතුලේ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ සෑහෙන පරණ කට්ටිය, එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය. ඉතින් එතකොට ඔයාගේ සල්ලි රුපියලක්වත් මේගොල්ලෝ අපතේ යවන්නේ නැහැ. මං ඒකයි කියන්නේ ගෙදර කෙනෙක් එක්ක රට යනවා වගේ තමයි ඔයාලට සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකක තුලා වගේ රට යන වැඩ ටික කරගන්නවා කියලා කියන්නේ. විශේෂයෙන්ම ෆස්ට් ටයිම් රට යන කෙනෙක් එහෙමනම් ඔයා යන්න ඕන තැන තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. අනිත් එක තමයි ඔයාගේ බජට් එකට හරියන්න ටුවර් එකක් ප්ලෑන් කරගන්න ඕන නම් ඒකටත් ගැළපෙන තැන තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. ඒ නිසා මේ වගේ ඔයාලට හිතාගන්න බැරි අවස්ථා ගොඩක් එක්ක තමයි ඔයාලට සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එන්නේ. ඉතින් ඒකට විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලට ගෙවාගෙන යන විදිහට ගෙවීමේ ක්‍රමයට රට යන්නත් අවස්ථාව තියෙනවා. මේ අවස්ථාව හඳුන්වා දෙන්නේ සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකෙන්. ඒ කියන්නේ කොකෝ පේමන්ට්, ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් වලටත් ඔයාලට රට යන්න පුළුවන්. අතේ තියෙන ගානට බජට් එකට ගැළපෙන විදිහට ටුවර් එක ප්ලෑන් කරගන්නත් පුළුවන් සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එක පැත්තට ගියාම. හරිද? මම නම්බර් එක කියන්නම්. ඔයා කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන මේ යන්නකෝ. 0.77 1133 0.77 1133 නම්බරයකට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ගැන තමයි මේ විදිහට මතක් කරේ. හවස 5 විනාඩි 15යි වෙලාව. හවස 6 වෙනකන් ඔයාලට මට වෙලාව තියෙනවා 0.71195 95 95ට. ඔයා ගෙදර යන ගමන් හිටියත්, ගෙදර හිටියත්, බස් එකේ හිටියත් මාව අහගෙන ඉන්නවනම් ටග්ගල මේ පැත්තට මැසේජ් එකක් දාන්න.

0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13.22
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
2: Meltdown හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
5: හැමතේකම එක වගේ නෙමේ ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලාඕජී ගන්න
6: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Bio TV
7: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
8: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
9: දැන් ඕනේ නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
11: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
12: පෘථිවියෙන්ද ළඟහරට රේල් පාර ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
13: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pure TV නිල විකාශක.
15: මම අනුදි ගුණසේකර. මේ ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
16: ඇයි sugar කියන මූණෙල්ලකන සෙවනකල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0747-3131-540.
17: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
18: ජූලි 15 JJ Mills A6 අවිසාවෙල්ල ප්‍රධාන අනුග්‍රහය
15: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
16: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
19: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
16: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රෙකවර්නේ සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්
17: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
16: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
4: මන්දාරම් රැ
20: හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.

ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මොකද රත්ති 3 in 1 කිරිතේ පැකට් එකක් ගෙදර අරන් ගිහලා තියාගන්න එක තමයි. මොකද විනාඩියෙන් හරිම රසට නියම පදමට අපි අර ආස විදිහට රත්ති 3 in 1 කිරිතේකකින් රසම රස කිරිතේකක් හදාගන්න පුළුවන්. ලොකු දේවල් කරන්න නැහැ නේද? පැකට්ුව අරගත්ත කැඩුවා ඊට පස්සේ වතුරකට කලවම් කරා. රසකල්ල බොන්න තමයි තියෙන්නේ. වැඩ කරන තැන වුණත් අතිශය කාර්යබහුල ජීවිතේට ගැළපෙන මේක තමයි රත්ති 3 in 1 කිරිතේ කියලා කියන්නේ.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
1: වාව්! ඇඟ ටින් එකක්?
2: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක

0: විශ්වාසය දිනු සහනය.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13/22.
2: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
3: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
4: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LBSIM ඇප් එකෙන්.
8: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
10: තම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
11: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: හතර වටේ
2: brought to you by
3: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
4: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
5: සිනුම ලක්ෂ දෙකම ආරක්ෂණ අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ
6: ඔයත් පහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
7: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
8: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
9: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වවකමෙන්
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: රයිට් වෙලාව හවස පහයි විනාඩි පනහයි මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තින්නේ. හැබැයි අන්න කලින් මතක් කරන්න ඕන, ආසාමාන්‍ය අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඔයාට ගෙදර සිබිලිම ගැන චුට්ටක් කල්පනා කරන්න ඕන නේද? මොකද ගෙදර ඇතුළට ආකර්ෂණීය පෙනුමක් ගන්න නම් අනිවාර්යෙන් ගෙදර සිබිලිම ලස්සනටම තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ගෙදර සිබිලිමට ලස්සන නැචරල් වුඩ් ලුක් එකක් ගන්න නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි මේ මතක් කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් කල්පවතින නිමාවක් එක්ක ඊට පස්සේ ආකර්ෂණීය පෙනුමක් එක්ක ඔයාට ගෙදරට ගැලපෙන්න ඔයාට ගන්න තියෙන හොඳම සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. මේක ඇවිල්ලා අවුවට ඊට පස්සේ රස්නෙට හැඩේ වෙනස් වෙන්නේ නැහැ. කාලයක් ගියාට පස්සේ මේකේ කලයක යන්නේ නැහැ. ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ, දිරන්නේ නැහැ. ඉතින් ඒ නිසා දිගු කාලීන ප්‍රයත්න ස්ථීර කරපු කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක වාගේ වහලට දාන්න අමතක කරන්න එපා. සිවිලිමට ආකර්ෂණීය නිමාවක් එක්ක ගේ ඇතුළත පෙනුම ලස්සන කරගන්න නම් ඔයාට තියෙන හොඳම තීරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. ඉතින් එතකොට අපි ඒ ගැනත් මතක් කරලා යන්න කලින් කියන්නුනේ මේ සිකුරාදා රෑ 9 නෙත FM DJ Night Face Face Attack Show එක පළවෙනි වතාවට අපි ඔන්න යුගල තරඟයක් විදියට, ඒ කියන්නේ ලස්සන කොල්ලෙක් ලස්සන කෙල්ලෙක් ඊට පස්සේ කණ්ඩායම් දෙකකට වැඩ පෙන්වන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඔය මේ වැඩේ බලන්න ඕන. සිකුරාදා රෑ 9 වෙදි ලෑස්ති වෙලා ඉන්න. වැඩි විස්තර අපි ඔයාලට කියන්නම් ඉස්සරහට. අපි එනම් හදට යනවා. ආයි හම්බ වෙන්නේ හෙට හවස 4ට. ඔයගේ මගේ බෝරින්න තිබුණින් ඩ්‍රයිව් එක 4 වටේ. එතකම් පරිස්සමින් ඉන්න. ගිහලා නම් ජය වේවා. මම DJ ආසා. Good night.

0: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා?
1: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
2: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. prime group 13/22.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
10: ඉන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ.
11: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
12: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
13: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. බියකුමෙන් මවකමෙන්.
15: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර වෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
16: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිඳුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
17: 769 වන වරටත් හිඳ පිඹ සොරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
16: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
17: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
16: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
17: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
16: මාධ්‍ය සත්කාරය NetFM. NetFM
17: බැති පරදායකත්වය
18: අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
19: කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ.
8: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා. වසර 90ක විශ්වාසය.
4: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
2: අම්මලාගේ ආදරයට නියම පදමින් කළ මාතර.
20: ගෙදර ෆ්‍රීල
21: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
22: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරි සිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලිය ගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
23: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
24: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
25: ආදරෙන්
26: අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
27: අඩු යදුමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
28: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැපවී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්
29: කවදත් අලුත් කාගෙත් නෙත්.

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවි මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: හැමතේකම එක වගේ නෙමේ ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕජී ගන්න

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV. නිල විකාශක.
7: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
8: Cowan Gate 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
10: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට කරගන්න.
11: හා කොහෙද මේ දෙන්න උදේවාන්ද?
12: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
11: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
13: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
11: නෑ නෑ. හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිමිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
12: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
10: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV. නිල විකාශක.
8: Upuls International මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවිල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය Upuls International.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
14: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
15: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැලතවන්න පටන් ගත්තනි.
16: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV. නිල විකාශක.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 3672.

0: අද දෙදහස් විසිහය ජූලි 17 අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර සිරස්තල විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරනවාද ආණ්ඩුවේ ස්ථාවරය ඇමති නලින්ද හෙළි කරයි. සහතික මිල ප්‍රමාණවත් නැහැ. ආණ්ඩුවට ගොවීන් හිසරදයක් වී ඇති බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්. මේගමුව බන්ධනාගාර ගැටුමේ ඝාතනවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග. සලේගේ පෙත්සමක් කල්යයි. මේගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගේ බන්ධනාගාර නිලධාරීන් ගණන 10ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒම ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මිය යාමත් සමගයි. එම සිද්ධිය ගැන අදත් පාර්ශ්ව ගණනාවක් අදහස් පළ කළා. මේ අතර අද පළමු සත්‍ය අනාවරණය අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සූදානම ගැන ආණ්ඩුවේ අදහස පිළිබඳවයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නනිද ජයතිස්ස මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු වාර්තා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත බාර දී ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දෙනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එකමින් අමාත්‍යවරයා කියා සිටියේ.
1: දැන් අධිකරණ සේවා කොමිසම විශ්‍රාමයාමේ වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සම්මත කරගෙන තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් සහ නීති වෘත්තකයන් දිගින් දිගටම ඔය කාරණයේදී විරෝධයක් එල්ල කළා. තවදුරටත් ඒ තීරණයමද ආණ්ඩුවෙන් විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කළ යුතුයි කියන තැනද සහ මෙය යම් ආකාරයෙන් ව්‍යංගව විනිසුරුවරුන්ට අල්ලස් දීමක් හා සමාන වෙන්නේ නැද්ද කියන ප්‍රශ්න කිරීමයි මගේදී.
2: ඒ කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. අපේ එතනදී අතර කරුණු කීපයක් සැලකිලට ගත්තා. එකක් තමයි දැන් රටේ අධිකරණ පද්ධතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ඔබ දන්නවා ඒක පහුගිය අවුරුදු දෙකමාර දෙකේ නෙමෙයි නඩුවට ගිහිලා තිනවා. නඩුවලට ගතවන කාලය සහ ඇත්තටම ජනතාවකෙන් පත්වන පීඩාව පිළිබඳව පොදුවේ මාධ්‍ය වේදීන් ලෙස ඔබටත් අපි කාටත් අවබෝධිකුත් පවතිනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අධිකරණ විනිශ්චයකාරවරුන්ටත් මේ නඩු කටයුතු ඉක්මන් වීම සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණත් ඒ පිළිබඳව ඔවුන්ටත් ඒ පීඩනය පවතිනවා. ඒ නිසා අධිකරණය පිළිබඳව විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා මේ නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්.
0: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නනිද ජයතිස්ස මහතා.
2: ඒ වගේම අනිත් පැත්තෙන් සමහර අධිකරණ පද්ධතිවල කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාමත් ජනතාවට තවත් පීඩනයක් එල්ල වෙනවා. ඒ වගේම මීට අවුරුදු 5කට හෝ 6කට කලින් විශ්වවිද්‍යාල සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් ප්‍රමාණය 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාකාර විනිශ්චයකරු ප්‍රමාණය 12 ඉඳන් 20 දක්වා වැඩි කරා. නමුත් ඒ අවස්ථාවේදී වයස් සීමා පිළිබඳ සැලකිලිමත් වෙලා තිබුණේ නැහැ. අනිත් පැත්තෙන් වෘත්තීය වේදින් රට අතහැර යාම සහ වෘත්තීය වේදින් මේ ශේෂවලට පිවිසීමට තිබෙන යම් අඩුපාඩුවක් දකින්න ලැබෙනවා. දැන් මම කලින් සඳහන් කරා වගේ අපේ රටේ ජනතාවගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙලා තිබෙනවා. මේ සියලු කරුණු සැලකිලිමත් ගත්තට පස්සේදී අපේ එක පැත්තකින් අධිකරණ පද්ධතිය සඳහා විනිශ්චයකාරවරුන් බඳවා ගැනීම වැඩි කරන්න උත්සාහ කරනවා. මේ සියලු කරුණු පිළිබඳව රජය අවධානය යොමු කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු වාර්තා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යාංශයට බාර දුන්නා. අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිලි අරගෙන තමයි ඊළඟ පියවරට කැබිනට් මණ්ඩලය ප්‍රවිෂ්ට වෙන්නේ.
0: විසඳහා රජය නියම කර ඇති සහතික මිල ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එදා සම්පතක් වූ ගොවීන් අදවඩ විට ආණ්ඩුවට හිසරදයක් වී ඇති බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.
3: දැන් දසලක්ෂ ගණනින් රජයට ඡන්දය දුන්නු ගොවි ජනතාව ආටිෆිෂල් ගොවීන් බවට පත් වෙලා, කෘතිම ගොවීන් බවට පත්, කසිප්පුකාරයෝ බවට පත් වෙලා. දැන් එදා ගොවීන් ජනතා විමුක්ති පෙරමුණට සම්පතක්. අද හිසරදයක් වෙලා. ඇත්ත වශයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිය තමයි ගොවීන්ට හිසරදයක් වෙලා තිබුණේ. කොහොමද කෘෂිකර්ම ඇමතිවරයා කියනකොට වී කිලෝවක් නිෂ්පාදනය කරන්නට රුපියල් 137ක් වැය වෙනවයි කියලා. රජය කොහොමද කියන්නේ 120ක් ප්‍රමාණවත් කියලා. අද බලන්න කෘෂිකර්මාන්ත චක්‍රය බිත්තර වී ටික හරියට ලැබෙන්නේ. බිත්තර වී මිල අධිකයි. ගුණාත්මක භාවය අඩුයි. කලට වේලාවට පොහොර මූල්‍ය සහනාධාරය ලැබෙන්නේ. බාල පොහොර තියෙන වෙළඳපොළ. ගුණාත්මක භාවයෙන් අඩුයි, මිල ඉහළයි. කෘෂි රසායනවලත් එසේ. කඩෙන් කඩේට තෙල් මිල වෙනස්. අහස උසට තෙල් මිල ගිහින් මේ කෘෂි රසායනවල ගුණාත්මක භාවය අඩු, කෘෂි උපකරණවල මිල විශාල ලෙස ඉහළ ගිහින් වනාලි විනිස ගැටුම එක නොවිසඳන ගොවීන්ට තමන්ගේ අස්වැන්න ගබඩා කරන්නට තමන්ගේ උංචි ගබඩා කාමරවත් හදාගන්නට ගබඩා කිරීමේ මධ්‍යස්ථානවල පහුගිය ගන්නේ ගත්ත ඒ සීමා සහිත වීටිකෙන් පිරිලා ඉතිරිලා ගිහින් මෙහෙම තත්ත්වයක් තුළ කොහොමද ගොවියට සාධාරණත්වයක් සිද්ධ වෙන්නේ?
0: මේගමුව බන්ධනාගාරයේ ගැටුමේදී සිදු වූ ඝාතන වලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නනින්ද ජයතිස්ස මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වේදින යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
2: මේගම බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක්ම පැවැත්වලා තිබෙනවා. ප්‍රධාන පරීක්ෂණය පවත්වනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මේ වන විට රැඳවියන්, බන්ධනාගාරධාරීන්, පොලිසිය, විශේෂකාර්ය බලකාය ඇතුළු 200 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. සොක කණ්ඩායම් 7ක් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. CCTV වලට හානි කළ තිබෙනවා අපි කලින් කිව්වා. නමුත් මේ DVR යන්ත්‍ර හරහා විමර්ශන කටයුතු කරගන්න පුළුවන් කමක් තිබෙනවා. දැනට ඒ සිදුවීමේදී ලබාගත් සියලු ආයුධ හොයාගෙන තියෙනවා. පෝස්ට්මෝර්ටම් සියල්ලක සිදු කළ තිබෙනවා 3 දිනක් ගියර ඊ රාත්‍රියේදී මිය ගිය බන්ධනාගාර ධාරිවරයාගේ පෝස්ට්මෝර්ටම් එකේ වාර්තාව තවම ලැබිලා නැහැ. සයි ඉන්දියන් ජාතිකයාගේ පෝස්ට්මෝර්ටම් එක ආවට පස්සේ ඉතුරු සියලු පශ්චාත් මර පරීක්ෂණ සිදු කළ තිබෙනවා. ඒතොර අපි ත්‍රිපුත් කළ කමිටුවක් පත් කළා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ කාර්යෝග සභාපතිත්වයෙන්. ඒක ලබා දෙන තව දවස් කීපයක් ගත වේවි. අපරාවශ්‍ය දෙපාර්තමේන්තුව විධිමත් මේ පරීක්ෂණට සිදු වෙනවා. මොකද ඔබට පේනවා ඉතාම ම්ලේච්ච ලෙස පහර දීලා ඉස්සට පහර දීලා බොහෝ දෙනෙකුගේ සා දරුණු අපරාධ කළා තමයි මේ බන්ධනාගාර ධාරීන් විශේෂයෙන්ම ඝාතනය කළා තිබෙන්නේ. ඒ වගේම ඉලක්ක කරපු බන්ධනාගාර රැඳවියන් ප්‍රමාණයකටත් එවැනි ආකාරයෙන්ම අමානුෂික ප්‍රහාර එල්ල කළා තිබෙන බව රෝහල් ගත වූවන් දිහා බැලුවට පස්සේ පේනවා. මේකට කුමන්ත්‍රණය කරපු මේකට සහභාගී වුණු අය කවුද කියලා හඳුනාගෙන එයට එරෙහිව මේ ඝාතන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නට අවශ්‍ය කරන පියවර ගන්නවා.
0: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
4: මේ සිද්ධියේදී ඇත්තම සිද්ධිය ඇයි ඔබතුමාලා මාධ්‍ය නිරාවරණය කරන්නේ නැති? ඊයේ නීතිඥවරු පවා බැලිකඩ බන්ධනාගාරයට ගියාම ඔවුන්ට පවා වාරණයක් නියුත් කරලා තිනා මේ වෙනකොට ඒ මිගමු බන්ධනාගාරේ වෙනත් බන්ධනාගාර වලට රැගෙන ගිය රැඳවියන්ට අමානුෂික විදියට පාර දෙනවලු. 3 දෙනෙක් මේ වෙනකොටත් මිය ගින් දිනනවා.
2: නෑ ඔබ කියපු අන්තිම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔය කතාව රට පිළිබඳව ජාත්‍යන්තර ඉදිරියේ අපේ ප්‍රතිරූපය හැලු කිරීම සඳහා සමර කණ්ඩායම් ගොඩනගන කතාවක්. ඔබ දන්නවා ඇති එක රැඳවියෙක් මීගම බන්ධනාගාරයේ ඉඳලා මේ සිදුවීම සිදු වෙන්න සති දෙකකට කලින් වැලිකඩ බන්ධනාගාරයට මාරු කරපු රැඳවියෙක් තමයි සිය දින සාගෙන තිබුණේ. ඒතර මේකත් සම්බන්ධ කරනවා මීගමෙන් ආපු කෙනෙකුට පාර දීලා ඝාතනය කරයි කියලා. ඒ සිදුවීම හොඳටම පැහැදිලි එවැනි ආකාරයට තමයි සිදු වෙන්නේ. මොකද බන්ධනාගාරය ඇතුලේ ඔබ දන්නා විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට කෙනෙකුට ගකර අසරේ තත්වයක් ආවොත් එක්කෝ අපේ බන්ධනාගාරට සම්බන්ධ වෛද්‍යවරු පරීක්ෂා කරනවා. එතන අපිට අවශ්‍ය කරන කටයුතු කරගන්න බැරුණොත් වහාම අපි ළඟම තියෙන රෝහලට ජාතික රෝහල ඇතුළ යොමු කරනවා. එවැනි ප්‍රතිකාර අපි කරනවා.
0: මිගමු බන්ධනාගාරයේ ඇති වූ ගැටුම වළක්වා ගැනීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා නිසි අවබෝධයකින් කටයුතු කරන මෙති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. සමගි ජන බලවේගයේ අද පැවතු මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
5: අධිකරණ ඇමතුමා පළවෙනිම මේ වගකීම පළවෙනි දවසේ ඔහු බාරගත්. ඔහු වගකීම බාරගත්තේ තුල ගැබ් වෙලා තියෙන අදහස් දැන් ක්‍රමක්‍රමයෙන් ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවලදී එළියට එන්න පටන් අරන් තිබෙනවා. එතකොට මෙවැනි ප්‍රශ්නයක් ඇති වෙනාම ඒක විසඳන ආකාරය, ඒක කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ගැන නිසි අවබෝධයක් හා ඒ පිළිබඳව තමන්ගේ වගකීම මොකක්ද කියන එක අධිකරණ ඇමතිවරයාට ඒක කියන්න, ඒකට මැදිහත් වෙන්න ඔහුට නැවුණ හැකි වෙලා තිබෙනවා. ඉතින් මං හිතනවා මේ වෙලාවේ අධිකරණ ඇමතිවරයා ඇත්තටම කළ යුතු දේ තමයි ඔහු වගකීම බාරගත්තා වගේම වගවීමත් ඒකට තියෙන්න ඕනේ. නමුත් වගකීම බාර අරගෙන වගවීම වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔහු දැන් මේ කියන කතා දිහා බැලුවම ඔහු මුල පටන්ම මේමෙනි තත්ත්වය පිළිබඳව අවබෝධයකින් හා අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් නැහැයි කියන එක ඉතාම පැහැදිලිව පේන්න තිබෙනවා.
0: එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා.
5: විශේෂයෙන්ම සඳුදා ඉරිදා දවසේ මේ සිදුවීම ඇති වුණාම ඉරිදා සවස් වරුවේ අපි දන්නවා විදේශික රැඳවියන් 12 දෙනෙක් විතර වගේ මේ මීගමු බන්ධනාගාරයෙන් ඉවත් කරගෙන තිබෙනවා. එතකොට ඉරිදා සවස එවැනි විදේශීය රැඳවියන් 12 දෙනෙක් පමණ ඉවත් කරගෙන

0: එවැනි තීන්දු තීරණ ගන්න ඇමතිතුමාගේ මැදිහත්වීමක් නොතිබෙන නිසාම අපි දැක්කා විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ මේ වෙනකොට 10 දිනක්ගේ ජීවිත අහිමි වෙලා තිබෙනවා. ඉතින් මේක ඊටාම බන්ධනාගාර ඉතිහාසය තුළ සිදුවෙච්ච ඊටාම බරපතල තත්ත්වයක් හැටියට තමයි දකින්න තිබෙන්නේ.
1: පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනා අධිකරණයේ හමුවේ යළි සලකා බැලුණා. ඒ අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහාන් තබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මණ්ඩල ඉදිරියේ එදී පෙත්සම් කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංචිව ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දැක්වුවා. ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම මේ මාස 17 වන දක්වා කල්තබීමටද අධිකරණය නියම කළ අතර එදින ජනාධිපති නීතිඥ සංචිව ජයවර්ධන මහතා විසින් තවදුරටත් කරුණු දැක්වීමට නියමිතයි. අද දින පෙත්සම් විභාගයේ අවසානයේදී නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුහර් ශේහරත් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අතරමැදි පෙත්සම් 8ක් ඉදිරිපත් වී තිබෙන බවත් එම පෙත්සම් සම්බන්ධයෙන් තමන් විරෝධත්වයේ පළ කරන බවත් සඳහන් කළා. ඒ අනුව අධිකරණයේ විසින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරියගේ එම විරෝධතාවයද සටහන් කර ගැනීම සිදු වුණා. ලෝකයේම ආදරය දිනාගත් ආජන්ටිනාවේ පාපන්දු තරුව ලියනොල් මෙසිගේ පෞද්ගලික අත්සන සහිත 2026 ආජන්ටිනානු පාපන්දු ජර්සියක් දිනා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයින්ට දැන් උදා වී තිබෙනවා. ශ්‍රී ලාංකිකයින්ට එම සුවිශේෂී අවස්ථාව උදා කර දෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම චොකලට් සන්නාමය වන රිට්ස්බරි රොකෝවා වෙතින්. ආජන්ටිනාව මේ වන විට ලෝක පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 පැමිණ තිබෙනවා. අවසන් පුර වටේ ඔවුන් සහභාගී වන තරගයේ අනිද්දා එංගලන්තයේ සමග පැවැත්වීම නියමිතයි. එසේ තිබේදී ලියනල් මෙසි මේ වන විට එම තරගාවලියේ වැඩිම ගෝලලාභීන් දෙදෙනාගෙන් කෙනෙකු වී සිටිනවා. ඔහු සහ ප්‍රංශ ක්‍රීඩක කිලියන් එම්බපේ දෙදෙනාම මේ වන විට එම තරගාවලියේ ගෝල අටබැගින් රැස් කරගෙන සිටින්නේ. ඒ අනුව ලියනල් මෙසිගේ පෞද්ගලික අත්සන් සහිත 2026 ආජන්ටිනා පාපන්දු ජර්සියක් දිනා ගැනීමට ලැබෙන්නේ නම් පාපන්දු ලෝලීන්ට සැබවින්ම එය උන්මාදයක් වනු ඇති. රිට්ස්බරි රොකෝවා වෙළඳපොළට ගෙන එන CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම් වෙනුවෙන් එහි අලවි කළමනාකරු අරුණ ලියනපතිරණ මහතා මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වුවා.
2: ලෝක පාපන්දු කුසලානේ මේ වෙලාවේ පැවැත්මින් පවතිනවා. ඉතින් ඒ ලෝක පාපන්දු කුසලානේ සමගාමීව අපි ලංකාවේ ක්‍රීඩා ලෝලින්ට ඒත් එක්කම චොක්ලට් සවතුන්ට අතිසුවිශේෂී අවස්ථාවක් උදා කර දෙන්න මේ වෙලාවේ සූදානම් කර තියෙනවා. ලෝක පාපන්දු ක්‍රීඩාවේ සුවිශිෂ්ටයා ගෝට් ලෙසින් හඳුන්වන ලයනල් මෙසි විසින් සයින් කරන ලද අතින්ම සයින් කරන ලද එයාගේ අස්සන යොදන ලද 2026 ජර්සි එකක් අපි මේ වෙලාවේ අපගේ චොක්ලට් රසවතුන් වෙත ලංකාවට රැගෙන ඇවිත් තිබෙනවා. ඉතින් අපගේ චොක්ලට් රසවතුන්ට ඒත් කරන්න තියෙන බොහොම සුළු දෙයක් පමණයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් පැකට්ටුවක් මිලදී අරගෙන අපගේ වෙබ්සයිට් එක වෙත ගොස් ඒ ලැබෙන QR කෝඩ් කේතය හරහා යුනික් සංකේතයක් ලැබෙනවා. ඒ යුනික් සංකේතය මේ පැකට්ටුවේ පිටිපස සඳහන් කර අපගේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරොත් ඔබට පුළුවන් මේ වටිනා අනගිබවණී අවස්ථාව උදා කරගන්න අවස්ථාවක් කරගන්න.
1: ලෝක පාපන්දු කුසලානේ උණුසුම ශ්‍රී ලංකාවට රැගෙනෙමින් රිට්ස්බරි රොකෝවා සංවිධානය කරන මෙම ප්‍රවර්ධන වැඩසටහනේ තෑග් දිනා ගැනීමේ අවස්ථාව මෙසිගේ අසන සහිත ජර්සීන් අවසන් නොවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එහි ඊළඟ පියවර ලෙස පාපන්දු ලෝකයේ තවත් නොමැකෙන සලකුණක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අත්සන සහිත පෘතුගාල ජර්සියක් දිනා ගැනීමටද ඉදිරියේදී අවස්ථාව සලසා දෙන බවයි CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම් පැවසුවේ. ඊටත් අමතරව දින 30ක් පුරා සෑම දිනකම වාසනාවන්තයින් දස දිනකු බැගින් තෝරාගෙන සුවිශේෂී ලෙස නිර්මාණය කළ පාපන්දු ජර්සි 300ක් පිරිනැමීමටද රිට්ස්බරි රොකෝවා සූදානමින් සිටිනවා. කොළුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීම හෙට අලුයම සිදු කරනවා. පෙරහැර මංගල්‍යය අගෝස්තු පළමුවනදා සිට ආරම්භ කරන බවයි ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් වාලුකාරාම විහාරාධිකාරී පූජ්‍ය උඩවෙල කෝලිත හිමියන් කියා සිටියේ.
3: කොළඹිටිය වාලුකාරාම විහාරස්ථානයේ පෙරහැර මංගල්‍යය ඇත්තටම 1963 වර්ෂයේ ආරම්භ කරලා තිබෙන්නේ. 2026 වර්ෂයට අවුරුදු 63ක් සම්පූර්ණ වෙනවා අපේ පෙරහැර මංගල්‍යයට. මේක ඇත්තටම කොළඹ පුරවරයේ ගත්තාම පැරණිතම පෙරහැර මංගල්‍යය.

0: මෙවරත් පෙරහැර මංගල්‍යය අගෝස්තු 1 වෙනිදා ඉඳලා අගෝස්තු 7 වෙනිදා දක්වා පැවැත්වෙනවා. පළවෙනිදායින් තමයි මේ වැඩ කටයුතු ආරම්භ වන්නේ. පිරිත් දේශනාව සහ බෝධි පූජා පින්කම් ආදිය පැවැත්වීමෙන් ඉන්පසු දිගට මල් පෙරහැරවල් සහ 7 වෙනිදා මහ පෙරහැර පැවැත්වෙනවා. එතකොට හෙට දවසේ මේ පෙරහැරේ වැඩ කටයුතු සියල්ලම සිදු කරන්නට පෙර ආතුව චාරිත්‍රානුකූලව කප්සිටු විමේ මංගල්‍යය සිදු කරන වරුකාරම් විහාරස්ථානයේ හෙට උපාන්දර යෙදෙන සුබ නැකතින් ඒ සඳහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමන් හා නාගරීමතුමන් ඇතුළු බොහෝ පිරිසක් සම්බන්ධ වෙමින් මේ කප්සිටිවේ මංගල්‍යය හෙට උදෑසන සිදු කරනවා විහාරස්ථානය තුළ.
1: කොල්ලපිටිය වාලුකාරාම වාර්ෂික පෙරහැර මංගල්‍ය සඳහා නිල රේඩියෝ මාධ්‍ය සහකරුවන්නේ නෙත් FM රේඩියෝ වයි. වසර 21ක් පුරා නෙත් නිවුස් සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. නෙත් නිවුස් සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙත් නිවුස් Facebook පිටුවට හෝ නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net News Dirishakti
3: Vasara 21 ka janatha vishwasayata savidena ape sahodaratwaye shaktiya
1: janathawa vishwas karana satya wenuen vasara 21 pura Net News sidu karana mehewama divi himiyen kepawu abita kandayamaka samuhika prayatnayak. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් සමන් පාලිත නානායක්කාර. නානායක්කාර වෙල්ලාලගේ සමන් පාලිත ජයන්ත නානායක්කාර උපත ලබන්නේ 1965 වසරේ ජනවාරි මස 16 වනදායි. ඒ හල්දුම්මුල්ල ප්‍රදේශයේදී ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සමන් පාලිත අනතුරුව දුරස්ථ අධ්‍යාපනය හරහා ගුරු සේවයට පිවිසෙනවා. ඉන් නොනවතුණු ඔහු විදුහල්පති සේවයටද උසස්වීම් ලැබුවා. ගුරුවරයෙකු මෙන්ම විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී ඔහු මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ ඒ පිළිබඳ පැවති කැමැත්ත නිසායි.
4: මාධ්‍යයෙන් මට විශාල සේවයක් කරන්න පුළුවන් කියලා මොන දෙන් ගුරු සේවයේත් මට කරන්න පුළුවන් ඉන්නේ සමාජයට පුරවේසි බී කිරීමනේ. එතකොට මට හිතුණා මාධ්‍ය ශිෂ්ටියනුත් වගකීම් සහිත පුරවේසි බී කරන්න දායක වෙන්න පුළුවන් කියලා හිතුණා මාධ්‍යෙත් එක්ක. අතකොට මේකෙන් සමාන්තරව යන්න පුළුවන් කියලා හිතුණා. ඒකෙන් තමයි
1: ජීවිත රැසක් අහිමි කළ මීරිය බැද්ද නායම් පිළිබඳ සිදු කළ වාර්තාකරණය සමන් පාලිතගේ මාධ්‍ය ජීවිතයේ අමතක කළ නොහැකි මතකයක්. ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් මෙන්ම මාධ්‍යවේදියෙකු ලෙසද යහපත් සමාජයක් බිහි කිරීම අරමුණු කරගත් සමන් පාලිත නානායකකාර නම් වූ මේ සුවිශේෂී මාධ්‍යවේදියා ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සම්බන්ධයෙන් පළ කරන්නේ මෙවන් අදහසක්.
4: එතකොට මාර්ග අවීර වෙනවා. ඒතර මේවට කිලින්ම ඉක්මනින්ම නියදෙන දෙන්න පුළුවන් කමක් ලැබිලා තියෙන නිශ්චිතකම තහහා. ඊනවසි කරස්කවදීන් බලන් පස්සේ බොහොම බොහෝ සාවිකින්ගේ මේ තියෙතම නාලිකාවක් වගේ පේනවා මට නිශ්චිතකම. එහිම නිශ්චිතකම කියීම දැන් දී හිටියා. ඊළඟ ප්‍රවෘත්ති කියනවා වගේම ආගමික වැඩසටහන් කරනවා, විනෝදාත්මක වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, මුංචි ගමරින්ගේ ඊවසි සමහර තව තියෙන මේ පොඩක් ආහනවා නම් මම සිතනක් යන කියලා ඉතින් තමයි ආවේ.
5: ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: පෑහෙනවා කියන්නේ පුතේ ගැළපෙනා කියන එකනේ.
11: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
10: කොහොමද බෙරිලා?
11: බෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
10: කොහෙනම් මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කිරි මාළු කරි.
12: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු. Vijay Products ape rasaya rate samata
13: SLT Mobitel fiber ek gedarama fit karanna okkoma devices connect karanna gaming walata low latency fast and stable unlimited thoraganna package rasak SLT Mobitel fiber
14: දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crip ශ්‍රී ලංකා.
15: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pure TV.
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනો රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනો ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනો රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනો ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
18: ඉන්න තැනම ඉඳන් ගනුදෙනු පහසුයි LB SIM app එකෙන්.
19: පහසුව සලසයි, සුහදව සලකයි. LB run අය.
20: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
21: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
22: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
23: මාරයිනේ.
15: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pure TV.
13: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මන්දාරම් රෑ හතයි.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.

අදත් හදා හසු නැති දවසක් ඔබට පාළුවයිද කියලා මං අහන්නේ නැහැ. හදා හසුට එන්න මොනේ නැහැ. හිතක පාළුව මකන්න ආදරේ තිබුණත් ඇති.

දුඹුරු ඇස් තියෙන්නේ මායාකාරී මිනිස්සුන්ට කියලා මං අහලා තිබුණාට ඒක ඇත්ත කළේ ඔයා. අදත් මං ඒ ඇස්වලට වශී වෙලා අවුරුදු 17ක්ම ගෙවිලා ගිහින් ඒත් තාමත් ඔය ඇස් මට අමතක කරන්න බැරි වෙලා. ඒක තමයි මගේ ආදරේ ඇත්ත. කියන්න කිසිම දෙයක් නැති වුණත් මං ආසයි ඔයත් එක්ක කතා කර කර ඉන්න. මගේ මැනික. මේ සියලු පණිවිඩ නිර්නාමිකයි. ආදරයට පහයක් නෑ, නමක් නෑ, කමක් නෑ. ඔබ එන්න.

0: අදහස් 25000 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුවීමෙන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life බියකුමින් මවකමින් 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අවතන්න. Prime Group 13.22
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
5: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු ගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 01120777 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Wake up. Sattu Hormones Alpha Studio.
7: දවසටම ඕන කරන vitamins Alpha Studio.
6: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
7: රටේම තරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: Good morning.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
10: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
7: 769 වන වරට එළපිඹ සොරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
10: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
7: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
10: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
7: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න
10: මාත්‍ය සත්කාරය net fm
7: බැති පරදායකත්වය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
11: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
12: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
13: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාන
12: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
14: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

ආදරණීය තරංගාට පිස්සෙක්. ඇය ඔහුට කැමතිය. ඔහුගේ මනමාලා ආදරයට ඇය කැමතිය. ඔහු ඇයට කැමතිය. ඇගේ නිල්මානෙල් ඇස්සස්සේ ආදරේ පීරන්නට ඔහු කැමතිය. මං ඔහුට කැමතිය. ඔහුගේ අමුතු මෝහනකාරී බෑමට කැමතිය. ඔහු ඇයට ආදරය. ඇය ඔහුට ආදරය. මං ඔහුට ආදරය. ඒත් මට මං කවුදැයි මතක නැත. බලාකුළු ආදරවන්ති. ඔහු ඇයට ආදරය. ඇය ඔහුට ආදරය. ඒත් මං ඔහුට ආදරය. ඒත් මට මාව මතක නැත.

මං මාවත් අමතක කළ ආදරයක් එහෙම යුගයක් තිබුණා. ඒ වගේ හැඟීමක් හිතට දැනුනම අපිට නොදැනීම අපිව අමතක වෙනවා. හරියට රෑට හීනයක් දකිනවා වගේ හිටිගමන් නැහැරුණාමයි දන්නේ රැවටුණා කියලා.

ආදරණීය තරංග සුබ මන්දාරම්රයක් වේවා. මම හිතනවා මටත් මාව අමතක වෙන ආදරයක් උපදින්නේ සංසාරي කරපු කර්මයකට කියලා. ඒ වුණත් මම අදත් ඒ ආදරයට හරිම ලෝභයි. හැබැයි මාවත් අමතක කරලා ආදරයට ආදරය කරපු මට වගේම හැමෝටම නොලැබුණේ ආදරයමයි තරංග. නිර්නාමික සටහන් වලින් WhatsApp තීරේ පිරෙනවා. හැබැයි ඒ නිර්නාමික හැඟීම් හැම එකක් අස්සෙම තියෙන්නේ ආදරේම තමයි. තරංග ආදරය කියන්නේ පරිත්‍යාගයක්. රැක ගැනීමට හැකි අවංක කෙනෙක් අතර හමු විය යුතු දෙයක්. එය වැරදි අයටපත් නොවිය යුතුයි. මම නිලූ.

මාවත් අමතක කරලා ඔයාට ආදරය කළා. ඔයත් එහෙම කරලා තියෙනවද? ඔයත් එහෙම කියලා තියෙනවද? ඔයාටත් එහෙම දැනිලා තියෙනවද? 0715 95 95 95

ආදරණීය තරංග, ඔයාගේ කටහඬ මගේ බිඳුන හිතට දිවවසුවක්. ස්තුතියි ඒකට. මගේ රෝස මල වෙතටයි. ඔය හරිම ලස්සනයි අද. හැමදාම වගේ අදත් මට ඔයාට ආදරේ හිතෙනවා ගොඩක්. ඒත් අදත් ඔයාව නටුව පිටින් අල්ලගන්න යද්දී වමට රිද්දනව වෙනද වගේම. ඔයා නටුව පිටින් තමයි ලස්සනම. ඒ නිසා මට බෑ ඔයාගෙන් නටුව අයින් කරලා දාන්න. මං අන්තිමට තීරණය කළා මටත් නොරිද්දගෙන ඔයාව ගහේම තියලා ලස්සන බලන්න. මම කතාවක් අහලා තියෙනවා, සමහර දේවල් ළඟ තියෙනවට වඩා දුරින් තියදී හරි ලස්සනයි කියලා. ඒ නිසා ඔයා හැමදාම දුරට වෙලා ලස්සනට පිපෙන්න. මම ඈතින් ඉඳන් හරි ලස්සනට ඔයා දිහා බලලා හිනා වෙන්න. මම විජිනී.

0: Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: SLT Mobitel Fiber එක ගැතරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV. නිල විකාශක.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Madina. Rhino Premier Roofing Sheet. Fatalist stress on the hall. Dahatunai Anuhaya Amatana.
5: Lanka Premier League Visai Visihaya. Samarambaka Mahotsavia. Julie Dahatanada SSV Kridangane D. Pravisha Patra. Book my show within Venkaravagana. Nila Vikashana Sakaru. SLT Mobitel Pio TV.
1: SLT Mobitel Fiber Nisa Dang Hamagatharam Novina Sadivi again. Superior to my fiber fit. Okuma devices connect karana. Gaming world and low latency. Fast and stable. Unlimited. Thoragana package. Rasa. Obegatha Adamu fiber fit karagana.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
8: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
9: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
11: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
12: ක්‍රිස්ටිනා කෝටිගෙන් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ
11: සිලිකන් නිම්නේ ටොප් සීක්‍රට්ස්
10: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
9: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
11: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
13: Brought to you by
14: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
15: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
16: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
17: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%15% වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
18: එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
19: FM Algo Town
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show within Venkaravaganna නිල විකාශන සහකරු SLT Mobitel Pio TV

ටොන් ගණන් හේන එක්ක මිල අධික බ්‍රෑන්ඩඩ් පර්ෆියුම්, විච්චූරණ මාලවලලු, ගෑනු ආසම පාට, රතු රෝස පාට, ඒ මුකුත්ම නැතුව උඹෙන් ලද මාන්නාධික ප්‍රේමයට, ගින්න රස්නේ දැනෙන සීතල හාදුවලට, උරමත වැතිර ගිමන් හරින හවස්වලට, ඉතිං හිතවද ගැහනු කැමතිම සිහින් උසති පිරිමින්ට, දෑඟිලි තුඩින් ඉස්සී සිපගන්ට, ඇස්සස්සෙන් කතා කරන පිරිමි ප්‍රාණයන්ට, වෙන හවල් දෙයක් නැතුවට නුඹෙල්ලද පීතෘු කුලේ රැකවරණයට, මාලද ප්‍රේමයටයි මම පෙම් කළේ ජනනි භවන්තිකා. ඔබ ඔබවත් අමතක කරලා කාටහරි ආදරය කළාද? 0715 95 95 95

කියන්න ඔයා මොන රිතුවටද ගොඩක් මාස කියලා. ඒ වගේම මට කියන්න අර ඉරහඳ තාරකා ඕනෙද ගැනල්ලා දන්නවාද?

මටඔය වෙනුවෙන් මේ ලෝකෙ කරන්න බැරි කිසිම දෙයක් නෑ. ඔවු මේක උමතුවක් නම් ඒ උමතුවේ උසම තැන.

වහින මැන වහින මැන මේ වස්සාන කාලයයි. සැදහිරටකේ දුක යාවි පාවී සුලං සරසේම පෙරුම් පුරමින් පිපෙන්න්නට යන මං විච්චලිතිකාවෙමි. වහින මැන මේ වස්සාන කාලයයි. තුරු හිසට නව දළුලා මල්රුව මවන්නට පෙරුම් පුරණෙමි මම. මේ නියංසාව පරද පෙම්වන්තකම් පලඳා නඹ වහිනවා නම් වසන්තයේ මං විච්චු ලතිකාවෙමි. මල් පෙති මත්තට සායම් හල සොඳ පල සදන්නට පෙරුම් පුරණෙමි මං. මේ වංක ගිරි ගමනේ පෙම්වන්තකම් පැළඳා නඹ වහිනවා නම් වසන්තයේ මං විච්චු ලතාවෙමි. සුන්දර කවිකාරේ අවකනා.

0: මන් දරම්ර හතයි විනාඩි පණහයි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්දරෙල්ලාගේ මන්නන් ඉන්න මව බේරගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. Commercial Credit.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අවතන්න. Prime Group 13.22
8: ලංකා ප්‍රීමිය ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV. නිල විකාශක.

0: වසර 90ක විශ්වාසය
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ ටීවී
2: ආදරණීය තරංග මම වගේම ඔහුත් මට කැමති ආදරේ ඒත් ලංවීමක සේයාවක්වත් නැහැ ඒත් අපි ආදරෙයි ඔහු මගේ ආදරයට වගේම මගේ ජීවිතේ හැමදේටම මගේ ළඟින් ඉන්නවා ඒ පිළිවෙලට පිරිසිදු ගමට මං කොච්චර කැමතිද ආදරේ දෙවියන් ඔහු මට ලංකලාට හිමි කළේ නැහැ කතාව ආදරේ වුණාට නිර්නාමිකයි

තරංගා අහිමිවීම් වල කෙලවරක් නැ. අදටත් එහෙමයි. මටම කියලා ජීවිතයක් කවදා දකින්න පුළුවන්ද කියලා දන්නෙත් නැ. තාමත් කැපකිරීම කරනවා. ඒත් මට නෙවෙයි. මම ඉන්දිකා. ඉන්දිකා ඒ කැපකිරීම කාටවත් නෙවෙයි. දවසක ඔබටමයි.

ආදරයට හේතු අරන්ගෙන තරංග අක්කා. ඔයාට සුබ මන්දා ආරම්භයක් වේවා. නිල් පාට කියන්නේ මායාවක්. කොහෙන් පටන් ගෙන කොහෙන් නතර වෙන්නද කියලා අවබෝධයක් ඉතුරු නොකරන පාට. ඒ ලාවට තෙත නිල් ඉංගිරියාවස්සේ සීමාවක් පේන්නේ නැති දේවල් තියෙනකොට හමෝන හැම වෙලාවකම ඒ අස්සට එබී එබී බැලුවේ පාටවලින් හැඩවුණු හැඟීම් දිහා. විශ්වය තරම් ලොකු ආදරයක් කියව ගන්න බේබිස් බ්‍රිත් මලක් තරම් කෙල්ලක්ට පුළුවන් වුණා කියලා හිතලා මගේ හිත උඩ පැනලා නටන්න ඇති. හැබැයි මට අමතකුණා ඒ තරම් විසල් වපසරියක ගිනි කඳු වගේම අයිස් කඳුත් රික්තක වගේම කළු කුහරත් එහෙ කෙස් ගන්නට තියෙන වග. ඒ දේවල් කොහොමනම් දකින්නද? තනාග මිදුණු පිනිබිඳුවක් ඉරේ රතු පාටට ආදරෙන් අතවනන්න ගන්නකොට ඉතින් ඒ කොළු පරාණය මගේ ආත්මය සාරයම එක හුස්මට ටිකෙන් ටික ඇදගනේදිත් මට මාවම අමතකුණු හැටි හරි පුදුමාකාරයි. මට මාවත් අමතක කරවන්න තරම් සූක්ෂම වුණු නිල් පාටට මේ බේබිස් බ්‍රෙත් මල විශ්වයේ අවසානයට තෙක් කොන්දෙස විරහිත වාදරය කරන බවත් නම් සැකයක් නෑ. නෝරා තිනුවේල් නහොත් නැතුව අනුත්තරා.

අදරණිය අක්කේ, මට ඔයාව හමුවකින් කන වැකුණේ. එදා සිට අද වෙනකම් මඟ බලාගෙන ඉන්න ඔයා එනක ඔය කටහඬ මට දැන් භාවනාවක්. ආදරෙයි ඔයාටත්. එයා මට ආදරෙයි, මම එයාට ආදරෙයි. ඒත් අපි අන්සතුයි. මම නීලෝ.

ආදරණීය තරංග. ආදරය කියන්නේම අයිතියක් නැති වුණත් අනිත් හිතට සැනසීමක් දෙන එකටලු. මාවත් අමතක කරලා වහවැටුණු ආදරේ මම මගේ කියලා තදින්ම අල්ලගත්තා. ඒත් ඒ බැඳීම් ටිකෙන් ටික ලිහිල් වෙලා යද්දී ඒ ආදරේ හරිම අසාධාරණ විදිහට සිල්ලරට විකිණුණා. ආදරේ කිව්ව පළියට මිනිස්සු ඇත්තටම අපිට ආදරේ නැහැ තරංග. ආදරේ මේ ගිහින් කියලා දැන දැනත් බෝමලුවේ පහන් පත්තු කර කර ඒ ආදරේම ප්‍රාර්ථනා කරපු මම අවසානයේදී තේරුම් ගත්ත එක දෙයක්. ඔහුගේ ජීවිතයේ ඇතුලේ මම මතක බණ කියපු හිස්ම හිස් චරිතයක් විතරයි කියලා. සශී

සිංගප්පූරුවට වෙලා දවසම මහන්සියෙන් ඇඳට වැටෙන්න බලාගෙන ඉද්දි මන්දාරම් රෑහෙනවා. ඒ කියන හැම ප්‍රේම කතාවක්ම මගේද කියන වෙලාවකට මට හිතෙනවා. මම සමිතා. මන්දාරම් රෑ භාවනාවක්.

මං කරපු ලොකුම වැරද්ද ඔයාට ආදරේ කරපු එක නෙවෙයි. ඒ ආදරේ වෙනුවෙන් මාව මමතක කරපු එක. ඔයාගේ ලෝකේ ලස්සන කරන්න මගේ ලෝකේ මඳුරු කරගත්ත එක. ඔයාගේ හිනාව රැකගන්න මගේ කඳුළු හංගගෙන හිටිය එක. අන්තිමට ඔයාට මාව අමතක වුණා. ඒත් මට මාවම නැවත හොයාගන්න ගොඩාක් කල් ගියා. මං කරපු ලොකුම වැරද්ද ඔයාට ආදරේ කරපු එක නෙවෙයි. ඒ ආදරේ වෙනුවෙන් මාව මමතක කරපු එක. අද මං නැවත මාව හොයන ගමනක අතරමංව ඔබ නම් තුටින් ඇති. ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. අංකලේ ආදරේ. ඒ නිසා කවදාවත් වෛරයක් නැහැ. මිලාන් මාලකා.

ආදරණීය තරංග රිදෙනවා. ඔව්, හිත ගොඩක් රිදෙනවා. ආදරේ මෙච්චර වේදනාවක් කියලා දන්නවනම් මම එයාව කවදාවත් මුණ ගැහෙන්න යන්නේ. ඒ ඇස් දිහා මම බලන්නේ නැහැ. හදවතට කටු වලින් අනිනවා වගේ. අනේ, මේ හදවත ගලවලා එයාටම දෙන්න තියනවා නම් එකක්. මම දෙනවා තරංග. එහෙම පුළුවන් වුණා නම් එතකොටවත් මගේ ආදරේ දැනෙයි නේද? චමරි, දරණිය ගලේ ඉඳන් ඔබ හොම කියනකොට මට හිතෙනවා මෙහෙම කියන්න. ඔබ දන්නේ නෑනේ ඒ තරම් කෙනෙක් වෙනුවෙන් දිය වෙන්න පුළුවන් ඔබේ වටින හදවත මොන තරම් ලොකු වස්තුවක්ද කියලා සහෝදරි. ඒක කාටවත් දෙන්න කලින් ඔයා පරිස්සම් කරගන්න. මොකද මේ ලෝකේ වටිනම හදවත් වලින් එකක් තමයි චමරි ළඟ තියන්නේ. කවදාහරි එයා මුණ ගැහුණොතින් මගේ මේ වචන ටික එයාට කියන්න. අතහරින බව දැන දැනත් හදවතින්ම ආදරය කළ බව, රිදෙන්න රිද්දද්දි තදින්ම ආදරයෙන් බැඳුණු බව, අහිමි වුණා කියලා දැන දැනත් ආයේ එයි කියලා මඟ බලන් හිටිය බව, සියල්ලන් අවසානයේ හදවතේ උපන් ප්‍රේමය මරා දැමිය නොහැකි වුණත් තවත් රිද්ද ගන්න බැරිකමට ප්‍රේමය පණ පිටින්ම මෙහිදන් කළ වග කියන්න. ශාලිනී ඩි සිල්වා.

නොම නිසා දුක තද කරන්න මම සිටිය දුරින්. කියන්න බැරි දුකම සුසුම් අතර හිර කළේ මමමයි. දුක දරාගෙන හිඳින්න හුරු වෙලා දැන් මට බර වැඩි වුණේ ඇස් දෙකට. තරංගා

0: rẻ,
1: quán ta rắm rẻ.
2: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-0934-22-76.
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313636.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
6: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා

ආදරණීය තරංගකේ මගේ හිතේ ගැඹුරුම තැනක නුඹ පරිස්සමට තියාගත්තා. එච්චර පරිස්සමට තියාගත්ත නුඹ මගේ අත අතහැර ගිය වෙලාවෙත් මම ආදරෙන් එයාත් අල්ලගෙනම හිටියා. ඒත් මන් දන්නවා මට මාවත් අමතක වෙන්න තරම් මං ඔයාට ආදරේ කළා කියලා. එහෙම කියන්නේ හොරණින් ලලනි. ආදරේනිත් නුඹ මගේ අතීතේ නොවේ. කාලේ වැලි තලාවට වැසුණු නුඹ මගේ වර්තමානයයි. ඒ මොහොතේ මා ජීවත් කරවන සහ මිනි බඳින අනාගතයයි. නොපෙනෙන හෙට දවස ආලෝකවත් කරන. එහෙත් කාලේ සාපේක්ෂ නියමයට අනුව නුඹ මගේ අතීතයද විය හැකි. මක් නිසා දෙයත් ප්‍රේමය යනු කාලයට හසු නොවන ආත්මීය නිදහසක් නම් නුඹ මා තුළ ඉතිරි කර යන ඒ මහා ප්‍රේමය කාලයේ සීමාවෙන් බිඳ දමා සදාතනික විශ්වයේ සත්‍යයක් වනු ඇති. අකීකරු කවහිත රැගෙන මම අලව් වෙන්නදී

ආදරණීය තරංග, ඔය හොරා දෙක හදවතටම කතා කරන ලෙංගතුම නවාතැනක්. හැමදාම ඉන්න අරුතෙක් කරන සෙනෙහවන්තියක් ලෙස මං නිර්නාමිකයා.

ආදරණීය තරංග. මේ තරම් වේදනාවක් කියලා දන්නවනම් කවදාවත් මං ආදරය කරන්නේ නැහැ. පනරලා ආදරය කරපු මට එයා මගෙන් ඈත් වෙන්න ඕන වුණාම ලියලෙව් එයාගේ මානසික අසහනය දුරු කරන්න මාව ආශ්‍රය කළා කියලා. එදා එයාගෙන මට ඇතුනේ මහා කලකිරීමක්. එහෙම කියලත් ආයේ ආයෙමත් මට ලීව කතා කළා. මම කිව්වා ආයේ කවම කවදාවත් මට ලියන්නවත් කතා කරන්නත් එපා කියලා. එයා මගේ ආදරයට දුන්නු ගැරන්ටිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එයාම කීප වතාවක් කිව්වා අපි කසාද බඳින්න ඕනේ ඔයා වගේ ගෑනු ළමයි කියලා. රාගෙන්තර නිර්මල පිවිතුරු ආදරයක් මම එයාට දුන්නේ. එයා දුන්න ලියුම් කාඩ් සියල්ල මං ලස්සන්ට ළඟ තියාගෙන හිටියා. ඒත් 24 වෙනි මාසේ 20 පුච්චල අරු කරලා වාතලයට මුහු කළා. ඒ තරහකට නෙවෙයි, සියල්ල මගේ හිත අතීතයට ගෙන යන නිසා. දැන් මම සසර කෙලවර කරගන්න ලෝකෝත්තර ජීවිතයකට කටයුතු කරනවා. එයා හැමදාම සතුටින් ඉන්න ඕනේ. කුමාරි රාජපක්ෂ, තරහින් නෙවෙයි නම් ඔබේ හිත ලෝකෝත්තරයි. ඔබට නිවන ළඟයි. ආදරෙන් පරාද වුණත් නිවන දුර නෑ.

0: ரே வித் தரங்கா மந்தாரம் ரே மந்தாரம் ரே
1: அபி ஹமதாம ஹேவே அம்மா ஆதரன் அபிட கவபு பட்கட கரஸ் திவ்ய குலுபளு நிஷ்பாதன அம்மாகே அத்குணய செரண்டி கிரீன் பிளான்டேஷன் பிரைவேட் லிமிடெட்
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
2: NGK වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැස්කුමක් ආවා. ඩයි පරීක්ෂණය කරා බයිපාස් එකට යවෙනවා කියන. ඒ පාර ගියා සෙවන. සෙවන ගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ බෙදලා තියුවා වට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කළා ඉවරයි. ඒ මහත්යට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
0: කතා කරන්න 0777 300 940.

0: ඉතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: වෙකම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය
2: හත්සිය හැට නවවන වරටත් හෙළ පිඹ සුරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
1: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
1: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
2: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
1: මාත්‍ය සත්කාරය netfm
2: බැති පරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: දුනුකල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
4: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
5: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
6: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
7: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

තරංග අපි අපේ ජීවිත ජීවත් කරවද්දී අපිට අපිව මඟහැරෙන වාර නම් අනන්තයි. ඒ නිසාම පසුතැවෙන වාරත් අනන්තයි. ආදරේ මඟහැරෙනවා, ජීවිතේ පසුතැවෙනවා. ඒත් ඒ හැම වාරයකම ඔබට ඔබව හමු වෙනවා. කෙලි මැඩලින් රේනකා.

තවර දැනගෙන හිටිය නෑ අපේ අසම්පූර්ණ කතාව ගැන. අහසයි මහ පොළවයි කවදාරි හමු වෙනවා, එකතු වෙනවා. කවුරුහරි දැකලා තිබුණාද? සමහර විට අපි ඒ වගේ වෙන්න ඇති. හමාරි අඳුරේ කහානි අපේ අසම්පූර්ණ කතාව.

ආදරණීය තරංග සුබමන් දරම් රැක් වේවා. ගමනක් යන්න හිටියට යන්න බැරි වුණා එකට. ඒත් දැන් මගේ ගමන මන් තනියෙන් යනවා. ආයෙත් මට එපා.

මෙවැනිම විරහ ගීත ගයමින් ප්‍රේමයක් බිඳ වැටිලා රජිත කියලා ලස්සන පිරිමිලා මේ කඳුලින් ජීවිතය ගත කළා. හැබැයි කාලයාගේ ඇවෑමෙන් හිත ලස්සනට හැදුන මොහොතක ඔහු කියනවා ළඟදිම විවාහ වෙනවා කියලා. එළඹෙන අටවෙනිදා සුබ පැතුම්.

0: mandaram re atai vinadi hatalis atai.
1: Velava obobeta gena enne.
2: Rapunzel wage mannan inne. Mawa bera gana kawuru tenaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit.
4: Akma vitil fatty liver. බය වෙන්න එපා සෙවනගල liver boosting capsule අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
6: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
7: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
9: මාරයිනේ
0: මන්දාරම් රෑ විත් තරංගා ආදරණීය තරංගස් සුබ මන්දාරම් රෑක් වේවා ආදර විඳින්න අරගෙන එන දෙයක් කියලා මට හිතෙන්නේ සෙනෙහසින් ළඟ ඉන්න හැමෝම දුරස් වෙති මොකද එහෙම දේවල් අපිට සිද්ධ වෙන නිසා තනියම ගෙදර ඉන්න මට මගේ ළඟ හිටිය අහිංසක කික්කි පැටික්කි. ඇයි රාත්‍රී පුරා අසනීපෙන් දුක් විඳා. මම ඇය ළඟින් හෙළවුණේවත් නැහැ. අන්තිමේදී ඇය දුක් විඳලා අද උදේ පාන්දර මැරිලා ගියා. ඇයට ගොඩාක් ආදරය කරපු නිසා මට ඒක හදවතට ගොඩාක් දැනුණා. ඉතින් අපි ආදරය කරන්න ඕනේ වෙන වෙන බව දැනගෙන. ලොකුම වරද මම හදවතින් ආදරය කරපු එක. චම්පික හැම කියනකොට ඔව් මතක් වුණා. ජීවිතේ අපි ආදරය කරපු බැඳීම් වලින් ඈත් වෙද්දි හිතවලට දැනුණු වේදනාව. ඔව් අපි ආදරය කරන්න ඕනේ වෙන වෙන බව දැනගෙන. ඒත් පුදුමයකට එහෙම දැන දැනත් අපි බැඳෙනවා. සුබමන්දරම් රැක් තරංගා. අහම්බෙන් කියන වචනයට වඩා දෛවයේ ලියවුණු ලස්සනම කතාවක් විදියට තමයි අදට වසර 6ක් ගෙවි ගිය අපේ මේ ආදරය මම දකින්නේ. අපි දෙන්න එකිනෙකාගේ පෞද්ගලිකත්වය කියන සීමාවන් ඇතුළේ ජීවිතේ කොච්චර නිදහස විඳිනවද කිව්වොත් ඒක තත්පරයකටවත් සැකයක් හොබියක් අපේ හදවත් අතරේ ඉඩක් හොයාගන්නේ නැහැ. එයාට එයාගේ ලෝකෙ නිදහසේ ජීවත් වෙන්න ඉඩ දීලා ඒ නිදහස ඇතුළේ මම මගේ ආදරය උපරිමයෙන් විඳිනවා. මේ සුන්දර විශ්වාසය සහ අවබෝධය තමයි අපේ ආදරේ තියෙන ලොකුම ශක්තිය. කවදාවත් නොමැකෙන නිතරම ආදරය දැනෙන මේ බැඳීම මට ලැබුණු වටිනාම තෑග්ග. මගේ ආදරණීය මානවී මම ඔයාට ගොඩාක් ආදරෙයි. මගේ සුදුමැණික මං ඔයාගේ සුදු මහත්තයා අරුණ. වාසනාවන් හිතවත. වාසනාවන්. ඊට වැඩිය දෙයක් නැහැ. ජීවිතේට ලැබෙන ඕනේ වටිනම දේ. තමන්ව දැනෙන නොරවටන ආදරයක්. තරංගනාගේ මේ හැම දෙයක්ම මායාවක් බොරුවක් ඉක්මනින් මේ හැම දෙයකින්ම ඈත් වෙන්න ඕනේ. මට උදව් කරන්න හිතනවා ගන්න. පින් ඔයාට. නිර්මලී අක්කා, අහුනද දැන් ටිකකට කලින් කිව්ව ලස්සන? සුබ පැතුම. ආදරෙන් හමුවන්නෝ තිමිවන්නොත් අහිමිවන්නොත් සියල්ල වෙත්. ඒ නිසා උපේක්ෂාව පෙරදරි කරගන්න. ජීවිතය යාත්‍රා කරන ඉසවට සතුටින් නැදෙන්න. ඔව් තරංග මමත් කාලයක් මගේ ජීවිතේ පරදුවට තියලා ඒ ආදරය රැක්කා. ඒ රැකීමම ජීවිතේ ගමන කියලා හිතුවා. ඒ තේරුම් ගත්තා. දැන් මම හොයන්නේ මම වහගෙන ඉන්න නිවන් පුරයට යන මාවත. මම සුජා.

කොහේ හරි ඇති. අපි ආදරය කළාය. අපි ළඟම ඉන්න ඕනේ කියලා නියමයක් නැහැ. එයා මේ අහසයට කොහේ හරි සැනසෙල්ලෙන්නම්. මේ මතක ඔවුන්ටයි මත්තරංගා.

0: FM 94.8 Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones Alpha Studio.
3: දවසට මෝන කරන විටමින්ස් Alpha Studio.
2: Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෙෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනාවට යොමුවන්න පෙර ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහොව දිනයේ වෙනුවෙන් නෙතෙෆම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ, නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉන් අනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11:00 දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පසුරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ ප්‍රේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පසුරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. ඉන් අනතුරුව රාත්‍රී 7ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට මෙවරත් ඇසළ පුරපසළොස්වක පොහෝදා නෙතෙෆම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන තුළින් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ. මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්නට විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ ලබා දෙන සහයෝගය අපි ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසළ පුරපසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට, නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. අද අඟහරුවාදා නෙතෙෆම් ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරමු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්

ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දෙනාම අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද නෙත්තෙෆෙම් නාලිකාව තුළින් මේ උතුම් ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වයගෙන කටයුතු කරන්නේ කඩවත කිරිල්ලවල පදිංචි KM නිෂාදී පියුමි ජයරත්න දියණිය ප්‍රදාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයගෙන කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ඒ පින්නතුන්ලාට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ විවිධ විදියට පිනතුන් තමන්ගේ ජීවිතයට උකහා ගන්නට උත්සාහ කරනවා. ඒ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතේ ගලපාගෙන ධර්මයේ හරහා දියුණුවක් සකස් කරගන්න අපි වීරිය කරනවා. ඒ උත්සාහවත් වීම අපගේ බුදුරජාණන් වහන්සේ හරියට ප්‍රශංසා කළ දෙයක්. පින්වත්නි, කන්දක් නගින්න උවමනා කෙනෙක් ආරක්ෂිත තැන ඒ ස්ථානයේ නම් එයා කළ යුතු වන්නේ ඒ කෙතරම් බැරෑරුම් වුණත් ඒ උස් භූමිය කරා පියමන් කරන එකයි. සමහර අය ඉන්නවා මේ වගේ කන්දක් මට නැගගන්න බෑ කියලා උදාසීනකමකින් කම්මැලිකමකින් කටයුතු කරනවා. තවත් සමහර අය ඉන්නවා අනේ මට මෙබඳු කන්දක් නැගගන්න අමාරුයි නේද කියමින් එයා ක්‍රමානුකූලව ඒ උස් භූමිය කරා පියමන් කරනවා. පින්වත්නි, ඒ උස් භූමිය කරා පියමන් කරපු කෙනාට ආරක්ෂිත බවක් තියෙනවා. එයා අනාරක්ෂිත නෑ. ඒ වගේම ඒ උස් භූමියට ගියාට පස්සේ අවදානම පේනවා. අපි හිතමු ජලයෙන් හානියක් වෙනවා නම් එයා අනාරක්ෂිත වන තැන එයාට පේනවා. එතකොට එයාට ඒ ජල කඳේන විදිය, රළ නැගෙන විදිය ඒවා පේනවා. ඒ ඉහළ අවකාශයේදී පහළ බිමේ යථා තත්ත්වය පේන්න ගන්නවා. ඉහළ අවකාශයේදී සුරක්ෂිතකමක් තියෙනවා. මෙන්න මේ දෙකම උස් භූමියකින් ආරක්ෂාවන කෙනෙකුට තියෙන ප්‍රතිලාභයක්. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අමාරුවෙන් හරි අනේ මේ ධර්මයේ දියුණු කරන්න අමාරුයි නේද, මෙබඳු ධර්මයක් දියුණු කිරීම මොන සානන් දුෂ්කර දෙයක්ද, අතිශයින්ම අපහසු වැඩක් නේද මට මේ කරන්න වෙලා තියෙන්නේ, මෙබඳු අපහසු වැඩපිළිවෙලක් ඇතුලේ මට ශක්තිමත්ව නැගිටින්න වෙලා නේද කියලා එහෙම හිත හිතා එහෙම කියමින් එයා නිරතුරුවම සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා, ආර්යෂ්ටාංගික මාර්ගය වඩනවා, බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවා. එයා ක්‍රමානුකූලව අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ සුරක්ෂිත භූමිය කරා පියමන් කරනවා. එයා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල රැකෙනවා. ඒ බුද්ධ ශාසනයේ පෙන්වා දෙන ආධ්‍යාත්මික අවකාශයකට යම් ශ්‍රාවකෙක් එකතු වුණොත් ඒ ආධ්‍යාත්මික අවකාශයට එකතු වෙච්ච ශ්‍රාවකයාට සුරක්ෂිත බවක්, ආරක්ෂිත බවක්, රැකවරණයක් තියෙනවා. කුමක්ද රැකවරණය? හරියට උස් භූමියකට ගියාම පස්සේ පහත් බිම් ඉතා මනාව දකින්න ලැබෙනවා වගේ ආත්මීය සංඥාවෙන් පුද්ගල දෘෂ්ටියෙන් මමායනයකින් ග්‍රහණය කරගෙන ඉන්න එයාගේම සවිඥානික ලෝකයට එයාගේම සිතින් මුලා වෙලා ඉන්න මට්ටම ඉතා මැනවින් තේරෙන්න මැනවින් පේන්න පටන් ගන්නවා. ඒ විදියට මැනවින් පේනකොට මැනවින් තේරෙනකොට ඒ මැනවින් පේන මැනවින් තේරෙන කෙනාට එයාගේ ජීවිතය තුළ ඒ විදියට දකින කෙනාට පින්වත්නි, තමන් හිටපු මුලාව ඉතා මැනවින් තේරෙනවා විතරක් නෙමෙයි මේ ලෝක සත්වයාද කොයිතරම් මුලාවෙන් ලෝකයට ගමන් කරනවාද කියලා එයාට දකින්න ලැබෙනවා. මේ සත්වයා අවිද්‍යාවෙන් වැහිලා ඉන්න එක මොනතරම් අවදානමක්ද, මේ සත්වයා අවිද්‍යාව මත පිහිටා ඉන්න එක කොයිතරම් මුලාවෙන් මෝහයෙන් කරන ක්‍රියාවලියක්ද කියලා එයාට අර උස් භූමියේදී පේන්න පටන් ගන්නවා. හරියට ඈතින් රළ එනකොට ඒ රළ එන විදිය, ඒ වගේම පහත් බිම්වල යථා ස්වභාවය දැක ගන්නවා වගේ. උස් භූමියට පියමන් කරපු කෙනාට තියෙන විශේෂම දේ තමයි යාට රැකවරණයක් තියෙනවා. පහත් බිම් යට වෙනකොට එයා රැකෙනවා.
අන්න ඒ වගේ පින්වත්නි මේ බුද්ධ ශාසනය ඇතුළ ඉස්සරහට ආපු කෙනා පුදුමාකාර විදිහට සුරක්ෂිත බවක් රක්ෂණයක් ආරක්ෂා වෙන කමක් එයාගේ ජීවිතය තුළ දකින්න ලැබෙනවා. ඒ ආරක්ෂිත බව බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට බොහොම වමනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් අපි ආරක්ෂා විය යුතු තැන එතනයි. මේ වැඩපිළිවෙල එහෙම ලේසියෙන් පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේකට තියෙන ඕන ඉතා විශේෂ දෙයක් තමයි පින්වත්නියට තියෙන්න ඕන ආරද්ධ විරිය, ඇරඹූ වීරියක් තියෙන්න ඕන. ඇරඹූ වීරියක් නැත්තම් මේ වැඩේ කරන්න බෑ. අපි දන්නවා ස්වභාවයෙන්ම අපේ සිත අධර්මයටයි කැමති. ස්වභාවයෙන්ම අපේ සිත අකුසලයටයි කැමති. ස්වභාවයෙන්ම අපේ සිතේ ගතියක් තියෙනවා. ස්වභාවයෙන්ම අපේ සිත අකුසල සංස්කාරයන්ට, අධර්මයට, අසත්‍යයට, පවට බර සිතක් අපට තියෙන්නේ. ඒ වගේම ධර්මාර්ථයේ මතුවෙනවට අපේ ඇතුළාන්තයෙන් කැමති නෑ. ඒ කැමති නැති නිසා තමයි අපගේ බුදුරජාණන් වහන්සේ අපට වදාළේ පින්වත් මහණෙනි පුළුවන් තරම් සිහිනුවණ දියුණු කරගන්න කියලා. සති සම්පජඤ්ඤේ දියුණු කරන්ට කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. යම් කෙනෙක් එයාගේ ජීවිතය තුළ සති සම්පජඤ්ඤේ දියුණු කරනවා නම් ඒ සති සම්පජඤ්ඤේ දියුණු කරන කෙනා තුළ ඇතිවෙන සුවිශේෂ දෙයක් තියෙනවා. ඒ සති සම්පජඤ්ඤේ දියුණු කරන කෙනා තුළ ඇතිවෙන සුවිශේෂතම තත්වය තමයි, සිහිනුවන දියුණු කරන කෙනා තුළ ඇතිවෙන ඉතා විශේෂ දේ තමයි, එයාට මේ අවස්ථාවේ අවස්ථානුකූලව එයාට වෙන විශේෂ යහපතක් තියෙනවා. ඒ අවස්ථානුකූලව වෙන විශේෂ යහපත තමයි වර්තමානී ස්වභාවයෙන්ම අධර්මයට කැමති සිත, අකුසලයට කැමති සිත, අසත්‍යයට කැමති සිත ක්‍රමානුකූලව සත්‍යයේ පැත්තට, ධර්මයේ පැත්තට, කුසලයේ පැත්තට හැරෙන්න පටන් ගන්නවා. කුසලයේ තහවුරු බව තමයි සතර සතිපට්ඨාණයෙන් සිද්ධ වෙන්නේ. කුසලයේ පැත්තට ශ්‍රාවකේ හැරවීම තමයි බුදුරජාණන් වහන්සේ වදාළ සති සම්පජඤ්ඤයෙන් සිද්ධ වෙන්නේ. එයා තුළ හැරවුම් ලක්ෂය තමයි සමාහිත සිත. ස්වභාවයෙන්ම අධර්මීටයි මගේ සිත බර, ස්වභාවයෙන්ම අකුසලයටයි මගේ සිත බර, ස්වභාවයෙන්ම මගේ සිත අසත්‍යයටයි බර, මෝහයටයි බර කියලා තමන්ගේ සිත මෝහයට බර බව, අසත්‍යයට බර බව, අධර්මයට බර බව අපි ඉතා මැනවින් තේරුම් ගත යුතුයි. ඒක මැනවින් අපි අපේ ජීවිතවල දකින්න පටන් ගන්න ඕන. ඒ විදිහට දකින්නකම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එහෙම දැක්කට පස්සේ තමයි ධර්මීය මත පිහිටන්න පුළුවන්. ඒකෙන් තමයි සම්මාදිට්ඨිය එසවෙන්නේ ක්‍රමානුකූලව. අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අතිශයින්ම ප්‍රමුදිත එකක්, අතිශයින්ම ප්‍රණීත එකක්. ඒක සිහි නුවණ මත තමයි මගේ සිත ස්වභාවයෙන්ම අසත්‍යයට, අධර්මයට, අකුසලයට, බොරුවට බර බව අපි තේරුම් ගන්න ඕන. දැන් බලන්න, අපිව කෙනෙක් නිවැරදි වෙන්න උපදෙස් දුන්නොත් හැම වෙලාවකම අපි කරන්නේ උපදෙස් දෙන්න කෙනාගේ අඩුව දකින්න එක. ඒක මේ මනුස්ස ලෝකයේ වෙන ස්වභාවයක්, මනුස්ස ලෝකෙට ආවේනික තත්වයක්. ඒක හොඳින් බලන්න පින්වත්නි, අපිට කවුරු හරි කෙනෙක් කිව්වොත් මේක කරන්න එපා, මේක නොකළොත් හොඳයි, මේක කරන එක හානිකරයි, ඔයාට වගේම සමාජයටත් හානිකරයි කියලා අවංකවම කෙනෙක් උපදේශයක් දුන්නත් හැම වෙලාවකම අපි බලන්නේ ඔයාට මොකද, ඔයාට වැඩක් තියෙනවද, ඔයාට අදාළ නැති දෙයක් නේද ඔය කරන්නේ කියලා. අර පණිවිඩකරුවාට පහර දෙනවා වගේ වැඩක්. ඒක හරියට අපි ළඟට කවුරු හරි කෙනෙක් ලියුමක් කියවුවාම පියුම් මහත්තයව අල්ලගෙන එයාට පහර දෙනවා වගේ වැඩක්, පණිවිඩකරුවාට පහර දීම. ඒ වගේ දෙයක් තමයි අපි කරන්නේ. නිවැරදි කිරීම පිණිස අදහසක් ඉදිරිපත් කළාම ඒ අදහස ඉදිරිපත් කරපු තැනත්තාගේ අඩුපාඩු සිදුරු හොයන්න අපි පටන් ගන්නවා. ඒක මේ සාමාන්‍ය මනුස්ස ලෝකයේ ස්වභාවයක්. සාමාන්‍යයෙන් ඒක මනුස්ස ලෝකයට අදාළ තත්ත්වයක්. මොකක්ද ඒ මනුස්ස ලෝකයට අදාළ තත්ත්වය? ඒ මනුස්ස ලෝකයට අදාළ තත්ත්වය තමයි පින්වත්නි නිවැරදි වීමට අකමැත්ත, අසත්‍යයට ඇති කැමැත්ත,
මිත්‍යාවට ඇති කැමැත්ත ඒක අපේ සිතේ ගතියක් පින්නොත්නි ඒක සිතට ආවේනික තත්ත්වයක් මෙන්න මේ අධර්මයට කැමැති අසත්‍යයට කැමැති මිත්‍යාවට කැමැති අකුසලයට කැමැති පවට බර මේ ස්වභාවය ක්‍රමානුකූලව පින පැත්තට කුසලයේ පැත්තට ධර්මයේ පැත්තට සත්‍ය පැත්තට එකතු කරන්නේ සති සම්පජඤ්ඤේ ඒ කුසලයේ මත ධර්මයේ මත සත්‍ය මත ක්‍රමානුකූලව යා ශක්තිමත් වෙන්නේ එයා ඒක මත ටිකෙන් ටික ශක්තිමත් වෙන්න ඕන එයා ක්‍රමානුකූලව ශක්තිමත් වීම කියන එකයි තී සම්මා සතියට ඔන්න ඔය විදියට උනත් මේ වෙනස සති සම්පජඤ්ඤේ සහ සම්මා සතියේ වෙනස අපට තේරුම් ගන්න පුළුවන් හැබැයි කුසලයේ කුමක්ද ධර්මයේ කුමක්ද සත්‍යයේ කුමක්ද අයහපත කුමක්ද යහපත කුමක්ද මේ විදියට බෙදා වෙන්කොට විස්තරාත්මකව තේරුම් ගැනීම පිණිස අපට උපකාරාර්ථයෙන් අනුග්‍රහ කරන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි ඒ උපකාරාර්ථයෙන් අනුග්‍රහ කරන්නේ සම්මා දිට්ඨියයි මේ සමස්ත ක්‍රියාවලියට ඔබව නැවත නැවත එකතු කිරීම ආය ආය මේ තැනට අපිව එකතු කිරීම පිණිස ආරද්ධ විරිය ඇරඹු වීරියක් වමනා කරනවා දැන් බලන්න පින්වත්නි මේ සියලු ගුණධර්ම ඔබේ අභ්‍යන්තරට අදාළ තත්ත්වයන් මේ සියලු කාරණා ඔබේ ඇතුළාන්තයටයි අදාළ වෙන්නේ මේ සියලු කාරණා බාහිර තත්ත්වයක් නෙමෙයි ඒ සියලුම කාරණා ඔබේ ඇතුළාන්තයට අදාළ තත්ත්වයන් මේ ඔබේ ඇතුළාන්තයට අදාළ තත්ත්වයන් ඉතා විශේෂ කාරණා මේ ඇතුළාන්තයට අදාළ තත්ත්වයන් ඔබ දියුණු කිරීම ඔබගේ ඇසුරට ඔබගේ ඇසුරු කරන ඔබ බාහිර සමාජයට ඔබේ පවුල් සංස්ථාවට කිසිදු ආකාරයක බලපෑමක් කරන දේවල් නෙමෙයි. ඒ අවකාශයන්ගේ වඩා යහපතක් මිසක් අයහපතක් නම් කිසිදාක සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අයහපතක් සිද්ධ නොවීමට මෙබඳු සිහිනුවණක් සති සම්පජඤ්ඤයක් සතර සතිපට්ඨානමේ සිහියක් ආරද්ධ වීරයක් සම්මා දිට්ඨියක් තියෙන කෙනා එයා විසින් ලෝකයට නිරතුරුවම යහපතක් සිද්ධ වෙනවා මිසක් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. වචන මාත්‍රයකින්වත් බාහිර ලෝකයට අයහපතක් නොවන ආකාරයටයි යාගේ චර්යාවන් ගොඩනැගිලා තිබෙන්නේ. ඒ නිසා මේ අවකාශය ඉතාම වටිනවා. මේ ආරද්ධ වීරිය නැති වුණොත් එහෙම ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක් වුණත් බිඳ වැටෙන්න පුළුවන්. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ භික්ෂු භික්ෂුණී වශයෙන් අදාළ වෙන්නේ නැහැ. මේ ಗುಣධර්ම නැති වෙච්ච තැනක ආයෙත් අර ස්වභාවයෙන්ම මිත්‍යාවට බර ගතිය එනවා අසත්‍යයට බර ගතිය එනවා බලන්න පින්වත්නි ලෝකේ කොයි තරම් මිත්‍යාව පසුපස දුවනවද අනවශ්‍ය විදියට ලෝකේ කොයි තරම් දේවල් පසුපස හඹාගෙන යනවද දේවාල පසුපස කේන්දර පසුපස නැකත් පසුපස නොයෙක් නොයෙක් ආකාරයේ මිත්‍යා අදහස් පසුපස හඹාගෙන යනවද මේ විග්‍රහයෙන් පැහැදිලි කරන්නේ මේ කේන්දර අසත්‍යයි දේවාල අසත්‍යයි නැකත් අසත්‍යයි නෙමෙයි අභිචාරාත්මක යම් කිසි ආකාරයක සිතුවිලි කලමනාකරණයට ඒවා උපකාර කරනවා සිත පැත්තෙන් ගත්තත් ඒවා තුළ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ ඔබ නිරීක්ෂණය කරගන්න නමුත් ඔබ එක දෙයක් තේරුම් ගන්න ස්වභාවයෙන්ම මේ සිත මිත්‍යාව පැත්තට අධර්මයේ පැත්තට අකුසලයේ පැත්තට මෝහය පැත්තට අවිද්‍යාව පැත්තට බරයි ඒ නිසා සත්‍ය මතු කළත් කෙනෙක් ඒක නොවටිනා දෙයක් විදියටයි ගන්න ඒක ගන්න යා තුළ ප්‍රෝඩාකාරී බවක් තියෙනවා නෙමෙයි අනාදිමත් කාලයක් තිස්සේ මේ සකස්සුණු සිතට ආවේනික තත්ත්වයක් ඒක සිතට අදාළ ස්වභාවයක් ඒක එහෙම වුණාම එබඳු තත්ත්වයක් තමා තුළ පැන නගින්න පුළුවන් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි අපේ සිත හැසිරෙන ආකාරය ඉතා හොඳින් තේරුම් ගන්න ඕන මේ සිත හැසිරෙන්නේ එකම රිද්මයකට සිතේ හැසිරීම රිද්මයානුකූල බවක් තියෙනවා එතකොට ඒ රිද්මයානුකූල බව තුළ වීරිය කියන එක නැති වුණොත් එහෙම මේ රිද්මය දකින්න අඳුන ගන්න තියෙන අවකාශය දුර්වල වෙනවා වීරිය කළ යුත්තේ කුමක් මතදැයි අපගින්ම ප්‍රශ්න කළ යුතුයි ඒකට බුද්ධ ශාසනයේ මතු කරනවා උපන් කුසලයේ මත ශක්තිමත් වෙන්න නූපන් කුසලය උපද්දවන්න කියලා මෙන්න මේ පදනම ඉතාම වැදගත් පදනමක් මොකද්ද පදනම උපන් කුසලයේ මත ශක්තිමත් වෙනවා නූපන් කුසලයේ උපද්දවන්න ජවයක් ගන්නවා
අපි තුල නූපන් කුසලයක් තියෙනවා. ඒක උපද්දවන්න ජවයක් ගන්නවා. උපන් කුසලයකුත් තියෙනවා. හොඳයි, මේ මොහොතේ ඔබ තුල උපන් කුසලය කුමක්ද? මේ මොහොතේ ඔබ තුල උපන් කුසලය තමයි විවිධාකාර කුසලතාවයන් තියෙන්න පුළුවන්. මෙතන කුසලයේ කියනකොට ඔබට මතක් වෙන්න පුළුවන් ඔබ සුපුරුදු ජීවිතය ඇතුලේ පූජා කරපු අටපිරිකර පූජාවන්, සුපුරුදු ජීවිතය ඇතුලේ ඔබ කරාපු විවිධාකාරේ පුද පූජා වත්පිළිවෙත් සම්බන්ධ අදහසක් පිනතුන්ලාට එන්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනය අදහස් කරන්නේ ඊට එහා ගිය ගැඹුරක්. ඊට එහාට ගියපු ගැඹුරු අර්ථයක් බුද්ධ ශාසනය අර්ථවත් කරනවා. කුමක්ද ඒ බුද්ධ ශාසනය අර්ථවත් කරන ගැඹුර? ඒ තමයි පින්වත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි වෙන්නේ උපන් කුසලය වනාහි අභ්‍යන්තරික තත්ත්වය. උදාහරණයක් ලෙස මේ මොහොසේ සුතමය ඥානය, මේ අවකාශයේ ගොඩනැගිච්ච සුතමය ඥානය ඔබ තුළ උපන් කුසලයක්. ඒ කුසලය ඉපදිලා කියලා දැනගන්න නිමිත්තක් මං කියන්නම්. ඒ කුසලය ඔබ තුළ ඉපදිලා කියලා දැනගන්න. එකක් තමයි ඒ කුසලය තමන්ගේ ජීවිතයට වටිනා බව දැනෙනවා. ඒ කුසලයට නොයෙදෙනකොට යම්කිසි දෝමනස්සයක් යෙදෙන්න පුළුවන්, හිතෙන්න පුළුවන්, සිත දෝමනස්ස සහගත තත්ත්වයකට යන්න පුළුවන්. ඒක මේ වගේ. දැන් සමහර විට නිතර ධර්මය අහන අය ඉන්නවා. කෝච්චිය යනකොට, බස් එකේ යනකොට පවා ධර්මය අහනවා. ඒක හොඳ දෙයක්. ඒක බාහිර කෙනෙකුට කරදරයකුත් නැහැ. සමහර අය ඉන්නවා අර කනට ඉයර්ෆෝන් එකක් ගහගෙන, එයාගේ ජීවිතය ඇතුලේ අර ධර්මයට වටිනාකමක් දෙනවා. එතකොට එහෙම ධර්මයට වටිනාකමක් දෙන කෙනෙක්, නිරතුරුව ධර්මයට වටිනාකමක් අර්ථයක් එකතු කරන කෙනෙක්, එයාගේ ජීවිතේ පුරුද්දක් විදියටමයි ඒක කරන්නේ. දිනපතාම එයා ඒක කරනවා. දවසක් කරනවා නෙමෙයි, පොහොය දවසට කරනවා නෙමෙයි, මාසෙකට හමාරකට වරක් කරනවා නෙමෙයි, පන්සල් තාපු වෙලාවට කරනවා නෙමෙයි, ඇහෙනවට කරනවා නෙමෙයි, එයා පුරුද්දක් විදියටම ගවේෂණයකින් කරනවා. එතකොට ඒ ගවේෂණයකින් කරනකොට දිනපතාම අපි හිතමු එක ධර්ම දේශනාවක් අහන පුරුද්දක් තියෙනවා. ඒ ධර්ම දේශනාව අහන්න බැරි වුණොත් එහෙම යාගේ සිත නිකන් දෝමනසකට යනවා. අනේ අද බණක්වත් අහගන්න බැරි වුණා නේද කියලා. අන්නේ දෝමනස්සේ පටික සම්පයුක්තම නැහැ. නිරාමිස මට්ටමට එකතු වීම පිණිස ඇති වෙච්ච එක්තරා විදිහක දෝමනසක්, ඒබඳු දෝමනසක් වුණත් සිත තුළ එන්න පුළුවන්. දැන් භාවනා කරන්න බැරි වීම නිසා දෝමනසයක් එනවා. ඒකෙන් පටිගානුසය හැදෙන්නේ නැහැ. ඒ වගේම මේ දොම්නසක් කියන එකෙන් තේරුම් ගන්න ඔබ තුල ඒ කුසලය, සුතමය ඥානය කියන එක ඉපදිලායි තියෙන්නේ. හැබැයි ඉතින් ඒ බීජය මිය යන්න බැරි නැහැ. ඒ කුසලය ඔබ තුල ඉපදිලායි දැන් තියෙන්නේ. ඒක ඔබ තුල උපන් කුසලයක්. ඒ උපන් කුසලයක් බව ඔබ තේරුම් ගන්න ඒක. එහෙමනම් කුසලයට නැවත එකතු වීමට අවකාශයක් නොලැබෙන තත්වයකදී ඔබගේ සිත දොම්නසකට යනවා නම් ඒකෙන් තේරුම් ගන්න ඒ කුසලය ඔබේ ඇතුළේ ඉපදිලා උපන් කුසලයක් ඒක. එතකොට යාතුළ සුතමේ ඥාන ඉපදිලායි තියෙන්නේ. තව ඥාන සම්ප්‍රයුක්ත වීම පිණිස විවිධ දේශන අහන්න ඕන, විවිධ පොතපත කියවන්න ඕන, එක හරි. නමුත් ඒ කුසලය ඔබ තුළ ඉපදිලා, ඒ උපන් කුසලය ඔබේ ජීවිතයට මහා ආලෝකයක්, වටිනා තත්වයක්. දෙවෙනි කාරණේ තමයි එයාට උපන් කුසලයක් තිබ්බට එයා නූපන් කුසලේ උපද්දවන්න ජවයක් ගන්න ඕන. එයා තුල උපන් කුසලයක් තියෙන බව හැබැයි එයා තුල නූපන් කුසලේ ඉපදවීම පිණිස එයාට ජවයක් වමනා කරනවා. සුතමය ඥානෙ ඉපදිච්ච කුසලයක්, හැබැයි විදර්ශනා ඥාන තවමත් නූපන් කුසලයක්. අන්නේ නූපන් කුසලේ ඉපදවීම පිණිස ජවයකුත් එයාට තියෙන්න ඕන. සුතමේ ඥානේ ඉපදිලා විදර්ශනා ඥානේ ඉපදිලා නැහැ. එහෙමනම් සුතමේ ඥානේ උපන් කුසලය, විදර්ශනා ඥානේ නූපන් කුසලය. ඒ නූපන් කුසලය ඉපදවීම පිණිස එයා තුල ජවයක් තියෙන්න ඕන. ඒක හරිම වටිනා තත්වයක්. ඒ වටිනා තත්වය මත ශක්තිමත් වීමට අප උත්සාහ කළ යුතුයි. පින්වත්නි, ඒ වගේම කුසලය ඉපදවීමේදී අප ඉතාම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි අපි කුමන හෝ කුසලයක් නිවන් මගේදී උපදවන්න උත්සාහ කරනවා නෙමෙයි. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම කුසලයක් උපද්දවන්න පුළුවන්. හැබැයි අපි බලන්න ඕන ආසන්න ආසන්න වශයෙන් කුසල් උපද්දවන එක.
එතකොට ඒ ආසන්නතම ඉපදවිය යුතු කුසලයේ කුමක්දයි කියන එක තේරුම් ගැනීම පිණිස ඊටාම වැදගත් දේ තමයි පින්වත්නි අපි තුල ගොඩ නැගෙන සිහිනුවන. සිහිනුවන නැති වුණොත් අපි හැම ආයුරකින්ම කඩාගෙන වැටෙනවා. එතකොට මේ කුසලය කුමක්දයි හරි හැටි විනිශ්චය කරගන්න බැරි වුණාට පස්සේ කුසලාර්ථයේ පිළිබඳ අර්ථයේ හරි හැටි දරාගන්න බැරි වුණාට පස්සේ පින්වත්නි අපි දන්නේම නැතුව කෙලෙස් විසින් අපිව වෙලා ගන්නවා. ඉතින් අපි පරිසං විය යුතු තැන තමයි කෙලෙස් වලට අපව වෙලා ගන්න නොදී කුසලයේ මත ක්‍රමානුකූලව නැගී හිටින හැකියාව අපට තියෙන්න ඕන. මෙන්න මේ හැකියාව මතු කරලා දෙන්නි පින්වත්නි සිහි නුවණ සම්පජඤ්ඤ කියන ස්වභාවය. මේ සම්පජානකාරී භවයේ හතර ආකාරයක් තියෙනවා. අපි අරමුණු එක්ක ගනුදෙනු කරද්දී එදිනෙදා ජීවිතය ඇතුලේ අපි ගනුදෙනු කරද්දී අපි තුල තියෙන්න ඕන ඉතා වැදගත් දෙයක් තමයි ඒ ආරම්මනග්‍රාහී භාවය ඇතුලේ සප්පාය අසප්පාය හොඳින් අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. යහපත අයහපත ඉතා හොඳින් විමසා ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ගෝචර සම්පජඤ්ඤ ගෝචර අගෝචර භව ගැන සංවේදීකමක් තියෙන්න ඕන. පින්වත්නි සාත්තක සම්පජඤ්ඤ මේ தත්ත්වයට ප්‍රතිචාර දැක්වීමෙන් මට සාර්ථක ප්‍රතිලාභත්වයේ විද අසාර්ථක ප්‍රතිලාභත්වයේ විද. එතකොට සාර්ථක අසාර්ථක බව අපි තීරණය කරන්නේ කුසලා කුසල නිර්ණායක මත. සමහර විට එදිනෙදා ජීවිතය ඇතුලේ සාර්ථකකම් කියලා කතා කරන දේවල් තියෙන්න පුළුවන් කුසලා කුසලතාවය ගැන සංවේදී නොවි. දැන් ව්‍යාපාරිකයෙක් විදියට දියුණු වෙනකොට කුසලා කුසලතාවයේ පිළිබඳ සදාචාරාත්මක ශ්‍රාමුවක් ඇතුළේ විමසා බලන්නේ එයා ව්‍යාපාරිකයෙක් විදියට නැගිටපු උපාය මාර්ග සැලසුම් පිළිබඳව විතරයි අවධානය යොමු කරන්නේ. මේ සාත්තක සම්පජඤ්ඤ කියලා කියන්නේ කුසලා කුසලතාවයේ ඔස්සේ සාර්ථක අසාර්ථකතාවයේ මැනගන්න තමන්ගෙම ඇතුළේ මිම්මක් හදා ගන්නවා. ඒ මොකද අපි තමන්ගෙම ඇතුළේ මිම්මක් හදාගන්නේ. පින්වත්නි ලෝකයේට එහෙම මිම්මක් නැහැ. ලෝකේ විවිධ මූලධර්මවාදී ගැන්වීම් ආචාර ධර්ම මූලික න්‍යායාත්මක කාරණා ඔස්සේ විමසා බැලුවට මේ බුද්ධ ශාසනික වගේ කුසලා කුසලතාවේ විසේ සංග්‍රහ කරලා බලන්නේ නැහැ එයාගේ ක්‍රියාවලිය. ඒ නිසා සාත්තක සම්පජඤ්ඤ කියලා කියන්නේ සිහිනුවන පවත්වනවා කුසලා කුසලතාවය ඔස්සේ සාර්ථක අසාර්ථකතාවය සම්බන්ධව. එතකොට සාත්තක සම්පජඤ්ඤ කියන්නේ අන්න ඒකට. ඊළඟට ඉතා වැදගත් දෙයක් තමයි ගෝචර සම්පජඤ්ඤ. මෙන්න මෙතනදී හැම වෙලාවකම අරමුණු මුණගැහෙන මට්ටම ඇතුලේ ඉපදෙන බිඳෙන ස්වභාවික රිද්මය පිළිබඳ සංවේදීකමක් නිරතුරුව ඇතුළේ තියා ගන්නවා. ඒක ඇතුළේ උපද්දවලා තියා ගන්නවා. ඒක උපද්දවලා තියාගත්තට පස්සේ ඒ ඔස්සේ සෑම අවකාශයකදීම අපට විමසා බලන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ එක තමයි පින්වත්නි අසම්මෝහ සම්පජඤ්ඤ. මේ රිද්මය ඇතුළේ අනිත්‍යතාවය, අනාත්මය, නොඇලිය යුතු බව, අතහැර දැමිය යුතු බව, ඒවා සම්බන්ධ අනවශ්‍ය වටිනාකමක් ආරෝපණය නොකළ යුතු බව ඇතුලේ අදහස තියාගන්නවා. ඒ අදහස තියාගෙන තමයි ප්‍රතිචාර දක්වන්නේ. එයා එළියට හැම වෙලාවකම හුවා දක්වන්නේ මේ ලෝකේ ඇලෙන්න හොඳ නැහැ, අතහැරලා දාන්න ඕන, කලකිරිය යුතු ලෝකයක්ය, ඊට පස්සේ නොඇලිය යුතු ලෝකයක්ය, අනිත්‍ය වී යන ලෝකයක්ය කියලා. මේ හැම වෙලාවකම එයා ඒ ඔස්සේම ලෝකයා ඉස්සරහා වාචසික භාවිතයක් තියා ගන්නවා නෙමෙයි. ඒ වාචසික භාවිතේ රුස්සන් නැති මිනිස්සු ලෝකේ ඉන්න පුළුවන්නේ. එතකොට අනවශ්‍ය කැළඹීමක් එළිය ඇති වෙන්න පුළුවන්. හැබැයි යාගේ ඇතුලේ තියා ගන්නවා නිර්ණායකයක් විදියට. ඒ විදියට බලන බැල්ම, ඒ විදියට බලන කෙනෙකුට කවදාකවත් වරදින්නේ නැහැ. ඒ විදියට බලන මිනිස්සෙකුට ජීවිතේ වරදින්න අවකාශයක් නැහැ. ඒ නිසා පින්වත්නි මෙන්න මේ විදියට ජීවිතේ දකින්න බලන්න අපි පුරුදු වුණොත් අපිට කවදාකවත් වරදින්නේ නැහැ පින්වත්නි. අපට වරදින්න විදියක් නැහැ. අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ රිද්මයට අපි ජීවිතේ දැක්කොත්, අපි ජීවිතේ කියවගත්තොත්,
අපි ජීවිතේ විමස ගත්තොත් අපට වරදින්න විදියක් නැහැ පින්වත්නි. ඒ නිසා ඔබගේ ජීවිතය ඇතුලේ අරමුණු මුණ ගැහිලා ඒ අරමුණු වලට ප්‍රතිචාර දක්වනකොට අපි කරන්නේ යන් කවර දෙයක්වත් නෙමෙයි, අපි තුල ගොඩනැගෙන අරමුණු වලට ප්‍රතිචාර දක්වන එකයි අපි මේ කරන්නේ. එතකොට මේ ප්‍රතිචාර දක්වද්දී සාර්ථක අසාර්ථක බව, සප්පාය අසප්පාය බව, ගෝචර අගෝචර බව, මේ විදිහට සිහිනුවණේ පැති හතරක් තියෙනවා. සාර්ථක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියලා. මෙන්න මේ අවකාශයන් හතර ඇතුලේ විමසා බලන හැකියාවක් අපි තුල තියෙන්න ඕන. මේ විදිහට විමසා බලන හැකියාවක් තිබ්බොත් එයාට කවදාකවත් වරදින්නේ නැහැ. එයාට වරදින්න විදිහක් නැහැ. එතකොට එයාට වරදින්න විදිහක් නැති මට්ටමට අපි අපේ ගුණධර්ම හදාගන්න ඕන. දැන් මේ කුසලය උපද්දවනකොට පින්වත්නි, එකපාරටම මොනවා හරි කුසලයකට එකතු වෙනවා කියලා එකකට යන්න හොඳ නැහැ. මේ කුසලයේ උපද්දවද්දී අපි හැම වෙලාවකම හිතන්න ඕන, හැම වෙලාවකම කල්පනා කරන්න ඕන, කුසලයේ උපද්දවන අවකාශයේදී අපේ ජීවිතය තුළ සත්‍ය අවබෝධේ නම් වූ සුන්දර පරිච්ඡේදයක් කවදාවත් නැති ආකාරයට අපට මුණ ගැහිලා තියෙනවා. ලෝකේ සත්‍ය අවබෝධේ සම්බන්ධ පරිච්ඡේදයක් ලෝකයට අදාළ නැහැ. මොකද මේ සත්‍ය අවබෝධයට අදාළ පරිච්ඡේදය නිරතුරුව මතුවලා තියෙන්නේ ලෝකෝත්තරත්වයේ පිණිස, ලෝකෙන් එතර වීම පිණිසයි ඒක මතුවලා තියෙන්නේ. ලෝකෙන් එතර වීම පිණිස මතුවෙච්ච දෙයක් ලෝකයට එකතු වෙච්ච කෙනෙකුට ඒක රුස්සන්නේ නැහැ පින්වත්නි. ලෝකයට එකතු වෙච්ච මිනිස්සෙකුට ඒක රුස්සන්නේ නැහැ. එයා හිතන්නේ ඒක අපි තුල මතුවන අනවශ්‍ය ස්මතු වීමක් කියලා. අධර්මයක් තියෙන මිනිහෙකුට ධර්මයේ වැඩක් නැහැ. අකුසලයට බර මිනිස්සෙකුට කුසලය ගැන මතු කිරීමම යාව කම්පණයටපත් කරනවා. අකුසල් වලට බර වෙච්ච මිනිස්සෙකුට ධර්මයක් මතු කරන්න දරන උත්සාහයෙන් පවා යාමාරු වැටෙන්න පුළුවන්. ඒකයි අපේ ජීවිතයටම ධර්මයේ අරන් තියෙන්න ඕන. ජීවිතයට ධර්මයේ අරන් තියෙන කෙනෙකුට ධර්මයේ මතුවන හැම අවකාශයකදීම පින්වත්නි, එයාට යහපතක්මයි වෙන්නේ. එයාට කවදාවත් අයහපතක් වෙන්නේ නැහැ. එයාගේ ජීවිතය තුළ එයාට යහපතක්මයි වෙන්නේ. හැබැයි ඒ යහපත පිණිස එයා තුළ ධර්මයේ දැරීමක් තියෙන්න ඕන. ධර්මයේ වැඩීමක් තියෙන්න ඕන. ධර්මයට අනුව ජීවිතේ විමසීමක් තියෙන්න ඕන. ධර්මයට අදාළ ආකාරයට ලෝකය පිළිබඳ දැක්මක් තියෙන්න ඕන. ධර්මයට අදාළ විදියට නම් ලෝකේ දකින්නේ. ධර්මයට අදාළ විදියට නම් ලෝකේ විමසන්නේ. ධර්මයට අදාළ විදියට නම් ලෝකේ කියවන්නේ. එහෙම කියවා ගන්න කෙනෙකුට කවදාකවත් වරදින්නේ නැහැ පින්වත්නි. ඇයි? එයාට ධර්මයේ ලැබෙනකොට එයා ධර්මයෙන් සිසිල් වී යනවා. එයාට ධර්මයේ මුණ ගැහෙනකොට ඒ ධර්මයේ හරහා එයාගේ ඇතුළාන්තයේ සම්පූර්ණයෙන්ම සිසිල් වෙන්න පටන් ගන්නවා. ඒ ඇතුළාන්තයේ සිසිල් වීම පිණිස එයාට ධර්මයේ පොඩි පැන් පොදක් වැටුණත් ඇති. හැබැයි ඒ සිසිල් වීමට අදාළ ධර්මයක් එයා තුළ තියෙන්න ඕන පින්වත්නි. ඒකට අදාළ තත්ත්වයක් එයා තුළ තියෙන්න ඕන. ධර්මයට අදාළ තත්ත්වයක් නැති වෙලා අධර්මයේම මතුවෙලා අකුසල්ම මතුවෙලා තියෙන තැනක ධර්මයේ මතු කළත් එයාට ඒ ධර්මයට සමවදින්න බෑ. ඥාන සම්ප්‍රයුක්තව උපාය මාර්ගිකව බුද්ධ ශාසනය ඇතුලේ විධික්‍රමයක් වැඩපිළිවෙලක් පින්වත්නි අපට පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට ඒ වැඩපිළිවෙලට දක්ෂතාවයක් තියෙන අය අපේ ගෙවල් වල නැහැ. ඒ නිසා අපගේ ජීවිතේ සන්ධ්‍යාවට එනකොට, අපි අපහසුතාවයට පත් වෙනකොට, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් අපි බැටකනකොට, ධර්මයක් නැති වුණාට පස්සේ අපිට කිසිම පිළිසරණක් නැහැ පින්වත්නි. ඒතර ධර්මයක් නැති කෙනෙකුට අන්තිම වෙලාවේ ධර්මයේ පරිස්සමට මතු කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් අධර්මයේම යාතුල මතු වෙන්න පුළුවන් ධර්මයේ මතු කිරීම තුළ. දැන් කෙනෙක් මේක මොකක්ද මේ ස්වාමිනාස කියන්නේ කියලා හිතන්න පුළුවන්. මේ විදියට හිතන්න, කෙනෙක් ප්‍රාණඝාතයම කර කර ඉන්නවා, අකුසල්ම කර කර ඉන්නවා, එයාගේ ජීවිතේ කුසල් නැහැ, ධර්මයක් නැහැ, පින ගැන යට අදහසක් නැහැ,
අකුසල් එක ගනුදෙනු කරපු ඕලාරික කටුක ජීවිතයක් යට තියෙන්නේ. ඒ වගේ කෙනෙක් මරණාසන්න වුණාම ස්වාමින්වහන්සේ නමක් ගෙනල්ලා ඒ ස්වාමින්වහන්සේ එයාට කරුණාවෙන් පන්සිල් දෙන්න හදනවා. ඒ පන්සිල් සමාදන් වීම පිණිස එයාට උවමනාවකුත් තියෙනවා. ඒ උවමනාව තියෙනකොට අපි කිව්වොත් ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සිල්පදේ සමාදන් වෙන්න දැන් උපාසක මහත්තයා. දැන් ඔය අම්මා ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සිල්පදේ සමාදන් වෙන්න සිල් රැකපු කෙනෙක් කවදාවත් මේ අමාරු වැටිලා නැහැ. ඒ නිසා දැන් සිල් සමාදන් වෙන්න කියලා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට එයාට ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ස්වභාවයට දෙකතු වෙන්න පුළුවන්. කරපු පරණ ප්‍රාණඝාතය අනුවද හිත පවතින්නේ. ගොඩාක් වෙලාවට අතීතයේ කරපු අර ප්‍රාණඝාතමය අකුසල්ම නම් එයාගේ ජීවිතේ තිබිලා තියෙන්නේ. ඒ වාටම නම් එයා වටිනාකම දීලා ඉඳලා තියෙන්නේ. අර ඒ తত্ত্বය Taman තුල මතුවෙන්න පුළුවන්. ඒ తত্ত্বය Taman තුල මතුවෙන්න පුළුවන්. එතකොට ඒ తত্ত্বය Taman තුල මතුවෙනකොට ඒකට සිහිනුවන උපද්දවලා මෙන්න මේ විදියට හිතන්න අතීතේ නිරුද්ධ වී ගිය එකක් කියේ. අර ධර්මයේ මතු කරන්න දක්ෂතාවයක් නැති වුණොත් ඒකට අදාළ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් හරහා ධර්මයේ දෙන්න බැරි වුණොත් පින්වත්නි එයා අර ප්‍රාණඝාතින් වෙන්වීමේ සිල්පදේ සමාදන් වෙමි කියනකොට ඒ සිල්පදේ සමාදන් වෙනව වෙනුවට ප්‍රාණඝාතේ කරපු අනුමසිත පවතින තියෙන අවකාශය හරි වැඩි. මොකද මේ සිත එච්චරට අධර්මයේ පැත්තට අකුසලයේ පැත්තට සසර පැත්තට අපිව ගැට ගහලායි තියෙන්නේ පින්වත්නි. අපිට මේ ගැට ටික ලිහා ගන්න බැරුව අපි මේ ඉන්නේ. අපිට මේ ගැට ගැහිලා තියෙන සාංශාරික කෝලහලින් අපට මිදෙන්න බැරි මට්ටමේ ව්‍යාකූලත්වයකට ගැටලුවකට අරුබුදයකට පින්වත්නි අපි අහුවෙලා ඉන්නේ. මේ අරුබුදයෙන් ගැලවෙනවා කියන එක අපට මහ විශාල අභියෝගයක්. මේක අමාරු තත්ත්වයක් පින්වත්නි. ඒ නිසා මරණාසන්න මොහොතක සිල් සමාදන් කරවන එක හොඳයි. ඒක ඉතාම හොඳ දෙයක්. හැබැයි ඒක ඉතා පරිස්සමින් අපි යාතුල ධර්මී මතු කර කර කරන්න ඕන දෙයක්. නමුත් අද තියෙන ප්‍රශ්නේ තමයි අපි සම්ප්‍රදායයට පිරිත් ටිකක් කිව්වට සම්ප්‍රදායයට ස්වාමින්වහන්සේ නමක් වැඩම කරලා එයාට උපකාර කරන්න හැදුවට ඒ උපකාරයේ තුල අතීතේ නිරුද්ධ වී ගිය අතීතය එකතු වෙච්ච අකුසල සංස්කාර අනුව එයාගේ මතකය එයාගේ සිතුවිලි පවතින පටන් ගත්තොත් ඒ ඔස්සේම එයා හිතන් ගියාට පස්සේ එයාට වර්තමාන සීලය මත සිහිය පිහිටුවා ගන්න බැරි වෙනවා. වර්තමාන කුසලයේ මත එයාට සිහිය පිහිටුවා ගන්න බැරි වෙනවා. වර්තමාන කුසලයේ මත එයාට සිහිය පිහිටුවා ගන්න බැරි වුණොත් පින්වත්නි එයා ලොකු අමාරුවක වැටෙනවා. විශාල අරුබුදයකට එයාපත් වෙනවා. ඒ විශාල අරුබුදයකට එයාපත් වීමට ඉඩ නොදී රැකීම පිණිස රැකවරණය පිණිස අපි උපාය මාර්ග පාවිච්චි කරන්න ඕන. ඒකට අදාළ ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අපට තියෙන්න ඕන. පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික හරහා අපට ධර්මයේ අවසාන වෙලාවේ දෙයිද නැද්ද කියලා අපි දන්නේ නැති නිසා ඊළඟ කාරණේ තමයි අපේ ජීවිතයේ සන්ධ්‍යාව කොයි වෙලාවේද අපි කරා එන්නේ. අපට ජීවිතේ අතහැරෙන දවස කවද්ද අවුරුද්ද කවද්ද මොන වෙලාවේද අපට ජීවිතේ අතහැරෙන්නේ කියලා මේ එකක්වත් අපට ගෝචර තත්ත්වයන් නෙමෙයි. ඒ සියල්ලම අපිට අගෝචර තත්ත්වයන්. ඒ බඳු අගෝචර තත්ත්වයන් මත අවිනිශ්චිත ජීවිතයක් ගෙවද්දී හරියටම නිශ්චිත කරගන්න බැරි මට්ටමේ අවුල් වෙච්ච ජීවිතයක් ගෙවද්දී වර්තමාන ධර්මයේ ඇහෙනකොට වර්තමාන ධර්මයට පින්වත් නිකතු වෙන්න වර්තමාන ධර්මයට පිනතුන්ලා සමවදින්න අනාගතේ නූපන් එකක් නිසා අප විශ්වාස කළ යුතු නැහැ. අතීතයේ අනාගතේ විශ්වාස කරපු අය පිරිනුවන් පෑවෙත් නැහැ. අතීතයේ විශ්වාස කරපු අය පිරිනුවන් පෑවෙත් නැහැ. අතීතයේ මත විශ්වාසයේ රඳා පවත්වා ගත්ත මිනිස්සු කවදාහවත් සත්‍ය අවබෝධයට පත්ුනේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ සත්‍ය අවබෝධයට පත්ුනේ වර්තමානයේ විදර්ශනාමය ක්‍රියාමාර්ගවලට එකතු වෙච්ච අය විතරයි. වර්තමානයේ විදර්ශනා කරමින් වර්තමානයේ නිරුද්ධ වී යන බව දකිමින් වර්තමානයේ කෙරෙහි නොතැවරෙමින් නොඇලෙමින් නොගැටෙමින් මෝහය පදනම් කරගෙන මුලා නොවෙමින් වර්තමානයේ යමෙක් ජීවිතේ ගෙව්වාද
එබඳු ජීවිතයක් ගෙවපු අය විතරයි පින්වත්නි සදාතනිකව නිවී ගියේ. එබඳු සදාතනිකව නිවී ගියපු බොහෝ දෙනෙක් ඒ බොහෝ දෙනෙකුගේ ජීවිත කතා මේ ලෝකෙට අදාළ නැහැ. ඒව අපි පරමාදර්ශයක් විදියට අරගෙන අපිද මේ දුකෙන් නිමාවීම පිණිස අවකාශය ගන්න ඕනේ නැතුව අපට උදව් කරන්න කෙනෙක් නැහැ. මම ඔබට ලස්සන දෙයක් කියන්නම්. එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ තාත්තා දඩයංකාරී. ඒ තාත්තා දඩයංකාරීක නිසා මේ ස්වාමීන් වහන්සේ දඩේමට අකමැත්තක් තිබ්බ නිසා උන්වහන්සේ පැවිදි වෙලා තාත්තට හැමදාම කිව්වා මුණ ගැහුණාම තාත්තේ ඔය පව් වැඩ දැන් අතහැරලා දාන්න. ඒවා ජීවිතේ අයහපත පිණිස පවතින දේවල්. තාත්තා සංසාරේ අමාරු වැටෙන්න පුළුවන්. තාත්තා නිරේට යයි, ප්‍රේත ලෝකෙට යයි. අනේ තාත්තේ සතර අපායට නොවැටෙන විදියට මේ බුදුරජාණන් වහන්සේ නමගේ ධර්මයේ තියෙන වෙලාවක තාත්තේ නැගිටින්න සිහිනුවණින් යෙදෙන්න සතර සතිපට්ඨානි මත දුරු කරන්න අවිද්‍යාව තණ්හාව බැහැර කරන්න අකුසල සංස්කාර සාක්ෂාත් කරගන්න විද්‍යා විමුක්තිය චිත්ත විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් මේ ජීවිතේම සාක්ෂාත් කරගෙන සදාතනිකව තාත්තේ

පස්සේ කාලයක් යනකොට මේ මිනිස්සයාට දඩයම් කරන්න බෑ. හැබැයි මෙයා දඩයම් කරි බල්ලෝ යොදලා. ඒ අයිට කිව්වේ බලු ඇද්දු කියලා. ඒ කියන්නේ බලල් මේ සුනක රංචුවක් යොදා ගන්නවා දඩේමට. එයාලා මේ අවුස්සල තියෙන එක විතරයි කරන්නේ. දඩේ මේ අරමුණ පෙන්නලා අවුස්සල තියෙනවා. එතකොට ඒ බලු රංචුවම ගිහින් දඩයම් කරනවා. මෙයා ඒ විදිහට දඩයම් කරපු කෙනෙක්. ඉතින් මෙයාට දැන් දඩයම් කරගන්න බෑ, වාඩි වෙන්න බෑ, වාඩි වුණොත් නැගිට ගන්න බෑ. ලොකු අමාරුවක වැටිච්ච වෙලාවක්. මේ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ ගෙදරට ඇවිල්ලා කිව්වා, තාත්තේ දැන්වත් මං කියන විදිහට ඉන්න. තාත්තා මේ තාක් කාලයක් මං කියන විදිහට හිටියේ නැහැ. තාත්තට මේ තාක් කාලයක් ධර්මීය කෝමනාවක් තිබ්බේ නැහැ. දැන්වත් තාත්තේ මං කියන විදිහට සිහිය පවත්වන්නට. එහෙම කියනකොට දැන් අර මනුස්සයා වයසයිනේ. වයස නිසා කිව්වා, හොඳයි හාඳුරුනේ, මොනවද දැන් ඔය හාඳුරෝ කියන්නේ මට කියලා ඇහුවා. ඔබ වහන්සේ මොනවද කියන්නේ කියලා ඇහුවා. මේ ස්වාමීන් වහන්සේ මේක පාවිච්චි කළා. මෙයාගේ මේ වචන එනකන් උන්වහන්සේ බලාගෙන හිටියේ. උන්වහන්සේ කිව්වා, තාත්තේ තාත්තා පැවිදි වෙමු කිව්වා. වෙන කරන්නම දෙයක් නැති කමට. ඇතනම් පැවිද්දට තියෙන රුචියක් කැමැත්තක් නිසා නෙමෙයි. එයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. වෙන කරන්න දෙයක් නැතිකමට පැවිදි වුණා. වෙන කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. වෙන කරන්න දෙයක් නැතිකමට පැවිදි වුණා. පැවිදි වෙලා පින්වත්නි, මහානකම නිකමට සිවුර දරාගෙන පැවිද්ද තුල නිකන් හිටියා. පැවිද්දට එකතු වෙලා නිකන් සාමාන්‍ය විදිහට හිටියා. පැවිද්දට එකතු වෙලා සාමාන්‍ය විදිහට ඉන්නකොට දවසක් ආරාමී පාන්දර කෑ ගහනවා. ඒ කුටිය පැත්තෙන් ඇහෙනවා මේ ස්වාමීන් වහන්සේට. ඒ ආරාමි වැඩ හිටියේ කුඩා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අර ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට, අර ඒ කියන්නේ අර පුතා වෙච්ච ස්වාමීන් වහන්සේට, අර වයසක වයෝවෘද්ධ පැවිදි වෙච්ච කෙනාට නෙමෙයි, අර පුතා වෙච්ච ස්වාමීන් වහන්සේට ඇවිල්ලා කිව්වා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේගේ පියතුමා වෙච්ච ස්වාමීන් වහන්සේ කුටිය කෑ ගහනවා. උන්වහන්සේ ගිහින් කුටිය ඇරලා බැලුවා. බලනකොට අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ කියනවා, අනේ පුතේ, මේ බල්ලු රංචුවක් මාව කණ්ඩ පනිනවා. මේ බල්ලු ටික එලවල දාන්න, බල්ලු ටික එලවල දාන්න කියලා. එයා ගොඩාක් කල් දඩේම නිකලේ. ඒ මරණාසන්න වෙලාවේ ගති නිමිති කියලා දේවල් ටිකක් පහළ වෙනවා පින්වත්නි. ඔය ගති නිමිති පහළ වෙනකොට අපි ගොඩාක් අසරණයි පින්වත්නි. අපිට ලොකු කාලයක් නැහැ. අපිට තව පොඩි කාලෙකින් අපේ ජීවිත අතහැරෙනවා. පුංචිම පුංචි කාලකින් අපට ජීවිතේ මඟ හැරෙනවා. එතකොට ඒ නිසා මේ ගතියක් විදියට යාගේ චුතියදී ප්‍රතිසන්දිය කරා බලපෑම් කරන එක්තරා සියුම් අවකාශයක් තියෙනවා. ඒ ගති නිමිති පහළ වෙනකොට ඇත්තටම පුදුම තරම් අසරණයි ඒ කෙනා. එයාට කිසිම පිළිසරණක් නැහැ. ඒ වෙලාවේ අර ගති නිමිති පහළ වෙලා ඉන්න බව අර ස්වාමිනස් දැනගන්නවා. අර පුතා වෙච්ච ස්වාමිනස් දැනගෙන උන්වහන්සේ කුටියට ගිහින් තමන්ගේ කුටියට ගිහින් කල්පනා කරනවා, මගේ තාත්තට මම කොහොමද දැන් උදව් කරන්න කියලා. එහෙම කල්පනා කරනකොට උන්වහන්සේට මතක් වුණා, හොඳ උපකාරයක් කරන්න ඕන කියලා. අර ආරාමයේ හිටපු සියලු ස්වාමීන් වහන්සේලාව කුඩා ස්වනසල ගෙනල්ලා කිව්වා, අනේ ආශ්මතු, මට උදව් කරන්න, මගේ තාත්තා දැන් මරණාසන්න වෙලා ඉන්නේ. යා දඩයංකාරේ, එයාට පැවිද්ද තියෙනවා. ඒ පැවිද්ද කියන්නේ පිනක්. ඒ පින ඇතුළේ එයාව ගලවන්න පුළුවන්ද කියලා මම උත්සාහ කරනවා. ඔබ වහන්සේලා මට උපකාරයක් විදියට අද ටිකක් මේ දානි වළඳලා ඉවර වෙලා ගිහින් මේ භූමියේ තියෙන මල් ටික මට එකතු කරලා ගෙනත් දෙන්න කිව්වා. එයාවට තියෙන මල් තියෙනවනේ, ඒ මල් ටික එකතු කරලා ගෙනත් දෙන්න කිව්වා. අර කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා කිව්වා, අනේ අපි කරලා දෙන්නම් කියලා. මල් ටික ඔක්කොම ගෙනල්ලා මේ ස්වාමීන් වහන්සේලා ඒ භූමියේ තිබුණු සෑය සැරසුවා. බෝධීන් වහන්සේ වටේ ලස්සන්ට මලින් අලංකාරවත් කළා. ලස්සන්ට මලින් සැරසුවා. ලස්සන්ට භාග්‍යතුන් වහන්සේගේ බුදුරජාණන්සේව සිහි කර කර සැරසුවා. එහෙම සරසලා අර ස්වාමීන් වහන්සේව ඇඳ පිටින් උස්සගෙන ගියා එතනට. ඇඳ පිටින් එතනට උස්සන ගිහින් අර කෑ ගහන ස්වාමීන් වහන්සේගේ කනට කරලා කිව්වා, ස්වාමීන් වහන්ස, දැන් දැසර බලන්න. හිමීට ඇසරල බැලුවා. තමන්ගේ ඉස්සරහ සෑය පේනවා. කිව්වා, ඔබ වහන්සේ වෙනුවෙන් තමයි මේ සෑය සැරසුවේ. ඔබ වහන්සේ ගැන හිතලයි මේ සෑය සැරසුවේ. ඔබ වහන්සේ අරමුණු කරලයි මේ සෑය සැරසුවේ. මේ මහා පුණ්‍ය

0: ගංගාව ඔබ වහන්සේ වෙනුවෙන් දැන් විසිසේ මේ පුණ්‍ය ගංගාවේ තමන්ගේ ජීවිතේ තෙමා සනහා ගන්නට අනිත් පැත්තට ඇඳ හැරෙව්වා. හරවල බෝධින් වහන්සේ පින්නුවා. පෙන්නලා කිව්වා, "පින්වත් ස්වාමින් වහන්සේ, මේ බෝධින් වහන්සේ මල් මාලා වලින් සරසා තිබෙන්නේ ඔබ වහන්සේ වෙනුවෙන්. මේ මහා පුණ්‍ය ශේස්ත්‍රය ඔබ වහන්සේ උදෙසායි. මේ සියලු මල් දවටන, ආසන, මල් මාලා, පුන් කලස් මේ සියල්ල ඔබ වහන්සේ වෙනුවෙන්. ඔබ වහන්සේට පුණ්‍ය සංස්කාරයක් අනුමෝදන් වීමේ අර්ථය විතරමයි මේ සැරසිලි වලින් මේ සෑය බෝධින් වහන්සේ සරසන එකේ තිබුණේ. දැන් ඉතින් මේ පින වළඳන්ට." එහෙම කිව්වහම සාදුකාර දිදී ජීවිතය අතෑරුණා. යාන්තන් සුගතියට ගියා. නමුත් අපිට කවුද උදව් කරන්න ඉන්නේ? ඒ නිසා පින්වත්නි, ජීවිතේ අනාථ නොවි සනාථ වීම පිණිස අදාදම ධර්මයේ යෙදෙනවා විනා අපට කළ හැකියන් කවර දෙයක්වත් නැහැ. පින්වත්නි, අපට කළ හැකි එකම දේ කුසලයට සමවැදීම පමණයි, කුසලාර්ථයට එකතු වීම පමණයි. පින්වත්නි, අපගේ බුදුරජාන් වහන්සේ අපට වදාළ අර්ථය ගැඹුරින් විමස ගන්නට, ඒ අර්ථය ගැඹුරින් දකින්න භාග්‍යතුන් වහන්සේ අපට අනුදැන වදාලා, කුසලයේ විපැද්දවීම තම තමන්ට බාරයි, අකුසලයේ මැඩපවත්වන එක තම තමන්ටයි බාර, උපන් කුසලයේ පරිස්සම් කරගන්න එක තම තමන්ටයි බාර. තමා තුළ කුසලයක් ඉපදුනත් ඒක මිය යන්න තියෙන අවස්ථාව වැඩි. මා ඔබට ඉතා මෛත්‍රියෙන් කියන්නේ, උපන් කුසලයට මැරෙන්න නොදී පරිස්සම් කරගන්න, ඒකට මැරෙන්න දෙන්න එපා. එතකොට ඒ වගේම මා ඔබට කිය යුතු ඉතා වැදගත් දෙයක් තිබෙනවා. උපන් කුසලයත් එක්ක නූපන් කුසලයේ ඉපැද්දවීම කියන එක ඉතා වැදගත් දෙයක්. දැන් උපන් කුසලයක් ඇති බව හඳුනගන්නේ කොහොමද කියලා මේ දේශනාව මුලින් අපි කිව්වා. ඒ උපන් කුසලයත් එක්ක අපි උපද්දවන්න ඕන ආසන්නතම කුසලය. දැන් මම මේ දේශනාවේදී සුතමේ ඥානෙ තියෙන කෙනා විදර්ශනා ඥාන උපද්දවන්න ඕන කියලා මම කිව්වා තමයි. ඒක පොදු තත්ත්වය. කුසලයේ උපද්දවද්දී, ඒක ප්‍රායෝගිකව කරද්දී අපි කරන්නේ කොහොමද? අපි තුල උපන් කුසලයට කිට්ටු කිට්ටු කුසල් උපද්දවනවා. දුර කුසල් උපද්දවන්න උත්සාහ කරනවා නෙමෙයි, කිට්ටු කිට්ටු කුසල් උපද්දවනවා. ප්‍රඥාව වැඩි නම් දුර කුසල් ඉපැද්දුවත් අර ඒ අන්තර්කාලී කුසල් සියල්ලම පිරෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව මෝරලා නම් පින්වත්නි, අපි මතක තබා ගත යුතුයි, අපි ඉන්නේ ප්‍රඥාව මෝරපු යුගයක නෙමෙයි, අපි ඉන්නේ ප්‍රඥාව දුර්වල යුගයක. එතකොට කුසලයේ උපද්දවදී ආසන්න කුසල් උපද්දවන්න. දැන් සුතමේ ඥානීය තියෙනවා නම් ඒක අහලා තියෙනවා, අහන්න බැරි වුණාම නිකන් දෝමනස්සෙකුත් එනවා, ඒකෙන් කකුසල් රැස් වෙන්නේ නැහැ. නමුත් සුතමේ ඥානීය තියෙන කෙනා ඒක දරා ගන්න කුසල ඉපදිලා නැත්නම් ඒකයි ආ වඩන්න ඕන. එයාට අර දේශනාව ඇහෙද්දී ඇති වෙන සංසුන්කම, දේශනාව ඕෆ් කරාම, සද්දය ඇහෙන එක අඩු කළාම, ඒ සංයමයේ නැත්නම් ඒකට හේතුව එයා ඒක දරාගෙන නැහැ. එයාගේ හැම මාස්ලේ නහර ඇට ඇට මිදුළු වලට ඒක කිඳා බහැලා නැහැ. මේ ධර්මයේ කියන්නේ ඇතුළටම ගන්න ඕන එක. පින්වත්නි, දරාගත්තට පස්සේ දේශනාව ඇහුණත් නැතත් එයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ධර්මයේ පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට ධර්මයේ ඔබ තුල තියාගන්න. එතකොට සුතමේ ඥානීය තියෙන කෙනා දරා ගැනීම කියන එක ඉපදිලා නැත්තම් එයාට දේශනාව අහද්දී ඇති වෙන සංයමය, දේශනාව අහන්න නැති වෙලාව වෙලාවට ඇති වෙන්නේ නැහැ. අවිද්‍යා තණ්හා උපාදාන ගති ඇතුළෙමයි යා ගනුදෙනු කරන්නේ. එතකොට අර සුතා දතා කියන්නේ ඒකයි. ශ්‍රවණයේද දරා ගැනීමද? ශ්‍රවණයෙන් පස්සේක දරා ගන්න ඕන. දරා ගැනීම කියලා කියන්නේ මෙනෙහි කිරීමකින් එයාට ධර්ම ආවර්ජනයකට ගිහින් ධර්මය අවකාශයේදී අවස්ථාවේදී පාවිච්චි කරගන්න පුළුවන් හැකියාව. ඒ පාවිච්චි කරගන්න පුළුවන් හැකියාව අපට උවමනා කරනවා. ඒක තමයි ආසන්නතම කුසල් උපස. සුතා දතා ඊට මාසේක වචනෙන් පුරුදු කිරීම, සාකච්ඡා කිරීම. ඒක ඉපදිලා නැත්නම් ඒක නිතර නිතර යෙදෙන්න ඕන. හැබැයි ඒකට සුදුසු අවකාශයකට කල්යාණ මිත්‍රයන් ආදී අපි ඇසුරු කරන්න පටන් ගන්න ඕන. එතකොට ඒ විදිහට අපි ඇසුරු කරන්න ගියාට පස්සේ පින්වත්නි, අපට කවදාකවත් වරදින්නේ නැහැ. අපට වරදින්න ඉඩක් නැහැ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි මේ தත්ත්වේ මනවින් දකින්න ඕන. පින්වත්නි, අපට මේ මහා ගුණධර්මාවලිය පියවරෙන් පියවරටයි හදන්න තියෙන්නේ, ක්‍රමානුකූලවයි හදන්න තියෙන්නේ. මේ ගුණධර්මාවලිය ක්‍රමානුකූලව අපට හදන්න බැරි වුණොත් අපට පින්වත්නි වරදිනවා. අපට වරදින තැනවත් අපට හිතා ගන්න වෙන්නේ නැහැ. අපට වරදිනවා. දැන් පඩිපෙලක් යද්දී පින්වත්නි පිළිවෙලට යන්න ඕන. පඩියක් අත්හැරලා පඩියක් තියන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මට ජවයක් තියෙනවා. මට හයියක් තියෙනවා. ඒ නිසා මේ පඩි දෙකක් උනත් උඩින් මට කකුල තියන්න පුළුවන් කියලා කෙනෙක් කිව්වට පින්වත්නි දුර ගමනකදී පඩියක් අත්හැරලා පඩියක් තිබ්බොත් එයා වෙහෙසටපත් වෙනවා. විඩාවටපත් වෙනවා. පීඩාවටපත් වෙනවා. පින්වත්නි යාට පඩියක් අත්හැරලා පඩියක් කකුල තියන්න උනොත් එයා වැඩිදුර යන්නේ වෙහෙසටපත් වෙලා එයා සමහරටම අතරමඟදී හැරෙන්න පුළුවන්. ඒ නිසා පිළිවෙලට යන්න. හැම වෙලාවකම තමා තුළ උපන් කුසලයක් තියෙන බව දැක්කොත් පුළුවන් තරම් උත්සාහ කරන්න ආසන්න ආසන්න කුසල් උපද්දවන්න. ආසන්න ආසන්න වශයෙන් කුසල් උපද්දවන්න. මොකද ඕරම්භාගිය සංයෝජන සිඳින්න නැතුව උද්දම්භාගිය සංයෝජන සිඳිනවා කියලා එකක් ලෝකෙ විද්‍යාමාන නැහැ. සංයෝජන සිඳීම ක්‍රමානුකූලව තමා තුළ ඇති වෙන්න ඕන එකක්. ඒ නිසා ඒ බඳු ක්‍රමානුකූලව ධර්මයට සමවදින දක්ෂ ශ්‍රාවකත්වයක් පිණිස පින්වත්නි මේ ධර්මයේ පාවිච්චි කරන්න. මේ ධර්මයේ ඇසුරු කරන්න. මේ ධර්මයේ මත යෙදෙන්න. මේ ධර්මයේ මත යෙදුනොත් ඇසුරු කළොත් ඒ බඳු ශ්‍රාවකයෙකුට කිසිදාක වරදින්නේ නැහැ. ඒ බඳු නොවරදින ශ්‍රාවකත්වයක් පිණිස මේ උතුම් දේශනාව පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද net fm නාලිකාව තුලින් මේ දේශනාව සඳහා සදහැති දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ කඩවත කිරිල්ලවල පදිංචි KM නිෂාදි පියුමි ජයරත්න දියණිය ඇතුළු පින්වත් පිරිස. නිෂාදි පියුමි ජයරත්න දියණිය ඇතුළු පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාට ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. ජූලි මාසේ 8 වන දින යෙදී ඇති 60 වන ජන්මදිනයේ යෙදෙන KM සුනිල් ජයරත්න පියතුමාටත් කැනඩාවේ පදිංචි ජූලි මාසේ 18 වන දින ජන්මදිනයේ යෙදුණු සෙසන්ලි රණුල්‍යා ගුණසේකර දියණියටත් ජූලි මාසේ 18 වන දින ජන්මදිනයේ යෙදෙන පුංචි දියණියටත් ආශිර්වාද කොට තිබෙනවා. කැනඩාවේ පදිංචි චමෝදි ශශිප්‍රභා ජයරත්න දියණියට සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ජනක ප්‍රසන්න ගුණසේකර පුතාටත් චින්තක ගුණසේකර කේතකී හෙට්ටිආරච්චි තෙනාදී කියාරා පුංචි දියණිය ඇතුළු ඒ මහත්ම මහත්මීන් ප්‍රදාන සියලු පින්නතුන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. KM නිෂාදී පියුමි ජයරත්න දියණිය ප්‍රදාන සියලු පින්නතුන්ගේ ජීවිත හාත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. උබේ ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවායි අපි ප්‍රාර්ථනා කරනවා. කොබෙයිගනේ මාවතගම පදිංචිව සිට පරලෝ සැපත් KM ඩිංගිරි මැනිකා මෑණියන්ටත් බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි පරලෝ සැපත් KM චන්ද්‍රශීලී මෑණියන්ටත් RHM ගුණසේකර බණ්ඩා පියාණන් ඇතුළු පරලෝ සැපත් සියලු ඥාතීන්ට අනුමෝදන් කොට තිබෙනවා. සියලු ඥාතීන්ගේ භවගාමී සාංසාරික ජීවිත සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. netfm නාලිකාව හරහා ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටත් ධර්ම මාර්ග වැඩි කුසල් උපදවාගෙන විදර්ශනා ඥාන මෝරාගෙන අවබෝධයේ පිණිස අවශ්‍ය අධ්‍යාත්මික ගුණධර්ම වඩාගෙන සම්මා දිට්ඨිය පූර්ණයටපත් කර ගැනීමට මේ දේශනාමය කුසල් උපනිශ්‍රය වේවායි අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්මරාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චිබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චිබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චිබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
1: සාධහු සාධහු සාධහු. අද අඟහරුවාදා නෙතෙෆෙම් ධර්මදක්ෂිනා ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ජූලි මාසේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසල පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් නෙතෙෆෙම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ, නැත්නම් කවුරුත් දන්න පින්වත් පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉන් අනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11:00 දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පසරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ ප්‍රේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පසරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එන් අනතුරුව රාත්‍රී 7ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට මෙවරත් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලදම්ම ස්වාමින් වහන්සේ. ඔබට ආරාධනා කරනවා ජූලි මාසේ 29 වනදා බදාදා ඇසල පුරපසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට, නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. විහාරාධිපති අතිපූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ වැඩසටහන සිද්ධ කිරීම සඳහා අපිව සම්බන්ධීකරණය කිරීම සිද්ධ කරන්නට යෙදුනේ KD ශාන්ති මහත්මිය වගේම KD ස්වර්ණාමෙනවිය. ඒ පිළිබඳවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0712-51-272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363, 0112-863-363, ඒ වගේම 0776-7163-872, 0776-7163 එකසිය හැටතුනයි අටසිය හැත්තෑ දෙක තමයි දුරකථන අංක.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM. Net FM. Spirit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල නුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භය. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිදී. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nettefem Ferit Mandepel. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනි, සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා, කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහානදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මයේ අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා.

අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දුරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමින් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.